0: Siapa Pocket Money?
1: මාෂි, අපේ ජීවිතයේ සම්බන්ධතා තියෙනවනේ. මේවා හරියට නිකන් විශාල ගහක් කියලා හිතන්නකෝ. එතකොට මේ අපේ සම්බන්ධය හරියට ගහක් වගේ නම් අපි දේවල් තේරුම් ගන්න එක තියෙනවනේ. මේක හරියට ඉරේලිය වගේ. එතකොට අපිට ලැබෙන ආදරය තියෙනව නේද? ඒ ආදරය හරියට වතුර වගේ. මේකට වතුරක් ඕනේ නේද? එතකොට විශ්වාසය කොයි වගේ දන්නවද? විශ්වාසය හරියටම වාතය වගේ. ඉතින් මේ කියන සාධක හැමදේම හරියටම තිබුණොත් තමයි මොකද වෙන්නේ? ගහක් හරියට
2: හැදෙන්නේ ලස්සනට.
1: ඉතින් පුංචි පැලේ ගස වෙනා කියලා අපි පොඩි කාලේ ඉඳන් අහලා තියෙනවානේ. දැන් අද අපිත් එක්ක ඉන්නවා එහෙම අනාගතයේ විශාල ගහක් වෙන්න බලාපොරොත්තු වෙන පුංචි පැලයක්. Good morning Hiroki. කොහොමද?
3: Good morning. හොඳයි.
1: දැන් මොකද ලෑස්ති ඉස්කෝලේ යන්න? කොච්චර දුරක් තියෙනවද ඔයාගේ ඉස්කෝලේට ගෙදරකින් ඉඳලා?
3: කිලෝමීටර 13ක් වගේ.
1: කිලෝමීටර 13ක් වගේ මොකේද ඉස්කෝලේ යන්නේ?
3: බස්සකේ.
1: අපිට ආරංචි ඔයා ඉංග්‍රීසි වලට තමයි ඉස්කෝලේ වැඩිපුරම දක්ෂ කියලා නේද? රයිට්. එහෙනම් ඉතින් ලොකු නම කවුරු වෙන්නද බලාපොරොත්තු?
3: චෙෆ් කෙනෙක්.
1: කවුරු?
3: චෙෆ් කෙනෙක්.
1: ෂා. දැන් ඔයාට මේ වෙනකොටත් ගෙදර උයන්න පුළුවන් ඒ කියන්නේ නේද? හරියට හරි. රයිට්. දැන් ලැස්ති ප්‍රශ්නෙකට උත්තර දෙන්න. අපි වැඩි පටන් ගමු නේද මාෂි?
2: ඔව් පටන් ගමු. අපි ඔන්න ප්‍රශ්න හතරක් හිරුකි ඔයාට අරගෙන ඇවිල්ලා තියෙනවා. මේ ප්‍රශ්න හතරට උත්තර දුන්නොත් අපි දෙනවා ඔයාට සතියකට විතර හරියන පොකට් මනි. ඒක වගේම එක ප්‍රශ්නකට හරි උත්තරේ තෝරන් අපි තප්පර 5ක් දෙනවා. ඒ වගේම උත්තර දෙකක් දෙනවා. මේ තමයි හිරුකි අපි ඔයාට දෙන පළවෙනි ප්‍රශ්නය.
1: ශාකයක බීජ සහ පල හට ගන්නකොට මේ ක්‍රියාවලියේදී මූලික කාර්යයක් ඉටු කරන්නේ හිරුකි පුෂ්ප. පුෂ්පයක ප්‍රධාන කොටස් හතරක් තියෙනවා. අපි අහන ප්‍රශ්නය තමයි පුෂ්පයක ඇති මණිපත්‍රවල ප්‍රධාන කාර්ය මොකක්ද? 1. පරාග නිපදවීම. 2. ලපටි පුෂ්ප ආරක්ෂා කිරීම.
3: 2.
1: මුටම හරි නේද?
2: රුපියල් 250කුත් ඔන්න පොකට් මනි අතට ගන්නවා හිරුකි. තව ප්‍රශ්න තුනයි තියෙන්නේ ඔයාට. එහෙනම් හිරුකි අපි යමු අපේ දෙවනි ප්‍රශ්නෙට.
1: අපි දෙවනි ප්‍රශ්නේ අහන්නේ භූගෝල විද්‍යාවෙන් හිරුකි. දෛනික කාලගුණ තත්ත්වයන් පිළිබඳව මහජනතාව දැනුවත් කරන ආයතනය අපි හඳුන්වනවා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියලා. දරුණු කාලගුණික තත්ත්වයන් සහ ස්වභාවික ආපදා පිළිබඳව කලින් අනතුරු ඇඟවීම තමයි මේ මගින් සිද්ධ වෙන්නේ. මෙන්න ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පිහිටා ඇත්තේ 1. කොළඹ බෞද්ධාලෝක මාවතේ. 2. කොළඹ නවම් මාවතේ.
2: හෙරුකි හරි උත්තරේ වෙන්න ඕනි කොළඹ බෞද්ධාලෝක මාවතේ තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පිහිටලා තියෙනේ. වගේම ශ්‍රී ලංකාවේ පළමු කාලගුණ නිරීක්ෂණ කටයුතු ආරම්භ වෙන්නේ 19 වන සියවසේ. කමක් නෑ, දැන් අතේ රුපියල් 250ක් තියෙනවනේ පොකට් මනි. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: මෙන්න හිරුකි තුන්වෙනි ප්‍රශ්නය. මේ ප්‍රශ්නය අපි අහන්න ඉතිහාසයෙන් ආසියාවට පැමිණි ප්‍රධාන යුරෝපීය ජාතීන් අතර පෘතුගීසි, ලන්දේසි, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ ජාතිකයන් ප්‍රධාන වෙනවා. ඔවුන් ප්‍රධාන වශයෙන් කුළු බඩු වගේ වෙළඳ භාණ්ඩ ලබා ගැනීම, වෙළඳ ඒකාධිකාරිය තහවුරු කරගන්න වගේ අරමුණු ඇතුව තමයි ආසියාවට ඇවිත් තියෙන්නේ. මෙන්න ප්‍රශ්නය. ආසියාවට පැමිණි යුරෝපා ජාතිකයන් අතර ගෝව තමන්ගේ ප්‍රධාන මධ්‍යස්ථානය කරගත්තේ 1. ලන්දේසි ජාතිකයන් විසින්. 2. පෘතුගීසීන් විසින්.
2: හිරුකි තුන්වෙනි ප්‍රශ්නයටත් ඔන්න හරි උත්තරේ තෝරලා මේ වෙනකොට රුපියල් 500ක් පොකට් මනි අතට අරගෙන තියෙන්නේ. දැන් තමයි හොඳම තැනට ඇවිල්ලා තියෙන්නේ හිරුකි. අඩු පුළුවන් දැන් මේ රුපියල් 500 පස්කුණේකින් වැඩි කරගන්න අපේ බෝනස් ප්‍රශ්නේ තෝරගෙන. මොකද කියන්නේ බෝනස් ප්‍රශ්නේ තෝරගමුද?
1: ලෝක බැංකුව ලෝකපුරා රටවල් සංවර්ධනය කරන්න අවශ්‍ය කරන මූල්‍යාධාර සහ තාක්ෂණික උපදෙස් ලබා දෙන ප්‍රධානතම ජාත්‍යන්තර මූල්‍ය ආයතනය. ජාත්‍යන්තර සංවර්ධනය සහ දිළිඳුකම තුරන් කිරීම තමයි ලෝක බැංකුවේ ප්‍රධානතම අරමුණ. මෙන්න ප්‍රශ්නය, ලෝක බැංකුව මූලස්ථානය පිහිටි නගරය මොකක්ද? 1. වොෂින්ටන් DC 2. ජිනීවා
3: 2.
2: ලෝක බැංකු මූලස්ථානයේ පිහිටි නගරය කුමක්ද කියලා තමයි අපි ප්‍රශ්නය ඇහුවේ. හරි උත්තරේ තමයි වොෂින්ටන් DC. 1944 අවුරුද්දේ තමයි ලෝක බැංකුව ආරම්භ වුනේ. දැන් ප්‍රශ්න දෙකකට උත්තර දීලා රුපියල් 500ක් පොකට් මනි අරගෙන තිබ්බන හිරුකි. හැබැයි බෝනස් ප්‍රශ්නට උත්තර දෙන්න බැරි වෙලා 500 250ක් වෙනකන් අඩු වුණා.
1: කමක් නෑ හිරුකි, හොඳ උත්සාහයක් ගත්තා. 6 දවසක අපි පොකට් මනි ඔක්කොම ටික දිනාගමු නේද? හරි, එහෙනම් ජය වේවා.
4: දරුවන් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි කමයි වසරයි 0711 98 2 98 4 ට දැන්ම WhatsApp කරන්න.
0: සියතා පොකට් මනි අනුග්‍රහය දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.52% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: ඉරණම කියල එකක් තියෙනවද?
1: ඉරණම ඉපේ විසදන කාලේ තලේ
0: ඉරණම කියල එකක් තියෙනවා. නැත්තම් මට මෙහෙම වෙයි. හැමදාම හැන්දෑවට මේ කටහඬින් සින්දු කියවාගෙන ඉන්න වෙයිද? ඉරණම කියල එකක් නැත්තම් ජීවිතේට පිටේ හිතලා ලෑස්ති කරගන්න වැඩක් නෙවෙයිද මේක? මේක දෛවය ඉරණම.
2: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
3: සෙනසුරාද උදේ 8ට.
4: අදහුනා හොර. එහෙනම් තමුන් තමයි හැමදාම අපේ මේ තාප්පේ පොස්ටර් අලවන්නේ නේද?
5: අනේ සර්, බස් හෝල් ටිකේ හැමදෙනම ගහලානේ දැන්වීම ඇලවීම තහනම් කියලා.
4: ඉතින් මිනිස්සු මේ තාප්පෙත් ගහලා තියෙන්නේ.
5: ආ, මේක නම් ඉතින් මේ පොස්ටර් එක ගහපු ගමන් වැහිල යනවනේ සර්.
4: ඈ?
6: ජින්තු පිටියේ මොබෙනෝ, ජින්තු පිටියේ මොබෙනෝ.
7: 8.2 අමු 8.4.

0: පුරා සියත පකත් මනි උදේ පහයි විනාඩි 49 මාෂිතෙන් වෙලාව දැන් අපි පොඩ්ඩෝ ඉන්නවනේ. මේ පොඩ්ඩෝ වැඩ්ඩෝ හරිද? මේ අය විවිධ විෂයන් වලට දක්ෂයිනේ. දැන් මේ වෙලාවේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න අචින්ත වැඩිපුර මාස කරන්නේ දෙමළ භාෂාවට. වණක්කම් අචින්ත. අපේ දෙමළ භාෂාව කතා කරන යාළුවෝ මේ වෙලාවේ අහගෙන නැතිනේ. ඒ අයට මේ පොකට් මනි වැඩසටහන ගැන පොඩ්ඩක් කියන්නකො. කොහොමද මේකට එකතු වෙන්නේ කියන එක. එහෙම නැත්නම් අපිට කියන්නකො අද මම අචින්ත පොකට් මනි වැඩසටහනට එකතු වෙන්නේ බෝධිමලු ඉස්කෝලේට යන්නේ. ওই විස්තරේ පොඩ්ඩක් ඔයාට පුළුවන් ද දෙමළ භාෂාවෙන් කියන්න අපිට?
1: අචින්ත
0: උදේ පාන්දර අචින්ත අපි අමාරුවේ දාන්න උත්කෘත හදන්නේ නේද?
1: අචින්ත ප්‍රශ්න හතරක් තියෙන උත්තර දෙමු නේද එහෙනම්? හරි, තප්පර පහක් දෙනවා එක ප්‍රශ්නකට හරි උත්තරේ තෝරන්න. ඒ වගේම උත්තර දෙකක් දෙනවා. මේ තමයි ඔයාලට අපි දෙන පළවෙනි ප්‍රශ්නය.
0: අචින්ත අපි පළවෙනි ප්‍රශ්නේ ඉතිහාසයේ විශේෂයෙන් අහන්නේ ඉංගුරු දීලා මිරිස් ගත්තා වගේ කියලා ප්‍රස්තාපිරුලක් අපි අහලා තියෙනවා. යම්කිසි කරදරයකින් ගැලවෙන්න අන්න උත්සාහයක් නිසා ඊටත් වඩා විශාල කරදරයකට මූණ පාන්න සිදුවෙන එක තමයි මේකේ තීරුම. ඉතින් අපේ ප්‍රශ්නේ තමයි ඉඟුරු දී මිරිස් ගත්තා වගේ මේ ප්‍රස්තාපිරුල පටබැඳුනේ කුමන රජුගේ කාලයේදීද? පළවෙනි උත්තරේ පළමු රාජසිංහ රජුගේ කාලයේදී, දෙවන උත්තරේ දෙවන රාජසිංහ රජුගේ කාලයේදී.
1: අචින්ත අපි අහපු පළවෙනි ප්‍රශ්නෙට මොන හරි උත්තරේ තේරුවා රුපියල් 250කුත් දැන් අතේ තියෙනවා. අචින්ත තව ප්‍රශ්න තුනයි තියෙන්නේ අපි අමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: අචින්ත ඉස්කෝලේ මොන හරි ස්පෝර්ට්ස් කරනවද? මොනවද කරන්නේ? ක්‍රිකට් ගහනවා. දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න තමයි ඇඹිලි පිටි අචින්ත ලෑස්ති වෙලා ඉන්නේ නේද? රයිට්. එහෙනම් මේ ප්‍රශ්නෙට උත්තර අනිවාර්යෙන්ම දැනගන්න ඕනේ. හරිද? හදිසි අනුතුරකදී තමන්ගේ ශරීරය ආරක්ෂා කරගන්න උපකාරී වන ශාරීරික හා මානසික පුහුණුවක් ආත්මාරක්ෂක ක්‍රීඩාවලින් ලැබෙනවා. නම්‍යශීලී බව, වේගය, සමබරතාවය සහ ශක්තිය වර්ධනය කරනවා. මෙන්න ප්‍රශ්නය. මේ අතරින් ආත්මාරක්ෂක ක්‍රීඩාවක් වන්නේ මල්ලවපුර, දෙක එල්ලේ.
1: චින්ත අපි වගෙන් ඇහුවේ මේ අතරින් ආත්ම ආරක්ෂක ක්‍රීඩාවක් වන්නේ මොකද්ද කියලා. හරි උත්තරේ තමයි මල්ලව පොර. හරි, කමක් නෑ අචින්ත. තව ප්‍රශ්න දෙකක් තියෙනවා. අපි අමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: අපි තුන්වෙනි ප්‍රශ්නෙට පාවිච්චි කරන්නේ විද්‍යාව විෂය. සතුන් කාණ්ඩ දෙකකට බෙදන්න පුළුවන්. පෘෂ්ඨවංශී සහ අපෘෂ්ඨවංශී කියලා. ඒ කියන්නේ කොඳු ඇට පෙලක් සහිත සහ කොඳු ඇට පෙලක් රහිත සත්වයන් විදිහට. මෙන්න ප්‍රශ්නය. මේ අතරින් කොඳු ඇට පෙලක් රහිත සත්ව කාණ්ඩය කුමක්ද? එක ආත්‍රපෝඩා සත්ව කාණ්ඩය, දෙක ශීරපායි සත්ව කාණ්ඩය.
1: අචින්ත රුපියල් 250ක් පොකට් මනි අතේ තිබ්බ. දැන් රුපියල් 500ක් ඔන්න පොකට් මනි අතේ තියෙන. මේ ආත්‍රපෝඩා සත්ව කාණ්ඩයට අයිති වෙනවා කෘමීන්, මකුළුවන්, කකුළුවන් වගේ සත්වයින්. හරි, දැන් අතේ තියෙන රුපියල් 500 ඔයාට පුළුවන් පස්ගුණයකින් වැඩි කරගන්න අපේ බෝනස් ප්‍රශ්න තෝරගෙන. යමුද බෝනස් ප්‍රශ්නෙට?
0: ඉතාලිය කියුවහම දකුණු යුරෝපයේ පිහිටලා තියෙන කලාගාරය කියලා අපිට හඳුන්වන්න පුළුවන්. කලාව, ඉතිහාසය, සංස්කෘතිය උරුම කරගත් අපූර්ව රටක් තමයි ඉතාලිය. මිලියන 60කට අධික ජනගහනයක් ඉතාලියේ ජීවත් වෙනවා. මෙන්න ප්‍රශ්නය. ඉතාලියේ අගනුවර කුමක්ද? එක පැරිස්, දෙක රෝමය.
1: රෝමය. අතේ තිබ්බ රුපියල් 500ක් පොකට් මනී බෝනස් ප්‍රශ්නෙට ඔන්න හරි උත්තරේ තෝරලා අචින්ත දිනා ගන්න රුපියල් 2500ක්.
0: සතුටුයිද අචින්ත? කොහොමද සතුටුයි කියලා දෙමළ භාෂාවෙන් කියන්නේ? රයිට්. බොහොම සුදී අපිත් එක්ක එකතු වුණාට. හා 6 දවසක එකතු වෙලා රුපියල් 5000ක් පොකට් මනී දිනාගමු එහෙනම්. ජය වේවා.
1: අචින්ත ඒ විදිහට පොකට් මනී දිනා ගන්නකොට නංගිල මලිල බලනවා ඇති අපිටත් පුළුවන්ද? අනිවාර්යයෙන්ම පුළුවන් මැසේජ් එකක් එවන්න විතරයි තියෙන්නේ. ඉතින් මැසේජ් එක එවන්න 0714 151 151 කියන අපේ WhatsApp නම්බර එකට.
0: දැන් අපි මේ හැමදේම කරන්නේ මොකටද මාෂි? හොඳ ජීවිතයක් ලබා ගන්න. ඉතින් අපේ දෙමව්පියෝ හැමදේම කරන්නේ පුංචි දරුවෝ වෙනුවෙන් නේද? මේ පුංචි පැලේ දවසක මහ විශාල ගහක් කරන්න අවශ්‍ය කරන හැමදේම කරනවා, උගන්වනවා, ලස්සනට අඳින්න දෙනවා, ආස කරන දේවල් කන්න දෙනවා. ඉතින් මේ විදිහට ජීවිතේ ලස්සන කරන්න අම්මලා තාත්තලා නොවිඳිනා දුකක් නැහැ. ඉතින් දරුවන්ගේ අනාගතයේ ශක්තිමත් කරන්න අවශ්‍ය කරන මූලික අඩිතාලම තමයි ආයෝජනයක් කරන්නත් ඕනේ වෙනවා. මොකද දවසින් දවස මේ දරුවෝ ලොකු වෙනවා, අධ්‍යාපනය සඳහා සමහර වෙලාවට පිට රටකට යන්න වෙනවා, එහෙම වුණාම සල්ලි ඕනේ වෙනවා, එකපාර ලොකු මුදලක් හොයාගන්න පුළුවන් ආර්ථිකයක් හදාගන්න හැමෝටම අමාරුයි. ඒ නිසා දවස ගානේ පුංචියට ආයෝජනයක් කරොත්, පුංචි මුදලක් ආයෝජනය කරොත් විශාල ප්‍රතිඵලයක් අත්කර ගන්න පුළුවන්. ඉතින් ඔබට පුළුවන් සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියන ගන්න. එහි ගිහිල්ලා ඔබට පුළුවන් ස්ථාවර තැන්පතුක ආයෝජනය කරන්න. දරුවන්ගේ අනාගතයට විතරක් නෙවෙයි, ඔබේ සිහින නිවහන හදා ගන්න සැනසිලිමත් විශ්‍රාමයකට. ඉතින් ඔබේ ස්ථාවරය හැම වෙලාවෙම ස්ථීර කරගන්න නම් අදම 13:19ට කතා කරලා ස්ථාවර තැන්පතු ගැන තොරතුරු ටිකක් දැනගත්තට පාඩුවක් වෙන්නේ නෑ මාෂි. මොකද දන්නවද, අනාගතය ශක්තිමත් කරගන්න අද ඉඳලා වැඩ පටන් ගත්තොත් දවසක ඔබට සැනසෙල්ලේ ජීවත් වෙන්න පුළුවන්. ඉතින් තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්ම කතා කරන්න 13:19ට සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් විත්.
1: දැනුමෙන් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි ගමයි වසරයි 0711 982 984 දැන්ම WhatsApp කරන්න.
2: අනුග්‍රහය දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගම්, ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: ඉදිරි සති දෙක ඩෙංගු අවදානම ඉහළට ලක්ෂ 4කට අසසම ලබා දීම මෙම මාසයෙන් අවසන් තේ අපනයන ආදායමේ වෙනසක් වෙනිසුලාවට භූකම්පන දෙකක්
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
2: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.

0: රයිට් මෙන්න ඉන්නවා අපේ පොඩ්ඩෙක් ඉන්නවා මේ වෙලාවේ මේ ඕල්රවුන්ඩ කෙනෙක් මෙයා ඇවිල්ලා ඕල්රවුන්ඩ කෙනෙක් සෙනුත් නේද ගුඩ් මෝර්නින් සෙනුත්
1: Good morning.
0: සිනුත් ඇවිල්ලා ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂ පොඩ්ඩෙක්. රයිට්. එයා බැටින් ඕල්රවුන්ඩර් කෙනෙක් ඉස්කෝලේ ටීම් එකේ. මොකද්ද පුතා ඉස්කෝලේ? ශාන්ත පීතර් විද්‍යාලයේ බම්බලපිටිය. මෙන්න සිනුත් ක්‍රීඩකයා සූදානම් අද දවසේ පොකට් මණි අපේ අභියෝගයේ ජයග්‍රහණය කරන්න. ඔන්න පළවෙනි පන්දුව. නෑ පළවෙනි ප්‍රශ්නය නේද මාෂේ?
2: ඔව් පළවෙනි ප්‍රශ්නේ දැන් අපි ඔයාට අරගෙන එනවා. ප්‍රශ්න හතරක් තියෙනවා සිනුත්. ප්‍රශ්න හතරට උත්තර දෙන්න ඕනි හරියට ක්‍රිකට් ගහනවා වගේ. හරිද? මේ තමයි ඔයාලට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
0: ඉතිහාසය විශ්වෙන් තමයි අපි මේ ප්‍රශ්නය අහන්නේ සිනුත් ඔයාගෙන්. අතීතයේදී රතු මැටි සහ කෙවලින් මැටි භාවිතා කරමින් සකපෝරුවක ආධාරයෙන් අලංකාර භාණ්ඩ නිෂ්පාදනය කළා. කෑගල්ල, මාතර, ගම්පහ, ගාල්ල වගේ දිස්ත්‍රික්කවල මැටි කර්මාන්තය ප්‍රසිද්ධයි. මෙන්න ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ මැටි භාණ්ඩ තැනීම ගැන සාක්ෂි මුල් වරට හමුවන්නේ කුමන යුගයේද? ප්‍රාග් ඓතිහාසික යුගයේ, පූර්ව ඓතිහාසික යුගයේ?
2: හරි උත්තරේ වෙන්න ඕනේ ප්‍රාග් ඓතිහාසික යුගයේ. කමක් නෑ, තව ප්‍රශ්න දෙකක් තියෙනවා. අපි යමු දෙවැනි ප්‍රශ්නෙට.
0: විද්‍යාව විශ්වයෙන් තමයි අපි මේ ප්‍රශ්නය අහන්නේ සිනුත් ඔයාගෙන්. පදාර්ථ යනු යම් ස්කන්ධයක සහිතව අවකාශයේ ඉඩක් අත්පත් කරගන්න ඕනෑම ද්‍රව්‍යයක් වේ. පදාර්ථ අවස්ථා තුනක පවතිනවා, ඝන, ද්‍රව සහ වායු. මෙන්න ප්‍රශ්නය. නිශ්චිත පරිමාවක් නැත්තේ කුමන පදාර්ථවලටද? ද්‍රව පදාර්ථවලට පළවෙනි උත්තරේ, දෙවැනි උත්තරේ වායු පදාර්ථවලට. රයිට්. දෙවෙනි ප්‍රශ්නෙට හොඳට ෆේස් කරා නේද? වැරේන් පහරක් කෙල්ල කළා. කෙලිම ලකුණු 6යි. පුංචි ක්‍රීඩකයා. අපි තුන්වෙනි ප්‍රශ්නෙට යන්න නේද?
2: ඔව්. දැන් අතේ රුපියල් 250ක් තියෙන තුන්වෙනි ප්‍රශ්නෙට ගිහිලා 250 500ක් කරගමු.
0: මෙන්න තුන්වෙනි ප්‍රශ්නේ. අපි සිංහල භාෂාව හා සාහිත්‍යයෙන් තමයි මේ ප්‍රශ්නේ ඔයාගෙන් අහන්නේ සිනුත්. 1956 දී මහාචාර්ය ඉදිරිවීර සරච් චන්ද්‍රයන් විසින් මනමේ නාට්‍ය නිර්මාණය කළා. මේ නාට්‍ය ශෛලීගත නාට්‍යයක් වගේම ශ්‍රී ලාංකේය නාට්‍ය ඉතිහාසයේ සංධිස්ථානයක් විදිහටත් සැලකෙනවා. මෙන්න ප්‍රශ්නය. මනමේ කතාවට පාදක වී ඇති ජාතක කතාව කුමක්ද? 1. උමග ජාතකය, 1. උන්මග්ග ජාතකය, 2. චුල්ලදනුද්දර ජාතකය.
2: අපි ඇහුවේ මනමේ කතාවට පාදක වී ඇති ජාතක කතාව මොකද්ද කියලා. හරි උත්තරේ තමයි චුල්ලදනුද්දර ජාතකය. හරි, දැන් අතේ තියෙන රුපියල් 250ක් 250ක් තියෙන නිසා අපි බෝනස් ප්‍රශ්න තෝරගන්න පුළුවන්. මොකද කියන්නේ සෙනුත්, අපි බෝනස් ප්‍රශ්න තෝරගමුද?
0: මෙන්න සෙනුත්ට ලැබෙන බෝනස් ප්‍රශ්නය. ලුණු ලේවායක් යනු මුහුදු ජලය තටාකවලට පුරවා සූර්ය තාපයෙන් ජලය වාෂ්පීකරණයට ලක් කරලා ලුණු නිපදවන්න ගන්න ස්ථානයම නැත්තං කර්මාන්ත ශාලාව. මෙන්න ප්‍රශ්නය. ලංකාවේ විශාලතම ලුණු ලේවාය පිහිටා ඇත්තේ කොහෙද? 1. පුත්තලම, 2. හම්බන්තොට.
2: ලංකාවේ විශාලතම ලුණු ලේවාය පිහිටා ඇත්තේ කොහෙද කියලා තමයි ප්‍රශ්නේ ඇහුවේ. හරි උත්තරේ තමයි හම්බන්තොට. දැන් අතේ තිබ්බා රුපියල් 500ක්. ඉතින් බෝනස් ප්‍රශ්නෙට හරියට උත්තර දෙන්න බැරි වෙන නිසා 500 250ක් වෙනකන් අඩු වුණා.
0: කමක් නෑ නේද සෙනුත්, ආයෙ දවසක උත්සාහ කරන්න එපයි නේද? අර කතාවකුත් තියෙනවනේ, උත්සාහවන්තයා මොකද වෙන්නේ? ජය ගන්නවා. හරි, එහෙමනම් ඉතින් අපි ආයෙ දවසක පොකට් මණි එක එකතු වෙමු. ජය වේවා.
1: Thank you.

0: බහවෙන්න අවසරයි. අද මම මෙතනට ආවේ පොසොන්පත් දිවිතයක් කියන්න. අඹසෙවනේ මිහිඳු සමිඳු බණක් දේශනවා. සාදු සාදු සාදු කිය එපන අසනවා.
1: මේ දවස්වල පොඩ්ඩු හරි සද්දෙට ගමටම ඇහෙන භක්ති ගීත කියනවනේ.
2: ඔන්න ඉතින් අම්මලට පුළුවන් ඒක රෙකෝඩ් කරලා 0.71555.6044 WhatsApp කරන්න.
3: මිහින් තලාවයි තහම් පලාවයි ශාන්ච පුටු පුටු හාස්නයි.
1: එතකොට සියති අපිට පුළුවන් ඒ හොරතල් වොයිස් එක රටටම ඇහෙන්න දෙන්න.
3: මේ

0: මම ශේනියා ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
1: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0.7 1 492 492 3 27 7

0: Money. උදේ 6යි විනාඩි 22යි. අපි මාතර ඉඳලා යම පොඩි ගමනක් දෙයියන්දර පැත්තට. දෙයියන්දර පැත්තට යනවා කරන්දෙනිය ජාතික පාසලේ ඉගෙන ගන්න සනුදිව හම්බ වෙන්න නේද? Good morning.
1: Good morning.
0: කොහොමද දැන් ඔය අපිට ආරංචි ඔයා පුංචි දොස්තර නෝන කෙනෙක් වෙන්නයි යන්නේ කියලා නේද? ආ ලොකු වුණාම දොස්තර නෝන කෙනෙක් වෙන්න නේද කල්පනාව? රයිට්. ඉතින් අපි සියතේ කට්ටිය වගේම මේ වෙලාවේ සියත අහගෙන ඉන්න ඔක්කොම ඔන්නවාට විශ් කරනවා ඔයාගේ හීනට යන්න පුළුවන් වෙයි කියලා. දැන් අද අපි රැස්ති වෙලා ඉන්නේ. පොකට් මනි දිනන්න නේද? ලෑස්තිද දැන්?
2: හරි, දැන් ප්‍රශ්න හතරක් තියෙනවා. රුපියල් 5000ක් පොකට් මනිත් තියෙනවා. අපි එහෙනම් යමුද පළවෙනි ප්‍රශ්නෙට?
1: යමු.
0: පළවෙනි ප්‍රශ්නේ අපි අහන්නේ පුරවැසි අධ්‍යාපනයේ විෂයෙන්. ප්‍රජාතන්ත්‍රවාදය කොටස් දෙකකට බෙදෙනවා. වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය සහ ඍජු ප්‍රජාතන්ත්‍රවාදය විදිහට. වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදයේ පවතින රටකට උදාහරණයක් වන්නේ ශ්‍රී ලංකාව, දෙක ස්විට්සර්ලන්තය.
1: දෙක.
2: වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන රටකට උදාහරණය තමයි අපි ජීවත් වෙන ශ්‍රී ලංකාව. එතකොට ස්විට්සර්ලන්තයේ තියෙන ඍජු ප්‍රජාතන්ත්‍රවාදය. හරි, අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: භූගෝලයේ විෂයෙන් තමයි ඔන්න සමහරදී අපි ප්‍රශ්න අහන්නේ. හරිද? ඔන්න ප්‍රශ්න අහනවා. හරිද? උපග්‍රහයක යනු ගුරුත්වාකර්ෂණ බලය හේතුවෙන් තාරකාවක් වගේම ග්‍රහලෝකයක් වටා කක්ෂගත වෙලා භ්‍රමණය වෙන අභ්‍යවකාශ වස්තුවක්. ස්වභාවික උපග්‍රහයන් ඒ වගේම කෘතිම උපග්‍රහයන් කියලා උපග්‍රහයෝ කොටස් දෙකකටත් බෙදන්න පුළුවන්. වෙන ප්‍රශ්නය, උපග්‍රහයන් නොමැති ග්‍රහලෝකයක් වන්නේ මේ අතරින් අගහරු සිකුරු.
2: උපග්‍රහයන් නොමැති ග්‍රහලෝකයේ වන්නේ මේ අතරින් මොකද්ද කියලා තමයි අපි ප්‍රශ්නේ අහුවේ. හරි උත්තරේ තමයි සිකුරු. අඟහරු ග්‍රහයාට ඉන්න උපග්‍රහයන් දෙන්නේ. එතකොට උපග්‍රහයන් වැඩිම සංඛ්‍යාවක් ඉන්නේ සෙනසුරු ග්‍රහයාට. තව එක ප්‍රශ්නයක් ඉතිරි වෙලා තියෙනවා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: අපි ඔන්න ඉතිහාසයෙන් තමයි මේ ප්‍රශ්නේ හදලා තියෙන්නේ. හරිද? අපි කොහොම හරි මේ ප්‍රශ්නෙට හරි උත්තරේ දෙමු. ඕකේ, ඔයාට පුළුවන්. හා, ඔන්න අපි ප්‍රශ්නය අහනවා. කලින්ගු රටේ ඉඳලා ක්‍රිස්තු වර්ෂ 4 වෙනි සියවසේදී හේමමාලී කුමරිය සහ දන්ත කුමරු විසින් දළදා වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළා. වර්තමානයේ දළදා වහන්සේ තැන්පත් කරලා තියෙන්නේ මහනුවර පිහිටි ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ. මෙන්න සනුති ප්‍රශ්නය. දළදාව සැඟවූ කුරහන් ගල තිබුණේ මින් කුමර විහාරයේද? 1. ලංකාතිලක විහාරයේ, 2. දෙල්ගමුව විහාරයේ.
1: 2.
2: සනුදි, ඔන්න තුන්වෙනි ප්‍රශ්නෙට හරි උත්තරේ තේරුවා. රුපියල් 250කුත් දැන් පොකට් මනි අතේ තියෙනවා. දැන් සනුදිට පුළුවන් අපේ බෝනස් ප්‍රශ්නෙ තෝරගන්න. යමුද බෝනස් ප්‍රශ්නෙට?
1: යමු.
0: ලංකාවේ ඓතිහාසික බෞද්ධ උරුමයන් අතර තියෙන විශේෂිත සංකේතයක් තමයි සනුදි චෛත්‍ය. ලංකාවේ ඉදි කරලා තියෙන පළමු චෛත්‍ය වෙන්නේ දේවානම්පියතිස්ස රජතුමා විසින් ඉදි කරවන ලද අනුරාධපුරයේ පිහිටි ථූපාරාමයයි. මෙන්න ප්‍රශ්නය, ශ්‍රී ලංකාවේ උසම චෛත්‍ය මොකක්ද? 1. රුවන්වැලි මහා සෑය, 2. ජේතවනාරාම චෛත්‍ය.
1: 1.
2: ශ්‍රී ලංකාවේ උසම චෛත්‍ය මොකද්ද කියලා තමයි අපි ප්‍රශ්න අහුවේ. හරි උත්තරේ වෙන්න ඕනි ජේතවනාරාම චෛත්‍ය. හරි, කමක් නෑ සනුති, හොඳ උත්සාහයක් ගත්ත අපි අම දවසක උත්සාහ කරමු.
0: මේ වගේ උත්සාහයක්. ඒක තමයි. බොහොම ස්තුතියි එකතු වුණාට සනුති. මේ වගේ උත්සාහ කරලා පොකට් මනි දිනාගන්න අපේ පොඩ්ඩන්ටත් පුළුවන් නේද මාෂි?
2: අනිවාර්යයෙන්ම පුළුවන්. ඉතින් මැසේජ් එකක් එවන්න කියලා අපි මතක් කරනවා. මැසේජ් එක එවන්න ඕනේ 0714 151 151 කියන අපේ WhatsApp නම්බරයකට.
0: එමුණ ඉතින් නිවුස් බ්‍රේක් එකෙන් පස්සේ අපි මම්ස් පොකට් මනි තාම ඉන්න දිගටම සේතත් එක්ක.
3: දැනුමෙන් පොකට් මනි දිනා ගන්න. දරුවාගේ නමයි ගමයි වසරයි 0711 98 2 98 4 ට දැන්ම WhatsApp කරන්න.
4: සියතා පොකට් මනි. අනුග්‍රහය දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක් 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
0: ලෝකේ තියෙනවනේ ලස්සනම পদවි දෙකක්. එකක් තමයි මව් পদවිය, අනිත් එක තමයි පිය পদවිය. දන්නවද? මව් পদවිය හරි පිය পদවිය හරි ලබා ගන්න පුළුවන් වෙන්නේ කවුරු නිසාද? දරුවෝ නිසා. දරුවෝ තමයි අම්මලව වගේම තාත්තලවත් හදන්නේ. ඉතින් දරුවෙක් ජීවිතයට එකතු වුණාට පස්සේ අම්මලා තාත්තලාගේ වගකීම් ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් එතකොට තමන් ගැන හිතනවට වඩා තමන්ගේ දරුවා ගැන, තමන්ගේ පවුල ගැන තමයි ඒ අය වැඩිපුරම කල්පනා කරන්නේ. ඉතින් දවල් රැ කියලා වෙනසක් නැහැ. දාඩිය මහන්සෙන් උපය ගන්න හැම පුංචි මුදලක්ම, අපි කියන්නේ කතාවට හැම සතයක්ම වියපැහැදම් කරන්නේ තමන්ගේ දරුවෝ වෙනුවෙන්. ඉතින් වියදම් කළ විතරක් හරියනවද මාෂි?
2: නැහැ.
0: අනිවාර්යෙන්ම ආයෝජනය කරන්න ඕනේ අනාගතය වෙනුවෙන්, දරුවන්ගේ අනාගතය වෙනුවෙන්. ඉතින් ඔබට පුළුවන් ස්ථාවර තැන්පතුවක් මේකට පාවිච්චි කරන්න. මොකද මේ තරම් විශ්වසනීය ආයතනයක් තවත් හොයාගන්න අමාරුයි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත අදම ගිහිල්ලා ස්ථාවර තැන්පතු ගැන තොරතුරු දැනගන්න ඔබට පුළුවන්. 13.19 කතා කරලා ඔබේ අනාගත සිහින මාලිගාව, දරුවන්ගේ අනාගතය, ඒ වගේම සැනසිලිමත් විශ්‍රාමයකට යන මග ගැන දැනගන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත අදම

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: වෙනිස්සුලාවේ ප්‍රබල භූකම්පන දෙකක්. ඉදිරි සති දෙකෙහි ඩෙංගු අවදානම ඉහළට. ලක්ෂ හතරකට අස්වැසුම ලබා දීම මෙම මාසයෙන් අවසන්. උසස් පෙළ විභාගයේ කල් නොදමන බවට දැනුම් දීමක්.
0: දේශීය සියත. Local news on Seetha. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: වෙනිස්සුලාවේ අගනුවර වන කැරකස්හි ප්‍රබල භූකම්පන දෙකක් හටගෙන තිබෙනවා. ඇමරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පැවසුවේ වෙනිස්සුලාවේ මොන්ටල්බර්න් ප්‍රදේශයේ සිට කිලෝමීටර් 13.2 ගැඹුරකින් මෙම භූකම්පන දෙක හටගෙන ඇති බවයි. එක් භූකම්පනයක් රිච්ටර් මාපකයේ 1.2 ප්‍රබලත්වයකින් යුතුව හටගෙන ඇති අතර අනෙක් භූකම්පනයද සුළු මොහොතකට පසුව 7.5 ප්‍රබලත්වයකින් හටගෙන තිබුණා. භූකම්පනයේ බලපෑම කොලොම්බියාවටද දැනී ඇති බවයි ඇමරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේ. වෙනිස්සුලාවේ කැරකස් නුවර ප්‍රධාන ගොඩනැගිලි රසක් කඩා වැටී තිබුණා. එහි සිටින ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුවන බවයි රොයිටර්ස් පුවත් සේවය පැවසුවේ. වෙනිස්සුලානු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිවේදනය කළේ දසදහසකට වැඩි පිරිසක් මියගොස් ඇති බවට ඇස්තමේන්තු කර ඇති බවයි. ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉදිරි සති දෙක තුළ තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේද ඩෙංගු රෝගයට ගොදුරු වෙමින් පවතින බවයි.
3: මේ රෝගී තත්ත්වයේ උච්චස්ථානයට පත් වෙලා නැහැ. මේ උච්චස්ථානයට පත් වෙමින් යන්නේ. ඒ නිසා මීට වඩා වැඩි රෝගීන් ප්‍රමාණයක්, මීට වඩා වැඩි හානියක්, මීට වඩා වැඩි බලපෑමක් සහ අභියෝගයක් ඉදිරි සතිය දෙක ඇතුළත අපිට බලාපොරොත්තු වෙන්න සිද්ධ වෙනවා. ඒ වෙන හානිය අවම කර ගැනීම සහ ඒ හානිය කළමනාකරණය කර ගැනීම තමයි අපි මේ මොහොතේදී සිද්ධ කරන්න ඕනේ. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විශාල අවධානමකින් ඉන්නේ ඩෙංගු රෝගය සම්බන්ධයෙන්. එහෙදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පවා විශාල වශයෙන් මේ ඩෙංගු රෝගයට ගොදුරු වෙමින් ඉන්නවා. එතකොට ඒ තුළ නැවත වරක් අපි දකින දේ තමයි
1: මෙම වසරේ ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 48,287ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 29ක්. මෙම මාසය තුළ ඩෙංගු රෝගීන් 14,446 දෙනෙකු වාර්තා වුණා. ඩෙංගු මදුරුවන් බෝවීම වැළැක්වීමට ජනතාවගේ සක්‍රීය දායකත්වය අත්‍යවශ්‍ය බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩපරණ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර සඳහන් කළේ.
4: ජනතාව තවමත් මේ පිළිබඳව හරි හැටි අවබෝධ කරගෙන නැත. ඉතින් ඒ නිසා අපි ඉල්ලා හිටනවා දැන් මේ දේ ගැන හරි අවබෝධයක් ලබාගෙන තමන් හෘද සාක්ෂියට එකඟව අපි විසින්ම ඇති කරන ලද වාසස්ථානවල තමයි මේ මදුරුවා බෝ වෙන්නේ. අන්න එතනයි තියෙන ඛේදවාචකය.
1: ඩෙංගු මදුරුවන් බෝවන ලෙස පරිශ්‍ර පවත්වාගෙන යන්නන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි ගොතටුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අජිත් විතානගේ සඳහන් කළේ.
5: වගකීම් ගන්නයි නමට විතරක් වගකීම් අරන් ඉන්නවා. අපි දැන් රැගුල කපලා තියෙන්නේ. අනිවාර්යෙන් ලබන සතියෙන් ඉඳන් උසාවියට ඉතින් අපි කරුණු වාර්තා කරන අපි මේ කරන්න බැහැ. නැත්තම් මේ යුනිෆෝම් එකේ දියාරු වෙලා යනවා. මේක හැල්ලුවට ලක් කරනවා. මොකද මේගොල්ලෝ හදවත අතේ තියන් වැඩ කරනවා. මේ වෙනකන් දැන් ඉතින් පොඩ්ඩක් බුද්ධියටත් වෙලාව දෙන්න වෙලා තියෙන්නේ.
1: අස්වැසුම ඇතුළු සුබසාධක දීමන ලබා ගැනීම සඳහා

0: අයිදුම් පත් 137,27,000 ඇති බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. ඒ සුභසාධන ප්‍රතිලාභී ලේඛනය යාවත්කාලීන කිරීමට අදාළවයි. එම අයිතුම් පත්වල සංගරණ කටයුතු 50%ක් අවසන් කර ඇති බවයි සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ නියෝජ්‍ය කොමසාරිස් ඉසුරු ප්‍රනාන්දු සඳහන් කළේ.
1: 2026 ජූනි 23 වෙනිදා වෙද්දි අපිට තමන්ගේ අභිමතය ප්‍රකාශ කරන්න කියලා අභිමතය ප්‍රකාශ කරපු 31,27,234 දෙනෙක් සමස්ත ලංකාවෙම ඉදිරිපත් වෙලා තිබ්බා අයදුම්කරුවන්. එතකොට ඒ අතරින් වැඩිම අයදුම්කරුවන් ඉන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කේ, ගම්පහ, රත්නපුර දිස්ත්‍රික්කවල සංගණනේ දැන්ට ආරම්භ වෙලා තියෙනවා. මේ වෙද්දි 50%ක ප්‍රතිශතයක් තියෙනවා. ඒ කියන්නේ 1,511,376ක් මේ වෙද්දි සංගණන කටයුතු අවසන් කරලා තියෙනවා. සංගන්න කටයුතු අපි ජූනි 30 වෙද්දී අවසන් වෙනවා. තේරීම් කමිටු ක්‍රියාවලිය ජූලි 15 වෙද්දී අවසන් වෙනවා. අපි පළවෙනි ලයිස්තුව දාන්න බලාපොරොත්තු වෙනවා ජූලි මාස 30 වෙද්දී. අභියාචනා සහ විරෝධතා වලින් පසුව අගෝස්තු මාසේ 31 ප්‍රථම මුදල් නිදහස් කරන්න තමයි අපි සැලසුම් කරලා තියෙන්නේ.
0: අස්වැසුම යටතේ අවධානමට ලක් වූ කාණ්ඩේ 425,808 දෙනෙකුට දීමන ලබා දීම මෙම මාසයෙන් අවසන් වන බවයි සමාජ ආරක්ෂණ ව්‍යාපෘතියේ දුක්ගෙනවිලි කළමනාකරණ විශේෂඥ අමිල ප්‍රියංග සඳහන් කළේ.
2: අන්තදිලිඳු කියන කාණ්ඩයට අදාළව 414,087 ගෙවීම් කරනවා. දුප්පත් කාණ්ඩයට අදාළව 838,687. මේ මාසේ 9 දින අවදානමට ලක් වූ කාණ්ඩ ගත්තොත් 425,808ක්. ඔක්කොම ගත්තොත් 1,678,582කට දැනට ප්‍රතිලාභ අපි ගෙවමින් ඉන්නවා.
0: මේ අතර කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ට වැඩබත්තට ලියාපදිංචි වීම වාසිදායක බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර පවසනවා. ඔහු පැවසුවේ වැඩබද සඳහා යටත්වන පිරිවැටුප් සීමාව රුපියල් මිලියන 60 මට්ටමේ නොවෙනස්ව පවතින බවයි. සමාජ ආරක්ෂණ බද්දට යටත්වන පිරිවැටුප් සීමාව රුපියල් මිලියන 60 සිට රුපියල් මිලියන 36 දක්වා පහත දෙමුණා. වැඩබද්ද සම්බන්ධයෙන් අසත්‍ය සමාජගත කිරීමක් නිරීක්ෂණය වන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
3: ප්‍රචාරයක් ගෙනියනවා මම දැක්කා සමාජ මාධ්‍යවල 100,000කට වැඩි වුණොත් වැඩබද්ද වදිනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. පැහැදිලිවම තවදුරටත් වැඩබද්දට යටත් සීමාව මිලියන 60ම තමයි. හැබැයි කවුරු හරි කෙනෙකුට කුඩා පරිමාණ සහ ව්‍යවසායකින්ට ගොඩක් දෙනෙකුට වැඩබද්දට ලියාපදිංචි වීම ගොඩක් වාසිදායක වෙනවා තමන්ගේ ව්‍යාපාරික කටයුතු සාර්ථක කරගන්න. මොකද උදාහරණයක් විදිහට කිව්වොත් දැන් මොන හරි නිෂ්පාදනයක් කරන කෙනෙකුට ඒ නිෂ්පාදනය සඳහා යොදා ගන්න අමුද්‍රව්‍ය වෙනුවෙන් එයා වැඩබද්දක් ගෙවනවා. ඊට අමතරව එයා ලබා ගන්න වෙනත් සේවා වෙනුවෙන් වැඩබද්දක් ගෙවනවා. තමන්ගේ නිෂ්පාදනයේ ගන්න අමුද්‍රව්‍ය සහ සේවා වෙනුවෙන් ගෙවන වැඩබද්ද එයා වැඩබද්දට ලියාපදිංචි නිෂ්පාදකයෙක් වුණොත් එයාට අර ඒක යෙදවුම් බදුවැරක් විදියට ඉන්පුට් ටැක්ස් රේට් එක විදියට අඩු කරගැනීමේ හැකියාව තියෙනවා.
0: පහත ගොස් ඇති තේ අපනයන ආදායම ලබන අගෝස්තු වන විට යථා තත්ත්වයට පත්වනේ තිබව අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා. එහි සභාපති මංගල විජේසිංහ සඳහන් කළේ මැද පෙරදිග කලාපය වෙත සිදුකරන තේ අපනයන යළි යථා තත්ත්වයට පත්වමින් පවතින බවයි. පහත ගොස් ඇති අපනයන ආදායම් ක්ෂේත්‍ර ඉදිරියේදී වර්ධනය කර ගැනීමට හැකිවනු ඇති බවයි අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ සඳහන් කළේ.
4: අප්‍රේල් මාසයේදී අපේ තේ අපනයන ආදායම ඇමරිකන් ඩොලර් මිලියන 100යි තිබ්බේ. මේක මේ මාසේ වැඩිලා තියෙන 130ට. ඉතින් ඒකේ වර්ධනය ගත්තොත් අපි දකින්නේ ඉතාමත්ම අඩු නෙගටිව් එකක් තියෙන ගිය මාසෙ තිබ්බ අපිට 108ක අඩුවක්. ඉතින් මේ තියෙන ගැප් එක අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් තව මාස දෙකක් යනකොට තේ අපනයන ආදායමෙත් ඒකින වර්ධනය ලබා ගන්න පුළුවන්. මොකද මේ වෙනකොට මැදපෙරදිග කලාපයේ යුදමේ තත්ත්වය දැන් නිරාකරණය වීමත් සමග අඩු වීමත් සමගම තේ අපේ එක්ස්පෝර්ටර්ස් දැන් තේ අපනයනයත් පටන් ගන්න තියෙනවා ඒ රටවලට එක්ස්පෝර්ට් කරන්න. ඉතින් මේ කියන ගැප් එක අපි බලාපොරොත්තු වෙනා විශේෂයෙන් අගෝස්තු මාසයේ වෙනකොට අපිට ඕකම් කරන්න පුළුවන් මේ අඩුපාඩු තියෙන සෙක්ටර්ස් වල.
0: නොමැකින තීන්ත භාවිත කර ඡන්දදායකයා උචිත ලකුණින් සලකුණු කිරීම ඉවත් කළහොත් එක් ඡන්ද විමසීමක් වෙනුවෙන් වැය කළ රුපියල් ලක්ෂ 10,000ක් ඉතිරිවන බව පැවරල් සංවිධානය පවසනවා. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙටිආරච්චි සඳහන් කළේ මේ සාධනීය යෝජනාවක් බවයි. ඡන්ද විමසීම් වලදී නොමැකෙන තීන්ත භාවිත කර ඡන්දදායකයා උචිත ලකුණින් සලකුණු කිරීම පිළිබඳ නීතිය සියලු මැතිවරණ පනත්වලින් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවුණා. ඉන් මහජන මුදල් ඉදිරි කරගත හැකි බවයි පෙවරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙටිආරච්චි සඳහන් කළේ.
5: දළවසයෙන් ගත්තොත් ලංකාවේ ජනමධ්‍යස්ථාන 13,000ක් විතර තියෙනවා. අපි එක නිලධාරියෙක් වෙනුවෙන් රුපියල් 4,000ක් වෙන් කළොත් මිලියන 50ක් විතර, ලක්ෂ 500ක් විතර නිලධාරීන්ට වැය වෙන මුදල අපිට ඉතුරු කර ගන්න පුළුවන්. තීන්ත සඳහා දළවසයෙන් මිලියන 30ක් විතර වගේ ප්‍රමාණයක් මේක ඉස්සර එංගලන්තෙන් ගෙනහලා තියෙන්නේ. පසුගාලිනු මේක ඉන්දියාවට ඇවිල්ලා තියෙනවා. මොකද මේ තීන්තත් සුවිශේෂී තීන්ත. මේවා බෙදා හැරීම, ඒකත් විශේෂ ක්‍රියාවලියක් කරා මැතිවරණ කොමිසම බෙදන්නේ. මේ සියලු වියදම් බැලුවාම එක මැතිවරණයකදී ලක්ෂ 1000ක වගේ ප්‍රමාණයක් අපිට එක මැතිවරණකින් ඉතුරු කර ගන්න පුළුවන්.
0: මෙම තීරණය ක්‍රියාත්මක කරන්නේ නම් හැඳුනුම්පත පරීක්ෂා කිරීම විධිමත් කළ යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පැවසුවේ.
6: ඇඟිලි ආලේපකේ නරත්වනව නම් හැඳුනුම්පත පරීක්ෂා කිරීම වඩාත් විධිමත් වෙන්න ඕනේ. ඒ එක්කම මේ ඡායාරූපයෙන් ඡන්දදායකයා හඳුනා ගැනීමට හැකි තත්ත්වයක් තියෙන්නට ඕනේ. දැන් තියෙන ඡායාරූප බොහෝ දෙනුගේ තියෙන්නේ හඳුනා ගැනීමට අපහසු ඡායාරූප තමයි තියෙන්නේ. ඒක නිසා මේ සැනෙන් කරන්නේ නැතුව සියලු දෙනාටම ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ වැඩපිළිවෙලා ඒ ඩිජිටල් කරන්න පුළුවන් නම් ඒක පිටපතක් මැතිවරණ කොමිෂන් සභාවට ලබාගෙන පරීක්ෂා කරන්න පුළුවන් නම් ඡන්දපොලේදී මේක හොඳ ක්‍රමයක්.
0: සේවක අර්ථසාධක අරමුදලේ සහ සේවක භාරකාර අරමුදලේ මහ බැංකුව සහ කම්කරු දෙපාර්තමේන්තුව සිදු කරන කළමනාකාරීත්වය ඉවත් කිරීමේ උත්සාහයක් පවතින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා. එහි දුමින්ද නාගමෝ මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක් වෙමින්.
7: අපි පැහැදිලිව කියනවා සේවක භාරකාර අරමුදල, සේවක අර්ථසාධක අරමුදල, මහ බැංකුව සහ කම්කරු දෙපාර්තමේන්තුව මේ ව්‍යුහයන් මැදිහත්ලා කරගෙන යන මේ කළමනාකරණ ඉවත් කිරීමට අපි සම්පූර්ණ විරුද්ධයි. හැබැයි මේක බාර දෙන්න හදන්න එපා මේ රටේ හාම්පුතුන්ට. මේක කොටස් වලට බෙදගෙන යන්න හදන්න එපා. මේක තමයි රාජපක්ෂලා කරේ. මේක කරන්න ගිහින් තමයි රොෂෙන් චානකලා මිය ගියේ.
0: උතුරු මැද පළාත් සභාවේ ඡන්ද විමසීම හෝ පමණක් පවත්වන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බවයි සමග ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් සඳහන් කළේ.
8: මැතිඇමතිරුගේ මයිකයක් අල්ල කිව්වොත් කියන්නේ ජනතාව ඉන්නේ අපිත් එක්ක. අපි මේක කරලා තියෙනවා, අරක් කරලා තියෙනවා, දිත්ත සුළුකුණාට සාධාරණ කරලා තියෙනවා, මේ ඔක්කොම කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඒගොල්ලෝ කියනවා. ඉතින් ඇයි එහෙනම් බය මේ පළාත් සභා ඡන්දෙ තියන්නේ? පළාත් සභා ඡන්දෙ තියලා රටේ ජනතාව විපක්ෂයේ මන්ත්‍රීවරු මේ කියන දේ ඇත්තද නැත්ද කියන එක පෙන්වන්න පුළුවන් එකම තැන පළාත් සභා මැතිවරණයනේ. මම ඒකයි කියන්නේ, පුළුවන් නම් උතුරු මැද විතරක් තියන්නකෝ.
0: මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ ප්‍රායෝගික පරීක්ෂණ විභාගයට පෙර පවත්වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ සඳහන් කළේ ඊට අදාළ දැනුවත් කිරීම සිදු කර ඇති බවයි.
9: මෙවර ප්‍රායෝගික පරීක්ෂණ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට පෙර පවත්වන්නට කටයුතු සූදානම් කරලා තිබෙනවා. එවිට අපිට සාමාන්‍ය පෙළ විභාගයේ දරුවන්ගේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා නොපැමිණීම පිළිබඳව ගැටලුවට විසඳුමක් විදියට තමයි දැනුවත් කරලා මේ වෙන විට අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පාසල් දැනුවත් කරලා එය පරීක්ෂණ පැවැත්වීම සඳහා ප්‍රායෝගික පරීක්ෂණ කටයුතු සූදානම් කරලා තිබෙන්නේ.
0: මෙවර සාමාන්‍ය පෙළ විභාගය ලබන දෙසැම්බර් 8 වනදා ආරම්භ වීමට නියමිතයි. 2026 පහශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මාස 9 වනදා පැවැත්වෙනු ඇති. අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන අගෝස්තු 10 වනදා ආරම්භ වන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පැවසුවා. සිසුන්ට අසාධාරණයක් සිදු නොවන ලෙස උසස් පෙළ විභාගය පැවැත්වෙන දින තීරණය කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව පැවසුවේ.
10: උසස් පෙළ නිර්දේශය අවසන් කිරීමට යෝජිත නැත්නම් ඒ නියම කර තිබෙන දින සංඛ්‍යාව දින 300ක්, එහෙම නැත්නම් කාල පරිච්ඡේද 600ක්, ඒ පදනම මත ඉඳලා දින සංඛ්‍යාව තමයි අපි තීරණය කරලා තින්නේ. මේක ප්‍රමාණවත් කියලා මේ කාලේ ප්‍රමාණවත් වීම මත අපි උසස් පෙළ විභාගයේ පැවැත්වීමට තීරණය කරලා තියෙනවා. වෙන සාධකයක් මේකෙදි අපි පාවිච්චි කරන්නේ නැහැ. මේ වර දෙවන වර පෙනී සිටින දරුවන්ට කලින් වාරයේ ප්‍රතිඵල නිකුත් කළ දිනේ සිට, ඒ කියන්නේ මාර්තු 31 වෙනිදා වෙනකොට ප්‍රතිඵල නිකුත් කරා මේ වර. ඒතොර ඒ දිනේ සිට මේ දිනේ දක්වා මාස 4කුත් දින 10ක කාලයක් තියෙනවා. සමහර වර්ෂවලදී ඊට අඩු ප්‍රමාණවලින් තමයි කාල පරිච්ඡේදය ලබා දීලා තියෙන්නේ. විශේෂ අසාධාරණයක් සිද්ධ වෙන්නේ නැහැ.
11: International News on Theater.
0: යුද්ධයේ මුල් අවධියේදී ඉරාන ප්‍රාථමික පාසලකට පහර දීම සම්බන්ධයෙන් ඇමරිකාව වගකිව යුතු බවට පළවන වාර්තා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යලි ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඕවල් කාර්යාලයේදී නේටෝ මහලේකම් මාර්ක් රූට් සමග පැවති හමුවේදී ට්‍රම්ප් සඳහන් කළේ ප්‍රහාරයට වගකිව යුත්තේ කවුරුන්දයි අනාවරණය කරගත හැකිද යන්න ගැටලු සහගත බවයි. සෑම ස්ථානයකටම මිසයිල ප්‍රහාර එල්ල වෙමින් තිබූ අවස්ථාවක ඉරාන ප්‍රාථමික පාසලට එල්ල වූ එම ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුත්තේ කවුරුන්දැයි සෙවීම අසීරු බවයි ට්‍රම්ප් පැවසුවේ. අදාළ ප්‍රහාරෙන් ළමුන් 100කට වැඩි පිරිසක් මියගිය අතර මූලික පරීක්ෂණ වලින් අනුමාන කෙරුණේ ඇමරිකාවේ මිසයිල් ප්‍රහාරයක් පාසලට එල්ල වී ඇති බවයි. ඉරාන යුද්ධය අතරතුර ඇමරිකානු ජනාධිපතිගේ නායකත්වය ප්‍රශංසාවට ලක් කළ යුතු බව නේටෝ සංවිධානයේ මහලේකම් මාර්ක් රූට් පවසනවා. ඔහු සඳහන් කළේ ට්‍රම්ප්ගේ ක්‍රියාමාර්ග හේතුවෙන් ඉරානයේ න්‍යෂ්ටික හැකියාවන් දුර්වල වූ බවයි. යලි සිරස්තල. වෙනිසුලාවේ ප්‍රබල භූකම්පන දෙකක්. ඉදිරි සති දෙකෙහි ඩෙංගු අවදානම ඉහළට. ලක්ෂ 4කට අස්වැසුම ලබා දීම මෙම මාසයෙන් අවසන්. උසස් පෙළ විභාගයේ කල් නොදමන බවට දැනුම් දීමක්. සියත උදෑසන ප්‍රධාන ප්‍රවෘත්තිනිමයි. මම සිතාරා අතුකෝරළ. සියත මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12ට. එද ක්‍රදි සිටින්න පැන් පෑපුවත් සමක.
12: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: talk of the town.
1: මමයි අපරාධකාරයා කියලා කෙනෙක් කිව්වත් සමහර වෙලාවට ඔප්පු කරන්න සාක්ෂි තියෙනවත් දන්නේ.
2: වචන වලින් ගෙවල් ගිනි තියෙන හැටි බලන්න රාජිත දිසානායකගේ අලුත්ම ස්ටේජ් ඩ්‍රාමා එක අපේ ගෙදර ගිනි තියයිද බලන්න.
3: අපි ඒ ගැන අහන්නේ ඩ්‍රාමා එකේ ඇක්ට් කරන ජයනි සේනානායකගෙන්.
4: මේක ප්‍රධාන කාන්ත චරිත හතරක් තියෙනවා. ඒ චරිත හතර අවුරුදු ගානකට කලින් පාසලක හොස්ටල් එකේ එකට අධ්‍යාපනය හදාරපු යාළුවෝ හතර දෙනෙක්. අර නිකන් අවුරුද්දකට දෙහිකට සැරයක් වගේ එකතු වෙනවා. එහෙම එකතු වෙච්ච අවස්ථාවක හිතන්නේ නැති විදිහට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච දෙයක් තමයි මේ නාට්‍ය කතා කරන්නේ.
2: උදතව ඇක්ට් කරන්නේ
4: මම ජයනි සේනානායක. ඊට පස්සේ අමා විජේසේකර, බිම්සරත් ප්‍රේමරත්න, යශෝදා රසඳුනි, ප්‍රසාද් සූර්යාරච්චි, තරුෂ කුමාරසිංහ, ප්‍රදීප් අරාගම තමයි සංගණයෙන් දායක වෙන්නේ. මේක රචනය කරන්නේ රාජිත දිසානායක, අධ්‍යක්ෂණය කරන්නේ රාජිත දිසානායක.
3: මොකද්ද මේ ස්ටේජ් ඩ්‍රාමා වල තියෙන මැජික් එක?
4: ප්‍රේක්ෂකයාට තමන්ගේ ඉදිරියේ පෙනෙන මේ චරිත සජීව නළුනිල් රඟපානවා අත්දකින්න පුළුවන්. ඉතින් ඒක හරි සුවිශේෂී අත්දැකීමක් තමයි ප්‍රේක්ෂකයෙකුට තියෙන්නේ. ඒ නිසා තමයි මම හිතන්නේ කොයි තරම් සිනමාව රූපවාහිනිය ප්‍රබල වුණත් වේදිකා නාට්‍යයට අදටත් රඟහල් පිරෙන්න ප්‍රේක්ෂකයෝ ඉන්නත් මම හිතන්නේ මේ සජීවී අත්දැකීම නිසාම වෙන්න ඇති.
2: කවද්ද දැන් ඩ්‍රාමා එක බලන්න පුළුවන්?
4: ජූනි මාසේ 27 වෙනිදා බොරැල්ල නාමල් මාලනී පුංචි තියටරේදී
0: Talk of the town.
2: FIFA කියන්නේ ෆුට්බෝල් විතරක් නෙවෙයි, දැන් ඒක entertainment festival එකක් වෙලා ඉවරයි.
3: ජූලි 19 වෙනිදා. ඒ කියන්නේ FIFA final එකේ half time එක වෙලාවෙ history එකේ පළවෙනි පාරට එයාලා concert එකක් plan කරලා තියෙනවා.
2: මුළු ස්ටේඩියම් එකම විනාඩි 15ක් 20ක් වගේ කාලයකට කොන්සර්ට් වයිබ් එකට චේන්ජ් කරන්න තමයි එයාලා try කරන්නේ.
3: එදාට BTS, Madonna, Shakira මේ තුන්දෙනාම එකම ස්ටේජ් එක ෂෙයා කරගන්නවා. Education charity fund එකකට උදව් කරන්න තමයි එයාලා මේ half time concert එක කරන්නේ.
2: මේ වැඩේට ගොඩක් දෙනෙක් කැමති වෙද්දි සමහර ෆෑන්ස්ලා නම් කියන්නේ ෆුට්බෝල් කියන්නේ ස්පෝර්ට් එකක්. මේ වගේ දේවල් වලින් ස්පෝර්ට් එකේ එනර්ජි එක ඩැමේජ් වෙනවා කියලා.
0: Talk of the town.

0: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111 832 1000. NIBM The City University, the place to be.
1: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා.
2: සිත් බඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් color of තමයි.
3: ඉරණම කියලා එකක් තියෙනවද?
4: ඉරණම ඉපේ විසදන කාලේ තලේ.
3: ඉරණම කියලා එකක් තියෙනවා. නැත්තම් මට මෙහෙම වෙයි. හැමදාම හැන්දෑවට මේ කටහඬින් සින්දු කියලා ආගෙන ඉන්න වෙයිද? ඉරණම කියලා එකක් ගත්තා. ජීවිතේ මිනිහ හිතලා ලෑස්ති කරගන්න වැඩක් නෙවෙයිද මේක? මේක දෛවය ඉරණම.
5: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
6: සෙනසුරාද උදේ 8ට.
7: අදහුණා හොරා. එහෙනම් තමුන් තමයි හැමදාම අපේ මේ තාප්පේ පොස්ටර් අලවන්නේ නේද?
8: අනේ සර්, පස්සෝල් ටිකේ හැමදෙනම ගහලානේ දැන්වීම ඇලවීම තහනම් කියලා.
7: ඉතින් මිනිස්සු මේ තාප්පෙත් ගහලා තියෙන්නේ.
8: ආ, මේක නම් ඉතින් මේ පොස්ටර් එක ගහපු ගමන් වැහිල යනවනේ සර්.
7: ඈ?
9: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ
10: 98.2 98.4

0: Money's Pocket Money.
1: මාෂි සාර්ථකත්වයෙන් අපි හැමෝම අමාරුවෙන් හොයාගෙන යන්නේ දන්නවද මේ සාර්ථකත්වයට තියෙන පොඩි සයිකල් එකක්. ඔයාට සාර්ථක වෙන්න ඕනේ නම් හොඳට හිතන්න ඕනේ, අදහසක් හොයාගන්න ඕනේ, ඊට පස්සේ ඒක try කරන්න ඕනේ, ආයෙත් try කරන්න ඕනේ, ආයෙත් try කරන්න ඕනේ, ටිකටම try කරන්න ඕනේ. අන්න අවසානයේදී ඔයාට සාර්ථකත්වය හම්බ වෙනවා. කිසිම දෙයක් ලෝකේ හරි පහසුවෙන් ලේසියෙන් ලැබෙන්නේ නැහැ. ඒකට උත්සාහය කියන එක අත්‍යවශ්‍යම වෙනවා මාෂි.
2: අපි කරන ඕනම දෙයකට උත්සාහය තිබ්බොත් හොඳටම ඇති නේද නිශාන්?
1: හරියටම හරි. එවනම් මේ උත්සාහ කරන්නේ අද මම්මීස් පොකට් මනි දිනා ගන්න. කවුද ඉන්නේ?
2: අද දවසේ මම්මීස් පොකට් මනි සෙග්මන්ට් එකට අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ රූෂිනී ජයතිලක මහරගමේ ඉඳලා. Good morning රූෂිනී.
3: Good morning.
1: හරි රූෂිනී, ඔන්න ඔයාට ලැබෙන පළවෙනි ප්‍රශ්නය. කාලයක් හිරු නොබස්සින අධිරාජ්‍ය කියලා හඳුන්වපු එංගලන්තය කියපු ගමන්ම අපිට මතක් වෙන චරිතයක් ඉන්නවා. එංගලන්තයේ මහ රැජින තමයි අපිට මුලින්ම එංගලන්තය කියපු ගමන් මතක් වෙන්නේ. තමන්ගේ තාත්තගේ උරුමෙන් පස්සේ එංගලන්තේ රජ වෙච්ච පළවෙනි රැජිනිය තමයි පළමු මේරි රැජින. මේ වෙනකොට එංගලන්තය රැජිනියන් 6 දෙනෙක් අතින් පාලනය වෙලා තියෙනවා. අපේ ප්‍රශ්නය, එංගලන්තයේ වැඩිම කාලයක් රජකම දරපු රැජිනිය කවුද? 1. වික්ටෝරියා රැජින. 2. දෙවන එලිසබෙත් රැජින.
2: රූෂිනී, පළවෙනි ප්‍රශ්නෙට ඔයා හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් පොකට් මනි දිනා ගන්නවා. ඒ වගේම රූෂිනී, දෙවන එලිසබෙත් රැජින 1952 අවුරුද්දේ පෙබරවාරි 6 වෙනිදා ඉඳලා 2022 අවුරුද්දේ සැප්තැම්බර් 8 වෙනිදා දක්වා අවුරුදු 70යි දින 214ක් එංගලන්තයේ රජකම් කරා. රූෂිනී, දැන් අතේ තියෙන පොකට් මනි රුපියල් 250ක් අපි යමු දෙවනි ප්‍රශ්නෙට.
1: රුෂිනී, සාමාන්‍යයෙන් ක්‍රිකට් මැච් බලන කෙනෙක්ද? හැබැයි මේ දවස්වල එංගලන්තයේ නවවන ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය පවත්වනවා කියලා නම් සමහර විට දන්නවා ඇති. හරි, මුල්වරට කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයක් පැවැත්වුණේ 1973 අවුරුද්දේදී. විශේෂත්වය වන්නේ පිරිමි ලෝක කුසලානය පවත්වන්න අවුරුදු 2කට කලින් තමයි වේල්සේ සහ එංගලන්තයේ සත්කාරකත්වයෙන් කාන්තා ලෝක කුසලානය පැවැත්වුණේ. මෙන්න අපි අහන ප්‍රශ්නය, මෙවර කාන්තා ලෝක කුසලානයේදී අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව ශතකයක් වාර්තා කළ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව කවුද? පළවෙනි උත්තරේ හර්ෂිතා සමරවික්‍රම, දෙවැනි උත්තරේ චමරි අතපත්තු.
2: රුෂිනී, දෙවනි ප්‍රශ්නටත් ඔයා හරි උත්තරේ තෝරලා තියෙනවා. රුපියල් 500ක් පොකට් මනි ඔයා දිනා ගන්නවා. ඒ වගේම රුෂිනී, චමරි අතපත්තු තමයි ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවල ශතක දෙකක් හිමි කරගත් එකම ශ්‍රී ලාංකික කාන්තාව. රුෂිනී, තව ප්‍රශ්න දෙකයි තියෙන්නේ, අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: රුෂිනී, හෙලේ මහා ගත්කරු කියපු ගමම්ම අපිට නමක් මතක් වෙනවා, කවුදේ?
3: මාර්ටින් වික්‍රමසිංහ.
1: හරි, අපි මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා ගැන තමයි තුන්වෙනි ප්‍රශ්නේ අහන්නේ. ගම්පෙරළිය, කලියුගය, යුගාන්තය වගේ කෘති රචනා කළේ මාර්ටින් වික්‍රමසිංහ. කොග්ගල ප්‍රඥා කියලත් එතුමන්ව හඳුන්වනවා. මෙන්න ප්‍රශ්නය, මේ අතරින් ඔහු අතින් රචනා නොවූ ග්‍රන්ථයක් වන්නේ 1. භවතරණය, 2. මලවුන්ගේ අවුරුදු 10.
2: රුෂිනී, හරි උත්තරේ වෙන්න ඕනි දෙවනි උත්තරේ, මලවුන්ගේ අවුරුදු 10. මලවුන්ගේ අවුරුදු 10 කෘතිය ලියලා තියෙන්නේ මහාචාර්ය එදිරිවීර සරත් චන්ද්‍රයන්. ඒ වගේම සුප්‍රසිද්ධ නොරිකෝසන් මේ කතාවේ ප්‍රධානම කාන්තා චරිතය. රුෂිනී, දැන් අතේ පොකට් මනි රුපියල් 500ක් තියෙනවා. ඔයාට පුළුවන් අපේ බෝනස් ප්‍රශ්න තෝරගෙන ඔයා අතේ තියෙන පොකට් මනි 5 ගුණයකින් වැඩි කරගන්න. ඒ කියන්නේ රුපියල් 2500ක් කරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්න තෝරගන්නවද නැත්නම් මෙතනින් නතර වෙනවද?
3: බෝනස් ප්‍රශ්නේ තෝරගන්න.
1: හදිස්සියට ඉක්මනින්ම හදාගන්න පුළුවන් කෑමක් මේ මුළු ලෝකෙම ජනප්‍රිය නූඩල්ස්. නූඩල්ස් වලට අවුරුදු 4000කට වඩා පැරණි ඉතිහාසයක් තියෙනවා. ලෝකේ වැඩිම නූඩල්ස් පරිභෝජනයේ තියෙන්නේ චීනේ. අපි අහන්නේ ෂණික නූඩල්ස්, එහෙම නැත්නම් ඉන්ස්ටන් නූඩල්ස් ලෝකෙට හඳුන්වා දුන්නේ කවුද? 1. ජපන් ජාතිකයන්, 2. චීන ජාතිකයන්.
2: රෝෂිණි හරි උත්තරේ වෙන්න ඕනේ පළවෙනි උත්තරේ. ජපන් ජාතිකයන් තමයි ෂණික නූඩල්ස් ලෝකෙට හඳුන්වලා දුන්නේ. 1958 අවුරුද්දේ ජපානයේ මොමුෆුකු ඇන්ඩෝ විසින් තමයි පළමු ඉන්ස්ටන්ට් නූඩල්ස් එක හඳුන්වලා දීලා තියෙන්නේ. රෝෂිණිගේ අතේ තිබ්බ පොකට් මනි රුපියල් 500ක් බෝනස් ප්‍රශ්නෙට හරියට උත්තර දෙන්න බැරි වුණ නිසා 500 250ක් වෙනකන් අඩු වුණා. රෝෂිණි අපි ආයෙමත් දවසක සම්බන්ධ වෙලා රුපියල් 5000ම දිනාගමු. බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට.
3: බොහොම ස්තුතියි.
4: Siapa Pocket Money?
5: පුංචි කාලේ මාෂි මට මතකයි මේ අපේ අම්මා හැමදාම හවසට එනකොට ස්පංජියක් අරන් එනවා. අපි දැන් ඒවට කියන්නේ කප් කේක් කියලා. මම ඇහුවා කාලයක් ඇයි අම්මා ඔයා හැමදාම මේක අරන් ආවෙ ඉස්සර කියලා. අම්මා කිව්වා මට දුක හිතෙන කතාවක්. ඒක අම්මට හවසට තේ බොන්න දීපු ස්පංජියක. ඒක එයා කන්නේ නැතුව මට අරගෙන ආවා. මම හැමදාම වැඩ ඇරලා ගෙදර යද්දී අම්මට මොනවාම හරි දෙයක් අරන් යන්න පුරුදු වුණා. ඒ කතාව ඇහුවෙන් පස්සේ අම්මල තාත්තලා එහෙමයි. දරුවන්ට හොඳම දේ දෙනවා. තමන්ට නැති වුණත් හොඳම දේ දරුවන්ගේ අනාගතය සාර්ථක කරන්න, ස්ථාවර කරන්න තමයි දෙමව්පියන්ගේ හැම බලාපොරොත්තුවක්ම තියෙන්නේ. ඉතින් ඔබේ දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවහනට, සැනසිලිමත් විශ්‍රාමයකට හැම වෙලාවෙම ඔබේ ස්ථාවරය ස්ථීර කරගන්න කතා කරන්න 13:19 සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් වලට. ඔබට පුළුවන් ෆික්ස් ඩිපොසිට් එකක් දාලා ඔබේ අනාගත හීන ජය ගන්න. එමනම් තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ගැන ඔන්න අපි මතක් කළා.
2: ඔව් ඒ වගේම අපි අද පොකට් මනිත් ඔන්න පොඩ්ඩොන්ට දුන්නා. හෙට දවසෙත් අපි ඒ විදිහටම පොකට් මනි දෙන ලෑස්තින සමසේජ් එකක් අපිට එවලා තියන්න කියලා අපි නම් එක මතක් කරන්න. 0714-151-151 තමයි අපේ වට්ස්ඇප් නම් එක.
5: ඉන්නේ නම් සතුටින් පරිස්සමෙන් ඉන්න. බවනිෂාන්.
2: මම ආශි.

හයි, ගුඩ් මෝනින්. මේ දැන් සාමාන්‍යයෙන් කියමනක් තියෙනවා, සාර්ථක වීමට නම් තමා තමාටම අභියෝග කරගත යුතුයි කියලා. ඔගල දන්නද මම මට දෙන අභියෝග මොනාද කියලා? මොකද මගේ ටාගට් එක සාර්ථක වෙන එකනේ, මම මටම අභියෝග දෙනවා. දැන් සාමාන්‍යයෙන් පාරෙනකොට රෙඩ් ලයිට් එක වැටෙන්න කලින් මම වාහනේ එහා පැත්තට දාගත්තොත් මගේ පඩි වැඩි වෙනවා. මම මට දෙන අභියෝග. ඊරාසේ සමහරකට ටයිල් ටයිල් වගේ තියෙන පාර කොටු කොටු කොටු තියෙන ඒ කොටු ඇතුළෙම මම කකුල තියලා යනවා. ඉරක් පාගන් නැතුව ගියොත් මට බෝනස් හම්බ වෙනවා. මම මට අභියෝග කරගන්නවා. ඒ නිසා මං හැමදාම එකම තැන. ගුඩ් මෝර්නින්. 7:02.

0: සාමාන්‍ය වෛරස් ආසාදනයක් නිසා අපිට උණ තත්ත්වයක් ඇති වුණාම වෛද්‍යවරු විදිහට අපිත් කියන දෙයක් තමයි හොඳට ජලය සහ දියර පානය කරන්න කියන කාරණාව. නමුත් මේ තත්ත්වය සමහර විට ඩෙංගු රෝගෙදි වෙනස් වෙන්න පුළුවන්. ඔබට ඩෙංගු රෝගය හැදුන අවස්ථාවකදී ඔබ පානය කළ යුතු දියර ප්‍රමාණය තීරණය වෙන්නේ ඔබගේ දේහයේ බර අනුවයි. එෙහිදී අනිවාර්යයෙන්ම මේ දියර ප්‍රමාණය තීරණය කරන්නේ සුදුසුකම් තියෙන වෛද්‍යවරයෙක් පමණයි. ඔබට ඩෙංගු රෝගය සෑදී ඇති අවස්ථාවකදී ඔබගේ දේහයේ බරට වඩා වැඩිපුර ප්‍රමාණයක් දියර පානය කිරීමෙන් ඔබට සංකූලතා ඇතිවීමේ වැඩි අවධානමක් ඇති වෙන්නේ තියෙනවා. ඒ නිසා ඔබට උණ රෝගය ඇති විටත් විශේෂයෙන්ම ඩෙංගු රෝගය ඇති විටත් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් අනුගමනය කරන්න. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
1: ඔබේ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.

0: බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ලීටරයට වැඩිම දුරක් සමඟ හීරෝ ඩිලක්ස් 100 යතුරුපෙදිය, සෙල්ෆ් ස්ටාර්ට්, සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර්, ටියුබ්ලස් ටයර් ඇතුළු විශේෂාංග රසක් වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමඟ රුපියල් 585,400කට. දෙවෙනි පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදිහට. ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-832-1000 NIBM The City University, the place to be.
2: අර ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න.
4: මොකක් හරි ත්‍රිවිල් එකක් ගන්න ඕනේ.
5: මොකක් හරි නෙවෙයි.
6: ත්‍රිවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනේ.
5: අලවියෙන් පසු සේවයත් සුපිරි.
6: නඩත්තුවත් අඩුයි.
7: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝද රථය.
8: David Pieris Motor Company Private Limited within.
9: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවක්. Majestica Lanka Tiles.
10: රත්තරන් නැදෙන ඉස්තරම් තැනක්, හදිස්සියට පරිස්සමට රත්තරන් තැනක්. CDB රන්නය එක
11: Light, Water, Phone
10: විලට සහනය මෙන්න.
12: CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011-7388-388 CDB රන්නය. රත්තරන් අය විතර ඉස්තරම්ම
13: පරම්පරා ගණ අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස් තමයි.
14: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
15: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
16: අම්මා ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
14: හොඳ ළමයා. 100% පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොතල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා.
17: කොකෝ ෆ්‍රයි RPD පොතල් 60 වසරකට වැඩි විශ්වාසී.
18: CDB ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011-7388-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල්.

0: ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
1: බිස්නස් වැඩවලට හොඳම ආයෝජනය Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 0114 700 550.
2: තිරිබෝඩ් සමාජිකයන් සඳහා කගිල්ස් ෆුඩ්සට් වෙතින් මෙගාවට්ටම් ඇස්ට්‍රා ඉතිරි රුපියල් 325යි. රේණුකා පිටිකල පොල්කිරි ඉතිරි රුපියල් 320යි. ස්ටුවර්ඩ්ස් රෝසා කහටතේ ඉතිරි රුපියල් 190යි. ලයිසෝල් ෆ්ලෝරල් ඩිස්ඉන්ෆෙක්ටන් ඉතිරි රුපියල් 175යි. කගිල්ස් ෆුඩ්සට්
3: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න 0710-666-222 Prime Residency
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79% ආසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112-222-200. Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
5: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවන Majestica Lanka Tiles.
6: Platina 100 stylish penumai mileage ekai dekama ekama ride eken DRL headlight anti skid braking system saha electronic fuel injection taakshane samage Platina 100 head of weda karya David Pieris Motor Company Private Limited within
7: konama deyak podda wedi unath prashnayak
8: den balanda batu muttu wala gaana poddak wedi
7: kala kindala mage banath poddak wedi cholesterol poddak wedi ne
9: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
10: ගන්නවා ලයිසන් එක.
11: දැන් හරිනේ අමාරු.
8: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි.
7: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
8: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
9: යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාත 11.52ක් වුණේ.
8: ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හිටිය ගෙවන්න බැරිය.
7: 13.19 කෝල් එකක් ගන්නකො.
8: සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩන ඉතින් නේද?
12: මාසෙම කරන වියදම් Combank debit card එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank debit card challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා TV, fridge, washing machine මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩිය. අවසන් දිනුම් මැදින් side by side fridge, laptop, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Combank debit cards. ගෙවන්න ගෙවන්න දිනන්න.
6: Stylish penumai mileage එකයි දෙකම එකම ride එකෙන්. Electronic fuel injection තාක්ෂණය සමගින්. Platina 100 head of weda karya. David Pieris Motor Company Private Limited with
13: Saheli. Happily කියන්නකෝ ඔයාලගේ cashback කතාව. Fabricator-ගේ quotation එක Swiss Tech එකට WhatsApp කරා.
2: මිලියන 2000ක් දක්වා cashback ලබා ගන්න ඔබේ Swiss Tech aluminum quotation එකත් 0.76 780 7000ට WhatsApp කරන්න.
14: සමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
15: 98.2 98.4

0: මේ පාරේන මිනිස්සුන්ට මූඩ්ස් තියනවා නේද?
1: Yes.
0: විශ්වාස කරන්න අද තිබුණ මූඩ් එක නම් මං පොඩ්ඩක්වත් ආස නැති මූඩ් එකක් අද පාරේ තියෙනවා.
1: අදවා දැක්කේ මොන වගේ මූඩ් එකක්ද?
0: අද මම දැක්කේ මන්දයාගේ මූඩ් එක.
1: මන්දයා?
0: මන්දයා.
1: Who's Mandya?
0: Mandya means have you watched Zootopia, the movie, the Zootopia? Have you watched the movie?
1: Yeah, I think you're talking about sloth.
0: Talking about? You are talking about?
1: Talking about sloth?
0: Sloth. Sloth? Sloth again?
1: Sloth.
0: Sloth.
1: Me sloth da kiyanne?
0: Me Mandya kiyala kiyanne sloth beyata.
1: Okay.
0: ඇත්තට මම දැම්මා නම් ඌට දාන්නේ සොත්තයා කියලා.
1: ඔව් නේ.
0: සොත්තයක් එක්නේ.
1: ඌ මරිම ස්ලෝයා.
0: කොච්චර ස්ලෝද කියලා කියනවා නම්.
1: හරි.
0: මූ පැයක් තිස්සේ ඇවිද්දොත් මීටර් 270 වයිලුනේ ඇවිදින්නේ.
1: පැයක් තිස්සේ ඇවිද?
0: පැයට මුට ඇවිදින්න පුළුවන් මීටර් 270යි. ඒ ඌගේ උපරිම වේගය.
1: හිතාගන්නත් බෑ.
0: හැබැයි අපි කනගාටු වෙන්න නරකයි. ඊට වඩා ස්ලෝ වැඩ කරන කාර්යාල තියෙනවා.
1: Yes, yes. Mandya, hondai.
0: Harima ironically, Zootopia eke. Me sloth beya pawichchi karannit e wage ranga dakwimak karanna tamai. Charithiyata pawanna powanne e wage ma parisareka tamai o inne. Wedak karaganna ya vena de tamai. Waruwak ena angle keyboard waruwak. Mu kochchara slow da kiyala kiyana na muge mavil athare elgi pawa hadila thiyena.
1: එච්චරයි මන්දගාමි ඩයල් එකක් නේ.
0: හරිද? ඉතින් අද පාරේ තිබුණේ මේ මූඩ් එකනේ.
1: හරි මූඩ්
0: එක. ඒක දැන් මන්දයාගේ මූඩ් එක තිබුණේ.
1: හා.
0: වේල පහින්ම ඇවිල්ලා.
1: හරි.
0: කිසිම හදිසියක් නැහැ.
1: ඕකේ.
0: ඒ කියන්නේ ඇත්තටම යන්න ගමනක් තියනවද? නැත්තම් නිකන් ඔය තියනවට පෙට්‍රල් ඩීසල් ලාභ නිසා වාහන පාරට දැම්මද?
1: ඒ කියන්නේ අනවශ්‍ය ගමන්ද මේ යන්නේ?
0: ඒ වගේ මූඩ්ස් තියෙනවා.
1: හරි ඕකේ.
0: තව සමහර මූඩ් තියෙනවා. මේ ආවේශ වෙච්ච. දැන් සමහර තියෙනවා ආවේශ මූඩ් තියෙන දවස් තියෙනවා පාර.
1: සතෙක් ඉන්නවද ඒ වගේ?
0: හැම එකම ආවේශ වෙලාවෙ. ජානවා යෑමනක්. ආ
1: ආ.
0: මිනිස්සු ඉන්නවද? හැපුණාද? යට වුණාද? වාහනය උඩින්ද ගියේ?
1: යක්කු වගේ.
0: යකා ගහලා වගේ යන දවසත් තියෙනවා. අද මන්දයාගේ දවස. Right.
1: Okay.
0: Good morning everybody.
1: Good morning.
0: Right අද අපි බලන්න පරණ විශ්‍රාමගේ මහාචාර්යවරේ අපි හම්බෙන්න නේද?
1: හරි.
0: අධ්‍යාපනික කතාවක් කියලා ඔබට හිතෙනවා ඇත. නමුත් ඒක එහෙම යන්නේ නෙවෙයි.
1: එහෙම ගන්න නෙමෙයි.
0: හැබැයි මේ කතාවේ අවසානයේ පොඩි සර්ප්‍රයිස් එකක් තියෙනවා. Right. So be with me. මාත් සමග රැඳී සිටින්න.
1: එහෙමයි.
0: දැන් මම දැන් ඉංග්‍රීසියෙන් කියනකොට වටක් ගාලා සිංහල ට්‍රාන්ස්ලේට් එක දැකලා නැද්ද?
1: ඉංග්‍රීසි
0: වලින් කතා කරනකොට මම ඉංග්‍රීසියෙන් සමහරට කියන්න ඉඩ තියෙනවා.
1: හරි ඕකේ මම ඒක සිංහලට කියන්නනේ.
0: හරි. Right. Okay guys, please stay with me.
1: Okay guys, මාත් සමග රැඳී සිටින්න.
0: Okay guys කියන එක දැන් මම ඉංග්‍රීසියෙන් කිය ඉංග්‍රීසියෙන්ම කිය.
1: Hey guys.
0: Hey guys කියන okay guys එක සිංහලෙන්.
1: බල යාළුවනේ යාළුවනේ මාත් සමග රැඳී සිටින්න.
0: Hi boyනේ යාළුවනේ මාත් සමග රැඳී සිටින්න.
1: Yeah.
0: Hi boyනේ යාළුවනේ මාත් සමග රැඳී සිටින්න. Now you are going to hear a nice story.
1: මම හරිම ලස්සන
0: සින්දුවක් කියන්නේ. බහිනවද? මේවා කරන්න බෑ. මෙහෙම මේ ප්‍රෝග්‍රෑම් මේ ප්‍රෝග්‍රෑම් ද මේවා. මම අලගේවරවල කවි කියනවා වගේ නේ මේවා. කවි කොල කියනවා වගේ බස්වල නැගලා. ඡෝද. මේවා ඡෝද. මේවා හුඬුනේ.
1: මට අවශ්‍යයි කතාව මහාචාර්යවරයාගේ දැනගන්න.
0: ඔව්. ඊව මන් තාම ඉංග්‍රීසියෙන් කිව්වේ නෑ පොඩ්ඩයි.
1: හරි. ඕකේ.
0: මේ විශ්‍රාමගේ මහාචාර්යවරයාට තිබුණ හරිම අපූරු ලී පෙට්ටියක් යතුරක් දාලා වහන්න පුළුවන්. ඔබට මේ ගැන පොඩි අදහසක් ගන්න. ඔය දැකලා තියෙනව නේද මේ විහාර ගෙවල් ඇතුළේ තියෙන චිත්‍ර?
1: ඔව් දැකලා තියෙනවා.
0: අමුතුයි නේද?
1: Yes.
0: අන්න ඒ හැඩතල රූප පාට පාවිච්චි කරපු පොඩි පෙට්ටියක් ගැන හිතන්න. මේසයක් උඩ තියන්න පුළුවන්. පෙට්ටගමක් පොඩි වුණා වාගේ.
1: හරි ඕකේ. අර නිකන් ජුවලරි බොක්ස් එකක් වගේ.
0: ටිකක් ලොකුයි හැබැයි.
1: හරි.
0: මැගසින් එකක් දාන්න පුළුවන් මට්ටමේ ලොකුයි.
1: මිනි පෙට්ටියක් තරම් ලොකු නෑ. ඊට වඩා
0: පොඩි. මිනි පෙට්ටිය එක තමයි දැන් ඔයාට ඒක තමයි දැන් මෙතන
1: අවශ්‍ය වෙලා තියෙන්නේ. දැන් මම කියන්නේ ටිකක් අපිට ඔළුවෙන් මවා ගන්න එපා.
0: මිනි තුනයි පෙට්ටි දෙකයි. ඒක තමයි දැන් මේ කරන්න යන්නේ
1: නේ. මේසයක් උඩ තියෙන එක. හරි.
0: මේ මහාචාර්යවරයාගේ මේ වටිනා පර්යේෂණ ග්‍රන්ථ. යාගේ මේම ජීවිතේ පොඩි මතක.
1: හරි.
0: ඉස්සරනම් පින්තූර ප්‍රින්ට් කරනවා දැන් කරේ නැති වුණාට. දැන් කලාතුරකින් වෙදින්න එකට රාමු කරලා මේව කරොත් තමයි. ආ. නැත්නම් ඔක්කොම ඩිජිටල්.
1: Yes.
0: පොඩි කාලේ ඡායාරූප කීපයක්. යාගේ බිරිඳගේ ඡායාරූපයක්.
1: හරි.
0: දැන් ලොකු මහත් වෙලා ඉන්නේ ඉංජිනේරු පුතා. යා චූටි පබළු මාලයක් දාගෙන හෙලිකොප්ටරකින් ඉන්නේ ඡායාරූපයක්.

0: යතුරක්. මෙයාට පුරුද්දක් තියෙනවා හැමදාම රැට කෑම කාලා අර චූටි යතුරු දාලා මේ පෙට්ටිය ඇරලා ඒක තියෙන එක එක එලියෙන් තියලා සෑහෙන දෙයක් තියෙනවා පොඩි උන.
1: හරි, ඔකේ.
0: ඒ මතක අනුස්මරණය කරලා ආයෙත් පාරක් පෙට්ටියට දාලා වහන්න. ඔබට ඒ වගේ පුරුද්දක් මොකක් හරි තියෙනවද? අපේ ළමයින්ට පොඩි පුරුද්දක් තියෙනවා. ඒකලින් පරණ පින්තූරු අරගෙන ඇවිල්ලා මේ පොඩි පෙන් ඩ්‍රයිව් එක දාගෙන ඇවිල්ලා ලැප්ටොප් එකේ දියරම් බලන
1: එක.
0: අපි හැමෝම බලනවා. චූටිම කාලේවත් තියෙනවා. ඔබට හැම කලෙක්ෂන් එකක්
1: තියෙනවා. තියෙනවා,
0: හොඳයි.
1: මම රිසල්ට්ස් බලනවා, මගේ පාර්ට්නර් රිසල්ට්ස්.
0: ආයතද? ඒවා හයි කරන ලයිට් ගන්න නැත්තේ. ඒවා බෝගහ වෙල පාර දිගේ හිටවල වෙන්නේ නැති ලයිට් අදින් නැත්තේ කිදට. අනේ මිස් මේ ඔයාගේ පර්ණ රිසල්ට්ස්, ඔයාගේ පර්ණ රිසල්ට්ස් ගොඩාක් මංගල තියෙන මිනිහෙක් මිස් මම මේ හිටියට. අවුරුද්ද ඉඳලා මොනනම් කියන්න පුළුවා. ගොඩක් රිසල්ට්ස් අවුට් කර ගන්න හදන්න එපා. ඒවා ජනප්‍රිය වෙන දේලා පොඩ්ඩ බැලුණොත්. මට මහා චරණෝගේ කතාව කියලා මේක ඉවරයක් කරන්න දෙන්න මිස්. ලස්සනයි. Right. Now we are back to the pro. Right.
1: Okay. I've
0: never thought about this. What is it? What is it? What is it? What is it?
1: Okay. Right. Thank you.
0: අනේ දවසක් අර පොඩි අතුරු නැති වුණා.
1: ඕනේ.
0: ඒ අතුරු ඉස්සරහ. බලන්න ඔබට හොයාගන්න පුළුවන්ද කියලා. ඒ අතුරු ඉස්සර නිකන් මල් පිටි තුනක් එකට තිබ්බා වගේ. එහෙම චතුරු දැකලා තියෙනවද?
1: දැකලා තියෙනවා.
0: විශේෂ හැඩයක් තියෙනවා. මල් පිටි තුනක්. අමුතු කැටයක්. යතුරු අග්ගෙස එක කට්ටයක් තියෙන. ඒකෙන් තමයි අර ලොක් එක ඇරෙන්නේ වෙන්නේ. මේ චූටි අතුරු නැති වුණා.
1: අයියෝ.
0: කොහෙ තිබ්බද දන්නේ නැහැ. ලියන මේසය ඇස්සේ, අල්මාරිය ඇස්සේ පුත්‍රාකසේ ඇඳන් යට අරව මේව
1: හැමතැනම බැලුවා.
0: හැමතැනම බැලුවා. බැරිම තැන යාගේ ඉංජිනේරු පුතා රේව පුතා. මට මාර වැඩක් වෙනාන පුතා. මේ මගේ අර මේ බොක්ස් එකේ යතුරුව දැක්කද? නෑ තාත්තා මං ඉතින් ගන්න නෑ. ඔයා කොයි වෙලෙත් ඔක අතේ තියන් ඉන්නවනේ. එහෙනම් පුතා මට යතුරු හොයාගන්න දෙයක් නෑ. පුතා දන්නවා මේ චූටි පෙට්ටිය කොච්චර වැදගත්ද කියලා.
1: හරි.
0: අම්මා නැති වුණ දාපටන් අම්මගේ එක පින්තූරය ගාතනේ. එක පින්තූරය තිබුණා නේද? හරි උනන්දුවෙන් එක බලනවා. මේක බල තාත්තා අනුභවස්ථත් පුතා දැකලා දිනනවා.
1: ආනේ.
0: රයිට්. තාත්තා දන්නවා මේක. පුතා දන්නවා මේ මේ බොක්ස් එක හැමදාම මේ කෑම කාලා රැට බලන එක මොන තරම් එයා එන්ජොයි කර කර හිටියද කියලා. තමන්ගේ තාත්තත් මහාචාර්යවරයා.
1: හරි.
0: පුතාත් ඇත්තට මුදව වුණා මේක හොයන්. කොහෙවත් හම්බුන්නේ නැහැ. පුතා කිව්වා තාත්තා මට දවසක් දෙන්න. ඉංජිනේරු පුතා.
1: ඔව් ඔව්.
0: මේ මගේ ලොක්ස්මිත් කෙනෙක් ඉන්නවා මන් දන්න. මට යව ගෙන්නන්නත් පුළුවන්. නැත්නම් මගේ උපකරණ ටික ගෙනාවොත් සමහර වෙලාවට මේක අගුළු අර ගන්න පුළුවන්. එකම දේ තියෙන්නේ මේකට ආපහු අගුලක් පුරුද්දන එක නම් ඒ තරම් ලේසි පහසු වැඩක් වෙන්නේ නැහැ. මොකද ටිකක් මේක පරණ පෙට්ටියක්නේ.
1: ඔව් ඔව් ඔව්.
0: අගුල කඩන්න පුළුවන්. නමුත් අපිට ආපහු අගුල හදන්න පුළුවන් ඒ තාත්තා කියන්න බෑ. ආ පුතා බැරි වුණොත් එහෙම අපි කරමු නේද? ඔයකෝ තාත්තා මෙහෙම කරන්නකෝ. ඕනේ නැහැ දැන් හිට වෙනකන් ඉන්න. මම ටක් ගාලා මේ බඩු මුට්ටු ටික ගෙන්න ගන්නම්. බඩු මුට්ටු ගෙන්න ගත්තට අගල ඔෆිස් එකට කතා කළා.
1: ඕකේ.
0: දැන් පුතා ලෑස්ති අර චූටි චූටි අඬු ඒ මේ
1: දාලා කරලා නේ.
0: පොඩි කෑලි කූරු අරගෙන අපි දැකලා තියෙන චිත්තපටි වල එහෙම මෙහෙම මගේ ටග්ගාල ඇරනවා නේ. මොන අගුල්ද බං ඒව නේද?
1: මට කොණ්ඩ කටු වලින් අර ටග්ගාල එහෙම දාලා මෙහෙම කරන්න පුළුවන්. සමහරක් ඒවා.
0: කොණ්ඩ කටු වලින් දාලා උකුණු අල්ලන්න පුළුවන්. අනේ මිස් මේ. ඒක කතා කරන්න ඕන මාත් එක්ක.
1: හරි.
0: එකපාරටම මහාචාර්ය තාත්තා කිව්වා. පුතා පුතා පුතා. එපා එපා එපා එපා පුතා එපා එපා. පුතා සෙනවිරත්න අංකල්ට නේ. සෙනවිරත්න කියලා කියන්නේ තවත් එක මහාචාර්යවරු. පුතා එපා කඩන්න එපා කඩන්න එපා පුතා. සෙනවිරත්න අංකල්ට එන්න කියන්නේ තාත්තේ. සෙනවිරත්න අංකල් දන්නේ නැණි අතුරු කොහෙද නැති වුණේ කියලා. යා මේ ගෙදර හිට පොයා දන්නෙත් නැහැ මම දන්නෙත් නැහැ. සෙනවිරත්න අංකල් දන්නවද කොහෙද කින්නමද? නෑ පුතා යට එන්න කියලා කියන්නේ. සෙනවිරත්න අංකල් ආව.
1: හරි ඔකේ.
0: යා හවස වුණා. නමුත් තාව අගුල කැඩුවේ නැහැ.
1: හ්ම්
0: හ්ම්. ඉතින් හවස ස්තෝප්පුවේ පුටු දෙයක් තියාගෙන රැහැයික් දෙන්නේ කිඳිරට චුරු චුරු ගාන සද්ද මැද්දෙන් පරණ මතක අවස්සගෙන වීදුරු දෙකක් එකපට හැදෙන සද්ද අපිට එකට හැපෙන සද්ද කුස්සියටත් ඇහුණා.
1: හරි.
0: ඉංජිනේරු පුතාට පොඩි හිනාවකුත් ගියා. මේ තාත්තගේ වැඩ. යතුරු නැති වෙලා සෙනවිරත්න සෙනවිරත්න දන්නවද? සෙනවිරත් අංකල් දන්නවද යතුරු තියෙන? ඉතින් මහාචාර්යවරයාගේ විස්තරනවා. කොහොමද ගුණේ විස්තර?
1: හ්ම්.
0: දැන් ඉතින් පරණේ අලු වැඩි අපිට හම්බෙන්නෙත් නෑ නේද? මේ ඩිජිටල් වුණාට පස්සේ පුදුම කරදරයක් නේද?
1: හ්ම්
0: හ්ම්. ඒ පරමිනිස්සු ඩිජිටල් ගනේ.
1: හරි.
0: පුදුම කරදරයක් නේද? ඔක්කොම ඔබලා කරන්න පුළුවන් නේ. මිනිස්සෙක් හම්බෙන්න යන්න හිතෙන්නෙත් නෑ අපිටත් සමහරවට කම්මැලි.
1: ආ.
0: ගෙදර ඉඳන් සේරම කරන්න පුළුවන් වෙන එකත් එක්තරා විදිහක වදයක් නේද ගුණේ? සෙනරත්නම් කළා අහන.
1: හරි ඔකේ.

0: ඔව් සමහරලාට එහෙම තමයි. මටත් ඉතින් හරි කම්මැලි. මේ ඒක නෙමෙයි සිනරත්න අයියාන.
1: හරි.
0: උඹට අර ඩික්ෂනරියස් එක එක පොඩි පොඩි දේවල් හංගන පුරුද්ද තාම තියෙනවද කියලා
1: ඇහුවා. හා හා ඔකේ.
0: ප්‍රොෆෙසර් ගුණේ පුටු පෙරලා නැගිට්ටේ.
1: හරි.
0: දිව්ව ලයිබ්‍රේට. හ්ම්. ගත්ත ඩික්ෂනරිය පෙරලුවා. යතුරේක මැද තියෙනවා.
1: ආ.
0: එහෙම තමයි බ්‍රෝ පරණ යාළු.
1: හ්ම්
0: හ්ම්. ඩිජිටල් හොඳයි. හැබැයි යාළු ඊට වඩා හොඳයි.
1: ඔව් නේ. හ්ම්. අපි ගැන හැමදේම දන්නවා.
0: සමහර යාළු අපි ගැන දේවල් භයානක විදිහට දන්නවා. සමහර ප්‍රසිද්ධ කාන්තා චරිතවල
1: හරි
0: අර ෆොටෝග්‍රාෆ් එකේ මේ සුඩ දිගේල කරලා ගහන පබළු වෙල්ලපු ඉන්නට පබළු වෙල්ලක් දාලා ගහ ෆොටෝ එකේ ඉඳලම
1: හරි
0: මහානක විදිහට මතක මිනිස්සු තායි ඒ ෆොටෝ තියෙන මිනිස්සු ඉන්නවා
1: ඉඳේ මිනිස්සුත් එක කවදාවත්
0: අරගෙන ඉන්න හොඳ නැහැ
2: අම්මා මහණ්ඩ
0: මොකද ඩාඩි දාලා මොකද ඔය ඩාඩි වැක්කනේ මත මතක
1: මෝ රස්නේ නේ ඒසියෙන් කැඩිලා

0: ඩෙංගු ගැන පොඩ්ඩක් බලාගන්න. මේ ඔක්කොම කවි සින්දු ආගින් ඉඳලා වැඩක් නැහැ. හරි තර්ක, හරි විතර්ක. ලෙඩ් වැඩි වෙනවා. මේක ඕෆ්ලෝ වුණොත් අමාරුයි. අපේ තියෙන රෝහල් වල ධාරිතාව නැති වෙලා ගියොත් අපිට අමාරුයි. ප්‍රයිවට් හොස්පිටල්ස් වල ඉඩක් තියෙයි කියලා වගේ නිකන් හිතාගෙන නිකන් ඩෙංගු වලට නිකන් තමන්ගේ වීරකම් පෙන්වන්න යන එක තේරුමක් නැහැ වගේ ගත්තේ. වත්ත වටේ වතුර නැඳිලා තියෙන තැන් හොයන්න කලින් ගේ ඇතුළේ තියෙන තැන් ටික හොයාගන්න.
1: හරි ඔකේ.
0: ඔබ හිතන තැන් වල නෙමෙයි. වෝටර් ඩිස්පෙන්සර් එකක් තියෙනවනේ ගෙදර. වෝටර් ඩිස්පෙන්සර් එකක්. ඒක වතුර ගන්න සැරේට අර අහ කෑන වතුර හැලිලා ඉතුරු වෙන පොඩි ගැජට් එකක්
1: තියෙනවා. ට්‍රේ එකක් වගේ එකක් තියෙනවනේ.
0: ඒක ඩේලි සුද්ධ කරන්න. ඒක ඔබ හිතනවට වඩා අපිට නිග්ලෙක් වෙන තැනක්. අපිට කමතක වෙනවා.
1: ඔව් ඇත්ත.
0: ඊට පස්සේ ඔබ ගාව ගුරුලීත්වයක් තියෙනවද? ගුරුලීත්වය යටින් වතුර හැලනවට පීරිසියක් තියලා තියෙනවද? සමහර වෙලාවට ඒ එකතු වෙන වතුර එහෙමම තියෙනවනේ. අර හැල්න හැල්න ටික එකතු වෙලා ඒක සමහර වෙලාවට එහෙමම තියෙනවා. එහෙමම තියෙනවා. කූඹි උගුල් තියලා තියෙනවද? කූඹි යනවට කෑම වලට. පොඩි පොඩි මේවා දාලා සමහර අය මේසෙ කකුල් වලට තියලා තියෙනවා. නියම තැන්. සත 50ක ඝනකම කාසිය. සත 50ක සත 50 කාසිය ඝනකමට.
1: හරි.
0: ඒ ගානට වතුර තිබුණොත් ඇති.
1: ඩෙන්ගු මඳුර වටේ
0: හැදෙන්න. ඕ. ඒඩිස් නම් ලස්සනට ඩෙන්ගු කාරය. කිසිම සමාවක් නැහැ. කිසිම සමාවක් නැහැ. ඒ කියන්නේ උනියම් ඩග්ගල කනෝ තේරෙන්නේ නැද්ද මන් දන්නේ.
1: ඉතින් මඳුරට ඩෙන්ගු හැදෙන්න නැත්තේ?
0: ඌට හැදෙනවා. ඌගේ බඩේ තමයි මේක පැසවන්නේ. ඕ.
1: ඒ වුණාට යාට ඒකේ
0: ඔව්. අනිත් මඳුරන්ගේ බඩවල ඩෙන්ගු වෛරස් එක පැසවන්නේ. ඒක ඌගේ තියෙන බඩේ තියෙන දේවල් වලින් ඌ ඩෙන්ගු රෝගියෙක්ගේ ලේ උරා බිව්වත් සාමාන්‍ය මදුරෙක් මේ මදුරුවගේ බඩේදී ඒක විනාශ වෙනවා. හ්ම්. ඒක බලන්න මදුරුවගේ තියෙන පෙරේතකම. ඩෙන්ගු රෝගියවත් කාලා ටිකක් කරගෙන තව මිනිහෙක්වත් කනෝ. මේ දවස් දෙක තුනක ජීවිතේට මේ ඔක්කොම කරන්නේ. හ්ම්. දවස් දෙක තුන ජීවත් වෙන්න ඕන දෙයක් කරනවා නේද?
1: ඒකනේ නේද?
0: නේද? අපි ජීවත් වෙන්න ඕන දෙයක් කරනවා නේ. හ්ම්. ඒත් මෙතෙන්දි කොහොමද මේක වෙනස් වෙන්නේ? අපි ජීවත් වෙන්න ඕන දෙයක් කරනවා නේ. මේගොල්ලන් මේ තර්ක වැඩක් නැහැ. තර්ක වැඩක් නැහැ. මන්ද කන ඩ්‍රෝන් දාලා චෙක් කරනවා. හොඳයි. තාක්ෂණේ හොඳයි. තාක්ෂණ ඩ්‍රෝන් දාලා චෙක් කරලා ඩ්‍රෝන් දාලා නම් චෙක් කරන මිනිස්සුන්ගෙන් ඇහුවත් ගියේ මොනවද සුද්ධ කරන්න ඕනේ ඒරියාස් කියලා. උත්තර දහ දුක් විඳින්න ඕනේද අපි? ඊ එකක් කිව්වේ.
1: ඔව් ඒකනේ නේද.
0: ඉතින් ඩ්‍රෝන් දාලා බලන්න ඕනේ ඒක. මෙහෙම ගියාම මෙව හොයි ගාලා පේනවා ඇද්දකට. මේව අපේ වතුර බහින්නේ නැහැ නේ කියලා.
1: කොළඹුණත් කොච්චර තියෙනවද නේ?
0: කාලේ කන්නේ ඉතින් මොනව හරි හොයාගන්න පුළුවන් නේද? සමහරවිට ගන්න නොකරන දීගට කෝඳුරු තෙල් හත් පට්ටියකුත් තව පොඩ්ඩකුයි.
1: තවත් චුට්ටකුත් තෝණි කියලා කියන්නේ නේද?
0: තවත් පොඩ්ඩක් ඕනේ.
1: ඩ්‍රෝන් එක හිටු.
0: ඒකයි ඩ්‍රෝන් එක.
1: එහෙමයි. මේක
0: ලස්සන පින්තූරේ මරන් තියෙනවා.
1: හරි ඔකේ.
0: අනේ හොඳයි ඉතින්.
1: ඒක කවදද සුද්ධ කරන්නේ? ඒ කියන්නේ ඒව ටික
0: ඒව කරලා වීඩියෝ ටික එඩිට් කරලා ඒව කරලා එකින් ඩෙන්ගු කියලා ෆිල්ම් එකක් හදලා ඕන් ඩෙන්ගු. මේන් ඩෙන්ගු. ආන් ඩෙන්ගු කියලා මං හිතන්නේ මේ ෆුටේජස් අරගෙන. බලන්නකෝ. මොනවා හරි කමන්නේ. ඉස්සර මේ නිකන් මේ ග්‍රවුන්ඩ් එකේ ක්‍රියාත්මක වෙච්ච පොඩි යාන්ත්‍රණයක් නේද? මේම ගහගෙන ගහගෙන ගියා. කවුද හරි කවුද වැරදි කියලා හොයන්න වෙලාවක් නැහැ මේකේ මන් නම් හිතන්නේ.
1: ඕ ඒක හරි.
0: නේද? වැරදි හොයලා දඩ ගහන එක සෙල්ලම් කර කර ඉන්න වෙලාවක් නැහැ. වෙන්න ඕන හරිය වෙලානේ. වැරද්ද කරන්න දීලා ඩබල් ලයින් එක කපන දීලා ගහස් ඉඳලා ලියලා හරියන්නේ නැහැ දැන්.
1: දුටු තැන ඒකට
0: ඇක්ෂන්. දුටු තැන ඉවර කරගෙන කරන දැන් ඇක්ෂන් ඕන කාලයක්.
1: ඩෙෆිනිට්.
0: දඬුවම් දෙන්න නම් විදි නම් 1000ක් හොයාගන්න බැරියෑ. නේද? වැඩේ ඉවර කරන විදියක් හොයාගත්තොත් කාටත් සන්තෝෂෙන් ඉන්න පුළුවන්. නැත්තම් අපිට තව ටික දවසක් ගිහිල්ලා
1: හරි
0: රේඩියෝ ටීවී පාවිච්චි කරලා ඉලක්කම් කියන්න තමයි වෙන්නේ.
1: යස්
0: ඉලක්කම් කියන්න පුළුවන් පත්‍රයේ
1: හෙඩ්ලයින්ස්
0: ඕ කාලයක් ඇද්දීව ඒවා සංඛ්‍යාලේඛන බවට පත් වෙනවා. ඒවා සංඛ්‍යාලේඛන මුලදී දරුවෙක්ට මොනහරි ජීවිත හානියක් වුණත් ඛේදවාචකයක් වෙන එක ඉලක්කම ලොකු වෙන්න ගත්තාම නිකන් සංඛ්‍යාලේඛන තත්ත්වෙටම යනවා. නම්බරයක් විතරක් වෙනවා ඔක දවසක 48000යි 50000යි කියක අපිට කියන්න පුළුවන්.
1: එහෙනම් අපි අපේ වැඩේ පටන් ගමු නේ.
0: මේ. ඔව්. gedara පුළුවන් නම් බලන්න ඔය ටික. බලමු ඉතින් කතාව දෝලාවෙන් ගමන පයින්ද කියලා අපිත් බලන් ඉමු තින්නේ. අපිට කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. බැරි හරියට කට්ටියක තුලා මොනවද කරන්න කියලා. මේ නිලධාරින් නැතුනේ මොකක් කරලා තියෙන පොඩි අවුලක්.
1: ඔව් නේද නේද.
0: හැමෝම කියන්නේ මේක අපේ එකක් නෙවෙයි කියලා වගේ එකකින්. අපි දන්නේ නැහැ කාටද කියන්න ඕන කියලා සමහර අය. මං කියුවේ ඇලක් තියෙනවා වල තියෙන වතුර බහින්නේ නැහැ කානු හිරවල කාටද කියන්නේ?
1: ඒක නංග අපිට හැමදේම ඉතින් ජනාධිපතිතුමාට තමයි කියන්න වෙන්නේ ඉතින් දැන් මේ අනු විදියට. රයිට් අපි බලමු.
0: දැන් බලමුකෝ දැන් මොකද වෙලා තියෙන්නේ? ඔව් මේ මොකද?
1: දැන් මේ වැස්ස සීන් එකත් එක්ක සිවිලම සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න කොහමද? ප්‍රශ්න දැක්කද? ඔබ ප්‍රශ්න දුටුවාද? ඔබ ගහලා තියෙන්නේ ලී වලින් ස්ට්‍රිප් සීලින් එකක් නම් ඔබ ප්‍රශ්න දුටුවාද?
0: මේ පහුගිය දවස්වල තිබිච්ච වැහි ටික හොඳටම හොඳයි. වහලවල ප්‍රශ්න හොයාගන්න.
1: yes.
0: ඔබේ වහලේ ප්‍රශ්නයක් තියෙනවා නම් පහුගේ වැහි දෙක තුනට අහුණාට පස්සේ දැන් අනිවාර්යයෙන්ම ඔබ ප්‍රශ්න තියෙන තැන ඔබ දන්නවා. මේක හරි. ඒකේ දරුණු වැහි වලට වහලවල් කොච්චර හැදුවත් ඔක වතුර ඇතුළට කාන්දු වෙනවා. ඒක ඒක ඉබේම වැහිලත් යන අවස්ථා තියෙනවා.
1: හා ඕකේ.
0: ඉබේම වැහෙනවා.
1: ඔව්
0: ඔව්. ඒ වතුර කාන්දු වෙන තැන පොඩ LG ටිකක් අහර මේ හැදිලා ඊට පස්සේ වතුර ඇතුළට එන්නේ නැතුව යනවා. මේ මාර වැඩක්. හැබැයි ඒ වතුර ඇවිල්ලා සිවිලිමට වැටෙනව නේද?
1: හරි.
0: සිවිලිමට වැටෙනවා. සිවිලිම ලී කියලා අපි හිතමු.
1: හා.
0: ඔබ ගහලා ස්ට්‍රිප් සිවිලිමක් ඔබටත් හරි ආසයි හිතලා ආයෙ මොකුත් නැහැ සල්ලි බැලුවේ නැහැ ගැහුවා ලීයෙන්ම ගැහුවා නේ. ආයි තේ කරි බුරුතරි අහුවන ගාන බැලුවේ නැහැ ලීවල.
1: ඔව්.
0: කතා කරා මෝලට කපන්නකෝ මේ ගානට ආයි ගන්න කමට වැඩේ කරලා තියෙනවා. තත්ති තුනක් විතර ගියා වැඩේ වල කරන් ලස්සනයි. දැන් පහුගේ වැස්සට වතුර ඇවිල්ලා ඔබට පේනවා ස්ට්‍රිප් සීලිමෙනුත් වතුර වහලෙන් ඇවිල්ලා බේරිලා සීලිමෙනුත් වැටෙනවා. ඉතුරු කතාව මම කියන්න.
1: හරි.
0: දැන් ඔතනින් තමයි ලීය ඉස්සෙල්ලාම දුර්වල වෙන්න පටන් ගන්න.
1: හරි. වතුර වැටලා වැටලා වැටලා නියත් පෙඟෙන්න වගේ
0: ගන්න. පෙඟෙන්න වගේ ගන්නවා. හරිද? ඊට පස්සේ තද්ද පෑවිල්ලට ඔක ඇඹරෙන්නත් ගන්නවා. දැන් ලීය දුර්වල වෙලා
1: තියෙනවා. හා රයිට් ඕකේ.
0: මේකේ ආරංචි යනවා වේ පවුල් වලට. උම් වේෆස් කකයි. නේද? මදාම වේෆස් කාලා අපිට එපා වේ.
1: හරි.
0: යන්න ඕනේ මුංගේ සිවිලිම ගන්න.
1: මතක තියාගන්න වේයා මන්දයා වගේ නෙමෙයි. හරිම
0: ඌ ලතවිලතවි ඉන්නේ. ඔව්. ඌ ඇවිල්ලා මාර් ජනසන්නිපාතයක් තියෙන පොර. එනකොට එන්නේ දහස් ගාණෙන් එන්නේ. දහස් ගාණෙන්. ඔබ ඔයා වේව කාලා තිනා?
1: මාව වේව කාලා?
0: කාලා නැද කවදක්වත්?
1: මම කාලාද මට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ මාව වේව මම නෑ.
0: කාලා නෑ?
1: නෑ.
0: නයා කන්නේ. වේව කාලා නෑනේ. දවසක නයා කයි තමයි. මාව කාල තිනා වේ. ඔ මාර කෑමක් කන්නේ. එතකොට මට හිතාගත්තා මූලී එහෙම කන ඇති පිඟානට බෙදන් වෙන්න ඇති මූ කන ඇති. චර හනු. ශක්තිමත් හනු තියෙන සතා. පොඩියට හිටියට.
1: හා ඕකේ.
0: වේ යම විනාශකාරීනි. ඌට කොහොමත් ඔය ආරංචි යනෝ. ඌට කූඹියක් හරි ඔය ආරංචි දෙනෝ.
1: රයිට්.
0: ඌ එනෝ. ඌ ගේම ගහනෝ. වැඩි කාලයක් යන්නේ. ඔබට මාස ගානක් ගියා රූට් එච්චර කල් යන්නේ නැහැ. ඔකට ගේම දීලා ඉවරයි.
1: ඕ ඒකනේ.
0: දැන් මුළු සල්ලිම අපරාධ කියලා ඔබට හිතෙනවා.
1: හරි.
0: මේක ඊටාම කොමන් ස්ටෝරියක් ගොඩක් තැන්වල. ඉතින් මොකනවාද? ප්‍රශ්නේ කී කියනනම් කාටවත් පුළුවන් නේද? ගොඩක් වෙලාවට එන්නේ ඒකනේ. ප්‍රශ්නේ තමයි ලොකෝටම කියන්නේ. උත්තරේ ගැන ලොකෝට කවුරුත් උනන්දුවන්නේ නැහැ. ස්ට්‍රිප් සීලින් කතාවෙදි එහෙම එකක් නැහැ. ඔබ colorup.lk.com සයිට් එකට යන්න. එතන ඒ සයිට් එකට යන්න වෙනවා ඔබට. එක්කෝ ඒගොල්ලන්ගේ ෂෝරූම් එකකට යන්න වෙනවා. වෙයා හවුස් එකට යන්න වෙනවා. ලේසිම වැඩේ සයිට් එකට යන්න. ඔය ඔතන දැන් ඉන්න තැන ඉඳන්.
1: හරි.
0: colorup.lk.com ස්ට්‍රිප් සීලින් කියන එක මාතෘකාව තෝරගන්න. බලන්න එතන කොස් එතන තියෙනවා.
1: මහෝගනි
0: ලීවලින් හැදුවා වාගෙම. කොස් වලින් මහෝගනි වලින්
1: තේක්ක වලින්
0: බුරුම තේක්ක වලින් ලස්සනට සිවිලිම හදන භාණ්ඩ තියෙනවා එතන. ඒක හරිම ප්‍රැක්ටිකල්. ඒක වේයකන්නේ.
1: ඒක ලී නෙමෙයි ආදේශකයක්.
0: ඒක ලී ආදේශකයක්.
1: හරි.
0: ඒක සිමෙන්ට් ෆයිබර් ප්‍රොඩක්ට් එකක්. ෆැක්ටරි එකක හදන. අච්චුයි හදන. කිසිම වෙනසක් නැහැ. කෑලි 100ක් ගත්තොත් 100ම එක වගේ. වෛරම වෙනස්.
1: හා.
0: මොන වෙන්න ඕනේ?
1: ඔව් ඒක ඇත්ත.
0: කොම වෛරමෙන් ගහ ඔක්කතයි නේ නිකන්.
1: වාහ
0: ටයිල් ඇල්ලුවා වගේ නේ. තේරෙනවද? ටයිල් ඇල්ලනවා වගේ එහෙම වහලා යලා නැහැ. වෛරම වෙනස්. කෑලි ගොඩක් තියෙන එක එකට වෙනස්.
1: ඒ
0: නිසා ඇත්තටම නැචරල් ලීවලින් හදපු සීලියක් ස්ට්‍රිප් සීලිනා ගැහුවා වගේ හැඟීමක් පිනීමක් ඔබට අවසානයේදී ලැබෙනවා. ඒක પરම්පරා ගානක් තියෙනවා. ඒක දිරන්නේ නැහැ, ගිනි ගන්න නැහැ, වේයෝ කන්න නැහැ, ඒක ඇඹරෙන්නේ නැහැ. ඒක දරණ ගහන්නේ නැහැ. අනිතරයි.
1: ඔකේ. රයිට් ඒ වගේම බජාජ් ප්ලැටිනා බයික්ස් දැන් ගොඩක් වෙලාවට අපි පාරේ දකින සමහරකට අපි මේ කතා කරන හින්දා එහෙම විශේෂෙන් දකින මට තේරෙනවා මම ගොඩක් දකිනවා බජාජ් ප්ලැටිනා. සමහරකට ඒක මිනිසු ගන්න හොඳට තෙල් කරන බයික් එකක් හින්දා වෙන්න ඇති නේ.
0: ඉතින් මේ ලා මොලයක් තියෙන මිනිහ තෙල් කරන බයික් යන ගන්න.
1: ඒකනේ 1 ලීටරයකින් කිලෝමීටර්
0: කොයි ඉලෙක්ට්‍රික් බයික් එකක් ගන්න.
1: yes.
0: නැත්තම් හොඳට තෙල් කරන පෙට්‍රල් බයික් එකක් ගන්න.
1: yes.
0: ගොඩක් දුර දුවන අයට පෙට්‍රල් බයික් එක තමයි තාම හරියන්නේ.
1: හරියට හරි.
0: ළඟ ළඟ දුවනවා නම් ඔන්න ඉලෙක්ට්‍රික් බයික් එකක් සෙට්.
1: හිතානකො ඩිලිවරි මොන හරි සර්විස් එකක් කරනවා කියලා. නියමටම ගැලපෙනවා බජාජ් ප්ලැටිනා එක.
0: ඒ කියන්නේ ඔබට මොනහරි ව්‍යාපාරයක් කරන්න. මම නම් කියන්නේ මේ නිකන් ව්‍යාපාරයක් කරන්න නෙමෙයි. ගෙදර අමතර වාහනේ වෙන්න පුළුවන් එකක් තමයි බජාජ් ප්ලැටින එකක් කියන්නේ. හැඩකාර වැඩකාරයා, බයික් එක ලස්සනයි, ෆුවල් එෆිෂන්සි එක හයි. ලීටරයකින් කිලෝමීටර් 100 පන්නලා දුවනවා. 107ක් දුවනවා කියන කෙනා. සමහර අයට වඩා වැඩියෙන් දුවනවා කියන
1: කෙනා.
0: හරි. 100 100ට එහා දුවනවානේ. බජාජ් ප්ලැටින එක අලුත් බයික් එක, මේ 2026 මොඩල් එක. 100ට වඩා දුවනවා. ඩේවිඩ් පීරිස් මොන්ට සමාගම ඒ ගැන බොහොම උනන්දුවෙන් ආසාවෙන් කතා කරනවා. ඒකට තමයි මේකේ ඩේවිඩ් පීරිස් තමයි මේකේ බයිසිකල් ඉතින් ලංකාවට ගේන්නේ ඒගොල්ලෝ. ඒක තමයි අයිතිකාරය.
1: ආ බාරකරු නේද?
0: හරිද? ඉතින් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ බයික් එක සහ ඒගොල්ලන්ගේ ඕනම වාහනය. ඕනම වාහනයක් ඕනම ලෙවල් එකකදී ඒගොල්ලෝ සර්විස් දරවා මේවා හදන්නද ස්පෙයාර් පාර්ට්ස් ඒ ටික ඔක්කොම තියෙනවා. 1400කට වඩා නියෝජිතව ඉන්නවයි කියලා කියනවනේ. මම නම් 1400ම දැකලා
1: නැහැ.
0: නමුත් එහෙම නැතෝ කියන්නේ
1: නැහනේ.
0: කිලෝමීටර් 20න් 20ට එහෙම හම්බ වෙන්න හේතුවත් ඒක වෙන්නේ නැදනේ.
1: දැන් බජාජ් ත්‍රිවිල් එකක් ගත්තත් ඒ වාසිය එහෙමම තියෙනවානේ. බජාජ් ත්‍රිවිල් එක දැන් අපි දන්නවා 236 cc නියම ත්‍රිවිල් එකක් ඇවිල්ලා තිනවා. විශේෂයෙන් හැමෝම කියන දෙයක් තමයි හොඳට බර දාලා හොඳට අදින්න පුළුවන් ත්‍රිවිල් එකක් සහ මේ එන්ජින් එකේ ලොකු සද්දයක් එන්නේ නැහැ කියන එක. ඒක ගොඩක් කටිය කතා කරන දෙයක්. ලොකු සද්දයක් එන්නේ නැහැ.
0: මේක භාග විට 4 ස්ට්‍රෝක් නිසා වෙන්නේ.
1: ආ ඔකේ.
0: 4 ස්ට්‍රෝක් එන්ජින් වල සද්ද අඩුයි.
1: හ්ම්
0: හ්ම් හ්ම්. අන්තික මේක EFI එන්ජින් එකක්.
1: හරි.
0: මේක valve 4ක එන්ජිමක්. ඒ නිසා මේක මන්නට ගාල ගන්න පුළුවන්. ඔය එන්නේ සද්දේ.
1: එහෙම එන්නේ නැහැ.
0: ගන්න පුළුවන් හරිද?
1: හරි ඔකේ.
0: ඒ හොඳ සද්දයක් තියෙන හොඳ throttle response එකක් තියෙනවා. මොකක් තියෙන්නේ?
1: බජාජ් ෂෝරූම්ස් තියෙනවා ලංකාවේ හැමතැනම වගේ. ඒ තැන්වලට ගියොත් ඔබට බජාජ් ත්‍රිවිල් එකක් ගන්න පුළුවන්. වෙලාව උදේ 7:51.

0: හරිගේ හරිම තැනට ගියහින්ද. එල්ලෝල්සියකෙන් ලෝන් එකක් ගත්තේ.
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: එල්ලෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-5715-555 අමතන්න.
3: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace ගම්පහ. අවසාන නිවාස 25. මිලියන 25 සිට ඉහළට. ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න 0710-666-222 Prime Residences.
4: මිනිස් ජාවාරම්කරුවන්ගේ බසට රැවටී ඔබ ඒ අවාසනාවන්ත බෝට්ටුවට නැගුත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
5: මලකඩ යකඩ මල කෑම කියන්නේ චක්‍රයක්. ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ලක් නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසි. ඒකන මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න. සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තීන්ත ගාලා නවත්තනවා බොහොම. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන්දේ. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කිය. අපි LTL ගැල්වනයිසර්. මුළු රටම ගැල්වනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න. 0771-4747-4747. බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ
6: නැහැ. මාසෙම කරන වියදම් Combank debit card එකෙන් කරලා හිතා ගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank debit card challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාස්පතා TV, fridge, washing machine, මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩියි. අවසන් දිනුම් මැදින් side by side fridge, laptop, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Combank debit cards. ගෙවන්න, කෙවන්න, දිනන්න.
7: Shop and win within rupiyal million 5ක් වටිනා BAW electric motor අතයක් දිනා ගන්න අදම Cargills Food City එන්න. Cargills Food City
8: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
9: SLT Mobitel Pure TV නිල විකාශක.
10: TV බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75ක් දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115-411-411. නැතහොත් ළඟම ඇති STB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
11: දිමොවිතින් අලුත් Tata Passenger Vehicle එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766-844-9797 කොන්දේසි සහිතයි.
12: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුවක් මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමිනියම්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.

0: RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: කුකු ෆ්‍රයි සතුටු රසය ගෙනෙන ගුණය.
2: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.

0: දෙකයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: රයිට් අපි ප්‍රයිම් ගෲප් එකේ ද පැලස් ගැන කතා කරානේ. ඊයේ දවසෙත් අපි මතක් කරා දැනට අපාර්ට්මන්ට්ස් 25ක් විතරයි ඉතිරි වෙලා තියෙන්නේ. ඉතින් අදම කතා කරලා වැඩේට එන්ටර් වෙන්න කියලා අපි ඔයගලන්ට මතක් කරනවා. ඊළඟට අපි කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් ඉලෙක්ට්‍රික් කාර් එකක් ජයග්‍රහණය කරන්න පුළුවන් ඒ වටිනා අවස්ථාව ගැන ඔබව දැනුවත් කරන්න අදත් අපි ලෑස්ති. ලංකා ටයිල්ස් ගැන මතක් කරන්න තෝනි. ලස්සනම ලස්සන ක්වලිටි ඩිසයින්ස් උත් ලස්සන හරිම ට්‍රෙන්ඩි ටයිල්ස් ඔබ හොයනවා නම් යන්න ඕනි තැන. ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ, ලංකාවේ අපි ඉතින් අනිවාර්යෙන් යන තැන තමයි ලංකා ටයිල්ස් කියලා කියන්නේ. ලංකාවේ අපි විතරක් නෙමේ පිට රටවල් වල පවා යූස් කරන ජනප්‍රිය ටයිල් එකක් බවට දැන් ලංකා ටයිල්ස් පත් වෙලා තියෙනවා. ඉතින් ඒක අපිට ආඩම්බරයක්. ඉතින් ඒ ආඩම්බරයෙන්ම අපිට පුළුවන් ඇලුමෙක්ස් ගැනත් කතා කරන්න. ඇලුමෙක්ස් කියලා කියන්නේ රටවල් 17කට යවන සුපිරි ප්‍රොඩක්ට් එකක්. හැම තිස්සෙම හැම තත්පරයකදීම ක්වලිටි එක ගැන තමයි ඒගොල්ලෝ හිතන්නේ. ඉතින් ඩිස්කවුන්ට් දෙන්නයි අරවා කරන්නයි ඒ වගේම දැන් ක්වලිටි කොම ක්වලිටි එක එක කොටස් නැහැ, එක එක තත්ව නැහැ, ක්වලිටි ගොත් ක්වලිටි. ඉතින් ඒ ක්වලිටි එක මේන්ටේන් කරන එක තමයි ඇලුමෙක්සල පළවෙනි කාර්ය. ඒක ඒගොල්ලෝ ලස්සනට කරනවා. ඉතින් ඒකේ ප්‍රතිලාභ ලැබෙන්නේ කාටද? ඒක පාවිච්චි කරන අපිට, රයිට්? ඉතින් ක්වලිටි ඇලුමිනියම් හොයනවා නම් ඇලුමෙක්ස් තමයි ඒකට විසඳුම. අපි ඒ ගැනත් විස්තර කියනවා. සහ අපි විෂන් කෑ එක ගැන කතා කරමු. ඔබේ ඇස් පරීක්ෂාව අවුරුද්දකට දෙපාරක්වත් කරගන්න ඕනි. ඒකට යන්න විෂන් කෑ එකට. ඊළඟට අපි කමර්ෂල් බැංක් එකේ මේ දවස්වල ඒගොල්ලන්ගේ ඩෙබිට් කාඩ්ස් වලට ලැබෙන වාසි ගැන කියන්න අද දවසෙත් අපි ලෑස්තිලා ඉන්නවා. තවම නද වැලන්ටිනෝ ඉටලි මෙට්‍රස් එක ගැන කතා කරන්න ඕනි. ඉතින් අර නින්ද කියන එක සමහරක් වෙලාවට අපිට නින්ද යන්න නැති වෙන හේතු තියෙනවා, කීපයක්ම තියෙනවා, හරිද? ඉතින් ඒ හේතුවලට සමහරක් වෙලාවට ඔය ස්ට්‍රෙස් එක වෙන්න පුළුවන්. ඉතින් ඔය ප්‍රශ්නවලට මෙට්‍රස් එකනොත් විසඳුමක් දෙන්න පුළුවන්කම තියෙනවා, හරිද? ඉතින් වැලන්ටිනෝ හැමදාම කතා කරන්නේ, වැලන්ටිනෝ ඉටලි කතා කරන්නේ මෙට්‍රස් ගැනම නෙමෙයි, ඒගොල්ලෝ කතා කරන්නේ අපේ නින්ද ගැන. ඉතින් ඒ නිසා හරියට නින්ද යන්නේ නැති කෙනෙක් නම් ඔබ අනිවාර්යයෙන්ම වෝඩ් ප්ලේස් වල තියෙන වැලන්ටිනෝ ඉටලි ඒගොල්ලන්ගේ ෂෝරූම් එකට යන්න ඕනි. ගිහිල්ලා අපි පොඩ්ඩක් ඒ එක්ස්පීරියන්ස් එක ගන්න ඕනි. ඊට පස්සේ ඔබේ නින්ද ගැන ප්‍රශ්න විසඳේ ට්‍රයි එකක් දීලා බලන්න, හරිද? සිංගර් මතක් කරන්න ඕනි. සිංගර් ෆ්‍රිජ් ගැන තමයි මේ දවස්වල කතා කරන්නේ, විදුලිය ඉතිරි කරලා දෙන සුපිරිම ෆ්‍රිජ් එක ගැන. සහ සිංගර් එකට ගියාම ඕනර් ෆෝන්ස් බලන්න ගෙවන්න ගන්න පුළුවන්. ඊට පස්සේ රෝසා කහට ගැන මතක් කරන්න ඕනි. තේ එකක් හදනකොට දැන් දන්නව නේද, උණු වතුර දාලා තේකොළ දාලා විනාඩි දෙකක් ඒක හොඳට තැම්බෙන්න හරින. විනාඩි එකමාරින්නම් දෙක වෙනකම් ඒ අතර කාලේ හොඳට තැම්බෙන්න දෙන්න. නිකන් දඩ බඩ ගාලා තේක මේ වතුරට දැම්මා තේකොළ ටික ටක් ගාලා ගත්තා එහෙම තේ බොන්නේ නැහැ. තේකොළ ටික හොඳට තැම්බෙන්න ඕනි. රෝස කහට ඒ විදිහට හදලා බොන්න. එතකොට ඔයගලන්ට තේරේ රෝස කහට කොච්චර ටේස්ට්ද කියලා, හරිද? තවමනද H15 ගැන මතක් කරන්න ඕනි. NLB ගැන කියන්න ඕනි. ඔබේ වාසනාව ගැන. අද ඔබට වාසනාවන්ත දවසක්. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් ලොතරැයියක් ගන්න අමතක කරන්න එපා. මේ ඔක්කොමත් එක්ක කොකු ෆ්‍රයි ගැන මතක් කරනවා. මේ පොල්තෙල් කියන සබ්ජෙක්ට් එක අපි මං හිතන්නේ වැඩිපුර දන්නේ නැහැ. අපි එක එක නිකන් එක එක්කෙනා පැල කරපු මිත්‍යා විශ්වාස උඩම තමයි අපි මේ පොල්තෙල් කාරණාවේ ඉන්නේ. ඉතින් ඒ නිසා අපිට හැමදාම වැරදුනා. දැන් ඔන්න අපි වැඩේ ඉගෙන ගමු, ඉගෙනගෙන හරි දේ කරමු. ඉගෙන ගත්තට පස්සේ ඔබට තේරෙයි හොඳම පොල්තෙල් එක කොකෝ ෆ්‍රයි කියලා. ඊට පස්සේ ඕස්ට්‍රේලියාවේ එහෙන් මතක් කරනවා ඒ පැත්ත පලාත් එන්න එපා බෝට්ටුවෙන් කියලා. කොච්චර කිව්වත් මං කොල්ලකාරයෝ ජාවාරම්කාරයෝ එකතු වෙලා ඉතින් අපේ රටේ ඉන්න අහිංසක මිනිසුන්ව අල්ලගන්නවා. ඉතින් මෙහෙම ඉතින් අහිංසකයි මට යමක් කමක් කරගන්න බෑ අයියෝ මං පව් කියලා ඕස්ට්‍රේලියාවේ ඒ බෝඩ සිකියුරිටි එකේ ඉන්න කට්ටියට කිව්වා කියලා ප්‍රයෝජනයක් වෙන්නේ අනේ අනේ ගෑව කියලා වැඩක් වෙන්නේ. ඉතින් ඒ නිසා ඔබ කොච්චර අහිංසක වුණත් වැඩක් නෑ. මොකද ඔබ අපරාධමය වරදක් කළා කියලා තමයි එහෙන් ඕස්ට්‍රේලියාවෙන් හිතන්නේ ඔබ බෝට් වෙන්න ඕස්ට්‍රේලියාවට ගියොත්. ඉතින් ඒ නිසා මෝඩ වැඩ කරන්න එපා ප්ලීස්, හරිද? රටේ නමත් සෞත්තු වෙනවානේ, ඒ නිසා මෝඩ වැඩ කරන්න එපා. අපි අද කතා කරමු බර්ගර් කින් ගැන කතා කරමු. කියන්න ආරංචි ගොඩක් තියෙනවා. සහ උදේන්ම බජාජ් ත්‍රීවිල් එක ගැන මතක් කරා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ප්ලැටිනා එක ගැන කතා කරා, බජාජ් ප්ලැටිනා එක ගැන. කලර් අප් ස්ට්‍රිප් සීලින් ගැන මතක් කරා. සහ ඊළඟට පැල්වත්ත කිරි ගැනත් මතක් කරන්න ඕනි. ඒගොල්ලන්ගේ පිටි කිරි එක, නොන් ෆැට් එක වගේම බටර් එකත් අතිශය ජනප්‍රිය වෙලා තියෙන්නේ. විශේෂම කාරණාව තමයි ඉතින් මේගොල්ලන්ගේ ගානත් හරි සාධාරණයිනේ. එහෙම වෙන්න හේතුව අපේ රටේම නිෂ්පාදන කටයුතු කරන නිසා. පත්තරේ බලන්න තෝනි. ඔව් අපිට දැන් පුළුවන් නිදහසේ පත්තරේ බලන්න. වෙලාව උදේ 8:00.
2: හතර වටේම පත්තර තප්පරේට සියතට.
3: සියත පත්තරේ විත්හසා.
4: අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
5: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනේ හොඳම තීරණය.
1: Hi Hasa, good morning
6: Acharya. Api man karamu neda issellama matak karannam David Pedis Automobiles Lankawata genwa beda harina bike X55 eka gana ada api katha karanna kalpana kale bike X55 eke ena උසස් ආරක්ෂණ තාක්ෂණය ගැන, එහෙම නැත්නම් උසස් රියදුරු සහායක පද්ධතිය ගැන තමයි අපි කතා කරන්නේ. අංශක 360ම ආවරණය වන කැමරා පද්ධතියක් එක්ක තමයි X55 එක එන්නේ. හදිසි අවස්ථාවක ස්වයංක්‍රීයව තිරිංග යෙදීමේ තාක්ෂණයත් මේකේ තියෙනවා. කියන්නේ හදිසි අපිට පොඩ්ඩක් ෆෝකස් එක එහා මෙහා වෙලා බ්‍රේක් කරන්න ඕන වෙලාවට බ්‍රේක් කළේ නැත්නම් වාහනේ තනියෙන්ම බ්‍රේක් කරන්න ලෑස්ති කරලා ඒවල තියෙන්නේ. තව විශේෂ එකක් තියෙනවා, මේ බ්ලයින්ඩ් ස්පොට් මොනිටරින් කියලා. අපි වාහනයක් එලවනකොට කොහොම කළත් අපිට වාහන අපිට පේන්නේ නැති තැනක් තියෙනවා. වින්ස්ක්‍රීන් එකෙන්, සයිඩ් කණ්ණාඩියෙන්, රියවියු මිරරකින් කියන ඔක්කොගෙම බැලුවට පේන්නේ නැති බ්ලයින්ඩ් ස්පොට් එකක් තියෙනවා. ඒ බ්ලයින්ඩ් ස්පොට් එක මොනිටර් කරන්නත් සෙන්සර්ස් යොදවලා තමයි X55 එක හදලා තියෙන්නේ. ලේන් ඇසිස්ටන්ට්, මන්තිරු රැකගැනීමේ, මන්තිරුවට අනුගත වීමේ සහය, ඒ කියන්නේ එලාම් වදිනවා මන්තිරුවෙන් එහාට මෙහාට යනවා නම්, නැත්නම් මන්තිරුව උඩ වාහනේ ධාවනය වෙනකොට මන්තිරුවෙන් මෙහාට වාහනේ තල්ලු කරගන්න සෙන්සර් සහය කරලා තියෙනවා. ගැටෙන්න යනවා නම් වාහනයක් ළඟ වැඩි ඉයෙන් එනවා නම්, අපි ඉස්සරහා වාහනේට ළඟ වැඩි නම් එලාම් වදින ඉදිරි ගැටීම් අනතුරු ඇඟවීම පද්ධතියකුත් මේකේ ඇතුළත් කරලා තියෙන ඉතින් මේ සුවිශේෂී තාක්ෂණයන් සියල්ල එක්ක කැටි කරලා එවලා තියෙන්නේ. ඔයාගේ ඩ්‍රයිවිං එක්ස්පීරියන්ස් එක වඩා පහසු, වඩා විශිෂ්ට උසස් අත්දැකීමක් බවට පත් කරන්න. දවස් 7 පුරාම වාට ටෙස්ට් ඩ්‍රයිව් එකක් යන්න අවස්ථාව තියෙනවා. කෝල් එකක් දෙන්න 01147678ට ඉරිදා දවසේ වුණත් ඔයාට නිවාඩු දවසේ, ඔයාට නිවාඩු වෙලාවක ටෙස්ට් ඩ්‍රයිව් එකක් දාගන්න පුළුවන්. ස්විස්ටෙක් ඔෆර් එක ගැන මම මතක් කරන්නම් ඊළඟට. ස්විස්ටෙක් ඇලුමිනියම් වාට රුපියල් මිලියන 2.5ක් දක්වා කෑෂ් බැක් එකක් ලබා ගන්න අවස්ථාව දීලා තිනවා. ඔයා මේ දවස්වල නිරත වෙලා ඉන්න ඕනෑම ඉදිකිරීම් කටයුත්තකට අදාළව ඔයාට ඇලුමිනියම් ෆැබ්‍රිකේෂන් වැඩක් තියෙනවා නම් ඒක ඇතුලේ කරගන්න. ඔයාගේ ෆැබ්‍රිකේටර්ට කතා කරලා කියන්න ස්විස්ටෙක් වලින් මේ වැඩේ කරන්න කීයක් යනවද කියලා කොටේෂන් එකක් දෙන්න කියලා. කොටේෂන් එක 076-780-7000 වට්ස්ඇප් කරන්න. ජූලි 31 වෙනිදා දක්වා කාලය දීර්ඝ කරලා තියෙන්නේ දැන්. ඉතින් ඊට පස්සේ ඔයා වැඩේ කරගෙන යන්න තියෙන වැඩේ කරලා ඉවරනහම ස්විස්ටෙක් එකෙන් ඇවිල්ලා වැඩේ ටිකක් ඉන්ස්පෙක්ට් කරලා ඔයාට ලැබෙන්න නියමිත කෑෂ් බැක් එක කෙලින්ම ඔයාගේ අකවුන්ට් එකට ලබා දෙන්න කටයුතු සූදානම් කරලායි තියෙන්නේ. ඉතින් දීර්ඝ කාලයක් පවතින නවීන තාක්ෂණයෙන් අනූන අලුත්, අපි කියන්නේ මොඩර්න් ඉන්ටීරියර් ඩිසයින් වලට ගැළපෙන විදිහට සකස් කරපු ස්විස්ටෙක් එක ඔයාගේ ඊළඟ වැඩේ කරන්න පටන් ගන්න. CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. දැන් අඩුම පොලියට ඉහළම අත්තිකාරමක් පිරිනමන ගමන් ඔබේ ජල විදුලි දුරකථන බිල් පත්‍රට රන් සහනයක් ලබා දෙන්නත් සූදානම්. ඉතින් සල්ලි හදිස්සියට අතේ තියෙන රත්තරන් ටික අරගෙන යන්න ළඟම තියෙන CDB ශාඛාවට. වැඩි විස්තර දැනගන්න කතා කරන්න 011 7383888 අරුණ පත්තරෙන් අපි පටන් ගන්නවා අද පත්තරේ විස්තරේ. ඩෙංගු නඩු වලින් උසාවියත් පිරෙයි. 115ක දඩ. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පමණක් නඩු 100ක් ඇවිල්ලා කියලා කියනවා. කොළඹ නගරයේ ඩෙංගු මදුරුවන් බෝවීමට සැලැස්වීමේ චෝදනා මත පුද්ගලයන් සහ ආයතන වෙත පැවරු නඩුවලට අදාළව පැමිණ සිටි පුද්ගලයන් රැසකගෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ පිරී ගොස් තිබුණා කියලා අරුණ පත්‍රයේ වාර්තා කරලා තියෙනවා. ඉතින් ඩෙංගු වසංගතයක් බවට පත් වෙමින් තියෙනවා. ඉතින් අපි හැමෝම උනන්දු වෙන්න ඕනේ. අපි හැමදාම මේක මතක් කරනවා. මේ දවස් ටිකේම ඩෙංගු පිළිබඳ ප්‍රවෘත්ති වලින් පත්‍ර පිරිලා, ඉතින් තමන්ගේ පරිශ්‍රයන් පිරිසිදුව තබා ගන්න. නිවෙස් නම් බොහෝ විට මිනිස්සු පිරිසිදුව තියාගන්නව ඇතිත් පොදු ස්ථාන ගැනත් යම් අවධානයක් යොමු කරන්න පුළුවන් නම් හොඳයි. විශේෂයෙන් රජයේ ආයතන වල එහෙම, මොකද කවුරුවත් ඒවැ අර පොදු අවකාශ වලට වග කියන්නේ නැහැ. ඉතින් අපි වැඩට යනවා, අපි වැඩ ඇරලා ගෙදර යනවා මිසක් පෞද්ගලික ආයතන වලත් රජයේ ආයතන වලත් පොදු අවකාශවල ජලය එකතු වෙන තැන් තියෙනවද, මදුරු කීටයන් බෝ වෙන තැන් තියෙනවද කියන එක ගැන කවුරුවත් ඍජු වගකීමක් දරන්නේ නැහැ. ඉතින් ඒ සම්බන්ධයෙන්ුත් ආයතනවල වගකිව යුතු නිලධාරීන් තමන්ගේ අවධානය යොමු කරනවා නම් හොඳයි. ඔය අතරේ ගොවි සංවිධාන 35ක් කඳුරු වෙලදී මහපාරට ආපු බව අරුණ වාර්තා කරලා තියෙනවා. මේ නිසිමිලට වී ගන්නයි තඹුත්තේ ගමත් ගොවීන් උද්ඝෝෂණය කළ බව ලියවිලා තියෙනවා. ගොවින්ගේ නිවෙස්වල ගබඩා කර ඇති මාස් කන්නේ වීතොග මිලදී ගැනීමට රජය කඩිනමින් මැදිහත් වී යුතු බව පවසමින් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයට අයත් ගොවි සංවිධාන 35ක ගොවීහු ඊයේ පොළොන්නරුව කදුරුවෙල නගරයේදී විරෝධතාවයක නිරත වෙලා තියෙනවා. මාස් කන්නේ වී අස්වැන්න රඳවා තබා ගන්නා ලෙස ආණ්ඩුවේ මැති ඇමතුරුන් පැවසීම හේතුවෙන් ගොවීන් සිය අස්වැන්න නිවෙස්වල තබාගත් නමුත් රජයේ වී මිලදී ගැනීම අඩාල වීම සහ සහල් ආනයනය හේතුවෙන් පෞද්ගලික මෞල් හිමියන් ඉතාමත් අඩු මිලකට වී මිලදී ගන්නා බවට විරෝධතාකරුව චෝදනා කළා කියලා තියෙනවා. ඉතින් මේ රජයේ මැති ඇමතිවරු කියලා වී තියාගන්න කියලා, ඉතින් ඒ හින්දා අපි තියාගත්තලු. එක පැත්තකට ඉතින් හොඳ වැඩේ මෙයාලා කීරේ කරන්න යනවට නේද, ඒගොල්ලෝ තියාගන්න ගහ තියාගන්න යනවට එකතකට හොඳ වැඩේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ලංකාදීප පත්‍රයට මං එනවා. සමාවදී වසර 4 පොදු සමා රැඳවියෝ 154 තවමත් හිරේ, අරගලයත් එක්ක නිදහස් කිරීම යට ගිහින් කියලා තියෙනවා. මරණ දඬුවම නියම වී පොදු සමාව ලැබීම සඳහා අධිකරණ අමාත්‍යාංශයේ පත් කළ විද්වත් කමිටු කිහිපයකින් නිර්දේශ කළ සිරකරුවන් 154 දෙනෙකු වසර 4 අධික කාලයක් තවදුරටත් බන්ධනාගාර ගතව සිටින බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි කියලා ලංකාදීපය වාර්තා කරලා තියෙනවා. මරණ දඬුවම නියම සිටින සිරකරුවන් 262 දෙනෙකුගෙන් සිරකරුවන් 154 දෙනෙකු 2002 වසරේ මාර්තු මාස පොදු සමාව යටතේ නිදහස් කිරීමට තෝරාගත් බවත්, එම කාලය තුළ සිදු වූ දේශපාලන තත්ත්වයන් සමග ඔවුන් නිදහස් කිරීම යටගිය බවත් තමයි කියන්නේ. 2022 නිදහස් කරන්න තිබුණලු, දැන් අවුරුදු 4 ගිහිල්ලත් නිදහස් කරලා නැහැ කියලා. ඒ පිළිබඳ තමයි මේ ප්‍රවෘත්තිය ලංකාදීපේ. ඊට අමතරව දිට්වා ඇවිත් මාස 7 වියලි ආහාර තොගයක් උඩ පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගොඩ ගහලා, ඉතින් ඔඩිට් එකෙන් ගිහිල්ලා කාමර 3කට සීල් තියලා තියෙනවා. වියලි ආහාර සහ වෙනත් ද්‍රව්‍ය ගොඩ ගහලා තිබිලා දිට්වා එකෙන් මතනේ හානියට පත් වෙච්චාට බෙදන්න ගෙනාපුවා. තාමත් බෙදලා නැහැ කියලා තමයි කියවෙන්නේ. දිට්වා සුලිකුණාටුවෙන් ආපදාවට පත් ගම්පල ජනතාවට බෙදා දීම සඳහා ගම්පල උඩ පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලැබී තිබුණ වියලි ආහාර ද්‍රව්‍ය විශාල තොගයක් ජනතාවට ලබා නොදී ගොඩ ගසා තිබීම නිසා එම ද්‍රව්‍ය කල් ඉකුත් වී විනාශ වී ඇතැයි විගණන පරීක්ෂාවකින් එළි වෙලා තියෙනවලු. මේවා මේ බෙදන්න නැතුව තියාගෙන ඉන්නවා කියලා ලැබිච්ච පැමිණිල්ලක් අනුව තමයි ගිහිල්ලා ඔඩිට් එකෙන් බලලා තියෙන්නේ. බලනකොට ඒ සමහර වියලි ආහාර දැන් ප්‍රයෝජනෙට ගන්න බැරි තැනට පත් වෙලා කියලා තමයි කියන්නේ. ඉතින් මේකේ අනිත් පැත්තේ කතාව මෙතන නැහැ, මොන විදිය ප්‍රායෝගික හේතු තිබුණාද ඒක බෙදා ගන්න බැරි වෙන්න කියලා. කොහොම හරි ඉතින් ඒ වගේ ඒවා අපිට බැරි වෙනවා කොච්චරවත්. ඉතින් බැරි වෙන එක ඉතින් මේ සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා දැන්
1: බැරි වෙලා
6: ඉතින් බැරි වෙනවා. ඉතින් බැරි වෙලා මක් කරන්නද? දිවයින පත්‍රයට මං එනවා. උපන්දිනයේදා ඕලුගලගෙන් පොලිසියට තැග්ගා. ශ්‍යාමාගේ ඝාතක පෙම්වතා යාපනයේදී වලානට කොටු. අනියම් බිරිඳ හා දරුවා සමග බෝට්ටුවලින් ඉන්දියාවට පනින්න ගිහින්. ගම්පහ තරුණියකගෙන් 1,17,00,000ක්, කොළඹ තරුණියකගෙන් 17,00,000ක්, තවත් තරුණියකගෙන් 13,00,000ක්, තිස්ස මහරාමේ අයෙකුගෙන් 22,00,000ක්, ඔහොම විදේශ රැකියාවක් මවා 42,00,000ක් තව කාගෙන්ද අරගෙන කියලා කියනවා. ඉතින් මේ මේ ගැන මේ දවස් ටිකේම මේ මේ ඝාතකයා ගැන ප්‍රවෘත්ති මැවුණා. ශාමාදර්ශනීව ඝාතනය කරලා වාහනය ඇතුලේ දාලා ගිහිල්ලා තිබිච්ච සිද්ධිය සම්බන්ධයෙන් ඉතින් මෙයා මේ වෙස්වලාගෙන විවිධ තරුණියන් ඇසුරු කරමින් ඒ අයට මේ තමන් විදේශ රැකියාවකට යනවා, ඒ අයවත් ගෙන්න ගන්නවා කියලා බොරු කරලා සල්ලි ඉල්ලගෙන තියෙන කතාවක් තමයි තියෙන්නේ. ඉතින් ඒ අතරේ මේ මිනිමැරුම සම්බන්ධයෙන් උත් පරීක්ෂණ දැන් ක්‍රියාත්මකයි. ඔහු අත්අඩංගුවට පත් වෙලා තියෙනවා. ගෝඨාභය සහ අසාත් මවුලානා සිටි ඡායාරූපයක් නීතිපති දෙපාර්තමේන්තුවෙන් අධිකරණයට. මවුලානා සමග එකට සිටින ඡායාරූපය ගත් දිනය ගෝඨාට මතක නැහැ කියලා දිවයින වාර්තා කරනවා. නීතිපති දෙපාර්තමේන්තුව විසින් ගෝඨාභය රාජපක්ෂ සහ අසාත් මවුලානා එකට සිටින බවට ඉදිරිපත් කර ඇති ඡායාරූපය ගත් ආකාරය සිය සේවාදායකයාගේ මතකයේ නොමැති බව ජනාධිපති නීතිඥ රොමෙෂ් ද සිල්වා මහතා අධිකරණයට කියලා තියෙනවා. දේශපාලඥයන් මුණ ගැහෙන්න ඕන තරම් සෙනගෙනවා. ඉතින් ඒ කෙනෙක්ව මතක නැති එක ඒ තරම් පුදුමයක් නෙවෙයි කියලා තමයි ඒ අය කියන්නේ. කොහොම වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසේ පැවති සාකච්ඡාවකදී 2017 වසරේදී අසාත් මවුලානා මුණගැසුණු බවට වන ප්‍රකාශය ජනාධිපති නීතිඥවරයා එහිදී මුළුමනින්ම ප්‍රතික්ෂේප කළේ නැත කියලා තියෙනවා. එහෙත් එම හමුවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ බව කියන කරුණු සාමාන්‍යයෙන් දේශපාලනඥයෙකු විසින් සිදු කරනු ලබන ආකාරයේ සාමාන්‍ය කතාබහක් පමණක් බව ඔහු සඳහන් කළා කියලා කියනවා. අසාද් මවුලානා සමග පැවති හමුව හෝ අදාළ ඡායාරූපය ප්‍රතික්ෂේප නොකළද අසාද් මවුලානා විසින් චැනල් ෆෝන් නාලිකාවට කර ඇති ප්‍රකාශය සහ ඔහු ලබා දී ඇති දිවුරුම් පෙත් සමග කරුණු අධිකරණයට ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥවරයා එම කරුණු කිසිසේත් පිළිගත නොහැකි මට්ටමේ ඒවා කියලා කියනවා. ඉතින් මෙහෙම සැක සහිත කරුණු ඉදිරිපත් කළ පුද්ගලයෙකුගේ ප්‍රකාශයක් මත පදනම්ව ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම එහෙම අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීම ලැජ්ජාවට කරුණක් කියලා තමයි රොමෙෂ් ද සිල්වා නීතිඥවරයා අධිකරණයේදී ප්‍රකාශ කරලා තියෙන්නේ. අපි යනවා ඉක්මනින් දින මින පුවත්පතට. වසරේ මුල් මාස පහට ඩොලර් බිලියන 7.3ක අපනයන ආදායමක් ලැබුණු බව හෙඩ්ලයින් නිවුස් එකෙන් වාර්තා කරනවා. 2025ට සාපේක්ෂව 7.56ක වර්ධනයක් බව කියවෙනවා. 2026 වසරේ මුල් මාස පහ තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ ප්‍රබල වර්ධනයක් අත්පත් කර ගනිමින් සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 7.3ක සීමාව ඉක්මවා ගිහිල්ලා තියෙනවා කියලා වාර්තා වෙනවා. යතර මම මෙන්න මේ ප්‍රවෘත්තියත් දිනමෙනින් උපුට ගන්නවා. 16 දරුවන්ට සමාජ මාධ්‍ය සීමා කරන පනතක් ගේන්න මන්ත්‍රී ෆයිසර් මුස්තාෆාගෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හැටියට ඒක ඉදිරිපත් වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේදී වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතා කිරීම සීමා කිරීම අරමුණු කරගෙන පෞද්ගලික මන්ත්‍රී පනත් කැටුම් පතක් පාර්ලිමේන්තුවට යෝජනා කරලා තියෙනවා. ඒකෙදි 16ට අඩු අයට සමාජ මාධ්‍ය භාවිතා කිරීම වැළැක්වීම සඳහා මීට අමතරව ඇතැම් අන්තර්ජාල සේවාවන් සඳහා දරුවන්ට ගත කළ හැකි කාලය මෙන්ම ඔවුන්ට ඒවා පරිශීලනය කළ හැකි දවසේ වේලාවන් සීමා කිරීමටද මෙම පනත මගින් යෝජනා කර ඇත. මේක ඇත්තටම ඉතාම හොඳ යෝජනාවක්, පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හැටියට ගෙනල්ලා තියෙන්නේ. මේක හුඟාක් රටවල්වල මේ දවස්වල රැල්ලක් හැටියට යනවා. හුඟාක් රටවල්වල අවුරුදු 16ට අඩු දරුවන්ට විවිධ සමාජ මාධ්‍ය වලට ප්‍රවිෂ්ට වීම නතර කරන, තහනම් කරන නීති සම්පාදනය කරමින් පවතිනවා. අපි ඉතින් බලමු. හොඳ ඒවා මෙහි වෙන්න ටිකක් කරදරයි. හොඳ ඒවා ගැන ගොඩක් අපි කතා වෙනවා. ඒවා ඉදි වෙයිද නැද්ද දන්නේ නැහැ. ගිහිල්ලෙන්ද?
1: සුබ දවසක්.
2: හතර වටේම පත්තර තප්පරේට සියතට.
3: සියත පත්තරේ විත් හසා.
4: අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
5: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: උදේ 8:14

0: यह था टॉप स्टोरी।
1: औषध तोगयाक समग सिउदेनकु अतरंगुवट नीति विरोधी लेस मिरटट रगिनन लद औषध तोगयाक समग सकाकरवान सिउदेनकु अतरंगुवट गेनतिबेनवा मेगमुव कोट्टास अपराध विमर्शन कार्यांश विसिन सकाकरवान अतरंगुवट गेनते पिटिपन प्रदेशयेदी ඔවුන් තිරුබදුන කෙවා නිසි අනුමතයකින් සහ තත්ව පරීක්ෂාවකින් තොරව මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වාට ගන්නා ලද ඖෂධ තොගය නොයල් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියේදී අතරංගුවට ගෙනුණා. එම ඖෂධවල වටිනාකම රුපියල් ලක්ෂ 483කට අධිකයි. සකකරුවන් සම්බන්ධව සිදු කළ විමර්ශනයේදී එම ඖෂධ තොගය මෙරටට මුහුදු මාර්ගයෙන් රැගෙන ලද යාත්‍රා දෙකක් සහ එම යාත්‍රාවල ස්කීපර්වරුන් දෙදෙනාද අතරංගුවට ගෙන දුගල් පිටිය පොලිසිය වෙත ඉදිරිපත් කර තිබෙනවා. සකකරුවන් අවුරුදු 31 49 අතර වයස්වල පසුවන මේකමෝ සහ මස්කෙලිය ප්‍රදේශවල පදිංචි කරුවන්. දැන් විදේශ පොතක්. ජපානයේ උතුරු ප්‍රදේශයේ රෙච්ට පරිමාණයේ 1.69 ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබෙනවා. මෙයින් වැඩි කම්පනයක් දැනී ඇති ජපානයේ හෂිකාමි නගරයටයි. ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පැවසුවේ ජපානය පෘථිවියේ භූතැටි සක්‍රියව පිහිටා ඇති කලාපයකට අයත් රටක් වීම හේතුවෙන් නිරන්තරයෙන් භූකම්පන සිදුවන බවයි. නවීන තාක්ෂණය භාවිතයෙන් ස්වභාවික විපත් අවම කර ගැනීමට කටයුතු කර ඇති බැවින් සුනාමි අනතුරු අඟවීමක් නිකුත් නොකරන බවයි ජපාන කාලගුණ ඒජන්සිය පැවසුවේ.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් 98.2 98.4

0: හොඳ මොලේ ගොඩාක් තියෙන කෙනෙක්.
1: හා නයිස්
0: ටු. මම ඉතින් යාට කිව්වා මේ සර් මට ආසයි සර් මේ හොඳ වෘත්තියක් කරන්න මේ හැමෝම පොරකන් නැති ඒරියා එකක.
1: හරි.
0: දැන් ඔයා බලන්න. අර මැෂිම ගහලා දොඩම් මිරිකන්න ගත්තොත් ඔයා අද ඔයාට හිත ඉඳලා බලන්න පුළුවන් පාර පුරා අඩි 10න් 10ට කුඩ ගහගෙන දොඩම් විකුණන කඩ. පොඩි කම්පිටිෂන් නේද?
1: ඔව් ඒක හරි.
0: වගේම බලන්න. මල් විකුණන කඩයක්. එකක් දාන්නකො 100ක් දානවා. තේ කඩයක් දැම්මොත් 100ක් දානවා.
1: පෝක් සමග මොනවද ආවේ? අර රොටි.
0: පෝක් සමග රොටි ආවා. රෝස් පාන්
1: ආවා. 100ක් දානවා.
0: ඔව්. පටන් ගත්ත මිනිහට කරගන්න බැරි වෙන තත්ත්වෙම අන්තිමට අපිට හදලා අපිටම හන්න වෙන මට්ටමටම ඒව හදන්න ගන්න මිනිස්සු නැති වුණා. ඒ පලාතේ ඉන්න හැම මිනිහම හැම ගෙදරින්ම පෝක් සමග රොටි හදම් පාරට
1: ආවා.
0: අපි ඔක්කොම
1: අර සින්දුවත් ඒකට නේ තියෙන. අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ.
0: ඔව් ඒ කියන්නේ අපි සේරම කරන්නේ කවුරු හරි කරන එකම තමයි.
1: රයිට්.
0: මං කොහොමද මට හොඳ වෘත්තියක් කරන්න ඕනේ මේ හැම එක්කෙනාම කරන්න නැති ක්ෂේත්‍රයක කියලා. එයා මට කිව්වා හොඳ අදහසක් පුතා. ඔයා හොඳ මිනිහෙක් වෙන්න. මොකද මේ ක්ෂේත්‍රයේ ගොඩාක් තරඟකාරීත්වය අඩුයි කිව්වා.
1: හොඳ මිනිහෙක් වෙන්න.
0: මම දැන් හොඳ මිනිහෙක් වෙන ජාවාරමේ
1: ඉන්නේ. හා නයිස් නයිස්.
0: ජාවාරමක් විදිහට හොඳ මිනිහෙක් වෙන්න.
1: හොඳ මිනිහෙක් වෙනවා මමත්.
0: ඔව් හරීම හරිම අඩුයි මේ ඒ ක්ෂේත්‍රයේ කම්පිටිෂන් එක. ඇත්තම නැති තරම්.
1: ඔව් නේද අපිට පුළුවන් නේද ඒකේ හොඳ මේකක් කරගන්න.
0: බය වෙන්න එපා. අනිත් ඒවා ටක් ගාලා බලලා කරන්න මිනිස්සු පෙළඹුණාට මේක කරන්න එන්නේ නැහැ කවුරුවත්.
1: ඇත්ත ඇත්ත ඇත්ත.
0: බය නැතුව කරන්න. හොඳ මිනිහෙක් වෙන්න ඒ ක්ෂේත්‍රයේ ලොකු ඉල්ලුමක් තියෙන ක්ෂේත්‍රයක්. හැබැයි කම්පිටිෂන් එක අඩුම අඩුයි.
1: හරි.
0: කම්පිටිෂන් එක නැහැ කියලා හිතන්නකෝ. නෝ තමයි තාත්තේ ඈ. සම් පොඩි දෙයක් කද.
1: ඔකේ ඔකේ ගුඩ් ගුඩ් ගුඩ්.
0: රුණ ලස්සන.
1: දැන් අපි
0: ලස්සන සල්ලි හොඳට හම්බ කරලා හම්බ කරපු සල්ලි මා ළඟයි.
1: ඒක හදන්න නෙමෙයි අපි ගමුද අපාර්ට්මන්ට් එකක්.
0: අර ලස්සන පොඩි ගෙයක් අරන් සල්ලි හොඳට හම්බ කරලා හම්බ කරපු සල්ලි මා ළඟයි.
1: හොඳ පොඩි ද පැලස් ගැන අපි කතා කරන්නේ.
0: ද පැලස් කොහෙද දන්නවද තියෙන්නේ? ගම්පහ දිස්ත්‍රික්කයේ තියෙන්නේ. නුවර පාරට මීටර 100ක් මහනගර සහ උපනගර වලට හම්බෙනවා. පොඩි දුරක් ආපුවම හයිවේ හම්බ වෙනවා. ඉස්පිරිතාල ඉස්කෝල ගැන අහන්න එපා. මේ කතා කරන්නේ ගම්පහ ගැන. ගම්පහ ගැන ඔය මොම චන්දිල්ලන්න හරි ආස ඒරිය එක. හරි සෙනඟක් ඉන්නව නේ මෙයා.
1: යස්.
0: හොඳ සෙනඟක් ඉන්න ඒරියාවක් නේ ගම්පහ ගැන. ඉතින් highly residential. ඒ වගේ තැන්වල පදිංචි වෙන එක හොඳයි. නේද? හැබැයි හැමෝම කියන එක තමයි ගම්පහ දිස්ත්‍රික්කයේ දැන් නිෂ්කලංක තැනක් හොයාගන්න අමාරුයි කියලා. කවුද එහෙම කිව්වේ?
1: කවුද
0: කිව්වේ එහෙම?
1: නැගිටින්න බලන්න.
0: ද පැලස් ගිහිල්ලා නැහැ. ගිහිල්ලා නැහැ. ගිහිල්ලා නැති අය හිතනවා මීටර 100ක් එපිට නිෂ්කලංක පරිසරයක්. එහෙම කොහෙද තියෙන්නේ? තියෙනවනේ. ඉතින් අපිට නම්බර් එකකුත් දෙනවා ගානක් කියනවා.
1: හරි.
0: මේක හැදුවේම ඇත්තටම මේ අර උද්‍යාන සංකල්පයේ ඉස්මතු වෙන්න හැදුවේ. ඉඩ කඩේ නක්කර ගානක් පාවිච්චි කරලා ඉඩ පාඩු ඇතුව.
1: හරි ඔකේ.
0: ගහකොළත් එක්ක ජීවත් වෙන්න ආස මිනිස්සුන්ට අනිත් අය බලන්න ඕනෙත් නෑ මේක. සමහර මිනිස්සුන්ට ගස් පෙන්නන්න බෑනේ. ආස නෑ. තනකොළ වලට ආස නෑ, ගහට ආස නෑ. ගහකොළ ඒ වගේ පරිසරෙහිම ආස නෑ. සමහර ආසම හෝන් සද්ද මිනිස්සු කෑ ගහන සද්ද. ටයර් සද්ද, බ්‍රේක් ගහන සද්ද. එහෙම ආසයත්
1: ඉන්නවා.
0: මේක ඉතුරු වෙලා තියෙන්නේ ඉතුරු වෙලා තියෙන හරියටම මං හිතන්නේ 20 ගානක් තමයි ඉතුරු වෙලා තියෙන අපාර්ට්මන්ට්ස්. හොඳේ මිලියන 25 සිට තියෙනවා.
1: රයිට්.
0: එක එක වර්ගඩි ගාන වැඩි වෙනකොට ගණන් වෙනස් වෙනවනේ. මේක මොනවද නැත්තේ කියලා හිතා ගන්නත් අමාරුයි. හැමදේම තියෙනවා. ඇත්තටම මෙතනට ගිය මිනිස්සෙකුට ලේසියෙන් ආපහු ටවුමට එන්න සිද්ධ වෙන්නේ නැහැ කියලා කියනවා. මිනි සුපර් මාකට් එකේ ඉඳලා සාමාන්‍යයෙන් අපි ගයක් අපි තනියම හදාගත්තා නම් තියෙයි කියලා හිතන පූල් එකේ ඉඳලා අපේ තියෙනවනේ බලාපොරොත්තු ගොඩක්.
1: ඔව් ඔව් ඇත්තටම.
0: ඒක තිබ්බොත් හොඳයි, මේක තිබ්බොත් පොෂ්, මේවා එකක් තිබ්බොත් මිනිස්සුත් ඉතින් කතාවේ. ඒ ටික සේරම තියෙනවා.
1: හරි, නියමයි.
0: ඒ ටික සේරම තියෙනවා. ඒක පොදු පහසුකම් යටතේ. පූල් එකක් තියෙන එක හොඳයි. නමුත් ඉතින් ගෙදර පූල් එකක් හදාගත්ත කියලා ඔකට හැමදාම නම් යන්නේ නැහැ. ඉතිකට බොරුවට වියදම් කරනලා මේ වගේ තැනකින් ගත්තාම අපාර්ට්මන්ට් එකට පූල්ලා හම්බෙනවා නේ. ඉතින් මේ පොදුවේ තියෙන පූල්ලක විශාල පූල්ලක් හදලා තියෙනවා.
1: හරි, ඔකේ.
0: ඉතින් ජිම් ද මිනි සුපර් මාකට් එහෙම ඒවා වෝකින් පාත්ස්, වෝකින් පාත්ස් තියෙන මොනනේ වගේ උද්‍යාන සංකල්පයකට හදපු ද පැලස් ගිහින් බලන්නකො නමේ විදිහට වැඩේ තියෙනවද කියලා. ඒක නම්බර එකක් තියෙනවා නේද? 0710යි 666යි 222 කියලා නම්බරක් තියෙනවා මේ ප්‍රොජෙක්ට් එකට වෙනම.
1: හරි.
0: 0710යි 666යි 222. ඇත්තටම ගයක් හම්බෙන්න දත කනකට වඩා ගයක් හදාගන්න. මේක ඊසි ගෙට වේක තමයි මේක. මේක ලේසියෙන්ම සිහිනේ සබෑ කරගන්න පුළුවන්. ප්‍රොජෙක්ට් එක ඉවර කරලා තියෙනවා. දැන් ප්‍රොජෙක්ට් එක ඈවර කරන්න යන්නේ ඉවර කළා
1: දාලා.
0: ඔටක් කියලා කතා කරගන්න. කතා කරන්න එක එක අහන්න.
1: ඔව් නේද?
0: එහෙම තමයි. අහලා බලන්න ඕන. ආ ගියොත් වචනේ ආවොත් අපාර්ට්මන්ට් එක කියලා.
1: ඔව් නේ.
0: මම නම් ගෙද මම දන්න මිලියන 25 සිට එන මම නම් අහලා නේ. එහෙම නෙමෙයි මෙහෙම කරන්න වැරදි කියලා මං අහනවා.
1: මා ටෝක් කරන්න ඕනේ කියලා.
0: ටෝක් කරන්න ඕනේ. එහෙම තමයි ප්‍රොපර්ටි ගන්නකොට.
1: මිලියන
0: මොකට කතා කරන්න ඕන.
1: මිලියන
0: රයිට් ඒ පොඩි පොඩි දේවල් ඉතින්. එතකොට මේ
1: කාගිල්ස් එකේ වැඩෙත් මතක් කරා මං ඊයේ තුන් පාරක් කාගිල්ස් ෆුඩ් සිටි ගියා. 2500ක බඩවරන් තුන් පාරක් මම දැම්මා. ඉලෙක්ට්‍රික් කාර් එකට මම දැම්මා. අයදුම් කළා තුන් පාරක්. ඒ කියන්නේ මට මං
0: හිතලා
1: නෑ නෑ මට එහෙම යන්න ඕන දැන් අද අයියලා එහෙම එනවනේ ගෙදර ටෝන කරන දේවල් ගියාට ගෙදර ගියාට පස්සේ මම මතක අයියෝ
0: අයියා මොනවාගෙනද ඔයාට මේ මම බය ඉන්නේ අයියා අයියා මොනවාගෙන හැල්ලද කියලා
1: අයියා මට ගෙනල්ලා නෑ
0: අයියා මට මොනවා හැල්ලා ගෙන මොනවා හරි මේ මනුස්සයාට
1: මතක ඒකට අමතක වෙලා මේ ගන්න මොනවා අර මිසයිල සීන් එකේ ඉඳලා තියෙන්නේ යන ටෙන්ෂන්
0: මෙහෙ ආපෝටින් ගන්න කියනවා
1: තාම අර ටෙන්ෂන් ඉන්නේ
0: නෑ දවසක් දෙකක් ඉඳලා මෙතන මේ මේ මේ මේ මෙතන මේ
1: පෝට් සිටි එකේ
0: ඩියුටි එකට එතකොට ටෙන්ෂන් එක අඩු වෙලා
1: තියෙනවා නාම තියේද කියලා එයා ඒ කියන්නේ
0: මම මතක් කරන්න ඕවා ඉතින් මතක තියාගන්න බෑ මට තේරෙනවානේ
1: එයාට මගේ
0: දවස් තුනෙන් වගේ යන්න ඕනේ ඒකයි
1: අනේ මන් දැන් පාස්පෝර්ට් එක මතකත් නෑ මම අර ටෙන්ෂන් අර
0: ටෙන්ෂන් ටෙන්ෂන්
1: යුද්ධනේ
0: ඕවා ගන්න බෑ මට ටෙන්ෂන් වෙනවා මම ගොඩාක් විශ් බලාපොරොත්තු තියන් ඉන්නේ අයියාගෙන අයියාගෙන මම ඉස්සරින්දම හරි බලාපොරොත්තු තියාගෙන ඉන්න මිනිහ
1: ඉතින් ඔයා කියන්නේ අයියනේ හින්දා මට දැන් මොනද අම්මා කියන පුතා හැම් ගේන්න අම්මා හැම් ගේන්න බෑ අයියෝ
0: හැම් නැතුව අයියා කන්නේ
1: කන්නේ නෑනේ ඉතින් ඊට පස්සේ ඒක කේක ජාතියේ
0: ඒ ඉතින් අයියා කුවේට් එකේ නේ හිටියේ
1: ඔව් ඔව්
0: කතරකේද කුවේට්
1: එකේ කුවේට්
0: වල
1: ඉතින් එහෙමම
0: හැම්මයි කන්නේ නේ
1: තුන් පාරක් ඉතින් ගියා ඊට පස්සේ අම්මා මම දැන් මෙහෙම ගෙදර එනකොට
0: හැම් පොත්ත පොත්ත ගේන්න හැම් පොත්ත පොත්ත
1: ඊට
0: පස්සේ තව එකක් අම්මි මතක් කරනවා පුතා ඔයා අනේ මිස් හීනියට අහස පේන ගන්නට ඇල්ලුවම අහස පේන ගන්නට කපන්න.
1: කවජාතිය.
0: මිස් මීට වඩා ලොකු කැලේ මිස් අපි මේ මේ මේ මේ මේ වැරදිලා කැපිලා තිසි කරනවා මිස් මේ මේකද ගන්න.
1: නෑ එහෙම මම ඊවස් මං ගෙදර ගියා පුතා බලන්න පැල්වත බටර් ගෙනල්ල නෑනේ. ඕ මයි ගොෂ් මම් මම යනවා ආයි යනවා. එහෙම ඉතින් තුන් පාරක් ගියා ඒ අනේන හැම සැරේම මම අමතක කරේ නෑ. අර එතන තියෙනවනේ බ්‍රෑන්ඩ්ස් 22ක්. ඒ අතරින් බ්‍රෑන්ඩ්ස් 3ක් ඒ කියන්නේ බඩු තුනක් ಜಾති තුනක් මගේ බඩු ලයිස්ටර් එකතු කරගත්තා 2500ක බඩු ගත්තා
0: වෙනද වගේ මේ අලුත් එක සෙල්ලම් කරා
1: යා ඔකේ
0: එදා දෙන වැඩ ටික එදාම කරා තුන් පාරක් කාගෙල්ස් එකට ගියා 2500 ගානේ තුන් පාරම බඩු ගත්තා ඉතින් ඒගොල්ලෝ නම් කළ තියෙන වෙළඳ බහන්ඩ 22 අතරින් තුනක් ඒ බාස්කට් එකේ හැම වෙලාවෙම
1: තිබුණා
0: ඊට පස්සේ ප්‍රතිඵල ආවා කාර් එක මට ඇවිල්ලා තුණා ඔයාට නෙමෙයි
1: අනේ නෑ මට ඒද දන්නේ නෑ ඉතින් මම ඉතින්
0: මිලියන 5ක් වටින ඉලෙක්ට්‍රික් කාර්යයක් දෙනවා ආයෙදින් සමාවක් නෑ දෙනවා මේක ඉතින් ගෙදර තියෙනකොට ෂෝක් නේද
1: අනේ ඔව් නේ
0: ඉලෙක්ට්‍රික් ගෙදර සෝලාර් තිබ්බනම් හොඳටම හොඳයි
1: අනිත් එක මේක නිකන් නේ හම්බෙන්නේ ටැග්ගක් විදියට නේ හම්බෙන්නේ
0: සල්ලි දීලා ගන්න නෑ මේ මිලියන 5 ලක්ෂ 50ක කාර්යයක් නිකන් හම්බෙනවා කාගෙන්සේ try එකක් දෙන්න එක කමක් නෑනේ හැමදාම කරන වැඩේ කරගෙන ඉන්න ගමන්ම ලක්ෂ 50ක කාර්යයක් එන්න යන්නේ right ඒක ඌට ඇඟේ දාගන්න දෙයක් නෑ යණින් ගණින් ගමන් කරන්න ඕනේ වැඩක් ඔයා මට පැල්ලොත්ත බටර් කතාවක් අහුණා
1: ඔව් ඒ කියන්නේ අර ගෙනාවා අපි ගෙදරට ගෙනාවා මොකද අපේ රටේ දේවල් කන්න ආසයි ගොඩක් කලාවට පිටරට ගොඩක් කල් ඉන්න අය ඒගොල්ලන්ට එක එක දේවල් මතක තියෙනවා ටේස්ට් එක තියෙනවා දැන් ගිය පාර කෑවම ඒගොල්ලෝ කියනවා නංගි අරක පොඩ්ඩක් ගෙනල්ලා තියන්න පුළන්ද ඒ වගේ බ්‍රෑන්ඩ් එකක් තමයි පැල්වත්ත කියලා කියන්නේ

0: අදමකට ඇක්මෙන්ක්වත් ලයින් වෙන්න දෙවිච්ච අවස්ථාවක් මම මගේ අරගත්ත කියලා මට හිතෙනවා.
1: අවදාවත්
0: ආදි අන්න දෙන්න තිබුණා. ගියා නම් ඉතින් ඒක අර දීපාර ඒ වාඩුව පියවන්න මොනව මොනවරි එන්නවා. මම මට මාර වරදක් කරගත්තේ නේ.
1: ගුරු මුෂ්ටිය තියාගත්තනේ ඔයා. මොකද කරන්නේ?
0: මාර වරදක් වුණා මගේ ඇති. රයිට්.
1: හරි. පැල්වත්ත නාමය.
0: මේ බටර් හදන විදිය අපි ගණන් ගන්න ඕනේ. පැල්වත්ත බටර් හදනවානේ.
1: හරි ඔකේ.
0: අපිට දැනගන්න ඕනේ ඔබ ඒක කාලා බලලා මොකද ඔබ ඒකන හිතන්නේ? පැල්වත්ත බටර් එක රහද? ඒකෙන් කේක් හැදුවද? ලූණු ගෑවද? එතකොට තාමන
1: මාංගල ගාල කෑවද?
0: මාංගල ගාල කෑවද?
1: ෆ්‍රයිඩ් රයිස් එකට දැම්මද?
0: දැම්මද? දැන් සපද? ඒක ඔක්කොම බලනවා. පැල්වත්ත බටර් එක බලන්න ඕනේ.
1: හරි.
0: බලල එක ට්‍රයි අවුට් කරලා අපිට මොනාරි කමෙන්ට් එකක් මගදී හම්බුනාම කියන්න ඕනේ. හොඳයි නරකයි මදි මෙහෙම තිබුණොත් හොඳයි. ඒක කියන්න. ඒක හොඳ හොඳ ඒ කියන්නේ ඔබේ හොඳ අදහස හැමදාම වටන ව්‍යාපාරිකයෙකුට.
1: ඒක හරි.
0: අපිට පුළුවන් පැල්වත්තර කියන්නේ ඒගොල්ලෝ මිනිස්සු මේක මෙහෙම කිව්වා. මේක මෙහෙම කිව්වා. තවටිය බටර් වැඩියෙන් තිබ්බනම් හොඳයි කියලා කිව්වා.
1: හරි ඔකේ.
0: ඒක අපි ෂෙයා කරගන්න පුළුවන් මතක තියාගන්න. මේවා අපේ රටේ නිෂ්පාදනය කරන ඒවා. අපිට කිසි සම්බන්ධයක් ඍජුව නැති වෙන්න පුළුවන්. නමුත් මේක රටේ කර්මාන්ත ශාලාවක්. නිෂ්පාදන ආර්ථිකයක් කියන එක ඔහොම තමයි හැදෙන්නේ. ඔය වගේ මිනිස්සු ඉන්න ඕනේ. තමන්ගේ රටේ දේශීය දෙයක් නිෂ්පාදනය කරගන්න ධෛර්යය තියෙන මිනිස්සු ඉන්න ඕනේ. ඔබ හිතනවාද ඒක ලේසි පහසු වැඩක් කියලා? වියදමක් දරලා කර්මාන්ත ශාලාවක් හදලා අපි මේ රටේ බටරක හදන්න
1: ඕනේ.
0: ඔබ හිතන්නේ එහෙන ලේසි කියලාද? එහෙන ලේසි කියලා?
1: නෑ කොච්චර අමාරුද?
0: ඒක ලේසි නෑ. මිනිස්සු එකතු කරගෙන මිනිස්සු දාස් ගානකට රස්සාවල් දීලා යාන්ත්‍රණයක් හදනවා මේ රටේ තියෙන කිරි ටික එකතු කරගෙන. ඔබට නිකන් මෙන්න මේ අහවල් අහවල් තැන්වල තමයි කිරි ගෝවි පොළවල් තියෙන්නේ කියලා ඔබ දන්නවද කියන්නකෝ?
1: නෑනේ.
0: අදම තරම එළදෙනෙක් ඉන්න තැනක් දන්නවද? ඔබ දන්නවා දැනට එක එළදෙනෙක් ඉන්න තැනක්. ඔබ දන්නවා ඇති.
1: මම දන්නානේ.
0: මාර එළදෙනෙක්.
1: හරි හරි හරි හරි.
0: දෙනකින් තනක් දන්නේ නැහැ කියන්නේ මාරෙල්ල
1: දන්නේ නැහැ. හරි හරි දන්නවා දන්නවා.
0: ඇත්තටම අපි දන්නේ නැහනේ. ලංකාවේ වැඩිම කිරි එකතු කරගෙන ඉන්නේ ඒගොල්ලෝ. මොත් තැනම රෑලුණට ඔක්කොම කරලා ඉවරනේ. හවස් සතේ බවුසර් හැම තැනම
1: බස්ස බස ගාලා
0: යන්නේ. අරන් එනවා හදනවා.
1: හරි ඔකේ.
0: ඒක සීරුවට යන යාන්ත්‍රය නතර වෙන්නේ. ඕහෝ නතර වෙන්නේ නේ.
1: කල්වත්ත නාමේ අපේ කිරිසන්නා.
0: කිරිසන්නාමේ.
1: කිරිසන්නා.
0: ඕ.
1: හරි එතකොට මම මේ කල්පනා කරන්නේ දැන් ඇලුමිනියම්ස් අපි ගත්තු තින් දැන් ඇලුමිනියම් කඳන් කඳන් නේ
0: රම කඳන් වගේ ඇලුමිනියම් කඳන්
1: ඒව පිටරටින් ගෙන්නලා අපේ රටේ ප්‍රොඩක්ෂන් එක යනවා
0: ඒ තමයි කියන්නේ ඒක තමයි කියන්නේ
1: ඉතින් ඒගොල්ලෝ කොච්චර මහන්සි වෙනවද නේ ඒගොල්ලන්ගේ
0: නිකන් හිතන්න
1: හරි
0: නිකන් රෝ මටීරියල් එකක් විදියට ගේන දෙයක් අරගෙන එකතු කළ අගේ මත ප්‍රොඩක්ට් එකක් නිෂ්පාදනය කරනවා දැන් උදාහරණයක් මට නිකන් හිතන්න ඔයාට පුළුවන් ඕනනම් කොහේ රටකින් පරිප්පු ගෙනහැල්ලා පැකට් කරලා විකුණන්න. එන විශාල දෙනමක් ඕනේ නැහැ
1: කියලා. yes ඒක හරියට.
0: සල්ලි තිබුණොත් පුළුවන් කරා.
1: ඔව් ඔව්.
0: ටෙන්ඩරක් කරකෝ ගන්න පුළුවන් ඕ හරි. ඔයා පිටරටින් පරිප්පු ගෙනහැල්ලා ඒක මෙහෙදි පවුඩර් කරලා ඒකට තව මොන හර්බල් මොන හරි දෙයක් ගැලපෙන දෙයක් මික්ස් කරලා අපි තමු නිවිති වේලලා කොටලා මික්ස් කරලා ඔයා හදනවා පොඩි පැක් එකක් lentil soup එකක් with spinach කියලා lentil soup with spinach ඒක පරිප්පු කිලෝ එකක් විකුණනවාට වඩා වැඩි ගාණකට දෙන්න පුළුවන්ද බැරිද
1: පුළුවන්
0: exactly ඔන්න ඔකම තමයි ඇලුමික්ස් කරන්නේ නිකම් අතනින් අරන් මෙතනින් තියනවා නෙමෙයි මේ අරන් ඇවිල්ලා state of art කර්මාන්ත ශාලාවක ලෝකේ පිළිගත්තම ඇලුමිනියම් නිෂ්පාදනය කරනවා හට්ටි මුට්ටි වළම්පින් අන්න නෙවෙයි profiles ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය කරන සියලුම ඇලුමිනියම් නිෂ්පාදනය ගොළු කරනවා.
1: yes.
0: ඒගොල්ල ලංකාවේ ඉන්න ඉස්තරම්ම මට්ටමේ සර්ටිෆයිඩ් කම්පැනි එකක්. ලෝකෙ පිළිගත්තු කම්පැනි එකක්. රටවල් 17ක් බය නැතුව ඇලුමික්ස් එකට ඕඩර් එක පාස් කරනවා. අපිට අරකින් මෙච්චරක් කියවන්න. අච්චරක් කියවන්න. දැන් බලන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ පුරුද්දෙන් දන්නවා. කළ පුරුද්දෙන් පාවිච්චි කර පුරුද්දෙන් දන්නවා. ඇලුමික්ස් කියන්නේ ඉස්තරම් නිෂ්පාදනයක් කියලා. ඒක නෙමෙයි ඔබේ ගෙදර තියෙන්න ඕනේ. ඔබට ඕනේ හැමදාම වළහන්කො මේ දොරක් කයි කරගත්තා මේක කර්මයක් පරිසම්දුන්නා වගේ. එහෙම ඔබට ඕනේ. අවුරුදු 10ක් ගිහිල්ලා තියෙනවනේ එදා වගේ. ඔය දෙකෙන් ඔබට මොකද්ද ඕනේ කියලා ඉස්සෙල්ලා සිලෙක් කරගන්න. දෙවෙනි එක ඕන නම් අවුරුදු 10ක් 15ක් ගියත් එදා වගේමයි. ඇලුමික්ස් යන්න. දැන් වෙලා 8:36යි.
1: Yes.

0: නින්දත් ආයුෂ වගේ නේද? නින්ද
1: ආයුෂ වගේ. yes.
0: වාට මෙහෙම අරන් දෙන්න බෑ. මිනිස්සු කියනවා මගේ ආයුෂ අරන් ජීවත් වෙන්න. කාගේවත් ආයුෂ අරන් ජීවත් වෙන්න ඕනේ නැහැ. හොඳට නිදා ගන්න පැය 8ක් uninterrupted. ඒ පැය 8 ඔබ දැනගන්නවත් නරකයි පැය 8ක් ඔබ නිදාගත්ත කියලා.
1: හරි.
0: අවුරුදු 5කින්වත් ඔබේ ආයුෂය වැඩි වෙනවා.
1: seriously?
0: ඔබ පැය 8 නිදා ගන්නවා. පෞගේ කාලෙම නිදා ගන්න බැරි වුණා වෙන්න ඇති. නමුත් ඔබට තාමත් අවස්ථාව තියෙනවා. මේක ප්ලෑන් එකක් නේ. මේක ප්ලෑන් එකකට වැඩ කරන්න ඕන එකක්. පැය 8ක් නිදා ගන්න එක. නිදි මරාගෙන වැඩ කරලා මම ඔබට පෝසත් වෙන්න පුළුවන්. නිදි මරාගෙන නිදි වරාගෙන වැඩ කරලා ඔබට ජීවත් වෙන්නයි බැරි.
1: ඇත්ත ඇත්ත.
0: පෝසත් වෙන්න පුළුවන්. ටිකක් පෝසත් වෙලා ගොඩක් ජීවත් වෙන්න ආසද? නැත්නම් ගොඩක් පෝසත් වෙලා ටිකක් ජීවත් වෙන්න. මොකද්ද ඔබේ ප්ලෑන් එක කියලා ඔබ තීරණය කරන්න. ඒකට අපිට ඉන්ටර්ෆියර් කරන්න අමාරුයි.
1: හරි.
0: හැම දෙයක්ම චොයිස් එකක් මිනිස්සුන්ගේ. මිනිස්සු තමයි අන්තිමට මේ අපි මොනවා කිව්වත් මිනිස්සු තමයි තීරණය කරන්නේ. ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් එකට කලම්බු සෙවනල ඒගොල්ලන්ගෙ තියෙන. එතනද කියලා බලන්නවත් ඕනේ කියලා. ඒක චොයිස් එකක්. මෙච්චර කියලා තවට නිකන් බෑ නේ මේ ස්ලීප් මේකර්ස්. බල සමය මේ මෙට්ටෝලත් ඉන්න යනවා නිදා ගන්න ඕනේ. අපිට මේ වැඩ තියෙනවා නිදා ගන්න දාන්න.
1: පැය දෙකක් නිදාගත්තම හොඳටම
0: ඇති. හ්ම්. කොහොම නිදා ගන්නවද මිනිස්සු? මම මේ කියන්නේ ඒ අයට නෙවෙයි.
1: හරි.
0: නිින්දගෙන යම් කිසි හරි සාධනීය අදහසක් තියෙන මිනිස්සුත් එක්ක කතා කරමු. සමහර මිනිස්සුන්ව වෙනස් කරන්න බෑ.
1: ඔව් ඇත්ත.
0: ඒ මිනිස්සුත් එක්ක අපි සටන් කරන්න යන්නේ නැහැ. වෙලාව අපරාදේ. නමුත් ඇත්තට නිදා ගන්න එක හොඳ දෙයක් වෙන්නත් ඇති නේද? අන්න පොටෙන්ෂල් කස්ටමර්.
1: හරි ඔකේ.
0: ඕබ නිදා ගන්න ඕනේ. නින්දට පුළුවන් ඔබේ ආයුෂ වැඩි කරන්න. නින්ද කියන්නේ දෙයෝ දීපු තෑග්ග. දෙයෝ දීපු ලස්සනම තෑග්ග. හැබැයි දෙයියන්ට මැරෙන්න මට බෑ වාට නින්ද දෙන්න. මට වැඩ පුළුවන් නින්ද යන පෙත්තක් දෙන්න. නින්ද යන හෝමෝනයක් තියෙනවනේ. නේද? ඒ හෝමෝනේ සමහර අයගේ ඇඟේ උපතින්ම අඩුයි. පව් ඉතින්.
1: ඔව් නේද?
0: දෙයිය පොඩ්ඩක් උරන වෙලා තරහ වෙලා එක දීලා නැහැ. හෝමෝනේ අඩුවෙන් දීලා තියෙන. ඒතකොට වාට චාන්ස් එකක් නැද්ද නිදා ගන්න? ස්ටිල් yes. බෙහෙත් ගන්න නැතුව yes. පුළුවන්.
1: හරි.
0: ඉතින් මේ දශක දෙකක් විතර තිස්සේ අවුරුදු 20කට වඩා වැඩි කාලයක් මේ ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් ඒගොල්ලෝ මේ වැලන්ටිනෝ ඉතලි කියන මෙට්‍රස් එක එක අපිට අඳුනලා දීලා තියෙනවා. ඒගොල්ලන්ගේ තියෙන එක නමක් තියෙන තනි මෙට්ටයක් නෙමෙයි. මෙට්ට ජාති 5ක් 6ක් තියෙනවා.
1: හරි.
0: මම නිකන් කියන්න දැන් අපි මහන්සි වෙලා ගෙදර යනවා. අපි ආදරය කරන මිනිස්සු වෙනුවෙන් ගෑණි දරුවෝ වෙනුවෙන් තමයි සේරම කරනවා කියලා අපි කියන්නේ.
1: ඔව්.
0: සේරම දෙනවා. ආදරේ අර දෙන්න වෙලාවක් නැහැ. දෙන්න වෙලාවක් නැහැ. ගාක් කලකට TikTok එකට තමයි ආදරේ දෙන්නේ. නේද?
1: ඔව් නිකන්.
0: මාර වැඩක් ඒක නිකන්. ඒක ගියාම ලේසිත් නෑ අපි ඔහෙ එකින් එකට ඇලි ඇලි ඇලි ඇලි යනවා නේ.
1: ෆ්‍රී ටයිම්
0: එක ඉන්ට්‍රස්ටින් දේවල් ලේවත් තියෙනවා. අර මේ ඉන්ට්‍රස්ටින් තියන්න හිතෙන්නේ නැහැ මට උනත් එහෙම වෙනවා. සමහර වෙලාවට මේ ගෙදරක තියෙන්න ඕනේ කැදල්ලක තියෙන්න ඕනේ සෙනෙහස ආදරය කියන එක ලියලන්නේ මෝරන්නේ නැහැ දැන්.
1: හරි ඔකේ.
0: එක්ක මහන්සියයි එක්ක නිකන් හරි ඔද්දල් වෙලා තියෙන. මේගොල්ල ගාව තියෙනවා මෙට්ටයක් ගිහින් බලන්න. මේ මෙට්ටේ නම වැලන්ටිනෝ ඉටලි තමයි බ්‍රෑන්ඩ් එක. මේ මෙට්ටේ කැටගරි එක රොමෑන්ස්. ඒව නිකන් අපි දන්නවනේ එක එක නම් දානවනේ මෙයා ගිහම. ඒව නිකන් දාපු නමක් නෙමෙයි රොමෑන්ස් කියලා කියන්නේ. මේ මෙට්ටේ ඔයා මෙහෙම නිකන් තියෙනකොට නෝමල් මෙට්ටයක් වගේ වාට පේනවා. ඔයා මේ මෙට්ටේ මෙහෙම පොඩ්ඩක් හිමීට අත ගෑවුත් මේ මෙට්ටෙන් සුවඳක් එන්න
1: ගන්නවා.
0: ඒකෙන් හදපු කොට්ටක් තියෙනවා. හිමීට මෙහෙම අත ගෑවුත් එතනින් සුවඳක් එන්න ගන්නවා. මටත් දුන්නේ ওই එක්ස්පීරියන්ස් එක. මට කො හිමීට මේ මෙට්ටේ අත ගන්න. දැන් බලන්න සුවඳ. ඉතල නිකන් සුවඳ බලන්නද?
1: හරි ඔකේ.
0: සුවඳක් නැහැ. ගඳක් සුවඳක් නැහැ. අත ගන්න කිව්ව මෙට්ටේ. රොමෑන්ස් මෙට්ටේ.
1: හරි.
0: වැලන්ටිනෝ ඉටලි. මම අත ගෑවා. මට හරිම හිත නිවන ඇරෝමා එකක් එනවා.
1: ආ ඔකේ.
0: හරිම රිලැක්ස් ෆීල් එකක් එනවා. මං මොන මැජික් එකක්ද මේ?
1: ඒක නිවනේ.
0: ඒගොල්ල කියන මේ මෙට්‍රස් එකට කාවද්දලා තියනවලු මයික්‍රෝ ලෙවල් එක ඇහැට පේන්නේ නැති පුංචි පුංචි සුවඳ කවපු කැප්සූල් මිලියන ගන්න.
1: වව් සුපිරිනේ.
0: අපි ඒ ඇඳේ ඉඳන් එහාට මෙහාට පෙරලෙනකොට ඒ කැප්සූල් බිඳෙනවා.
1: හා
0: අපේ ඇඳ හිට මෙහිට පෙරලෙනකොට ඒ කැප්සියුල්ස් බිඳෙනවා.
1: ඕකේ.
0: සද්දේ එන්නේ නැහැ. දඩබඩ. එහෙම බරච්චු වලට බෝම්බ ගහනවා වගේ එන්නේ
1: නැහැ. හරි.
0: කිසිම සද්දයක් ඇහෙන්නේ නැහැ. හැබැයි සුවඳක් එනවා. ඔබේ රොමෑන්ස් මීටර යන උඩට. වව්.
1: නියමයි ඒක නන්නේ.
0: වව්. වෝ.
1: කවදාද හොල තිබුණු මෙට්‍රෝස් එකක් දේ.
0: ඒක පෙරලිලා එන්නකෝ ගිහිල්ලා.
1: හරි.
0: ගන්න ඕනේ. අපි කියන්නේ මෙට්ට ගන්න කියලා.
1: හරි.
0: මොකද ඒගොල්ල මෙට්ට විකුණන්න හදන්නේ. ඒගොල්ල කියනවා නින්දේ වටිනාකම සැහැල්ලු වෙන එකේ වටිනාකම අපේ මූඩ් එක ඉම්ප්‍රූව් වෙන වටිනාකම විතරයි ඒගොල්ල කතා කරන්නේ. ඔබ තමයි මෙට්ට ගන්න. යන්න කියලා මෙට්ටේ පෙරලෙන්. වැලන්ටිනෝ ඉටලි. රොමෑන්ස් මෙට්ට දෙපාරක් පෙරලලා ගෙදර යන්න. හැමදාම හවසට වැඩ කරනවා ඒනවා දෙපාරක් පෙරලලා ගෙදර
1: යනවා. ඒ සුවඳ මොහොතකට දැනුණත් ඇති.
0: මොහොතකට දැනලා මදි මිස්. ඒකට දැනෙන්න ඕනේ.
1: හරි. ඕකේ. මේ අපිට පොඩි කාලේ අපේ අම්මලා තාත්තලා කියනා නේද මේ පුතා කවුරුත් මේ නාඳුන කෙනෙක් මේ කතා කරොත් මේ යන්න එපා මොන හරි දුන්නට කන්න එපා
0: සන්නාසි නෝ කියලා කියනවා. සන්නාසි අන්නාසි නෙමෙයි.
1: සන්නාසි හරි මොන හරි ෆයින් මේව කරන්න එපා පුතා. ඔයාලා එහෙම කෙනෙක් කතා කරොත් ඔයා මොකද කියන්නේ? දැන් පුතාට කියනවා මෙන්න මේ ටොෆි එක දෙනවා මොකද කියන්නේ? මං ඉති චුටි කාරි කරා මං ගන්නවා මට ටොෆි. මොකද නෑ නෑ නෝ නෝ නෝ තාත්තිත් කියනවා එපා එපා එපා.
0: ඒක ඒක නස් ටොෆි අත් දෙනවා. පුතා ඒක ගන්නවා. ගන්නවා. ගන්න. හතර පහක් දුන්නොත් ගන්න.
1: එහෙම පුරුදු කරනවා අපිව. හැබැයි එහෙම පුරුදු කරන තාත්තලම මේ ජාවාරම් කාර්යයෙන් සමරකලාට රැවටෙනවා. මට හරි පුදුමයි. ළමයිව ට්‍රේන් කරනවා ඒක ඒක ජාවාරම් කාර්යයෙන් බේරෙන්න ඇඩ්වයිස් කරනකොට ඔබ දන් දෙනවා.
0: කවුරුවත්? දන්නවනම් මේ මිනිහා ජාවාරම් කාර්යයක්. මේ හොරා. හොරා හොරා කවුද හොරා? ඒක දන්නවනම්.
1: ඒ කියන්නේ දන්නේ නැහැ නේ. ඒ කියන්නේ කවුද හොරා
0: කියන්නේ? මේ මාර්සිකාරයා. මේ බොරුකාරයා. මේ නයිකාරයා. එහෙම ඉතින් මිනිස්සු අඳුර ගන්නවා නම් මිනිස්සු කාටවත් අහුවෙන්නේ නැහැ. දැන් ගමේ සමහරවිට අම්මෝ ඔක හොරා. කියලා ගමේ හැම මාක් කරපු ගෙවල් තියෙනවා.
1: හරි ඔකේ.
0: ඒ ගෙදරට වද්ද ගන්නෙත් නැහැ. එහෙම නැහැ. ඒ වුණාට කිසිම හොරෙක් විදියට ගෙදරෙන්නේ
1: නැහැ.
0: කිසිම වංචකාරයෙක් කිසිම ජාවාරංකාරයෙක් ගෙදරේවන මල්ලි කොහමද මං ජාවාරංකාරයෙක් මල්ලි
1: එන්නද
0: අක්කේ මංගේ මං ජාවාරංකාරයෙක් මං ගෙයතුලට එන්නද මං ජාවාරංකාරයෙක්
1: මොන වුණා ජාවාරංකාරයෙක් ඒ මනුස්සයා කියනවනේ බලන්න කොච්චර හොඳ මිනිහෙක්
0: එන්නේ හොඳ මිනිහෙක් අනේ එන්නේ ජාවාරංකාරයෝ කියලා එන්නේ නැහැ නේ කියලා බලන්න මිනිහ ජාවාරංකාරයෙක්
1: ඒකත්
0: මේ උගුර පාදල එපාල තියෙන මේ ඔබ මේ හදා ගන්න එපා
1: මටත් ඇවිල්ලා
0: මාස ගන්නත් තියෙන
1: ඔව් මට මෝ කරලා අශියා කරලා
0: වාට ඊට වඩා ඔයා කෝවිඩ් උත් තුන් පාරක් විතර හැදිච්ච ගෑණියෙක් නේද? අපි කවදාක්වත් කිව්වද එහෙම කතාවක්?
1: මට
0: මේ ලෝකෙ තිබිච්ච හැදිච්ච නැති වෛරස් එකක් තියෙනවද? ඉබෝලා හැදෙන්න බෑ ඒ කියන්නේ නේද?
1: මට චිකන් ගුණ්‍යත් තාවා වලන්න ගුණේ
0: මගෙන් වෙන්න ඇති.
1: නෑ ඒකත් එළියෙන් ආවා. හැබැයි මේ කැස්සන වගේම වගේ. මෝ සති තුනක්
0: කුණු වලට කුණු අදිනවනේ. කුණු වලට කුණු අදිනවා. හොම් නැති ලෙඩක් නෑ හැම ලෙඩේම ගේනවා. වෙනහැලක් ළඟ ඉන්න මිනිහගේ නමක් කියනවා. ඉබෝල හැදලා ණය කන්න ඕනේ කියලා මම ප්‍රාර්ථනා කරනවා.
1: තනියෙන් මං ඉබෝල හදාගන්නේ.
0: ඉබෝල හැදෙන්න ඕනේ ණය කන්න ඕනේ.
1: මොකද ණයට ඉබෝල.
0: ණයට ඉබෝල හැදෙන්න.
1: රයිට් අපි කතා කරන්නේ ජාවාරම් කාර්යෝ ගැන. අපි
0: ජාවාරම් කාර්යෝ ණය කන්න ඕනේ.
1: ඕ ණයම කන්න ඕනේ අනේ.
0: ඔව්. ලොකු ණය කන්න ඕනේ. ලොකු ණය කන්න.
1: ඇනකොන්ඩා.
0: ඇනකොන්ඩා කියන්නේ ණය නෙමෙයිනේ. මේකනේ. මේවා ඉතින් ගහේකට ගහලා දෙන්න.
1: ලොකුම
0: කුබාලදිය ළඟින් දෙන්න. ලොකුම ණය ඇනකොන්ඩ. අනේ අම්මේ. ණය කාලා මදිපාළුවට ඇනකොන්ඩත් ගන්න ඕනේ කියලා මම හිතන්නේ.
1: ලොකුම ණය කියලා හෝ.
0: කිං කොබ්‍රා. මේ ජාවාරම් කරවන්ට කන්න ඕනේ කිං කොබ්‍රා කන්න ඕනේ. හරිද? මේ මිනිසුන්ගේ ඒ තරම් රවට්ටලා. පෞල් ගානක් විනාශය රැදලා දා තියෙනවා. මම මාර දක්ෂයි. කවදාවත් එකලඟ ගෙවල් දෙකක් ඕක් කරන්න.
1: හා ඕකේ.
0: ඈත ඈත. මේ ගෙදර එක කවදාවත් අර ගෙදර දැනගන්න.
1: අනිත් එක කියන්නෙත් නෑ අහුණාට පස්සේ.
0: අහුණාම සලැජ්ජයිනේ.
1: ඕ අනේ එකනේ.
0: එහෙම මේ ගෙඩිය පිටින් අහුණාක මිනිස්සු බලනවනේ. මේ මහා ගොන් ගොන් රැලක්නේ. මිනිස්සුත් ඉතින් එහෙමනේ. ඒ මිනිහත් ආයි අහුවෙනවා ඔය කියන මිනිහත් දවසක. අනේ මොකද මොඩේ අක්කුණනේ උඹ බලා. මෙහෙම අහුවෙනවා මිනිස්සුන්ට.
1: ඕ ඒකනේ.
0: දැන් ගෙවල් දොර ලුගස්ස දැන් කොහෙද යන්නේ? මිනිහා ආගිය අතක් නෑ.
1: ඕ.
0: දැන් මේ ඔප්පෝ තියාගත්ත මිනිහා දැන් ගෙදර වෙලා ගෝරණ අඩු දැන් මාස ගානක් තිස්සේ. දැන් මොකද උඹලා කරන්නේ නංගියේ? ඔන්න එහෙනම් ගියේ අපේ ගෙදර වත්තෙන්ද? එහෙම එහෙම යත්තේ නබුදුවා.
1: ඒ නිසා අනවශ්‍ය ප්‍රශ්න ජීවිතයට එකතු කරගන්න එපා. තියෙන ප්‍රශ්න ටික හොඳටම ඇති.
0: අපොයි කතා කරන්න එපා.
1: ඒනිතා
0: මේව කරන්නේ.
1: ඒනිතා ඔතේලියාවට බෝතුෙන් යන්න.
0: බෝතුෙන් යන්න එපා. ඒනිතා ඕතේලියාවට
1: බෝතුෙන්
0: යන්න එපා.
1: එපා.
0: එහෙ බෝධති කුලිටිකෙන් කියලා තියෙනවා බෝතුෙන් ආවොත් අඳුකදලා ලාම්පුට අල්ලනවා කියලා.
1: ඒ ඇත්තටම නේ අපරාධමය වරදක් විදියට තමයි ඒගොල්ලෝ ඒක අරගන්නේ.
0: විදියට නෙමෙයි අපරාධයක්.
1: අපරාධයක් ඔකේ.
0: වරදක් විදියට නෙමෙයි අපරාධමය වරදක්. කතාව ඉවරයි. කතාව කොට කරන්නේ. අපරාධමය වරදක් විදියට සලකයි. ඒගොල්ලෝ බණි. ඒගොල්ලෝ ඇද කරයි. නෑ නෑ. ද ගුට්ටියක් ද පුඩියක් කනවා. ඔය වැඩේ කරන්න කියලා. රයිට්. යන්න එපා. දැන් අපි ගොඩක් කලා ඉන්නවා. යන්නේපා. යන්නේපා. ඔසර බොඩර යන්නපා.
1: රයිට් අපි මනාද ලංකා ටයිල්ස් ගැන චුට්ටක් කතා කරන්න ඕනි අරවින්ද. මම ආසයි අර ලංකා ටයිල්ස් වලින් හඳුන්වලා දීලා තියෙන මීටරේ ටයිල් එකට. හේතුව තමයි ඒක අර ලුකුයිනේ. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් ඊට වඩා පොඩි ටයිල් එකක් දැම්මම හැම තැනම චුට්ටක් ඉරි ඉරි වගේ තියෙනවා. ටයිල් කරා වගේ කොටු කොටු තියෙනවා. හැබැයි ලොකු ටයිල් එක ඇල්ලුවම ගෙදර නිකන් එක යායට නිකන් හරි විශාල ගතියක් ගෙදර නිකන් ලොකු ගතියක් පැලස් ලුක් එකක් ගෙදරට එනවා කියලා මට හිතෙනවා. ඔය සමහර හොටෙල්ස් වල අල්ලලා තියෙන ඒ වගේ ලොකු ටයිල් එක නේ. රයිට් ඉතින් ඒවා ඔක්කොම ගන්න පුළං ලංකා ටයිල්ස් වලින්. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ඩිසයින්ස් ගැන ලෝකෙම කතා කරනවා. ඉතින් අපිත් ඒ ගැන කතා කරන්න ඕනි සහ එක දවසක් හරි ෂෝරූම් එකට ගිහලා බලන්න ඕනි.
0: දවල් එතනද ලොකු තැන් වලට ගියාම මේ කියර කාන්තිය එළිය ඒ සියල්ල ඇවිල්ලා තින්නේ. වඩ දෙන ටයිල් එකකින් කියලා.
1: ඔව් නේද?
0: ඔයා ගිල තියන නේද ඔය 5 star hotels වල washrooms වල. මොකෙන්ද ඇවිල්ලා තියනේ පෙනුම? මොකෙන්ද හා ඇවිල්ලා තියෙන්නේ?
1: ටයිල්ස් වලින්.
0: ටයිල් එකෙන් ඇවිල්ලා තියෙන්නේ. මේ ටයිල් එකට මාර වෙනසක් කරන්න පුළුවන්.
1: Yes ඒක හරි.
0: ඉතින් ඒක කරගන්න. ඒක කරගන්න තියෙන හොඳම ටයිල් එක ගැන අපි ඔබට කියලා තියෙනවා ඒක ලංකා ටයිල්ස්. ඒගොල්ලෝ දැන් double fired කියන method එකට තමයි ටයිල් හදන්නේ.
1: හා ඔකේ.
0: මොකද ඒගොල්ලන්ට උමනාව තියෙනවා කලින් තිබුණාටත් වඩා වැඩි කාලයක් ඒ print එක පවතින. ටයිල් එකේ ක්වොලිටි එක පෙනුම ඒක ග්ලොස් නම් ග්ලොස් මැට් නම් මැට් මැට්ුණත් කාන්තිමත් ග්ලොස් උනත් කාන්තිමත් ඒ ටයිල් එකට ආවේනිකව තමයි ඒක හදලා තියෙන්නේ. ඒක තවත් කාලයක් පවත් කියන්නේ පැවැත්ම වැඩි කරන්න තමයි ඒගොල්ලෝ ඩබල් ෆයර් හරි කරන්නේ. ඩබල් ග්ලේස්ඩ් වගේ මොන හරි.
1: හා
0: හා. ඒ කියන්නේ දෙපාරක් එක දෙපාරක් බේක් වෙනවා ඒක.
1: අනේ දෙහරි පොෂ් ඩිසයින්ස් තියෙනනේ ලංකා ටයිල්ස්
0: වල. අම්මෝ කව ලංකා ටයිල්ස් එකේ තියෙන ගෝඩි
1: මෙවනේ. ඌ ඒක නෝ.
0: මං සමහරවල් අම්මෝ මහා ගොරක ඩිසයින් දැකපු තැන් තියෙනවා අර. ඒව නම් නමක් ගමක්වත් නැති ටයිල්.
1: හරි ඔකේ.
0: දැන් ඒවා ඒවත් මිනිස්සු ගන්නව ඇති නැත්නම් ඔය පුරන්නේ නැ නේ නේද? අපි මේ මොනවා කිව්වත් ඒව ගන්න මිනිස්සු ඒව ගන්නවා. ක්වොලිටි පැත්තට ආස මිනිස්සු මේ පැත්තට
1: එනවා.
0: ඒ ක්වොලිටි මිනිස්සු ටික හොඳයි නේ. ඒගොල්ලෝ හරි මේකෙන් මේක එන්ජොයි කරනවනේ මේක ලස්සන ඒවා මේවා. ඉතින් එහෙම රට්ටීම මිනිස්සු හදන්න බෑ අපි දන්නවා. හරිද මේ මාන්සින්නත් එමය නා අමාරු වැඩක් ඒක. දැන් මොකද වෙලා දැන් 8 විනාඩි 53යි මෙතන දිගටම කතා කරගෙන
1: ඉන්නේ. නෑ නෑ නෑ. අපි පොඩි බ්‍රේක් එකක් ගන්න.

පාරට මීට 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට. ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න 0710 666 222 Prime Residences.

0: కిలకవర్ధన టెక్స్టైల్స్
1: 20 and upgrade 20 and upgrade
2: alu song ekakda
1: na then singer king asus hp dell acer msi laptops ganna monthly installment ekak 20000 vitarai so 20 and upgrade
2: upgrade venna laptops ganna singer ekata adama enna
3: masima karana viyadam combank debit card ekin karala hita ganna beri taram tage dina ganna combank debit card challenge masitama mulu viyadama rupiyal 20000 kunoth maspata tv fridge washing machine mul tan ge upakarana athulu tage dina ganna jayagrahakin දහකටත් වැඩිය. අවසන් දිනු මැදින් side by side fridge, laptop, iPhone නැතුළු තවත් තැගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට card එක use කරන එක විතරයි. Combank debit cards. ගෙවන්න, කෙවන්න දිනා.
4: Platina 100. Stylish පෙනුමයි, mileage එකයි දෙකම එකම ride එකෙන්. DRL headlight, anti-skid braking system සහ electronic fuel injection තාක්ෂණය සමගින්. Platina 100. හැඩ වැඩ කාර්යය. David Peters Motor Company Private Limited
5: Where America Exa Janapadaya Exat Rajadhaniya Italy Australia Nova Zealand Singapore wage ratawal 17kama minissut vishwasen ganna hondama Alumex tiyeddi api me anammanan aluminium ganne mokatada
6: Aluminium ona taram Alumex nam istara
7: CDP stavara tanpatu wetin 15% dakwa asama sama poli anupata wedi visara sadaha 0.117388 amatanna naya shreenigata kirima BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited Sri Lanka Mahabankwe සරලත් බලපත්‍ර ලැබී මුදල් සමාගමකින්
8: 100% ප්‍රසිද්ධ කොකෝ ෆ්‍රයි ආරුපීඩේ පොල් තෙල් කියන්නේ ස්වභාවික රසගුණ එක්ක සුවබර දිවයකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
9: කොකෝ ෆ්‍රයි ආරුපීඩේ පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
10: ලීටරයට වැඩිම දුරක් සමග Hero Deluxe 100 යතුරුපෙදිය, self start, side stand indicator, tubeless tire ඇතුළු විශේෂාංග රසක් වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට. දෙවෙනි පුරා Hero අලෙවි නියෝජිතයන් විදින්.
11: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011832000 NIBM The City University, the place to be.
12: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79 අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0.112200. Fitch rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
13: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව. Majestica. Lanka Tiles.
14: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Peters e-mobility වෙතින් 0.114700550
15: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එක ගත්තේ
16: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
17: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0.115 715 555 අමතන්න

0: හදගනි. කල් පවති අවලක්ෂණ නොවී. ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් මහලක් නම් කලරක් තමයි.
1: මාසෙම කරන වියදම් කොම්බැන් ඩෙබිට් කාඩ්ඩකින් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩියි. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන් ඩෙබිට් කාඩ්ස්. ගෙවන්න දිනන්න.
2: යනවා හලෝ යන්න. තමන්ගේ අම්මවයි තාත්තවයි පාර්ට්වටල එනවා මෙතන තව ලැජ්ජ නැතුව කියවන්න. ඔක්කොටම කලින් මගෙන් ගත්ත ණයකවල ඉන්නෝ.
3: ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යාමට උත්සාහ කළොත් ඔබට නැතිවන්නේ ඔබව පමණක් නොවේ. ඔබේ දෙමාපියන්ටත් යන්නේ මන් නැති වේවි. ඔබ සමාජයෙන් කොන් වේවි. ඕස්ට්‍රේලියාව ඔබට සදහටම තහනම් දේශයක් වේවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.

0: ඕනර් සමග 5G රෙවලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඕනර් ශ්‍රී ලංකාවේ 5G නායකයා.
1: මේක තමයි විස්තරේ. දන්න ඕන පත්තරේ.

0: පාතිකල ත්‍රයි මණ්ඩලය
1: CDP ස්ථාවර තැන්පත් වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල්
2: සමාන ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම slim line door සහ window series එක Swiss Tech slim line
3: stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකේ electronic fuel injection තාක්ෂණය සමගින් platina 100 head of වැඩකාරයා David Peters Motor Company Private Limited
4: with him. මට ඇපල් මලක් දෙන්න.
5: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
4: අයිය මට මල් ගොඩක් දීලා.
5: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ. ඒ මතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
4: හච් 15 පිස්සුවක්ම තමයි.
6: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
7: හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0.115 715 555 අමතන්න.
9: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් වරුන්ගෙන්.

පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට. ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න 0710 666 222 Prime Residences.

0: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නේම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
1: කලින් එකට දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස Spicy Crispy Chicken Burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. ඩෙලිවරි කරගන්න අමතන්න 011-2-123-123.
2: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවන Majestica ලංකා ටයිල්ස්.
3: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
4: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
5: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් Business, Computing, Interior හෝ Fashion Designing, AI and Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000. NIBM The City University, The Place to Be.
7: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-715-555 අමතන්න.
9: Shop and Win within රුපියල් මිලියන 5ක් වටිනා BAW ඉලෙක්ට්‍රික් මෝටර රථයක් දිනා ගන්න අදම කාගිල්ස් ෆුඩ් සිටි එන්න. කාගිල්ස් ෆුඩ් සිටි.
10: වෙලාවකට හිතෙන්නේ නැද්ද? ඔය බොරු චූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා. හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර් සයිකලේ වගේ. බුරු තොරන්නේ නැණි. කලින්ම ඩිරෙක්ට්. ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. 10 කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ඒසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ඇනේරු. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011-2-7000 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙයි.
11: 98.2 98.4

0: සයිකල් එකක්
1: තියෙනවා.
0: පැදගෙන යන්න පුළුවන් එකක් නෙමෙයි. ප්‍රැක්ටිස් කරන්න පුළුවන් එකක්.
1: හා ඕකේ.
0: සයිකල් එකක්, චක්‍රයක්. හිතන්න වාට අලුත් දෙයක් කරන්න හිතෙනවා. මට ලැබිලා තියෙන එක උපදෙසක් තමයි. මේ මොනහරි අලුත් දෙයක් කරන්න හිතුනාම ඒකට සම්බන්ධ පොඩිම පොඩි දෙයක් හරි ඉස්සෙල්ලාම කරන්න.
1: හා ඕකේ.
0: ඒකට වෙන්නේ නැති වොරන් බෆට් කියන්නේ නැති බිගිනින් ඉස් හාෆ් ඩන් කියලා. හැමදාම ඒ සම්බන්ධයෙන් එක අකුරක් හරි.
1: හරි.
0: අකුරක් හරි අදහසක් හරි ලියන්න. මේක කියන තරම් ලීසි පහසු නැහැ. ඔබට මේක මග ඇරෙන්න ගන්නවා.
1: ආ ඕකේ.
0: රයිට්. අපි දැන් සයිකල් එක ගැන කතා කරමු. පළවෙනි පියවර. මේකේ පියවර හතරයි. ලුකුවෝ කරන්න බෑ. යමක් උත්සාහ කරන්න. බය පැත්තක තියලා එන්න හරි යන්න හරි. මියෙම්බා රැකෙම්බා කියලා කොතනින් හරි පටන් ගන්න.
1: හරි.
0: කිසිම වැඩක් මෙන්න මෙතනින් පටන් ගන්න ඕන කියලා එකක් නැහැ. කොතනින් පටන් ගත්තත් සයිකල් එක සම්පූර්ණ වෙනවා. දෙක. ඒ කරන වැඩේ ඇතුළේ තියෙන ප්‍රායෝගික ප්‍රශ්න ඉගෙන ගන්න. කොච්චර තියරි කල්පනා කරත් වැඩක් කරගෙන යනකොට තමයි අපිට තේරෙන්නේ. උදාහරණයක්. ඔබට හිතෙනවා ලස්සන නමක් දාලා බිස්නස් එකක් පටන් ගන්න. නම රෙජිස්ටර් කරගන්න ගියාම ඔබට තේරෙනවා මේ නම මට පාවිච්චි කරන්න පුළුවන්ද, මේක මීට කලින් වෙන ව්‍යාපාරයක කොහේ හරි පාවිච්චි කරලා රෙජිස්ටර් කරලා තියෙනවද කියන එක දැනගන්නම සෑහෙන කාලයක්. මේ වගේ තියෙන මනරම් සිස්ටම් එකක් තමයි අපිට මේ තියෙන්නේ නේද? ප්‍රායෝගිකව ඉගෙන ගන්න ඒක තියෙන ඇත්ත ප්‍රශ්න.
1: ඕකේ.
0: නම්බර් 3. ඊට පස්සේ ඒ ප්‍රශ්න විසඳලා වැඩේ දියුණු කරගන්න. 4.
1: 4.
0: දැන් වඩාත් හොඳින් ඒ කරපු දේ කරන්න. ඕක හැම පියවරටම ඇප්ලයි කරන්න කියලා කියන්නේ.
1: හා හා.
0: කොහෙන් හරි පටන් ගන්න. ප්‍රායෝගික ප්‍රශ්න අඳුන ගන්න. ඒව නිවැරදි කරන්න.
1: හරි.
0: ආයි කරන්න. නැවත කරන්න.
1: වඩාත් හොඳින් නැවත කරන්න.
0: වඩා හොඳින් කලින් අඩුපාඩු මගහැරලා නැවත කරන්න. හැමදාම අදහසක් හරි ඉදිරියෙන් ඉන්න. අදහසක් හරි අරගෙන ඉස්සරහට යන්න. නැත්නම් වැඩේ කෙරෙන්නේ
1: නැහැ.
0: නැත්නම් වැඩේ නවතිනවා.
1: ඕකටම නේද කියන්නේ 1% කරන්න විශ්වයේ ඉතුරු 99 මං හැමදාම කියන එකක එක. ඒකත් ඒකේ කැලලන්නේ.
0: 1% කරන්න.
1: 1% කරන්න ඉතුරු 99ම විශ්වය සම්පූර්ණ කරයි කියලා මං අහලා තියෙනවා.
0: මට අඳුනලා දෙන්න ඔය විශ්වය.
1: ඕකේ. එහෙනම් මම දන්නේ අඳුනන්න.
0: 1% කියවන මට ගොඩාක් කිරිවැයි. 1% කළා ගෙදරටලා බුදිය ගන්නවා.
1: එහෙනම් වරන් බබෝ කියන්නේ බලනකොට
0: උදේ දොරේ වල ආ විශ්වය 99ක් කළා වැඩේ කළා. ඉඩම විකුණලා මේ වාහනේකුත් අරන් ගන්නේ. ආ.
1: එනවා හාෆ් ඩන් නැකයි මේක.
0: මේක තියාගන්න අරවින්ද මීට විශ්වය.
1: එතන වරන් බෆට් කියව මේක ඔගලනේ.
0: වරන් බෆට් කව විශ්වාස කරන්න පුළුවන්. ඔයා කව විශ්වාස කරන්න ඉපස්සේ මෙතන තියෙන.
1: මම අහලා තියෙනවා.
0: වරන් බෆට් නෙමෙයිනේ.
1: හරි ඒක හරි. ඒක හරි. ආ
0: වරන් බෆට්.
1: නෑ.
0: එන.
1: ආසයි වරන් බෆට් වගේ වෙන්න.
0: ආ.
1: වල වල වල.
0: මම දන්නේ.
1: ශාමාගට් මේවා කරලා ඉතින් බලම් බලම් හ්ම් හ්ම් හ්ම් හා හා හා ජලසිතේ ඉතින් දවසක
0: වරන් බෆට් මෙයා වගේ වෙයි කියලා මම මම බලන්න වරන් බෆට් රයිට්
1: අයියෝ අයියෝ මොකද්ද මම කියන්නේ
0: එතකොට අපි දැන් විෂන් කියා ගැන ඔන්න දැන් මතක් කරනවා
1: විෂන් කියා
0: විෂන් කියා
1: මේ කතා කරන්නේ ඇස් සම්බන්ධව කන සම්බන්ධව වැඩපිළිවෙලත් විෂන් කියා ගාව තියෙනවා
0: තියෙනවා තියෙනවා තියෙනවා
1: අපිට වැඩියෙන් කතා කරනවා ඇස් සම්බන්ධව. මොකද මේ අපිට ඇස් කියන කාරණාව කොච්චර අපි ලෝකෙ දිහා බැලුවත්
0: අද අපි සංග්ලාස් පෙයාර එකක් ගන්න විදියක් ගන්න.
1: ආ රයිට් ඕකේ.
0: ලෝකෙ හදන්නේ බ්‍රෑන්ඩ්ස් කොච්චරක්
1: තියෙනවද?
0: ඉතින් පර්ෆියුම් හදපු සමහර බ්‍රෑන්ඩ්ස් උත් දැන් සංග්ලාසස් හදනවා. ඉතින් බෑග්ස් හදපු බ්‍රෑන්ඩ්ස් සංග්ලාසස්
1: හදනවා. හදනවා.
0: ඇඳුම් හදපු බ්‍රෑන්ඩ්ස් සංග්ලාසස් හදනවා.
1: වාහන හදපු බ්‍රෑන්ඩ්ස් සංග්ලාසස් හදනවා.
0: ඒ කියන්නේ නිකන් ඒක ලයිෆ් ස්ටයිල් එකේ පාර්ට් ඇන් පාසල්.
1: හරි. රයිට්.
0: ඇත්තටම මේ ඉස්සරනම් සංග දාලා එනවරගෙන ඇම්බු මුගි ෂෝ එක කියලා. දැන් මිනිස්සු එහෙම හිතන්නේ. දැන් මිනිස්සුත් අහනවා ලස්සන එකක් කොහෙන්ද ගත්තේ?
1: මිනිස්සු
0: දන්නවා මේ ඇස් දෙක රැක ගන්න. ඉස්සර වගේ නෙමෙයි ඉරේලියත් පොඩ්ඩක් සැරයි.
1: හරි.
0: හරිම සැරයි. හරිම සැරයි. ඔරොත්තු දෙන්නෙත් නැහැ. අපේ ඇස් වලට. සා ඊටතර අපි ඉතින් ගොඩාක් මේ එළියට පහළියට බහින ජීවිතයක ඉන්නවනම් පාරතුරේ වැඩිපුර යනවනම් ඇස් දෙක ආරක්ෂා කරගන්න එක හොඳයි. ඇස් දෙකට හරි පොඩි සෞම්‍ය ගතියක් දැනෙන්න ඕනේ හැම වෙලාවම.
1: ඒ විතරක් නෙමෙයි ලස්සනකුත් වෙනවා. ආයෙත්ින් නේ.
0: සාමාන්‍යයෙන් කියනවා මෝණේ හැඩයට ගැළපෙන සංග්ලාස් පෑය එකක් හොයලා දාන්න පුළුවන් නම් උන් අහන්න මෝණේ හැඩයට ගැළපෙන.
1: හරි.
0: සංග්ලාස් පෑය එකක් දාන්න පුළුවන් නම් ඔබේ වයස අවුරුදු 5ක් අඩු කරලා පෙන්වන්න පුළුවන් කියලා. අවුරුදු පහක් වයස අඩු කරලා පෙන්න ගන්න අපි මොනවා අද නොකරන්න කියන්නේ
1: මම අවුරුදු පහේ බබෙකුට දවස අගොම දැම්ම
0: බබා නෑ
1: බබා නෑ මොකක් බබා බබා
0: හරි මෝඩ කතා කියන්නේ මේවත් ඉතින් අපි අහන් ඉන්න ඕනේ ෂෝ එක කරන උට
1: පොඩි
0: ෆන් එකක් මේව ක්‍රියේට් කරන්න පුදුම ෆන් එකක් මට දෙන්නේ මට පුදුම ෆන් එකක් තියෙන මේත් එක මෙතන මේ ෂෝට් එක
1: හරි ඇත්තටම කියන්නකෝ
0: අයියා මොනවාරි ගෙනාවද කියන්නේ
1: දන්නවනම්
0: කියන්න
1: අපි කතාවටමු
0: ඉතින් මේ හොඳ සංග්ලාස් පෑකක් දාගන්න.
1: Yes.
0: Vision Care එකේ තියෙන හැම බ්‍රෑන්ඩ් එකක්ම genuine brands තියෙනවා. ඒ ඔබ Vision Care එකෙන්ම ගන්න ඕනේ. ඒ බ්‍රෑන්ඩ්ස් වල නම් තියෙන ඔබ එළියෙත් දැකලා ඇති. ඔබ දන්නවද කොච්චර ලෝකේ counterfeits පාවිච්චි කරනවද කියලා? Second, third grade qualities කියලා A B C D කියලා දාගෙන කොච්චර copies
1: තියෙනවද? ඔව් ඒකනේ.
0: දබකයි තමන් හොයන්නත් බැරි තරම් හොඳට එක කරලා තිනවා. ඔව්. එනකොට ඔබේ හිත දන්නව නේද හොර එකක් දාගෙන ඉන්නේ කියලා. ඔගේ බැජ් එක තියෙන කැලේ නෙමෙයි ඇස් දෙකටන වීදුරු කැලේ දෙක හිතන්නේ පැක නියුට්‍රල් ග්ලාස් එකක් වෙන්න පැක කරෙක්ෂන් එකක් නැති. නැත්තම් ඔබේ ඇහැට වෙන කැලයන් ලඩක් හදාගත්තා
1: ඒක. ආ ඒක ඇත්ත.
0: ඔබ පාවිච්චි කරන සංග්ලාස් පෑරේ කරෙක්ෂන් එකක් තියෙනව නම් මොකක් හරි. ඒක නිකන් පොඩ්ඩක් එහෙක් මෙහෙක් වෙලා නම් පේන්නේ. ඔන්න. බාලයව ගත්තාම වෙන දේ. ඉතින් ඔබට ඇස් දෙකක් දාගන්න ඕන ඊළඟට. ඇස් දාන්න තැනක් නැහැ. සංග්ලාස් තරම් දාන්න තැන් තියෙනවා. ඇස් තරම් දාන්න තැන් නැහැ.
1: ඒකනේ.
0: බය නැතුව ගන්න හැම හොඳ බ්‍රෑන්ඩ් එකක්ම තියෙනවා. ඒකට හොඳ ඇක්සසරි හැම වෙනක ලස්සන පවුච් එකක් හැම වෙනවා. පිහි දාන රෙදි කෑල්ලේ දාලා ඔක්කොම මේ බ්‍රෑන්ඩ් එකෙන්මයි හැම වෙන්නේ.
1: ඔව්.
0: හරිම හිතට නෙවගක් තියෙනවා දන්න. හරිම ලස්සනයි. දැන් මේ දවස්වල ඇල තියෙනවා හරිම තික් ෆ්‍රේම්ස් ඇවිල්ලා තියෙනවා.
1: හරි.
0: ඒව දාත්තව නිකන් ඔබටම නිකන් ඔබගෙන අමුතු නිකන් ෆීල් එකක් එනවනේ. නෝනේ මම ලස්සන මිනිහෙක් නේ මම.
1: ඒකනේ.
0: මේ මම මාර ලස්සන මිනිහෙක් වුණා ඒක පාටම
1: කියනවා. මම මාර ලස්සන මිනිහෙක් නේ කියලා එලවටක් ගාලා.
0: ඔව්.
1: ඇත්ත ඇත්ත ඇත්ත කතාව.
0: අපි අද සංග්ලාස් ගැන කතා කරගෙන ගිහින් බලන්න හොඳ කලෙක්ෂන් එකක් තියෙනවා. විවිධ වර්ගවලින්. මේ හින්න අඩුම ගාන්ටක් තියෙනවා. අඩුම ගාන්ට තියෙන බ්‍රෑන්ඩ්ස් උත් තියෙනවා. ඒවත් ඉතින් හරි එකම තමයි තියෙන්නේ.
1: හරිම
0: බ්‍රෑන්ඩ් එක තියෙනවා. අයවැයි. මේ පොඩි පොඩි නිකන් කොට කෑලි නෙමෙයි තියෙන. සිරාම එක තියෙන්නේ. Vision Care එකට යන ළඟම තියෙන ශාකාවකට යන වෙලා වර ගන්න ලස්සනට හදලා තියෙන්නේ ඔබව ආකර්ෂණය කරගන්න.
1: හරි.
0: ඔබට ආපුවම ඉන්න හිතෙන්න ඔබව බය කරන්න නෙමෙයි. බය වුණාද මේ ලස්සනට? ලස්සන දැකලා ගාන වැඩි කියලා gider ඉන්නවද? එහෙම වයන්න බෑ. එහෙම ගණන් නැහැ. රුපියල් 6-7000 ඉඳලා වැඩේ කරගන්න පුළුවන්.
1: ඔව් ඇත්ත ඇත්ත.
0: එහෙම උලන්නේ.
1: මේ අපි පොඩි කාලේ නම් බය වෙච්ච ඒවා තියෙනවනේ හප්පා කියන එකට අපි බයයි.
0: හප්පා
1: බයයි. එතකොට තව තියෙන එක එක ඒවා තියෙන. ඒ වගේම මම බයයි අර ඉස්සර අපි යනවනේ කඩේට ගියාම තියෙනවා එක බූලියක්.
0: හප්පා.
1: පොල් තෙල් දාලා කියලා අපේ අම්මා කියනවා මේ නොවැඩ කර දානවර බූලියට කියලා අම්මා මට ඒ බූලිය මට නිකන් යකෙක් වගේ. ඒක හරි කැතයිනේ අනිත් එකේ බූලිය. කුණු පැල්ලම් එහෙම පැචස් පැචස් ඇවිල්ලා.
0: කඩොල්ල පිටිපස්සේ තියෙනවා ඒ බූලිය තියෙන.
1: ඔව් ඒක ඒකෙන් තමයි අර
0: කරකෝ. ඒකෙන් තමයි ඇලකලා දාන්නේ.
1: දාන්නේ තෙල් ටික.
0: ඔව් සමහරවල්ලාට තියෙනවා ඒ බූලිය කපලා තියෙන්නේ කට ලොකුවට.
1: ඔකේ.
0: දාලා මොකෙන් අර ලෑල්ලකින් වහලා
1: තියෙනවා. වහලා තියෙනවා.
0: තෙල් ඉල්ලුවාම හැන්දක් වගේ එකක් අග්ගිසර ටින්කිරිටින් එකක් හයි කරලා තියෙනවා. ඒකෙන් අර කුණීලේට දානවා. කියන්නේ බෝතල් කාලේ බෝතලයක් ගිහින් දෙනවා. බාගේ බෝතල්. ඒකෙන් දාලා දෙනවා.
1: ඔව්
0: ඔව්. කරපොත් එක්ක හැරෙන්න තයින් කළා පිටිපස්සේනේ වැඩේ යන්නේ.
1: වැඩේ යන්නේ.
0: ගල අයින් කරනවා. කැලපොත්ත දන්නෙත් නැහැ. තෙල් ගත්ත මිනිහා දන්නෙත් නැහැ. ලංකාවේ මේ විදිය ලූස් ඔයිල් ඕන් තරම් පාවිච්චි කරනවා.
1: හරි ඔකේ.
0: හරි අමාරුයි ඒක නිවැරදි කරන්න. මිනිස් හිතන එක තෙල් ලාභයි කියලා. කමක් නැහැ. ලාභයිනේ. වහ වුණත් මොකද? ලාභයි.
1: ලාභයි නං. අන්න ඒ මෙතඩ් එක
0: අපි මේ මෙන්ටලිටි එකේ ගොඩක් වෙලාට ඉන්නවා. රටේ තියෙන ඉතින් සමාජට ආර්ථික තත්ත්වෙත් ඉතින් ඔය ඒවට මිනිස්සුන්ට බලපානවා ඇති.
1: හරි.
0: නමුත් ඔබට පුළුවන් නම් දවසක ඔය පුරුද්ද බෝතලයකට දාපු තෙල් එකකට මාරු කරගන්න. ඔය ලූස් ඔයිල් පුරුද්ද. ලංකාවෙන් ආකයි ලූස් ඔයිල් ගන්නෙ.
1: හරි.
0: දැන් දැන් ටිකක් කන්වර්ට් වෙගෙන යනවා. මොකද මිනිස්සුන්ගේ ඔළුවට ගිහිලා තියෙනවා අපේ මේ පොල් තෙල් කියලා වහ කනවාද දන්නෙත් නැහැ කියලා. මිනිස්සු දන්නේ නැහැ නේ.
1: ඒක ඇත්ත ඒක ඇත්ත.
0: හරි. ඉතින් ලංකාවෙන් එක්ස්පෝට් කරනවනේ තෙල්. ඒ එක්ස්පෝට් මාකට් එකේ 70%කට වඩා අදටත් අයිති සේන මිල්ස්. ඒගොල්ලෝ පිටරටට යවන්නේ රිෆයින් කරලා බ්ලීච් කරලා ඩීඕඩරයිස් කරපු තෙල් විතරයි.
1: හා රයිට්.
0: එහෙම කරන්නේ ඇයි? පිට රටවල්ලින් බාරගන්නේ රිෆයින් කරලා බ්ලීච් කරලා ඩියෝඩරයිස් කරපු තෙල් විතරයි. මොකද පිටරට මිනිස්සු කියනවා තෙල් කියන්නේ බබින්ද මොනහරි කරන්න පාවිච්චි කරන මාධ්‍යයක් මිසක්. ඒ පොල් තෙල් අපි කණ්ඩ පාවිච්චි කරන ඒවා නෙමෙයි කියලා. අපි පොල් තෙල් කණ්ඩ යන්නේ නැහැ.
1: හරි, ඕකේ.
0: කණ්ඩ පුළුවන් පොල් තෙල් එකකට තියෙන්නේ වර්ජින් කොකොනට් ඔයිල් විතරයි.
1: හරි.
0: අනිත් ඒවා අපි කන්නේ නැහැ. ඒතර මේ පොල් තෙල් එකට විශේෂ සුවඳක් වැඩක් නැහැ. අපිට ඕනේ කෑමකේ සුවඳ. විශේෂ පාටක් වැඩක් නැහැ. මොකද අපි ඒකේ දාලා කෑම පාට කරන්නේ
1: නැහැ.
0: මේවා රිෆයින් කරන්න ඕනේ. ස්වභාවික හේතු සහ ගබඩා කිරීම සහ කර්මාන්තවල දෝෂ මත හැම වෙලාවෙම පොල් තෙල් වලට මේ කොප්පරා නඩුවත් එක්ක ඉන්නකොට
1: හරි.
0: අපද්‍රව්‍ය ඕන තරම් මික්ස් කරනවා. අඹරලා ඉවරනට පස්සේ හොයන්න බෑ. නමුත් රිෆයින් කරලා බ්ලීච් කරලා ඩියෝඩරයිස් කරපම මේ ටික ඔක්කොම අයින් කරනවා. දැන් ඔබට තේරෙනවා පිටරට මිනිස්සු RBD විතරක් ගන්නෙම ඇයි කියලා. වෙන කිසිම එකක් යවන්නේ නැහැ, යවන්න ගන්නෙ නැහැ. ලංකාවෙත් ඇත්තම තියෙනවා RBD. අනේ මන් දන්නේ අර පළවෙනි මතේ හැදුවනේ RBD හොඳ නැහැ කියලා. මොකද ඇත්ත ඉස්සර RBD කරන්නේ හැමෝම ලාබෙට ගෙනාපු කිමිකල් පාවිච්චි කරලා.
1: ආ ඒකනේ.
0: ඒක වැරදි ක්‍රමයක්. හරියට RBD කරනවා නම් ජාත්‍යන්තර ප්‍රමිතියකට RBD කරනවා නම් මැෂින් වලින් ෆිසිකලි කරන්න ඕනේ ඒක. මැෂින් වලින් ෆිසිකලි කරන්න ඕනේ. මැකනිකලි කරන්න කියලා මේ
1: කියන්නේ.
0: මැකනිකලි කරන පළවෙනි රිෆයින් කිරීමේ කර්මාන්ත ශාලාව කාගේද? සේන මිල්ස් ලගේ.
1: වාව් නේමයිනේ.
0: එහෙම තමයි ඒගොල්ල මාකට් එක ලොකු ෂෙයා එකක් ඒගොල්ලන්ට අහු වුණේ.
1: හා රයිට්.
0: අදටත් පොල් තෙල් ටික හරියට හදනවා. මෙච්චර කාලයක් ලෝකෙ තිබිච්ච සුප්‍රසිද්ධ කොකොනට් ඔයිල් විකුණන බ්‍රෑන්ඩ්ස් වල ලෝකෙ පුරාම තියෙන ඒවාට ඒගොල්ලෝ තෙල් දුන්නා. ප්‍රධාන පෙළේ ලොකු රටවල බ්‍රෑන්ඩ්ස් ගොඩාක් තියෙන ඒගොල්ලෝ තෙල් දෙනවා අර කම්පැනි නම තියෙන.
1: හා රයිට්, ඕකේ.
0: ඉතින් මේගොල්ලෝ කල්පනා කරා ඉතින් අපි මෙච්චර හදන එකේ අපි පොඩි ඔයිල් ප්‍රමාණයක් අපි මාකට් එකට දාමු
1: කියලා.
0: නිකන් අපි ඉන්නවා කියලා නිකන් කියන්න. අපේ හොඳම ප්‍රොඩක්ට් එක පිටරට යවන එකෙන් පොඩ්ඩක් ලංකා මිනිස්සුන්ටත් දෙන්න. අන්න එහෙම අපේක තමයි කොකෝ ෆ්‍රයි.
1: කොකෝ ෆ්‍රයි.
0: එහෙම අපේක. පාවිච්චි කරලා බලන්න ඔබට සැල්ල කියොත වෙනසක් දැනෙනවා. මේක හොඳයි හොඳයි හොඳයි කියලා. කොකෝ ෆ්‍රයි හොඳයි හොඳයි හොඳයි කියලා ඔබට හිතෙනවා.
1: රයිඩ් මම පොඩි පුරුද්දක් ඇති කරගත අලුත් වෙනසක් කරගත ලයිෆ් එකේ තමයි විදුලිය ඉතිරි කර ගැනීමේ පුරුද්ද. අපි අවුරුද්දෙම ඇඳුම් එක සැරේ අයන් කරනවා. එක එකක්. ඊට
0: අවුරුද්දේ මේවා.
1: ආ ඒක සරේ අයන් කරනවා. අපි පොඩ ලයිට් වැඩිපුර දාලා තියන්නේ නැහැ.
0: නැහැ.
1: හරිද? ඒවා පුළුවන් තරම් ඔෆ් කරනවා.
0: සාදුක් විඳලා කොහොම හරි කරලා ලයිට් දෙකට අරගෙන ඕෆ්
1: කරනවා. ඕෆ් කළා දිනා කලුවරේමයි මේ යන්නේ. කකුල් හැපෙනවා මේවා වෙනවා. ඒවා අපිට
0: මේගොල්ලන්ගේ පවුලේ මගේ පොඩි ඇඟිලි නැහැ.
1: නැහැ. හැපිලා හැපිලා.
0: හැපිලා හැපිලා.
1: පොඩි ඇඟිල්ල නැහැ.
0: රැඹටි වෙලා තියෙන.
1: ඉතින් ඔය දේවල් අපි මෙහෙම දැන් ක්‍රියාවට නංගවමින් අපි ඉන්නවා. දැන් ෆ්‍රිජ් එකටත් අපි එහෙම තමයි. ෆ්‍රිජ් එක අරින්නේ නැහැ. අරිනකොට කරන්ට් එක යනවා වැඩි. මොකද සීන් එකක්ද?
0: දොරල්ලා තියනවා යනවා.
1: ආ එන්නේ නැහැ. එහෙනම් ෆ්‍රිජ් එක වහලම තමයි තියෙන්නේ.
0: ෆ්‍රිජ් එක වහලා මස් මාළු ෆ්‍රිජ් එක උඩ තියලා.
1: ඔව් උඩ තියලා. ලේසිනි ගන්නත්
0: අනිත් එක. ගන්න ලේසිනි. ඕව අරින්න වහන්න දියකුත් නැහැ. හැරියාම සීතල එළියට යන්නේ කරන්ට් මේ. ඒව මුකුත්
1: නැහැ. ඒකට ෆ්‍රිජ් එකත් වහලා
0: තියෙන්නේ. කෙට්ටකම කරගත්තා නම් ඉතින් ලේසි අඩුව.
1: මම හිතනවා මේ පාර අපේ කරන්ට් බිල ගොඩාක් අඩු වෙලා
0: ඇයි. ගොඩාක් අඩු වෙලා තියෙයි.
1: ඉතින් හිතට නිදහසක් තියෙනවා අරවින්ද මොනවා වුණත්. මොකද ෆ්‍රිජ් එකටනේ ගොඩක්. මම මේ කරන්ට් යන්නේ.
0: ඒක ඇත්තම හොඳයි.
1: ඒක එහෙම අපි පාවිච්චි කරනවා. ඉතින් වෙන ඉතින් කරන්න දෙයක්වත් නැහනේ නේද?
0: කරන්න දෙයක් තියෙනවා. ඕගොල්ලන්ට කියලා වැඩක් නැහැ මිස්. කරන්න දේවල් තියෙනවා. ඔය වගේ මිනිස්සුන්ට කියලා වැඩක් නැහැ.
1: ඇයි අපි මොකද අපි පහද්ද දුෂ්කරද?
0: නෑ ඕගොල්ලෝ දුෂ්කරයි.
1: හා.
0: දුෂ්කරනේ
1: ඕගොල්ලෝ. දුෂ්ටයි අපි දුෂ්ටයි.
0: අර තියෙනවා සිංගර් එකේ 50% කරන්ට් එක ඉතුරු කරලා දෙන්න පුළුවන් ලීටර් 276ක කැපැසිටි එකක් තියෙන අලුත් ෆ්‍රිජ් එකක් ඩිජිටල් ඉන්වර්ට් එකක් ආපු අවුරුදු 20කද
1: අවුරුදු 20ක වොරන්ටි එකක් තියෙන ෆ්‍රිජ් එකක්
0: කම්ප්‍රෙසර් එකට අවුරුදු 20ක වොරන්ටි එකක් දෙන 149000 ගානක්ද කොහෙද
1: බින් අන්න එතනිනුත් කීයක් හරි තියාගන්න
0: පොඩි ගාන මන් තියාද
1: 142900
0: සමායන මන් 7000 තියාගන්න විශ්වාසයක් කරන විදිහක් තියෙනවනේ
1: කවුද කියන්නේ ඒක එකපාර දෙන්න ඕනේ කියලා අපි සිංගේගත් එක ගැටියුතු කරන නිසා
0: ගැටයුතු
1: ගැටයුතු
0: යන්නේ තියම්මේ
1: ගැටයුතු
0: පද්දලා ගස්සලා යන්නේ වරද්දලා
1: රුපියල් 5950 ඉඳලා ගෙවාගෙන යන්න පුළුවන් විදිහට ඔන්න හදලා තියෙනවා
0: රුපියල් 5950ක් මාසිකට ගෙවන්න පුළුවන් නම් ගිහිල්ලා ඒ ෆ්‍රිජ් එක කරන්න පරණ එක අයින් කළා දාන්න ඒක කාට හරි තරහකාරයෙකුට දීලා දාන්න ඒකල 150ක් විදුලි ඉතුරු කරගන්න අවුරුද්දක් හමාරක් යනකොට අර පරණ ෆ්‍රිජ් එක දීූප එක ලාභයි ඔබට එහෙම ඔබට හිතෙයි
1: ඒකනේ කියන්නේ ඊට පස්සේ සිංග ගැන කතා කරද්දී ඔන ෆෝන්ස් ගැන කතා නොකරොත් මම මෙතන දුෂ්ට ගැහණියක් වෙනවා. ඒ නිසා මං ආස නැහැ මේ වගේ ටැග් ලයින් එකක් මට වැටෙනවට. මං ඒ නිසා ඔන ෆෝන්ස් ගැන මතක් කරනවා. මාකට් එකේ වැඩියෙන්ම මිනිස්සුන්ගේ ආකර්ෂණය දිනාගත්ත ෆෝන් රේන්ජ් එක බවට ඔන පත් වෙලා තියෙනවා. මොකද මිනිස්සුන්ට ගන්න පුළුවන් රේන්ජ් එකේ ෆෝන්ස් තියෙනවා, බජට් ෆෝන්ස් තියෙනවා.
0: ඔයතර මේට අවුරුදු කීපයකට කලින් ඔනක මොකද ඕන ගේන්?
1: හා
0: කීප මිනිස්සු දැන් කඩේට ඕගොල්ලෝ ගාවත් ඔන ෆෝන්ස් තියෙනවා.
1: හා ඕකේ.
0: ඔව් සිංගරකට අමතරව බලයලා තලුන නියුජිත වෙන එක සිංහහරහ තමයි මේ කරන් දින වෙන්නේ. ඉන්න බලන්න එපා. හැම වෙලාවෙම ඔන ෆෝන් එකක් එක්ක ඔබට හොඳ වොරන්ටියක් අම්මනවා සිංගරකෙන් ඔබට. සිංගරකින් තමයි මේක. සිංගරකින් ඔබට ගෙවන්න ගන්න පුළුවන්.
1: හ්ම්
0: හ්ම් හ්ම්. මම දන්න විදිහට හැමෝම නම් ගෙවන්න දෙන්නේ නැහැ. හැබැයි ඔය ටිකන් බලන්න කතා කරලා සිංගරකින් බලන්න දෙයක් නැහැ. අපි දන්නවා සිංගරකේ ඕන දෙයක්. ඕන දෙයක් ඕන වෙලාවක පුළුවන් විදිහට ගෙවාගෙන යන්න නම් ආයි සුදු දෙනවා.
1: හ්ම්.
0: අන්න ඒකයි මම කියන්නේ.

0: තියෙන.
1: ඕකේ. කොච්චර වෙලාවක්ද?
0: විනාඩි දෙකක්.
1: විනාඩි දෙකක්.
0: පෙරලා ලස්සන කෝප් එකකට දාගන්න. සීනි එකක් ඇති නේද? සීනි නෙමෙයි අපි තේ බොන්න යන්නේ. සමහර අය කහටකටම කැමති. දැන් මම කැමති කහටක බොන්න.
1: ආ ඕකේ.
0: මොකද මට ඒ තේ කොළවල එන මොකද්ද? අතපය ගන්න.
1: අත වුණා පුටුවට.
0: ආ නියමයි. බලන්න අනිත්ත් තහු කරගන්න බලන්න.
1: කිනවුණා නේ මගත්.
0: මොකද දැන් අත ගන්නද කියන්නේ
1: අත? නෑ
0: නෑ. ආ? මට මේ අනවශ්‍ය ප්‍රශ්න නෑ මට.
1: හරි හරි
0: මම මගේ අවධානය ගන්න වගේ යන්නේ.
1: නෑ මගේ වේදනාව මම තනියෙන් දරා ගන්න. It's okay.
0: මොකද ඉතින් කියන්නේ අත අත ගන්න කියන්නේ මොකද
1: කියන්නේ? නෑ නෑ. මම අන්සතු මලක්.
0: අම්මෝ අතේ ලොකු.
1: මේ නිල්ුණා.
0: විශාල අද්දයක් තියෙන නේ.
1: සී නිල්ුණා.
0: මේ පුදුරි කමන කළු පාට ලක් ඇත.
1: මටත් පේනවනේ කළු පාට වෙලා
0: කොණු දිරීලා.
1: හරි හරි.
0: මාස ගන්න කොකුළු නියපද.
1: අනේ මේ වටේ ඊයේ පාර්සලයක් හම්බුණා රෝස කාඩ්. Thank you. Thank you. Thank you.
0: මම කතා කරලා කිව්වේ මන්න නැත්තම් මෙතන විසුමක් වෙන්නේ නැහැ. හැම අනුග්‍රාහක භවතිගෙම කප්පන් ඉල්ලනවා.
1: ඒක එක එක මේ පැක්ස් තිබ්බනේ ඒගොල්ලන්ගේ ජාති ජාති තියෙනවා.
0: තියෙනවා. ඉතින් අර ඉතින් මේ ඔබ කහට හැටියට බොනවා නම් ඇත්තටම ඔබට තේකේ රහ විඳින්න පුළුවන්.
1: හරි.
0: රෝස කහට ඉන්ෆියුස් වෙනකොට ඒකේ තියෙනවා හරිම පොඩි පොඩි එක එක ස්ටේජස් තියෙනවා. ගොඩාක් වෙලා තිබ්බාම ටිකක් තව කහට ටිකක් වැඩිපුර එනවා.
1: තද පාටට. එහෙමත් බොනා ඉන්නවනේ.
0: ඒ විනාඩි දෙකක් තියලා තමයි පෙරා ගන්න.
1: එතකොට
0: ආපහු ඉන්ෆියුස් වෙන්න දෙයක් නැහැ.
1: හරි ඔකේ.
0: ඒ කහට එක තමයි. තව චුට්ටක් වෙලා තිබුණොත් කිරිතයක් හදන්නත් පුළුවන්. කොහොම වුණත් පදම ගන්න පොඩි වෙලාවක් ඉවසන්න
1: ඕනේ.
0: එහෙම නැතුව ඔබ තේ නෙමෙයි එක්ක ඔබ උණු අතර බොන්නේ නැත්තම් සීනි තමයි බොන්නේ.
1: ආ ඒක හරි ඒක හරි.
0: සමහර කෑම අපි කන්න දන්නේ නැහැ කියලා මං හිතන්නේ. ඔරිජිනල් රහ ඒ කෑම බීම වල අපි විඳලම නැහැ. ගොඩාක් තේ බොන මිනිස්සු බීලා තියෙන්නේ සීනි කියලා තමයි මම දන්නේ. මට බලන්න ඕනේ බොන්නේ රතු සීනිද සුසු සීනිද.
1: ඒක ඇත්ත. අපි සමහරක්ලට හිතනවා දැන් ෆොරිනර්ස්ලා එහෙම තේ රසට බොනවා අපි කල්පනා කරා ඈ මොකද්ද මේගොල්ලෝ මේ හොයන රස කියලා අපි හිතලා තියනානේ. අපි අය ඒක ටේස්ට් කරලා නැහැ නේ. අන්න ඒකයි තියෙන ප්‍රශ්නේ නේද?
0: ඉතින්
1: රෝස කහට වලින් අපිට පුළුවන් හරි විදිහට තේ එකක් හදාගන්න. මිනිත්තු දෙකයි.
0: මිනිත්තු දෙකයි. පදමට වෙලා ගන්න.
1: හරි.
0: පදමට වෙලා ගන්න. නැත්නම් ඔබ කවදාවත් රෝස කහට කොච්චර රහද කියලා දැනගන්නේ
1: නැහැ.
0: ඒක දැනගන්නේ.
1: ඇත්ත ඇත්ත කතාව. දැන් බලන්න අරවින්ද අපේ ලයිෆ් එක කොච්චර ලේසි වෙලාද කියලා. දැන් සාමාන්‍යයෙන් මේ සෝෂල් මීඩියා තියෙන නිසා සමහරක් වෙලාවට මට එක එක රටවල් එක්ක මීටින්ග්ස් වැටෙනවා. දැන් හිතන්නකො මේ සෝෂල් මීඩියා නැත්තම් මට ඒ රටවල් වලට ගිහිල්ලා සංචාරය කරලා ටිකට්ස් දාලා ඒව කරලා එතන ගිහලා මීටින් එක ෆේස් කරලා ඊට පස්සේ ඒ වැඩ ටික කම්ප්ලීට් කරලා ආයි මෙහෙ ඇවිල්ලා ආයි එතකොට ෂෝ එක කරන්න එන්න වෙනවා. ආයි මේ වැඩේ මගේ ලයිෆ් එක මාර බිසි වෙන්න තිබුණා. බට් මගේ ලයිෆ් එක හරිම ලේසි වෙලා තියෙනවා මේ සෝෂල් මීඩියා නිසා. මට ටග් ගාලා මට ඕනි මීටින් එක මං ටග් ගාලා ගන්නවා WhatsApp හරි මොන හරි ඒ ඔස්සේ අරගෙන මීටින් එක කතා කරලා ටග් ගාලා වැඩේ ෆිනිෂ් කරලා සෙට් අප් කරලා වැඩේ ෆයින් ටියුන් කරලා ඒ ටික කරලා මට මා ගෙදර ඉඳන් මේ වැඩ ටික කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින්
0: මම වැඩේ ගොඩාක් ඉතින් ටියුන් කරගෙන ටියුන් කරගෙන ඉන්න එක ඉවර කරා.
1: හරි. එහෙනම් තමයි ඉතින් බිසි මිනිස්සු
0: ඉතින් කොන්සර්ට් එක ඉවරනකම් ටියුන් කරගෙන ඉන්නේ නැත්තම්.
1: ඉතින් ඒ වගේ ලයිෆ් එක
0: ෆයින් ටියුන්. නෑ නේ වචන ටිකකුත් එහෙම මේ ලයින් කරගෙන තියෙනවා මේ දාත්තල නේ. ෆයින් ටියුන්.
1: ලැන්ග්වේජ් එක කියන එක ඕනේ.
0: ලැන්ග්වේජ් එක කියන එක ඕනේ තමයි. මම මේ කොහෙන්ද මේ අහුලගෙන දින්නේ කියලා. ෆයින් ටියුන්.
1: ඉතින් ඕගලගේ ලයිෆ් එකත් ගොඩාක් ලේසි කරලා ඇති සෝෂල් මීඩියා. හැබැයි ඔබ මේ වගේ සෝෂල් ලයිෆ් එකට වැඩිපුර සල්ලි ගෙවනවන් නම් සමහරක් විට ඔබ ලොකු ගණන් ගෙවන. අන්න ඒකට නම් මම එකඟ වෙන්නේ නැහැ. මොකද අපිට 1199 එකට සුපිරි පැකේජ් එකක් හඳුන්වලා දීලා තියෙනවා H15 කියලා. ඒක දාගත්තොත් ඕගලන්ට ආයෙදී වැඩිපුර සතයක්වත් ගෙවන්න ඕනේ නැහැ. ඒක ඇතුලේ මාසෙකට ඕන කරන හැම අවශ්‍ය data ප්‍රමාණය තියෙන. කියන්නේ unlimited data නේ apps 15කට. ඊට අමතරව තව 35GB තඹ වෙනවා. ඉතින් ඇත්තටම මේගොල්ලෝ හඳුන්වන්නේත් මේක පිස්සු හැදෙන පැකේජ් එකක් විදියට. සීරියස්ලි. මේක ඇහුවමත් ඒක තියෙනවානේ. ඊ හච් මාර පැකේජ් එකක් නිදීලා තියෙන වගේ එකක් එනවා ඔලුවට නේ.
0: සමහර හොඳම දේවල් අපේ තියෙන පඬිත කමින්ද මිස් වෙනලා තියෙනවා.
1: යා යා යා යා.
0: එකක් තමයි මේ. ආ. ඒක

0: බලමුනේ බලමුනේ කරමුණේ ගොඩක් ඒවා අපි එවවෙල කරානම් වාහතරපේ ජීවිතය කොච්චර දෙවලපමේලට
1: යන්නේ.
0: ඩුවිට් නව් කියන සංකල්පය ඇතුළේ ඔබ හිටියනම් ඔබ කල්පනා කරන්න එවවෙලම කරාන ඔබ මේනට කොච්චර වැඩ යොර කරගන්න සිරාවට.
1: ඒක ඇත. දැන් බලන්න අපි තව දැන් ඉතින් ලොතර අයියක් ගන්න හිතනවා. දැවලි කරන්නේ ඉන්නෝ බලාගෙන ළඟම මනුස්සය.
0: දැන් මම දැන් ඔබ බලන්න දැන් මේ ලොතරයි ඔච්චර ලොතරයි කඩ හම්බ වෙනවද? කොච්චර නම් මේ ලොතරයි විකුණන අය හම්බ වෙනවද? තමයි දැන් බලන්නද ඔබ දන්නවා මේකේ කෝටි ගණන්
1: තියෙනවා.
0: ඒ ඇදිච්ච මිනිස්සු දවස ගාන ඉතින් වාර්තා කරනවා අපි අද අරයා මෙහෙමයි මෙයා මෙහෙමයි. අද මෙයාට කෝටි ගාන දුන්නා, රට මේක දුන්නා, මෙයා ලක්ෂ පහක් ගත්තා. ඔර කිසිම හැඟීමක් එන්නේ නැහැ ඒ ගැන. කිසිම හැඟීමක් එන්නේ නැහැ. ඒක තමයි කියන්නේ. කිසිම හැඟීමක් එන්නේ
1: නැහැ.
0: ඒ කියන්නේ හවුල. ඒක තමයි. ඒකට අපි කියනවා මගේ වෙලාව හොඳ නැහැ.
1: මගේ කර්මය.
0: ඔව්, කර්මය. හිත දෙන්නේ නැහැ. ලොතරැයියක් ගන්න හිත දෙන්නේ නැහැ. ඉතින් අපේ ජීවිත මේ හරි පාරේ, ඒ කියන්නේ අපේ අපේ ජීවිත සම්බන්ධයෙන් යක්ෂයා සහ දෙවියන් වහන්සේට මාර සටනක් තියෙනවා.
1: හරි, ඕකේ.
0: ඒතර දෙවියන් වහන්සේ එක ඡන්දයක් දෙනවා, යක්ෂයා එක ඡන්දයක් දෙනවා. අපේ ජීවිත හොඳ මාකට ගන්න, හොඳ පැත්තට ගන්න
1: කියලා තමයි.
0: හරි හමන් දෙයක් කරන්. ඉතින් ඔබ ඡන්දෙ දෙන පැත්ත තමයි දිනන්නේ. තුන් දෙනා ඉන්නේ. ඔබත් එක්කම.
1: දෙවියන්.
0: යක්ෂයා එක ඡන්දයක් දීලා තියෙනවා. දෙවියෝ එක ඡන්දයක් දීලා
1: තියෙනවා. හා, ඕකේ.
0: දැන් ඔබ කාටද ඡන්දෙ
1: දෙන්නේ?
0: ඉතින් දෙනේ පැත්ත තමයි
1: දිනන්නේ. ඔව් නේ.
0: ඔව්. හැම වෙලාවෙම ඡන්දෙල් තියෙන වැරදි පැත්ත දියදී. ඒකනේ. හිත දෙන්නේ නැහැ නේ ලොතරයක් ගන්න. කතාව වැඩි. හිතන්නකෝ ඉතින් අයියෝම ඉන්නේ කියලා. මාර වැඩි. අපිකට කියනවා ඩෙස්ටිනි කියලා. ඩෙස්ටිනි. එතන අපිට හිතෙන අපි කිසිම සම්බන්ධයක් නැහැ කියලා මේ ඩෙස්ටිනි කියන එක. නෑ, අපේ ලොකු සම්බන්ධයක් තියෙනවා. අපේ ලොකු සම්බන්ධයක් තියෙනවා ඩෙස්ටිනි වලට. නිකමට එක පුරුද්දක් මාරු කරලා බලන්න නිකන්. වෙනස් දෙයක් එක්ක හොඳ දෙයක්ින් රිප්ලේස් කරන්.
1: හරි, ඕකේ.
0: නේද? දුමක් ගහන්න දෙතන සල්ලි වලින් ගන්නකෝ මේ
1: ලොතරැයි එක එල්බී එකේ ටිකට් එකක් ගන්නකෝ.
0: ලොතරැයි දෙකක් තුනක් විතර ගන්න පුළුවන් නේද ඒ සල්ලි
1: වලින්? හරි.
0: ලොතරැයි දෙක තුනක් ගත්තේ. ලොතරැයි පහක් ගන්න පුළුවන් නම් පහක් ගන්න පුළුවන් නම් ඒ පුරුද්ද රිප්ලේස් කරලා බලන්න. එක දවසක අපිට ඉරහඳ පායන් නැද්ද කියලා එක සැරේට. අම්මෝ, ඉරහඳ බෑම් පිරර පාරතිස්ත බලන්න බැරි තරම් එළියට පායන දවසක. එහෙම පායක් මිනිස්සු ඉන්නවා. ප්‍රාර්ථනා කරන ඔබට අද ඉඳන් එහෙම කරන්න හිතෙන්න කියලා. ගන්න එකේ NLB ලොතරැයි ගන්න ඔබ මතක තියාගන්න ඕන. අනේමයි වැඩ කරන්නේ. 9:40

0: ලීටරයට වැඩිම දුරක් සමග හීරෝ ඩිලක්ස් 100 යතුරුපෙදිය, සෙල්ෆ් ස්ටාර්ට්, සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර්, ටියුබ්ලස් ටයර් ඇතුළු විශේෂාංග රසක් වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට. දෙවයින පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදින්.
1: සුබදවස අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: ඇයි වැඩි වෙලා?
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
1: කැමති එකක් අපේ අතේ.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
1: මේ බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115411411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.

0: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාදිල්ස් ෆුඩ් සිරිවෙතින් මෙගා වට්ටම් ෆෝචුන් RBD කුකින් ඔයිල් ඉතිරි රුපියල් 210යි බයිරහා චිකන් සොසේජස් ඉතිරි රුපියල් 330යි 7up ඉතිරි රුපියල් 125යි මැජික් වැනිලා අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 215යි කාදිල්ස් ෆුඩ්
1: කලින් එකට එකක් දැන් සැරට දෙකක් බර්ගර් කින් වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට අද මෙන්න ළඟම ඇති බර්ගර් කින් එකට ඩෙලිවරි කරගන්න අමතන්න 0112 123 123

0: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
1: Platina 100 stylish penmai mileage ekai dekama ekama ride eken DRL headlight anti skid braking system saha electronic fuel injection taakshane samage Platina 100 head of weda karya David Peters Motor Company Private Limited
2: NLP hadahana Lankave wedima thaki dena thagi avastha wedima lutraiya NLP hadahana ඔබත් අදම NLB හඳහඳ බලා ගන්න.
3: ඔබත් A levels අවසන් කළ සිසුවෙක්ද NIB in the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 011 832 2000 NIB in the City University the place to be.
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 011 22 200 Fitch Rating A- LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.

0: ස්ටයිලිෂ් පෙනුමයි මයිලෙජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික් ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්
1: අරිගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
3: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න

0: RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: කුකු ෆ්‍රයි සතුට රසය ගෙනෙන ගුණය අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
2: අරිගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
3: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
4: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
5: Shop and Win within රුපියල් මිලියන 5ක් වටිනා BAW ඉලෙක්ට්‍රික් මෝටර අතයක් දිනා ගන්න අදම කාගිල්ස් ෆුඩ් සිටි එන්න
6: Kagels business වැඩවලට හොඳම ආයෝජනය Bajaj Vigo electric 3 road රථය David Pieris e-mobility වෙති 0114 700යි 550
7: අයියා මට Apple මලක් දෙන්න
4: ඔන්න අපි දෙනවා මේ නංගිට Apple මලක් තව සුදු අරලියා මලකුයි daffodil මලකුයි සපත්තු මලකුයි සේපාලිකා මලකුයි කැමීලියා මලකුයි තව මදු මලකුයි දෙහි මලකුයි
7: අයියා මට මල් ගොඩාක් දීලා
4: ඔව්වා මොනවද නංගි අර Hatch 15 එකෙන් පුංචි රුපියල් 1199 apps 15ක්ම unlimited දෙන්නේ ඒ මදිවට තව රුපියල් 100ක reload එකකුත් දානවා පිස්සුනේ
7: Hatch 15 පිස්සුවක්ම තමයි
8: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක් දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි කාලෙක ඉඳලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ
9: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි
10: ගන්නවා ලයිසන් එක
11: දැන් හරිනේ අමාරු
8: life එක හටත් පොඩ්ඩක් වැඩි වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක් හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා fix deposit එකකට අපිට හම්බ වෙන පොලිය මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි හැබැයි සර්වෝදය development finance ඒගොල්ලන්ගේ fix deposit එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාතය 11.52ක් වුණේ ඒ තින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 14.75ක පොලියක් ඕන හිටිය ගෙවන්න බැරිය. 13.19ට කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ නැති නේද?
12: අවස්ථාවක් දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ මිලට

0: ஓகே, அப்படி ஆயத் கதாகரமும் கமர்ஷியல் பேங்க்கே டெபிட் கார்ட் சொல்லிட்டு தீன வாசிய கன முகத மேக அதத் கதாகரானுனு அதவத் பட்டங்கண்ணுனு மே கதாவ ஆயத் ஹேத்துவ ஜூனி மாசே திஸ் வெனிதாய் அவசன் வேணாம் தவ தவஸ் பொட்டாய் தீ ரைட் இது நபி கியூவா மாசக்கு வியதம රුපියල් 20000යි වැටෙන්න ඕනේ. ඒක ඔබ සමහරක් විතර ග්‍රොසරිස් ගන්නකොට තෙල් මොන හරි, ඒ කියන්නේ ෆුල් ගන්නකොට
1: ඒක එකපාර වෙන්න ඕනේ නෑ
0: නේද? එකපාර වෙන්න ඕනේ නෑ.
1: ඒ 20000 නිකන් 5000 කෑලි හතරක්.
0: කොහොම හරි කමක් නෑ.
1: මං හිතන්න මාසයක් ඇතුළත කම්ප්ලීට් වුණා නම්.
0: Yes, okay.
1: මේකේ තෑගි ටිකනේ බලන්න ඕනේ. විශිෂ්ට අනේ තෑගි කන්දරාවක් ලෑස්ති කරලා තිනවා මේ වැඩේට. සෑහෙන පිරිසක් මේක try කරනවා එකයි.
0: ඒකනේ අනිත් එක 1000කට දිනන්න අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ හැමෝටම වගේ මොකක් හරි එකක් set වෙන්න තමයි යන්නේ. අපි tag ටික මොනවද කියලා කියන්නම්. Fridge තියෙනවා, smart TV, ඊට පස්සේ washing machine, microwaves, rice cookers, air coolers, iPhones දෙනවා, ඊට පස්සේ laptops දෙනවා, triple door fridge තියෙනවා, front load in washing machines තියෙනවා, big smart TVs තියෙනවා. ඉතින් මේ වගේ දේවල් ලොකු ලොකු tag ජයග්‍රහණය කරන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් අපි කොහොමත් ඉතින් කාඩ් එක යූස් කරලානේ, කමර්ෂල් බැංක් එකේ ඩෙබිට් කාඩ් එක යූස් කරලානේ අපි කොහොමත් ඔය ගනුදෙනු ටික කරන්නේ. ඉතින් එහෙම කරන ඔබට තවත් තෑගි දෙන්නත් මේගොල්ල මේ විශේෂ වැඩක් කරගෙන යන්නේ. අනිත් එක මේ ඩෙබිට් කාඩ් අපි ගන්නෙ කොහොමද? ඩෙබිට් කාඩ් එකක්
1: සාමාන්‍යයෙන් කමර්ෂල් බැංක් එකේ account එකක් ඔයා පටන් ගන්නකොට ඔයාට ඩෙබිට් කාඩ්
0: එකක් ගන්නවා. ආ, nice. ඒක නේ ලේසි.
1: ඒ වගේ පොඩි දෙයක්වත් දන්නේ නැති මිනිහෙක් කරා මම show එක කරන්නේ. වෙන්න මොනවද තියනවද දන්නේ?
0: වෙන්න තියෙන එක දන්නවද?
1: ඔව්. සියලු දේට හදිස්සි වෙන්න.
0: හරි, ඕකේ.
1: පැනලා කරන්න. ඈ? පැනලා කරන්න. හරි යනවා නම් මාත් ඒකම කරනවා. නැත්තම් දැක්කනේ මෙච්ච දේකෝ මම වෙන වැඩ කරා. ආ? මගේ ඉදිරියෙන් ඉන්න හැම වෙලාවෙම.
0: අනිවාර්යෙන්.
1: මොකද වෙන දෙයක් එතකොට වාර තමයි කලින් වෙන්නේ.
0: අර එහෙමත් තියනෝල්ලේ අර බෝම්බ බලලු පුතෙන් හොයාගන්න එහෙම කොහෙද මන්ද රටක වයිෆ් ලව යවනෝල් ඉස්සරහින්. හස්බන්ඩ් ලල් පිටිපස්සෙන් යන්නේ.
1: බිම්බෝම් බලපුරට ඊට අමතරව ඔයාට තව දිනු වෙන්න පුළුවන් දේවල් තමයි අයියාගෙන අපු දේවල් හොඳ තියවල් තියෙන නම් බල්ලා ගේන
0: ඕවා ඉතින් දන්නන්නේ දොළපි දෙන්නේ
1: මේ අයියවත් අයියවත් එක්ක එක්කන් යන්න එක්කන් යන්න එක්කන් යන්න යන්න යන්න
0: පාරේ
1: හරිද
0: දොළපි දෙන්නේ ගැන අමුතුවෙන් අහන්න දැන්
1: හරිද හරිද
0: හරි හරි හරි තේරුණා
1: එනං හරි මේ දැන් ගොඩාක් මේ උයන පිහින උපකරණ ඉලෙක්ට්‍රික් කේව ඇවිල්ලා තියනවා නේද?
0: ඒක
1: නමුත් විශ්වාස කරන්න අදටත් ගින්දරෙන් grill කරන burgers තියෙන ලංකාවේ burger king එකේ.
0: Wow, seriously?
1: ගින්නෙන් පළහා. එහෙම නිස්සල grill කරන්න ගින්නෙන් පළහා ගන්න.
0: ගින්නෙන් පළහා.
1: පළහා. එහෙම කියන්නේ සිංහලෙන් කියන්නේ ගින්නෙන් පළහා ගන්න. අරගෙන මේක බස්නාහිර මැදම වයඹ පළාත ආවරණය කරන restaurant ජාලයක් තියෙනවා.
0: හා හා.
1: ලෝකේ පුරාම තියෙනකන්නේ බර්ගර් කින් කියන්නේ සමහර වෙන වෙන නම් වලනුත් තියෙනවා බර්ගර් කින් ලංකාවේ විශාලතම ජාත්‍යන්තර හැම්බර්ගර්ස් ජාලය
0: වව් සුපිරි
1: මේ ප්‍රොඩක්ට් එක ඇමරිකන් ඔබ ඇමරිකන් බර්ගර් එකක් කන්නේ
0: ඕකේ
1: බර්ගර් එකක් බිල්ඩ් කරන්න ඕනේ ගොඩ නැගිල්ලක් වගේ
0: හරි
1: ලෙකට ලොකු ලස්සන ප්‍රොසෙස් එකක් තියෙනවා ඉස්සර මතකද කලින් එකට එකක් දැන් දෙනවා සැරට දෙකක්
0: සැරට දෙකක්
1: අද ගින්නගෙන ගන්න ඔක 1450 යන මේ හෙන්න බර්ගර්ස් දෙක. හුම්ම ගන්න බෑ කාපුවම.
0: ඔව් හොඳ ලොකු චිකන් කෑල්ලක්. ඒත්
1: ඉතින් කොහමද ටික්කට් ෆ්‍රයිස් එකක් ඩ්‍රින්ක් එකක් නැතුව මේක කරන්නේ? ඒක ඇඩ් කරගන්න පොඩි ගානයිනේ. චීස් ඕන නම් ඇඩ් කරගන්න. මේකේ තියෙන්නේ හොඳ ක්‍රිස්පි ජූසි චිකන් තයි එකක් දාලා
0: හරි.
1: මාරම රහට මේ බර්ගර්ක බිල්ඩ් කරනවා. ඇතුලේ කටුවක් නැහැ. කටු නැහැ නේද දන්නවනේ බර්ගර් වල දාන්න
0: කොහොමයි
1: කරලා තමයි එක ක්‍රිස්පි එක සැරයි
0: ඕකේ
1: අපිට සැරනතෝ කන්න අමාරු වෙනේ
0: අපිට පුරුදු වෙලා තියෙන එහෙම තමයි ඒෂියන් කන්ට්‍රීස් වල නේද
1: ඔෆිස් එකට ගෙන්න ගන්න පුළුවන්
0: හා ඕකේ
1: ඔෆිස් එකට ගෙන්න ගන්න ගෙදර යනකොට ගෙනියන්න ගෙදරට ගෙන්න ගන්න
0: අද ඔබේ බර්ත්ඩේ එක නම් ඔබට පොඩි හිතනවා නම් ට්‍රීට් එකක් දෙන්න ඕනි කියලා මෙන්න මේක තමයි ක්‍රමය
1: 1450කට මේ තරම් විතර බර්ගර්ස් දෙකක් මීට වැඩිය ජීවිතය හොඳ වෙන්න පුළුවන්.
0: ඒකනේ ඔෆිස් එකම කතා කරයි ඔබ ගැන.
1: හරි. 0112 123 123 මේක තමයි. ඉතින් කොහොමද තව මේ මීල් එක ලොකු කරගන්න? චීස් දාන්න පුළුවන් මේකට. සමහර අය තික්කට් ෆ්‍රයිස් එක අරගෙන බර්ගර් එකේ උඩ පියනරලා ෆ්‍රයිස් තියලා වහලා ඒකත් කනවා.
0: කනවා.
1: ඔන්න ඩ්‍රින්ක් එකක් ඇඩ් කරගන්න. හොට් බෙවරේජ් එකක් නැත්නම් කෝල්ඩ් බෙවරේජ් එකක්. ඒක ඉතින් ඔබ ආස විදිහට තමයි. තව පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා එහෙම ඇඩ් කරගන්න. ෆ්‍රයිස් වලත් තියෙනවා එක එක චීස් එක්ක ආපු ෆ්‍රයිස්. අලුත් ගොඩාක් දේවල් බර්ගර් කින් එක හැම වෙලාවම කරලා තියෙනවා. රහට බර්ගර් එකක් කන්න යන්න ගෙන්න ගන්න මේක තමයි තැනනේ.
0: ඔකේ බර්ගර් කින්.
1: බර්ගර් කින්. ඒගොල්ලෝ ඇත්තටම නම විදියටමයි වැඩ. බර්ගර් එක ලොකුයි. මං කිව්වද මේ මේකට පාවිච්චි කරන නිකම්ම නිකන් බර්ගර් එක නෙමෙයි බර්ගර් බන් එක. කෝන් ඩස්ටඩ් බර්ගර් බන් එකක්
0: කියන්නේ.
1: කෝන් ඩස්ටඩ් මොකද්ද බොලේ? ගෙන්නගෙන බලනකොට 1450ක් නැති වෙන්න දෙයක් නැහැ බර්ගර් දෙකක් කන්න. දෙකටම 1450 දෙකටම. හ්ම්
0: හ්ම්.
1: තනි බර්ගර් එකක් ගන්න එකත් 1500 2000ක් වෙනවා නිකන්.
0: මඩගිනියන.
1: දෙකම දෙනවා 1450ට. අද ඔබ
0: කණ්ඩෝනේ.
1: මට පිනී යනවා.
0: හරි.
1: ඔව් මට පිනී යනවා දැන් ඔබ ඒ ගැන කල්පනා කරනවා. කණ්ඩ හිත එනවා. අද දවල්ට බත් එක වෙනුවට බර්ගර් කින් පැත්තේ යන්න හිතනවා ඇති.
0: Very nice. Very nice. සමහරකට අපිත් හම්බ වෙයි.
1: සමහර maybe
0: maybe
1: maybe baby
0: yeah අපේ තාත්තී පොලිසිය වැඩ කරාට මොකද අරවින්ද තාත්තී ඉස්සරින්නම්ම කියන
1: දේක්
0: ඉස්සරින්නම්ම කියන දේක් තමයි පුතා ඉතින් මේ ජොබ් එකට
1: ඕන තාත්තා පිස්තෝලයක් දෙයි තිබ්බද
0: ඕ දීලා තිබ්බා
1: ප්‍රභු ආරක්ෂාවට
0: එක මෙහෙම ඉන්නේ මේම ගහගෙන යන්නේ
1: වත්තුනා නම් කකුලට
0: මේ එයා කිනා පුතා එක රස්සාවක් කළා අමාරුයි. ඉතින් ඒ හින්දා තාත්තා පොඩි බිස්නස් එකක් පටන් ගත්තා. ඊට පස්සේ මට මතකයි තාත්තා ඒ වැඩේට වාහනයක් ගන්නකොටත් මුලින්ම ගියේ LOLC එකට. LOLC finance එකට. එතනින් තමයි එයා පටන් ගත්තේ. ඉතින් අද එයා පොලිසිය නැති වුණත්
1: එයාගේ නම ලැබීද?
0: නෑ නෑ. මුනේ මුනේ.
1: මුරි.
0: මුරු. අර මුරු කියන්නේ?
1: තා මුරු.
0: ආ.
1: ලැරි මුදලාලිය හැරි ඉන්නේ දුන්නෙන් මුදාලි තලයක් පරිද්දෙන් විදගෙන යන්නේ ඉස්සර ගිය ලංකා
0: ඔරික්ස් ලීසින්
1: දැන් LOLC finance
0: yes
1: කියනක බලන්න මොකද්ද ඔබේ ඌමනාව ව්‍යාපාරයක් පටන් ගන්න අදහසක් ආවා උදව් කරන කෙනෙක් නෑ ඔව් එහෙම තමයි සමාජෙ
0: හරි
1: හම්මෝ අපිට මේ ෆයිනෑන්ෂියලි පොඩි තල්ලුවක් ඕනලා තියෙන ලාට ගොඩක් අය අහන්නේ අරක තියෙනවද මේක තියෙනවද අනික තියෙනවද ඔන්න ඕක තියෙනවද ඒ ටික ඔක්කොම තියෙනවනේ තල්ලියෝ නෑ ඒක මොහර කරගන්නවද
0: ඒකනේ නේද
1: ඒවනේ LOLC ෆයිනෑන්ස් එකට දැනගන්න ඕනේ ඔබ මොනතරම් සීරියස්ද කියලා are you serious ඔබේ බිස්නස් එක ගැන වාහනයක් ගන්න ආසයි are you serious ඔය ගෙවාගෙන මේ හැකියාව විදිය පොඩ්ඩක් බලෝ යමක් කරන්න පුළුවන්
0: හරි
1: හිස්ටරි එක හොඳයි ක්‍රිබ් එක හොඳයි මහත්ය වැඩක් කරගෙන යන්න පුළුවන් කෙනෙක් විශ්වාසය හොඳ මහත්යෙක් හරියම කැමති ට්‍රස්ට්වර්දි මිනිස්සෙක් අපේට උදව් කරන්න
0: ඕනේ
1: ඒ ඩිෂන් එක LOLC ෆයිනෑන්ස් එකේ නිලධාරීන්ට ගන්න පුළුවන් ඒක තමයි ඉක්මනට වැඩේ වෙන්නේ
0: හා රයිට්
1: අහලා කියන්නද ලබන සතියේ අපි පස්සේ දන්නන්නද ඒක මොකක්ද කියලා ඉතින් මේ කරන්නේ මේ කරගන්න පුළුවන් ඒත් දන්නේ නැහැ අපිට මේ කියတာ වැඩක් කරන්න එපා වෙනවනේ.
0: ඊට පස්සේ කෝල් කර කර අහනවා
1: මගාරි. සමහරවිට අපිට අර ගැම්ම තියනවා නේද? කෑ ගැස්සිලා නේ ගැම්ම එන්නේ. ඒ ස්පිරිට් එක ඇතුලේ තමයි අපිට ප්‍රශ්න විසඳ ගන්න ඕනේ.
0: ඒක ඒ වෙලාවේ කරන්න ඕනේ.
1: ඔව්. එතකොට අපි මේ ගැම්මටම ඉදිරි ගමන යනවා. ඒ වගේ පොඩි තැන ඉඳලා පටන් ගත්ත ව්‍යාපාර සද්දන්ත කුලේ ව්‍යාපාර කීයක් ඇතිද? ඔයා හිතන්නේ LOLC finance එකෙන් මූල්‍ය පහසුකම් අරගෙන එතනට ගිය. බාගෙට පොඩි බ්ලොරියකට වෙන්නේ නැති. වීල් එකකට වෙන්න පොඩි බයිසිකලයකට වාහනයකට බිස්නස් එකක් පටන් ගන්න පොඩියට පටන් ගන්න අද සද්දන්ත එක්ස්පෝර්ට් බිස්නස් එකක් වෙලා ඇති පාරිභෝගිකයෝ 105කට එහා ඉන්නවා රුපියල් බිලියන 430කට අධික මූල්‍ය පහසුකම් මිනිස්සුන්ට දීලා තියෙනවා දැන් සමහර අය මේවත් වෙනවනේ මහා බැංකුවේ ලියාපදිංචිද උ මහා බැංකුවේ ලියාපදිංචි මූල්‍ය සමාගම
0: හරි
1: ලංකා රේටින් අතරේ A+ ස්ථාවර වර්ගීකරණයේ තියෙන.
0: ඔන්න විශ්වාසයත් ඔන්න තියෙනවා ගොඩනඟලා
1: තියෙනවා. එහෙනම් මේකත් අහන්නකෝ.
0: හරි.
1: සමාගමේ මුළු ප්‍රාග්ධනය. ඒක බලන්න ඕනේ. අපි ඕව බලන්නේ නැතුනේ. රුපියල් බිලියන 155ක්. මුළු වත්කම් රුපියල් බිලියන 551ක්.
0: වාව් සුපිරිනේ.
1: එතකොට තැන්පතු රුපියල් බිලියන 271ක් කොච්චර මිනිස්සු විශ්වාස කරලා දෙනවද?
0: ඒ කියන්නේ ඔක්කොම පටන් බී වලින් බිලියන ගණන් වලින් කතා කරන්නේ.
1: එහෙම තමයි යන්නේ. ඉතින් මිනිස්සු ගොඩාක් මිනිස්සු දන්නවා. හැදුණු මිනිස්සු.
0: හරි.
1: ඉහළට ගිය මිනිස්සු.
0: හරි.
1: උඩ පඩියද ඉන්න මිනිස්සු. ඒගොල්ල කියනවා හම්බේ මගේ හම්බල් ස්ටාර්ට් එකට. මට කිසිම දෙයක් තිබිච්ච නැති වෙලාවේ LLC finance එක කැමති වුණා මාත් එක්ක වැඩ කරන්න මට ඕන කරන සහයෝගය දෙන්න කියලා.
0: නියමයි නියමයි.
1: ගොඩාක් සර්විසස් තියෙනවා.
0: හරි.
1: ඔබේ සල්ලි ටික දාගන්න. ඔබ තැනක් හොයනවා නේද? ඔබට දෙන සර්විස් එක, ඔබට දෙන පිළිගැනීම මං කැමති ඒගොල්ලෝ අපිට දෙන රිකග්නිෂන්
0: එක.
1: බ්‍රාන්ච් එකකට ගියාම මට ඒ පිළිගැනීම මට දැක ගන්න ඕනේ සිකියුරිටි ගාඩ් ගේනලම මගේ සල්ලි අරන් යනවා මේක දාන්න කියලා හිතන්නකෝ. මම රජෙක්.
0: අනිවාර්යෙන්.
1: මං කැමති මට ඒ වගේ සලකනවා නම් ඔබට සැලකිල්ල LLC finance එකේ වුණු ශාකාවක හම්බෙනවා.
0: හා නියමයි.
1: හරිද? මිනිස්සුන්ගේ පොඩි කම්ප්ලේන් එක පවා බොහොම තදින් බලනවා. බොහොම ළඟින් බලනවා.
0: මම හරි ආසයි වගේ.
1: පර්සනල් ලෙවල් එකේ චෙක් කරනවා. මොකක්ද උනේ? මොකක් හරි අවුලක් වුණාද? ඒ ලෙවල් එක දන්න නිසා සිස්ටම් එක හරියට දුවනවා. හිතනවාට ඔයා කාලයක් තිස්සේ දාඩිය මාංශින් දුක් මාංශින් හම්බ කරගත්ත සල්ලි ටිකෙන් ඔයා ගන්නව රත්තරන් ආභරණ.
0: හරි.
1: ඔයාට මේකට හොඳ මිලක් ගන්න ඕන. නමුත් ඔයාට අපේ ඉතින් සමාජ මතයක් තියෙනවනේ කනක ආභරණ ගිහින් දීලා සල්ලි ගත්තොත් එහෙම නිකන් නැති බැරි කමට කරාගෙන මිනිස්සු ඕව කරන්නේ නැති බැරි කමට නෙමෙයි.
0: ඒවා
1: තියෙන හින්දා නේවා මේවා කරන්නේ. තමන් ගත් සල්ලි වලින් ගත්ත
0: යන්නේ.
1: නැවතර මිනිස්සුන්ගේ මතය අයියෝ චේන් එකයි ඔක්කොම ගෙනල්ලා දුන්නානේ. කවදාවත් ඔබ LLC එකට ගිහලා වැඩේ කරොත් එහෙම ඒ ඔබයි ඒ නිලධාරියා ඇරෙන වෙන කවුරුවත් එක දැනගන්නෙත් නැහැ. ඒ වගේ වෙනම තැනක් තියෙනවා ඒ ගණ දිනෝ යන. ඊළඟ මීට ගිහම මම ආවේ මගේ කනකර ආවරණ ටික ඒ ටික තියෙනවා. මට ලෝන් එකක් ගන්න අවශ්‍ය වෙලා ඉන්නේ කියලා. ටක් ගාලා මම කරනවා. හරිද?
0: ටක්
1: ගාලා කරලා දෙනවා. අපි අර ඉස්සරහට තියෙන වචන තියෙන ස්පීඩ් ඩ්‍රාෆ්ට් කියලා වචනයක් තියෙනවා. කවුද මාකට් එකට ඒ වචන ගෙනා දැන් නම් ඒ නම හැමතරම
0: තියෙනවා.
1: LLC finance තමයි එහෙම ක්‍රමයක් ගෙනා. ස්පීඩ් ඩ්‍රාෆ්ට් එක.
0: අද කොච්චර මිනිස්සු
1: ඒක ප්‍රයෝජන ගන්නවා. මේවා කරා සල්ලි ටිකක් ගත්තා. ඒ වගේ අර සමහර දේවල් තියෙනවා මෙයා ඒ වෙලාවේ නැත්තම් වැඩක් නැහැ නේ. අල්ලියෙක් උනත් වැඩක් නැහැ පරක්කු වෙලා දුන්නොත්. ඒ වෙලාවේ අන්නේ නාඩිය තමයි LLC finance එකට ෆැසිලිටි එකක් ගන්න ගියාම සල්ලි දාන්න. ඒ ටිකේදී පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය හඳුනා ගැනීමේ කෑල්ලේදී තමයි LLC finance එකේ නියම ප්ලේයින් කැපැසිටි එක පේන්නේ.
0: හරි ඔකේ. එනං හරිනේ. තේරුණානේ.
1: පත්තන තියෙනවා මෙතන තියෙනවා කියන්න ඕනේ හැමතැනම තියෙනවා. ශාකා කීයක් තියෙනවද?
0: කීයක් තියෙනවද?
1: ශාකා 200කට වැඩියෙන් ශාකා තියෙනවා මෙයා. 200කට වැඩියෙන් ශාකා තියෙනවා ලංකාපුරා.
0: ඔකේ.
1: හරි නේද?
0: හරි.
1: අපි ඒගොල්ලන්ගේ ඔය CSR පැත්ත ගැන කතා කරමු. සමාජයට වෙනුවෙන් කරන ඒවා. බිස්නස් එකෙන් විතරක් නෙමෙයි. ඒවත් තියෙනවා. ඒවත් අපි ඉස්සරහදී කතා කරනවා.
0: අදට මෙච්චර.
1: ඔය ටික ඇති.
0: ඔකේ.
1: පොඩි අදහසක් අරගෙන එන්නකෝ LLC finance එක හම්බෙන්න.
0: එහෙනම් සුබ දවසක්. පරිස්සමෙන් ඉන්න. අපි ආයෙ හෙට හම්බ වෙමු.
1: මම ආරවින්ද.
0: මම ආශාරයා.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
2: SLT Mobitel Pure TV නිල විකාශක.
3: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස Spicy Crispy Chicken Burgers දෙකක් රුපියල් 1450කට. අදම එන්න ළඟම ඇති Burger King එකට. ඩෙලිවරි කරගන්න අමතන්න. 0112123123.
4: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම slim line door සහ window series එක Swiss Tech Slim Line.
5: මේ බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න. 0115 411 411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාකාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
6: Shop and Win within රුපියල් මිලියන 5ක් වටිනා BAW ඉලෙක්ට්‍රික් මෝටර රථයක් දිනා ගන්න අදම කාගිල්ස් ෆුඩ් සිටි එන්න.
7: කාගිල්ස්
8: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
9: ලීටරයට වැඩිම දුරක් සමග හීරෝ ඩිලක්ස් 100 යතුරු පෙදිය, සෙල්ෆ් ස්ටාර්ට්, සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර්, ටියුබ්ලස් ටයර් ඇතුළු විශේෂාංග රසක්, වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට. දෙවෙනි පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදිහට
10: 98.2 98.4

0: किया था टॉप स्टोरी
1: රකිත සහ චරිතත් රංගුවට විජේදාස රාජපක්ෂගේ පුත්‍රයා වන රකිත රාජපක්ෂ සහ සමග ජනබලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත බෙසිංහ අලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගේ නතරංගුවට ගෙන තිබෙනවා. ඒ සංවිධානාත්මක අපරාධකරුවන් සමග සම්බන්ධතා පැවැත්වීමේ චෝදනා මතයි. සැකකරුවන් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. දැන් ක්‍රීඩා පුවතක්. සංචාරක ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් අතර පළමු ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබෙනවා. තරගය අද සිට ලබන 29 වනදා දක්වා පැවැත්වෙන්නේ ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී. ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙමනු ලබන්නේ ධනංජයද සිල්වා විසින්. පැතුම් නිශ්ශංක, නිශාන් මදුෂ්ක, දිනේෂ් චන්දිමාල්, කමිදු මෙන්ඩිස්, කුසල් මෙන්ඩිස් සහ සොනාල් දිනුෂ් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්. මිලන් රත්නායක, කසුන් රාජිත, ලහිරු කුමාර සහ අසිත ප්‍රනාන්දු කණ්ඩායමට නම් කර ඇති සෙසු ක්‍රීඩකයින් වනවා.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

ඔයාගේ පොඩ්ඩගේ පොසොන් භක්තිගේතයත රෙකෝඩ් කරලා බිඳුවයි 75 555 6747 වට්ස්ඇප් කරන්න.

0: දෙනවා.
1: අපි රටටම විතරක් නෙවෙයි මුළු ලෝකෙටම ඇහෙන්න ඒක සිය දෙනාවෝ.
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117788388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්.
3: ඔබත් A levels අවසන් කළ සිසුවෙක්ද? NIB in the City University සමගින් ඔබගේ Global Life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න. 0118332000. NIBM the City University. City, the place to be.
4: Tiribod Samajikayan Sadaha Kagil's Food Service-in Megawattam. Astra, Itiri Rupiah 325. Renuka, Pitikala Polkiri, Itiri Rupiah 320. Stewards, Rosa Kahatate, Itiri Rupiah 195. Lysol, Floral Disinfectant, Itiri Rupiah 175. Kagil's Food
5: Service. Parampara Gana Kapirate, Hondam Aluminium Dunna. Vishwase Parisan Karapu. Quality Maintain Karapu. Guarantee Tekkum Warranty Akdenne Alumix.
6: Aluminium Oona Taram. Alumix Nam Istaram.
7: ලීටරයට වැඩිම දුරක් සමග හීරෝ ඩිලක්ස් 100 යතුරුපෙදිය, සෙල්ෆ් ස්ටාර්ට්, සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර්, ටියුබ්ලස් ටයර් ඇතුළු විශේෂාංග රසක්, වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට දෙවෙනි පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදිහට.

0: 2026 ෆීෆා උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
1: SLT මොබිටෙල් පියෝ ටීවී නිල විකාශක
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79% අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0112200200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකින්
3: මෙවර කාන්තා ලෝක කුසලානයේ අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව ශතකයක් වාර්තා කළ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව කවුද? පළවෙනි උත්තරේ හර්ෂිතා සමරවික්‍රම, දෙවැනි උත්තරේ චමරි අතපත්තු.
4: සියතසේ පොකට් මනි අම්මලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ මහරගමේ ගෝෂිනි ජයතිලක.
5: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
4: පහවසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151ට දැන්ම WhatsApp කරන්න.
6: සියත පොකට් මනි.
4: හෙටත් උදේ 5යි කාලට සියත හන්න.
7: අනුග්‍රහය
8: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලප්මන් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජේෂ්ඨ පුරවැසියන්ට වසර පහක තැන්පතු සඳහා 14.5% පොලියක් 11.52% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලප්මන් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
9: 98.2 98.4

0: අයියා මට ඇපල් මලක් දෙන්න.
1: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
0: අයියා මට මල් ගොඩාක් දීලා.
1: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
0: හච් 15 පිස්සුවක්ම තමයි.
2: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
3: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
4: සිත් පැදගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
5: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.

0: ඇති කරන්නේ ඔහුගේ ජීවිතය, දරුවන්ගේ අනාගතය, පවුලේ නම්බුව, ඔහු බේරා ගැනීම ඔබේ වගකීමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක්.
1: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
2: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
3: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තර.
4: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් තාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර පහක තැන්පත සඳහා 14.5% පොලියක්, 11.5% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
5: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතය මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තොරන්නේ නැහෙනි. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. 10 අතේ කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ඒසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ.
6: රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ
5: නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ගන්නේ නෝ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 0.1 1 2 7000 කෝල් එකක් ගහන්නකො.
6: ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙයි.
7: 98.2 98.4

උදේ 10 විනාඩි 43 දැන් වෙලාව අපි අවුරුද්දේ හරි මැදට ඇවිල්ලා තියෙන දැන්. මේ දවස්වල ගෙදර මොන හරි වෙනසක් කරන්න හිතාගෙන ඉන්නවද? දැනට ඔය බලබල ඉන්න පොඩි සයිස් TV එක වෙනුවට ටිකක් ලොකු සයිස් එක TV එකක් ගෙදර අරන් යන්න. එහෙම නැත්නම් ගෙදර දැනට ඔය තියෙන මෙට්‍රස් එක නිඳ යන්නෙත් නෑනේ. අලුත් මෙට්‍රස් එකක් එහෙම ගෙන්න හිතාගෙන ඉන්නවද? එහෙමත් නැත්නම් ගෙදර ඔය ලොකුවට ඉස්සරහා තියලා තියෙන පරණ වෙච්ච අවුරුදු ගානකට කලින් ගෙනාපු ඕනමන්ස් ටික මාරු කරන්න, ගෙදර ගාඩන් එකේ වෙනසක් කරන්න, කිචන් එකේ මොන හරි අලුත් දේවල් ටිකක් ගන්න, මොනවද ඔබට ඕන කරන වෙනස? ඔය කොමඩි කරගෙන තැන්කිය එකට යන්නද නේද? එහෙම හිතුවනම් ඉතින් මේ ප්‍රශ්නෙට උත්තරේ තමයි මේ දෙන්න හදන්නේ. තිලක වරදන ලයිෆ් ස්ටෝ. ඔබට ගෙදර ගාඩන් එකේ ඉඳන් කිචන් එකට, බෙඩ්රූම් එකට, ලිවින් රූම් එකට, ඩයිනින් රූම් එකට, වොෂ් රූම්ස් වලට ඕන කරන හැමදේම මෙතනින් ගන්න පුළුවන්කම තියෙනවා. TV එකක් ගන්නව නම් ගෙදර හෝම් තියටර් සිස්ටම් මේකුත් එක මිනි තියටර් එකක් දාගන්න. ඒ වෙලෙත් තිලක වරදන ලයිෆ් ස්ටෝකින් ඔබට කරගන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම ලංකාවේ දුන්නේ නිකන් පිටරටකින් ගෙනාවගේ ලස්සන ඕනමන්ස් ටිකක් ගන්න හිතාගෙන ඉන්නවනම් ඒ වෙලෙත් ඔන්න තිලක වරදන ලයිෆ් ස්ටෝකින් ඔබට කරගන්න පුළුවන්කම තියෙනවා. කිචන් එක පැත්තට ගියොත් අලුතින් ගෑස් කුකර් එකක්, රයිස් කුකර් එකක්, ඊට පස්සේ අවන් එකක් මොනවද හොයන්නේ? මේ හැමදේමත් තිලක වරදන ලයිෆ් ස්ටෝ එකේ තියෙනවා. ඒත් එක්කම පහුගිය දවස්වල අපි ඔබට මතක් කරා ප්‍රෙදි හොදන වැඩේ තාම තමාරුවෙන් කරනවා නම් ඔන්න හොඳ වොෂින් මැෂින් එකක් ඔබට එතනින් ගන්න පුළුවන්. පහුගිය දවස්වල නම් යාළගේ ගෙවන්න දෙන වැඩක් තිබුණා, තාමත් වැඩේ තියෙනවාද කියලා දැනගන්න යන්න කලින් කෝල් එකක් දෙන මෙන්න මේ නම්බර් එකට 0112 905 599 කියන නම්බර් එකට කෝල් එකක් දීලා යන්න කලින් වැඩි විස්තර ඔබට දැනගන්න පුළුවන්කම තියෙනවා. ශාගාතිනෝ කිරිබත්ගොඩ මහනුවර නිට්ටපුව ජායල කුරුණෑගල කියන ප්‍රදේශවල මේ ජිම් එකකට යන්න වැඩේ කල්දදා ඉන්නන ගෙදර පොඩියට වර්කවුට්ස් ටිකක් කරන්න නැත්තම් ලොකුවට වැඩේ කරනනම් ඒත් ඕන කරන දේවල් ටික තිලකවරදන ලයිෆ් ස්ටෝ එකෙන් ඔබට ගන්න පුළුවන්කම තියෙනවා.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සහතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස්ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස්ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. ඩෙලිවරි කරගන්න අමතන්න. 011 2123 123.
3: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance හරියන්න හරිම තැන.
6: වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න.
7: Shop and Win වෙතින් රුපියල් මිලියන 5ක් වටිනා BAW ඉලෙක්ට්‍රික් මෝටර රථයක් දිනා ගන්න අදම කාගිල්ස් ෆුඩ් සිටි එන්න. කාගිල්ස්
8: ඒ අනුවන තීරණය ඔබේ දෙමාපියන් මහමගට දිදමාවි. ඔබව සමාජයෙන් කොන් කරාවි. ඔස්ට්‍රේලියාව ඔබට තහනම් දේශයක් බවට පත් කරාවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
9: මලකඩ යකඩ මල කෑම කියන්නේ චක්‍රය. ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ලක් නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසිනේ. ඒකන මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න. සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වටවුණු නිතරම වහින රටක මලකඩ කන එක තීන්ත ගාලා නවත්තනවා බොන්න. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන්දේ. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ

0: සිදු කියර ආගරින්ට වේද ඉරනම කියල කක්ගත් ජීවිතය මිිය හිතල ඇස්ති කරගන්න වැට වේද මේක දයිව ඉරනම
1: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
2: සබහවෙන්න අවසරයි. අදමන් මෙතැන්ටාවේ පොසන් බද්ධීතයක් කියන්න. අම්බසෙවනේ මිහින්දු සමිඳු බණක් දෙසනවා. සාදු සාදු සාදු කිය එපන අසනවා.
3: මේ දවස්වල පොඩ්ඩු හරි සද්දෙට ගමටම ඇහෙන්න භක්ති ගීත කියනවනේ.
4: ඔන්න ඉතින් අම්මලට පුළුවන් ඒක රෙකෝඩ් කරලා 0.71555.6047ට WhatsApp කරන්න.
5: මිහින් තලාවයි තහම් පලාවයි ශාන්ච පුටු පුටු හාසනයි.
3: එතකොට සියති අපිට පුළුවන් ඒ හොරතල් වොයිස් එක රටටම ඇහෙන්න දෙන්න.

0: किया था टॉप स्टोरी
1: डेंगू रोगीन तावतुरट अतिहलट ඩෙංගු රෝගීන් වාර්තා වීම තවදුරටත් ඉහළ කියහොත් රෝහල් ආශ්‍රිත සේවාවන් අකර්මණ්‍ය වීමේ අවධානමක් පවතින බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එහි වැඩ බලන අධ්‍යක්ෂ කපිල කණ්ණංගර මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වමින්.
2: වෛද්‍ය නිලධාරීන් ඇතුළේ කාර්ය මණ්ඩලය දැනට ඒ කළමනාකරණය කරගෙන යනවා. නමුත් දිගටම මේ රෝගීන් සංඛ්‍යාව වැඩිනොත් එහෙම මේ රෝහල් වලට ලොකු බලපෑමක් ඇවිල්ලා මේ සේවාව යම් ආකාරයක කඩාවැටීමක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ අපි වැළකිය යුතුයි. රෝහල් සේවාව රැකගත යුතුයි.
1: දැන් ඉදස් පුවතක් ඉරානය සමග පැවති යුද්ධයෙන් පසු වියදම් පියවා ගැනීම සඳහා ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඇමරිකානු රජය කොංග්‍රසයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 87ක අමතර මුදලක් ඉල්ලා තිබෙනවා. ඉන් ඩොලර් බිලියන 67කට වැඩි මුදලක් ඉල්ලා ඇත්තේ ආරක්ෂක දෙපාර්තමේන්තුව යුද වියදම් වෙනුවෙන්. මේ අතර ඉරානය ඇතුළු ලෝකයේ ඕනෑම රටක අසාධාරණ ලෙස රඳවා සිටින ඇමරිකානුවන් වෙනුවෙන් ට්‍රම්ප් පරිපාලනය සෑම විටම කටයුතු කරන බව ඇමරිකානු රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝ පැවසුවා. කුවේටේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් රූබියෝ සඳහන් කළේ ඉරානයේ සිටින ඇමරිකානුවන් සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරීමට හැකි සෑම අවස්ථාවකදීම පියවර ගන්නා බවයි. සියත ප්‍රධාන පුවත් මධ්‍යාහන 12ට බලාපොරොත්තු වන්න.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් 98.2 98.4

0: තිරනවා.
1: අපි රටටම විතරක් නෙවෙයි මුළු ලෝකෙට මැහෙන්න ඒක සිය දෙදාවෝ.
2: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. තැම් බලන්ඩ බට මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකෙදල මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලිස්ට්‍රෝල් පොඩ්ඩක් වැඩීම. එතනි පොඩ්ඩක් වේගෙත් වැඩි.
3: ගන්න ලයිස එක
4: දැන් හරින අමාරු.
2: මයිස්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආසහිතන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාත 111.52ක් ලුනේ. ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 114.5ක පොලියක් ඕන හිටිය ගෙවන්න බැරිය. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩ නීති නේද?
5: ුපියල් 580,000 ක දෙවෙනපුරා හීරෝ අලබි නියෝජිතයන් විදින්න.

ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0.112 200 200 Fitch Rating A- LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගම කිරීම.

උදේ 11 විනාඩි 25යි දැන් වෙලාව. හිතේ තියෙන ඇඳුම ගන්න ඔබ කවදත් කියතරනේ තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් කියන්නේ. අවුරුද්දේ මොන කාලෙ ගියත් සීසන් කාලෙට ගියත් ඔය හැම කාලෙකම යලගාව අලුත් ඔෆර්ස් තියෙනවා. අලුතෙන් වෙන ෆැෂන් ට්‍රෙන්ඩ්ස් තියෙනවා. අද ගිම්බල් එක නෙමෙයි හිට තියෙන්නේ, කියන්නේ වෙනම විදිහ, කලින් දැකලවක්වත් නැති විදිහ, වෙන කොහෙවක්වත් දැකලා නැති විදිහ දේවල් ඔබට එතනින් බලා ගන්න පුළුවන්කම තියෙනවා. හොඳම දේ තමයි නිදහසේ ෂොප් කරන්න පුළුවන්කම තියෙනවා. හොඳ පාකින් ස්පේස් එකක් තියෙනවා. ඒක හැම අවුට්ලට් එකකම තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකේ තියෙනවා. දැන් ඉතින් ෂෝරූම් එකකට යන්න ඕනෙත් නැහැ. ඔබට ඔන්ලයින්ම ෂොප් කරන්න ප්ලැට්ෆෝම් දෙකක් යාලා දැන් හදලා දෙලා දිනවා. එකක් තමයි තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් ඔන්ලයින් ස්ටෝර් එක. www.tilakawardhana.com වෙබ්සයිට් එක එච්චර සර්ච් කරන්න ඕනෙත් නැහැ. ඔබේ සර්ච් එන්ජින් එකට ගිහිල්ලා තිලකවර්ධන කියලා ගහව ගමන් උඩින්ම පෙන්නන්නේ එයාලගේ ඔන්ලයින් ස්ටෝර් එක. එතරට ගිහිල්ලා ඔබ තෝරගන්න ඕනම දෙයක් ලංකාවේ ඕනම තැනකට ගෙනල්ලා දෙන්න යාලා ලෑස්ති වෙලා ඉන්නු. කොළඹ කිරිබත් ගොඩ අවට තැනකට නම් ඔබ ඕඩර් එක ගෙන්න ගන්නේ, එහෙම නැත්නම් ඕඩර් එක යවන්නේ පැය 3ක් ඇතුළත ඔබ ඕඩර් එක ගෙනල්ලා දෙන්න යාලා ලෑස්ති වෙලා ඉන්නු. gift එකක් විදිහට නම් යවන්නේ, ඒ gift එක ලස්සනට wrap කරලා හොඳ box එකක දාලා ඒ විදිහට වන්නත් තිලකවර්ධන එකට පුළුවන්කම තියෙනවා. ඒකින්ද ඒක එතනින් කතා කරගන්නත් ඔබට chance එක තියෙනවා. අපි ඊයේ ඔබට මතක් කරා WhatsApp message එකක් දාලා දැන් තිලකවර්ධන එකත් එක්ක ඇඳුමක් ගෙදරට ගෙන්න ගන්න ඔන්න ඔබට chance එක තියෙනවා. මුලින්ම යන්න ඕන තිලකවර්ධන textiles Facebook page එකට. එතනට ගිහිල්ලා ඔබ කැමති ඇඳුමක් තෝරගන්න. ඒ තෝරගද්දි බලන්න මේ ඇඳුමේ size එක දාලා තියෙනවා එයාලා ගාව තියෙන. එතකොට size එක මතක තියාගන්න, photo එක save කරගන්න. 0.7.656.560.560.560 කියන නම්බර එකට WhatsApp message එකක් දාන අර photo එකත් එක්ක attach කරන්න ඔබේ address එකයි phone number එකයි ඒ ඇඳුමෙන් ඔබට ඕන කරන size එකත් එක්ක. ඊට පස්සේ ඔබට ඉක්මනටම ඔබේ order එක ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. ඇත්තන් ඉතින් වෙනද විදිහට outlet එකකට යනවා නම් කිරිබත් කුඩ, නිට්ටබෝ, චායල, මහනුවර කුරුණෑගල මේ කියන තැන්වල තිලකවර්ධන textiles තියෙනවා.

0: 20N upgrade, 20N upgrade.
1: Anu thong ekakda?
2: Nah, then Singer King Asus HP Dell Acer MSI laptops ka na monthly installment ka visidahak vitarai. So, 20N upgrade.
3: Upgrade venna laptops ka na. Singer ekata adama enna.
4: CDP stavara tanpatu etin. Sieta pahalavak dakwa asama sama poli anupata. Wedi visara sandaha 01117388 amatanna. Naya shreni kata kirima BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. Sri Lanka Mahabankwe avasaralat balapatra labi mudal samahawaki.
5: Hinawenna menna velawa.
6: Sodium kiyana eka ape sharire nishpadane karana ekak nevey.
7: Hari.
6: Monada api sodium walin karanne?
7: Lunu nishpadane karana?
6: Yakado ape me body athule lunu nishpadane karana nan ara hambantara puttara wala lewaya wala danno ne api o hurula karana packet walata dala kadeeda danawane.
8: Nuwatama danna supiri radio double at ekka. Siete FM Breakfast Drive.
9: Anugrahaya.
10: ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගන්නේ හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා
11: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතන් විතින් දැන් ලබාගත හැකි
12: සුබ දවසක්
13: අලුත් වෙලා
12: පහසු වෙලා තැගි වැඩි වෙලා
14: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
15: නුවර පාරට මීටර් 100ක් දුරේ නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0716066222 Prime Residences
16: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නව සීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
17: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
18: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා ඔයත් වහලට වශි වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
19: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
20: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලේන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: හැට වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
1: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Ward Place Colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
3: 8.2 අමු 8.4

0: වටයි දශම දෙකෙන් අනු වටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
2: රාකිත රාජපක්ෂ සහ චරිත බේසිංහත් අඩංගුවට රේගුවට වාර්තාගත ආදායමක්
3: පළවෙනි මාස 5මත් මේ විදියට අපේ ඉලක්කය ඉක්මවා ආදායම් රැස් කරන්න පුළුවන් වෙලා
2: තිබෙනවා. ශ්‍රී ලංකා කොදේ පළමු ටෙස්ට් ගැටුම අද. වෙනස්සුවලාවේ හදිසි තත්ත්වයක්.
1: වැඩි විස්තර 10වල් 12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
4: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDBක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
1: Shop and win within rupiyal million 5ක් වටිනා BAW electric motor අතයක් දිනා ගන්න අදම කාගිල්ස් ෆුඩ් සිටි එන්න. කාගිල්ස් ෆුඩ් සිටි.
3: ඔබත් A levels අවසන් කළ සිසුවෙක්ද? NIB in the city university සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011 7322 1000 NIB in the city university the place to be.
4: SDB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75ක් දක්වා සුපිරි පොලියක්. අමතන්න 011 5411 411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
5: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
6: SLT Mobitel Pure TV නිල විකාශක.
7: ලීටරයට වැඩිම දුරක් සමග Hero Deluxe 100 යතුරු පෙදිය, self start, side stand indicator, tubeless tire ඇතුළු විශේෂාංග රසක් වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට. දෙවයින පුරා Hero අලෙවි නියෝජිතයන් විදින්න.
8: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් loan එකක් ගත්තේ.
9: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5715 555 අමතන්න.
11: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනි දෙන්න.
12: දැන්ම දරුවගේ 9 වසරයි 0714151 151ට වට්ස්ඇප් කරන්න. සතිය දවස් 5ම උදේ 5 කාලට සියත FM අහන්න.
13: ප්‍රශ්න 4 රුපියල් 5000.
14: සියත පොකට් මනි.
15: සබහවෙන් අවසරයි. අද මම මෙතනට ආවේ පොසොන් බද්දීපයක් කියන්න. අඹසෙවනේ මිහිඳු සමිඳු බණක් දේශනවා. සාදු සාදු සාදු කිය එපන අසනවා.
16: මේ දවස්වල පොඩ්ඩු හරි සද්දෙට ගමටම ඇහෙන භක්ති ගීත කියනවනේ.
12: ඔන්න ඉතින් අම්මලට පුළුවන් ඒක රෙකෝඩ් කරලා 0.71 555 6044ට වට්ස්ඇප් කරන්න.
15: මිහින් තලාවයි තහම් පලාවයි ශාන්ත පුටු පුටු හාසුනයි.
16: එතකොට සියති අපිට පුළුවන් ඒ හොරතල් වොයිස් එක රටටම ඇහෙන්න දෙන්න.
15: මල් පිපි දේවා සිත්
6: අනුවටයි දශම දෙකෙන් 98.4.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: ඉන්ධන සහනය ගැන සජිත් ප්‍රසරණ කරයි. රකිත රාජපක්ෂ සහ චරිත බේසිංහ අත්අඩංගුවට. රේකෝට වාර්තාගතා තායමක්. ශ්‍රී ලංකා කොදෙව් පළමු ටෙස්ට් ගැටුම අත. වෙනිසුලාවේ හදිසි තත්ත්වයක්.
0: දේශීය සියත. ලෝකල් නිවුස් ඔන් සියත. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: සංවිධානාත්මක අපරාධ කරුවෙකු ලෙස හඳුන්වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක්කටා සම්බන්ධයෙන් අල්ලස්සිල්ලීමේ චෝදනාවක් මත සැකකරුවන් තුන්දෙනෙකු අතනංගොටගෙන තිබෙනවා. ඒ අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කළ මෙහෙයුමකදී මෙලෙස අතනංගොටගෙන ඇත්තේ හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ පුත්‍රයා වන නීතිඥ රකිත රාජපක්ෂ, සමගි ජනබලවේගයේ හොරණාසන සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් කුවන් සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අරුණ ශ්‍රී චතුරංග යන අයයි. සැකකරුවන් විසින් 2023 වසරේදී ඩුබායිහිදී හරක්කටාගේ බිරිඳ වන මදුෂිකා මදුවන්තිකෙන් රුපියල් කෝටි 50ක මුදලක් අල්ලසක් ලෙස ඉල්ලා තිබුණා. පසුවේ එම මුදල රුපියල් කෝටි 20ක් දක්වා අඩු කර ඇති අතර ඒ නත්තිකාරමක් ලෙස රුපියල් කෝටි 12ක් ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී ඇති බවයි අල්ලස් කොමිසම සඳහන් කළේ. හරක්කටාගේ ජීවිතය ආරක්ෂා කිරීම, ඔහුගේ රැඳුම් නියෝගය ඉවත් කර ගැනීම සහ බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය වෙනුවට වෙනත් බන්ධනාගාරයකට මාරු කිරීම සඳහා මෙම අල්ලස ඉල්ලා තිබුණා. සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඩෙංගු රෝගීන් වාර්තා වීම තවදුරටත් ඉහළ ගියහොත් රෝහල් ආශ්‍රිත සේවාවන් අකර්මණ්‍ය වීමේ අවධානමක් පවතින බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එහි වැඩබලන අධ්‍යක්ෂ කපිල කන්නංගර මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
3: වෛද්‍ය නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය දැනට ඒ කළමනාකරණය කරගෙන යනවා. නමුත් දිගටම මේ රෝගීන් සංඛ්‍යාව වැඩිනොත් එහෙම මේ රෝහල් වලට ලොකු බලපෑමක් ඇවිල්ලා මේ සේවාව යම් ආකාරයක කඩාවැටීමක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ අපි වැළකිය යුතුයි. රෝහල් සේවාව රැකගත යුතුයි.
1: ඩෙංගු අධි අවතානම් ග්‍රාම සේවා වසම්වල අද සිට ඩෙංගු මර්ධනය කිරීමේ මෙහෙයුමක් ආරම්භ කරන බව කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමේ සභාපති නජිත් සුමනසේන පැවසුවා.
4: සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ හිඟයක් තියෙනවා මේ අවස්ථාවේ. මේ ග්‍රාම නිලධාරි කොට්ටාස සියල්ලම ඒ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් අඩුවීමකුත් අපිට තියෙනවා. නමුත් අපි තියෙන පහසුකම් උපයෝගී කරගෙන හැකි සෑම දිනයක්ම අපි යොදා ගනිමින් අපි නිවාඩු ලබා නොගෙන මේ කටයුතු වල යෙදෙන්න කටයුතු කරනවා. මේ අවදානම් අවස්ථාවේ ජනතාවගේ යහපත සඳහා. නමුත් ජනතාව අපේ ක්‍රියාමාර්ග වලට පිටුපසින් ඉන්න එකට ගැන අපි කනගාටු වෙනවා. බොහෝ ජනතාව මේ සඳහා අනුගත වෙලා හිටියත් 20%ක පමණ පරිසර අයිතිකරුවන් මේ සඳහා අපිට දායකත්වය ලබා දෙන්නේ අඩුවෙන්. ඒ නිසා මේ කටයුතු මන්දගාමී වෙලා තියෙන එතනින්
1: අවිධිමත් ලෙස කසල බැහැර කරන පුද්ගලයින්ටෙහිව නීතිමය පියවර ගන්නා බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති කීර්ති බොරලැස්ස පැවසුවේ.
5: දැනට ප්‍රධාන මාවත් සහ පොදු ස්ථානවලට කසල බැහැරලන පුද්ගලයෝ අනීතික ලෙස කසල බැහැරන පුද්ගලයන් හඳුනා ගැනීමේ කටයුතු මේ වෙනකොට සිද්ධ වෙනවා. ඒ සඳහා අපි ආසන්නයේ තියෙන CCTV දර්ශන, ඒ වගේම අදාළ කසල බඳුන් වල තියෙන යම් යම් පෞද්ගලික තොරතුරු භාවිත කරමින් මෙම පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කිරීමේ කටයුතු කරමු.
1: මෙම වසරේ ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 48,300 ඉක්මවා තිබෙනවා. සිදු ඇති මරණ ගණන 29ක්. ජාත්‍යන්තර වෙළඳපොලේ ඉන්ධන මිල පහත යාමට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල අඩු කළ නොහැක්කේ මන්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විමසා සිටියා. ඒ අද පාර්ලිමේන්තුවේදී බලශක්තිය අමාත්‍ය අනුර කරුණාතිලක වෙත ප්‍රශ්නයක් යොමු කරමින්.
6: ලෝක වෙළඳපොලේ බොරතෙල් හා ඉන්ධන මිල ගණන් පහුගිය කාලය තුළ පහළ යෑමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරන අතර එමගින් ජනතාවට සනසැලසීමේ අවස්ථාවන් උදා වෙලා තිබෙනවා. මම කියන්න කැමති මේ මොහොත වෙන විට බ්‍රෙන්ට් ක්‍රූඩ් ඔයිල් යුද්ධයට පෙර තිබ්බ මුදලට, ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් 73.74 බැරල් එකක් යුද්ධය ආරම්භ වන්නට පෙර තිබුණු තත්ත්වයට අද අඩු වෙලා තිබෙනවා. එසේ වුවද ඉන්ධන මිල තීරණය කිරීමේ ක්‍රියාවලිය, ඉන්ධන සහනාධාරය, ඒ සම්බන්ධ රජයේ ප්‍රතිපත්තිය පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක් මතුවලා තිබෙනවා. දැන් ලෝකයේ තෙල් මිල පහළ වැටෙන්න අපේ රටේ පාරිභෝගිකයට ලබා දෙන ඉන්ධන මිලත් අඩු වෙන්නට ඕන. අපිට අහන්න තියෙන්නේ වැඩි වෙනකොට වැඩි කරා නම් ඇයි අඩු වෙනකොට අඩු කරන්නේ නැත්තේ?
1: ඒ සඳහා අමාත්‍ය අනුර කරුණාතිලක පිළිතුරු ලබා දුන්නේ මෙලෙසින්.
7: සාමාන්‍යයෙන් CPC එක ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තරංගකාරී ප්‍රසම්පාදන ක්‍රියාවලියක් කරා තමයි මිලදී ගැනීම කරන්නේ. එතකොට මේ තරංගකාරී ප්‍රසම්පාදන ක්‍රියාවලියක් කරා ඉන්ධන මිලදී ගැනීම කරන නිසා ඒකෙන් පිළිඹු වෙන්නේ සියල්ල ජාත්‍යන්තර ඉන්ධන මිල ඉහළ යාම සහ පහළ යාමට සාපේක්ෂව ඒ මත තමයි තීරණය වෙන්නේ කියන එක. අටවෙනි ප්‍රශ්නේ අහන්නේ ජාත්‍යන්තර මිල දර්ශකයට සාපේක්ෂව CPC අසාමාන්‍ය ලෙස හෝ අධික මිල ගෙවීම සිදු කර ඇතනම් ඒකට වගකීතු පාර්ශ්වයන් සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අසාමාන්‍ය හෝ අධික ලෙස මිල සිදු කිරීම කරලා නැහැ.
1: පාරිභෝගිකයන්ට ලබා දිය යුතු ඉන්ධන සහනය ලබා දීමට ආණ්ඩු අපොහොසත් වී ඇති බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ.
6: සාමාන්‍යයෙන් ලෝක වෙළඳපොලේ තෙල් මිල අපි රුපියල් වලට පරිවර්තනය කරයින් පස්සේ 424කට ගන්න පුළුවන් වෙලාවේ ඇත්ත වශයෙන්ම ඔබතුමන්ලා ලෝක වෙළඳපොලේ තෙල් මිල මම කියන්නේ ඔක්ටේන් 92 පෙට්‍රල් 424 වෙනකොට දේශීය පාරිභෝගිකයාගෙන් 434ක් අය කරලා තිබෙනවා. ඒ කියන්නේ රුපියල් 10ක් ඕවර් ප්‍රයිස්. අපි ඔටෝ ඩීසල් ගත්තොත් ලෝක වෙළඳපොලේ තෙල් මිල අපි රුපියල් වලට පරිවර්තනය කරලා කතා කරනකොට රුපියල් 381 වෙනකොට අත වශයෙන්ම දේශීය පාරිභෝගිකයන් ඔටෝ ඩීසල් වලට අය කරලා තියෙනවා 407ක්. ඒ කියන්නේ රුපියල් 26ක් වැඩිපුර අය කරලා තියෙනවා. ඒ වගේම මේ ක්‍රියාව තුළ අත වශයෙන්ම පාරිභෝගිකයන්ට ලබා දෙන්නට තියෙන මිල අඩු කිරීම ඔබ ඉටු කරලා නැහැ.
1: පාරිභෝගිකයන්ට ලබා දිය යුතු ඉන්ධන සහනය ලබා දීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බව විපක්ෂ නායකවරයා පවසා සිටියා. විපක්ෂ නායකවරයා ඉදිරිපත් කරන දත්ත නිවැරදි නොවන බවයි අමාත්‍ය අනුර කරුණාතිලක කියා සිටියේ.
7: ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල්වල මිල අඩුවීමක් තියෙනවා. ඇයි මේක මේ වෙලාවේ පාරිභෝගිකයන්ට ලබා දෙන්නේ නැත්තේ කියලා. ඔව්, මේ වෙලාවේ ලෝක වෙළඳපොලේ මිල අඩුවීමක් තියෙනවා. හැබැයි අපි බලන්න ඕන මේක සාපේක්ෂව. මම ගත්තොත් උදාහරණයක් හැටියට යුද්ධයට කලින් අපි රිෆයින් කරපු 92 පෙට්‍රල් ගත්තොත් බැරල් එක ඩොලර් 75ට තෙවුනේ. දැන් මේ වෙනකොට ඒක අඩු වෙලා තියෙනවා 109කට රිෆයින් කරපු එක. එතකොට එහෙම බැලුවත් යුද්ධේ පටන් ගත්ත දවසේ ඉඳලා මේ දක්වා වෙනකොට තවමත් 146ක් වැඩි. ඒ වගේම ඩීසල් ගත්තොත් යුද්ධේ පටන් ගන්නකොට රිෆයින් කරපු එක, පිරිපහදු කරපු එක තෙවුනේ බැරල් එකක් ඩොලර් 88.83. දැන් මේක මේ වෙනකොට 126.9කට අඩු වෙලා තියෙනවා. දැන් මේක මේ අඩුවීම ගත්තා වුණත් තවමත් ලෝක වෙළඳපොලේ මිල වැඩිවීම යුද්ධයට කලින් එකට සාපේක්ෂව බලනකොට 142ක් වැඩි.
1: මේ අතර බොරතෙල් මිල පිළිබඳ බ්‍රෙන්ට් දර්ශකයට අනුව බොරතෙල් බැරලයක මිල මේ වන විට ඇමරිකානු ඩොලර් 72.58 දක්වා පහත ගොස් තිබෙනවා. බොරතෙල් මිල පිළිබඳ WTI දර්ශකයට අනුව බොරතෙල් බැරලයක මිල සතහන් වන්නේ ඇමරිකානු ඩොලර් 69.45 ලෙසයි. ගත වූ මාස කිහිපය තුළ රේගුව උපයා ඇති සමස්ත රේගු ආදායම රුපියල් බිලියන 1342ක් බව රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහෙවා පවසනවා. ඔහු ප්‍රකාශ කළේ මේ වසරේ ඉලක්කය ඉක්මවා ආදායම් වාර්තා කළ හැකි බවයි.
8: දැන් මේ මාසය ගත්තොත් එහෙම මේ මාසයට අදාළ අපේ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 184.6යි. පළවෙනි මාස පහේමත් මේ විදියට අපේ ඉලක්කය ඉක්මවා ආදායම් රැස් කරන්න පුළුවන් වෙලා තියෙනවා.
1: අනයනය සම්බන්ධයෙන් ව්‍යාපාරිකින් අඩු වටිනාකමක් ප්‍රකාශයට පත් කර අඩුපතු ගෙවීමක් සිදු කළහොත් ඔවුන්ට දඩ පැනවීම සිදු කරන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.
8: ඉතින් ඒ සම්බන්ධව අපේ ක්‍රමවේදයක් තියෙනවා. මේක ලෝක රේගු සංවිධානය විසින් නිර්මාණය කරපු මෙවලමක්, එහෙම නැත්නම් ටූල් එකක්. ඒකට අපි කියන්නේ පෝස්ට් ක්ලියරන්ස් ඔඩිට් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. එහෙම නැත්නම් පශ්චාත් නිෂ්කාශන විගණන. අපි නිෂ්කාශනය කරගෙන යන ඉඩ දීලා ඒගොල්ලෝ ගාවට අපි පස්සේ ගිහිල්ලා ඒ කට්ටියගේ ගිණුම් ප්‍රකාශ, ඊට අමතරව ඒගොල්ලෝ පවත්වාගෙන යන මේ ලේඛන, ඒක සමහරක් කඩ පොත්වල වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පරිගණකගතව වෙන්න පුළුවන්. ඒ තොරතුරු විශ්ලේෂණය කරලා ඒ කට්ටියගේ ඇත්තම කොස්ට් එක අපිට හොයාගන්න පුළුවන් වුණොත් සාක්ෂි සහිතව ඒ වෙලාවට දඩ පැනවීම කරනවා.
1: ආනයිනික අර්ථාපල් සෞඛ්‍යයට අහිතකර බව දේශීය ගොවිහඬ සංවිධානයේ සභාපති තරිඳු රත්නායක පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
9: ඕන විදිහට අර්ථාපල් ගෙන්නන්න ඉඩාරලා තියෙනවා ලංකාව ඇතුළට. මේක ගෙන්නන්න විශේෂයෙන්ම පකිස්තානින් ගෙන්නන්න. එතකොට මේකේ ගුණාත්මක භාවය ගැන විශාල ගැටලුවක් තියෙනවා. අපි දඹදෙණි දිස්ත්‍රික්කයේ ගිහිල්ලා අපි මේ වීඩියෝ දෙන අවශ්‍ය නැහැ. අපිට මාධ්‍යයේ වීඩියෝ දර්ශන ලබා දෙන්න පුළුවන්. කන්ටේනර් එකෙන් ආනයිනික අර්ථාපල් බාන වෙලාවෙ එක ෆ්‍රෙෂ් වෙන්න ඕනේ. ඒ ආනයිනික අර්ථාපල් බාන වෙලාවෙම ඒ අර්ථාපල් එබෙනවා නම්, පැලවෙලා නම්, කොළපාට වෙලා නම්, ඒ කියන්නේ සොලනයින් කියන කෙමිකල් එකක ලගදී ඇතුළේ රිලීස් වෙනවා. එතකොට ඒක පරිභෝජනයට සුදුසු නැහැ.
1: අමරිකා ඩොලරයක විකුණුම් වටිනාකම රුපියල් 342.03ක් බවට පත්ව තිබෙනවා. එහි ගැනුම් වටිනාකම දැක්වෙන්නේ රුපියල් 332.34ක් ලෙසයි. විදේශ විනිමය තීරණය වන පොලි අනුපාතය සහ සංචිත පාලනය මහ බැංකුව මගින් නිවැරදි ලෙස කළමනාකරණය කරගන්නේ නම් ඩොලරයක ස්ථාවර කර ගැනීමට හැකි බවයි ආර්ථික විශ්ලේෂක දනනත් ප්‍රනන්දු පැවසුවේ.
10: ගොඩක් වෙලාවට අපේ විදේශ විනිමය අනුපාතික තීරණය වෙන සාධක දෙක තමයි පොලි අනුපාත සහ සංචිත ප්‍රමාණය. සංචිත ප්‍රමාණය අර කිව්වා වගේ මහ බැංකුව ඩොලර්ස් දාන්න පුළුවන් නම් රුපියලයගේ ස්ථාවර කරගන්න පුළුවන්. නමුත් ඒක නීති ක්‍රමයක් නෙවෙයි. මොකද තවර කාලයත් එක්ක සංචිත යම් කිසි ප්‍රමාණයකට අඩු වෙලා ආර්ථික වශයෙන් මුදලත්වයක් නෙවෙයි. නිතරම පොලි අනුපාත අඩු වැඩි කිරීම ඩොලරකට තියෙන ඉල්ලුම අඩු වැඩි කරන්න පුළුවන්. මොකද මොහොම ඇවිල්ලා ඩොලර් වලට ඉල්ලුම ඇති වෙන්නේ රුපියල් හරහා.
1: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ නියෝජිත කණ්ඩායමක් ඊයේ දිවයිනට පැමිණියා. ලබන 30 වනදා දක්වා එම සංචාරය සිදුවන ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ පැවසුවේ. ශ්‍රී ලංකාව දැනට ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ වත්මන් ප්‍රගතිය පිළිබඳව සුවා පැලීම සංචාරය ආරම්භුණායි. වාර්ෂික බස් ගාස්තු සංශෝධනයේ එළඹෙන ජූලි මාස පළමු වනදා සිට සිදුකෙන ලෙස පෞද්ගලික බස් සංගම් විසින් ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මේ බව පැවසුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
11: මේ මාසේ අග සිදුවෙන ඩීසල් සංශෝධනය බලලා අපි ගාස්තු තීරණය කරමු කියලා. ඒ කෙසේ වෙතත් මේ වන විට ලෝකෙල්දපලයේ තෙල් මිල ශීඝ්‍ර ලෙස අඩු වෙලා තියෙනවා. ඒ වගේම අපි දක්නවා බොහෝ දුරට ඉන්ධන මිල වැඩි වීමක් සිදු වෙන්නේ නැහැ. මොකද එහෙම සම්ප්‍රදායක් නැහැ වැඩි කරන්න ලෝකෙල්දපලයේ තෙල් මිල අඩු වෙලා තියෙද්දි. ඒ නිසා අපි තීරණය කරා ඊයේ මා සිළු සංගම් සුන සාකච්ඡා කළා. ලිඛිත දැනුම් දීමක් කරා ජාතික ගමනාගම කොන්සභාවට සම්ප්‍රදානුකූලව ජූලි මාසේ පළවෙනිදාට බස් ගාස්තු සංශෝධනයකට ලක් කරන්න කියලා දැන්ටම මේවා ගණනය කරලා අවසන්. හැබැයි ඊට පෙර දැන් මේ දින තව පහක් තියෙනවා. මේ දින පහ ඇතුළත අපිට ප්‍රතිශතය පිළිබඳ අපි සාකච්ඡාවක් කරනවා. සාකච්ඡා කළා සාමාන්‍යයෙන් සම්ප්‍රදානුකූලව අමාත්‍යාංශයේ සාකච්ඡාවක් තියෙනවා. කෙසේ වෙතත් අපි දැනුම් දීමක් කරන්න ඕනේ. දින පහකට වගේ ප්‍රථම සාමාන්‍යයෙන් දැනුම් දීමක් කරන්න ඕනේ. ඒ නිසා අපි ඊයේ දිනේදී දැනුම් දුන්නා. ලිඛිත දැනුම් දීමක් කරා ජාතික ගමනාගමන කොමිෂන් සභාවට ජූලි 1 වෙනිදා සිට වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කරන්න සැලසුම් කරන්න කියලා.
1: ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් නිලන් මිරෙන්ඩා සියත ප්‍රවෘත්ති සමග එක්වීමෙන් ප්‍රකාශ කළේ බස් ගාස්තු සංශෝධනයට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වන විට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි. රාජ්‍ය අනුග්‍රහය ලැබමින් අපරාධ සිදු කළ පුද්ගලයන් සිටිනම් ඔවුන්ට එරෙහිව දඬුවම් ලබා දිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
12: අප විසින් කළ යුතු නැද්ද රාජ්‍ය ඇතුළේ ඉඳන් රාජ්‍ය අනුග්‍රහය ලැබමින් අපරාධ කරලා තිබෙනවා නම් ඒ අපරාධකරුවන් එළිදරව් කළ යුතු නැද්ද? ඒ රට පාවාදීමත් ඒ දේශද්‍රෝහී වීමත් නැසිෂ්ඨ සම්පන්න රාජ්‍ය ගොඩනැගීමේ අභිප්‍රාය අපි රාජ්‍ය ශිෂ්ඨ සම්පන්න රාජ්‍ය බවට පරිවර්තනය කළ යුතුයි. ජනාධිපතිවරයාගේ සිට පහළම දේශපාලන නායකත්වය දක්වත් ජනාධිපති ලේකම්වරයාගේ සිට පහළම රාජ්‍ය නිලධාරිය දක්වත් සෑම දෙනාම ශිෂ්ඨ සම්පන්න රාජ්‍ය කොටස් කරන බවට පත් කළ යුතුයි. හැබැයි අපේ රට තිබුණේ කොතනද? අශිෂ්ඨ රාජ්‍ය. අපේ හමුදාව, අපේ බුද්ධිංශයත් ඒ පිළිබඳව ගෞරවය, ඇගයීම, හෘදයාංගභාවය අපි තුල තිබෙනවා. හැබැයි අපේ හමුදාවන්, අපේ බුද්ධිංශ රාජ්‍ය ආරක්ෂා වෙනුවෙන් කරලාද කැපකිරීම වලට ජනතාවගේ ආරක්ෂා වෙනුවෙන් යම් කාර්යභාරයක් කරන විට කොතනක හෝ වුන් පීඩාවට පත් වෙනවා නම් අපි ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා. දේශීයවත්, ජාත්‍යන්තරවත්, රාජ්‍ය පැවැත්ම වෙනුවෙන්, ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන්, රටේ ආරක්ෂාව වෙනුවෙන් අපේ හමුදාවන් බුද්ධිංශ ක්‍රියාත්මක වෙලා තිබෙනවා නම් ඔවුන් ඕනෑම තැනක ආරක්ෂා කරන්නත්, ගෞරව කරන්නත් අපි බැඳී ඉන්නවා, අපි කාර්ය කරනවා.
1: තෙල්තෙනිය ප්‍රදේශයේදී සැක කටයුතු ලෙස මේකිය අම්පාර රෝහලේ බෞද්ධ චිකිත්සවරියගේ මරණය ගෙලසිර කිරීමෙන් සිදු කරන ලද මනුෂ්‍ය ඝාතනයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වී තිබෙනවා. පසුගිය 17 වන දින තෙල්දෙණිය රෝහලාසන්නේ මෝටර් රථයක් තුල තිබී අදාලකාන්තාවගේ මළ සිරුර සොයා ගැනුණා. පොලිසිය විසින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබූ අතර ඊයාලියුම බලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ මගින් ඇගේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඔහුගේ බිරිඳ හා කුඩා දරුවෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ යාපනය චාවකච්චේරි ප්‍රදේශයේදී බස් රථයකින් ගමන් කරමින් සිටියදී ප්‍රධාන සැකකරුට සැඟව සිටීම සඳහා ආධාර අනුබල දීමේ චෝදනාව මත 49 හැවිරිදී රජවැල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුද නුවරඑළිය කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවටගත් බවයි පොලිසිය පැවසුවේ. නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද ඖෂධ තොගයක් සමග සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. මේකෙමු කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සැකකරුවන් අත්අඩංගුවටගෙන ඇත්තේ පිටිපණ ප්‍රදේශයේදී. ඔවුන් තීරුබදු නොකෙවා නිසි අනුමැතියකින් හා තත්තු පරීක්ෂාවකින් තොරව මුහුදු මාර්ගෙන් මෙරටට ගෙන්වා ගන්නා ලද ඖෂධ තොගය ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගැනුණා. එම ඖෂධවල වටිනාකම රුපියල් ලක්ෂ 483කට අධිකයි. සැකකරුවන් සම්බන්ධව සිදු කළ විමර්ශනයේදී එම ඖෂධ තොගය මෙරටට මුහුදු මාර්ගයෙන් රැගෙන එන ලද යාත්‍රා දෙකක් සහ එම යාත්‍රාවල ස්කීපවරුන් දෙදෙනාද අත්අඩංගුවටගෙන දුගල්පිටි පොලිසිය වෙත ඉදිරිපත් කර තිබෙනවා. සැකකරුවන් අවුරුදු 31 49 අතර වයස්වල පසුවන මිගමු සහ මස්කිලිය ප්‍රදේශවල පදිංචිකරුවන්.
13: With Sieta. International News on Sieta.
1: ඉරානය සමග පැවති යුද්ධයෙන් පසු වියදම් පියවා ගැනීම සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අමරිකානු රජය කොංග්‍රස් රදයෙන් අමරිකානු ඩොලර් බිලියන 87.6ක අමතර මුදලක් ඉල්ලා තිබෙනවා. එන් ඩොලර් බිලියන 67.1කට වැඩි මුදලක් ඉල්ලා ඇත්තේ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ යුද වියදම් වෙනුවෙන්. මේ අතර ඉරානය ඇතුළු ලෝකයේ ඕනෑම රටක අසාධාරණ ලෙස රඳවා සිටින අමරිකානුවන් වෙනුවෙන් ට්‍රම්ප් පරිපාලනය සෑම විටම කටයුතු කරන බව අමරිකානු රාජ්‍ය ලේකම් මාකෝ රුබියෝ පැවසුවා. කුවෙට්හිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රුබියෝ සඳහන් කළේ ඉරානයේ සිටින අමරිකානුවන් සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරීමට හැකි සෑම අවස්ථාවකදීම පිවර ගන්නා බවයි. මාකෝ රුබියෝ ගල්ෆ් කලාපයේ රටවල් කිහිපයක සංචාරක නිරතවද ඊශ්‍රායලයට නොයාම පිළිබඳ ජාත්‍යන්තර විශ්ලේෂකින්ගේ අවධානය යොමු වුණා. විශ්ලේෂකින් සඳහන් කළේ ඉරානය සමග පවතින සාකච්ඡා අතරතුර අමරිකාව සහ ඊශ්‍රායලය අතර යම් මතභේදයක් හටගෙන ඇති බව එයින් පෙනී යන බවයි. වෙනිසියුලාවේ කරාකස් අගනුවර හටගත් ප්‍රබල භූකම්පනය හේතුවෙන් එරට වැඩබලන ජනාධිපති ඩෙල්සි රොඩ්රිගස් විසින් ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. හදිසි තත්ත්වයන් අධීක්ෂණය සඳහා ජෙනරාල්වරයෙකුද පත් කර ඇති බවයි ඩෙල්සි රොඩ්රිගස් පැවසුවේ. මේ වන විට මරණ 32ක් වාර්තා වී ඇති අතර තුවාල ලැබුවන් ගන්න 700කට අධිකයි. භූකම්පනයේ සිදු දැඩි අලාභහානි හේතුවෙන් එරට ප්‍රධාන ගුවන්තොටුපළවන මයිචා ගුවන්තොටුපළද තාවකාලිකව වසා දැමුණා. දුම්රිය සහ මෙට්‍රෝ සේවාවන්ද තාවකාලිකව අත්හිටවනු ලැබුවා. මෙම සතිය අවසන් වන තෙක් පාසල්ද වසා තැබෙන බවයි වෙනිසුවේලාවේ වැඩබලන ජනාධිපතිවරිය සඳහන් කළේ. වෙනිසුවේලාවේ කරාකස් අගනුවර ප්‍රබල භූකම්පන දෙකක් හටගනු ලැබුවේ ඊයේ රාත්‍රියේදී. එම භූකම්පනවල ප්‍රබලත්වය සටහන් වූයේ රිෂ්ටර් මාපක 1.72ක සහ 7.5ක් ලෙසයි. ගොඩනැගිලි රැසක් කඩා වැටී ඇති බැවින් පුද්ගලින් දස දහසක් පමණ මියගොස් ඇතැයි අනුමාන කෙරෙනවා. සූන්පුන් අතර සිරුවන් මුදා ගැනීම සඳහා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මකයි. භූකම්පනවලින් පසු මෙවන විට වෙනිසුවේලාවේ උතුරු වෙරළ තීරයේ ආසන්න ප්‍රදේශ කිහිපයක පසුකම්පන 20ක් පමණ වාර්තා වූ බවයි අමරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ.
13: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
1: සංචාරක ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොතේව අතර පළමු ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබෙනවා. තරගයේ අද සිට ලබන 29 වනදා දක්වා පැවැත්වෙන්නේ ඇන්ටිගුවා හේ ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී. ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයුණු ලබන්නේ ධනංජිත සිල්වා විසින්. පැතුම් නිශ්ශංක, නිශාන් මදුෂ්ක, දිනේෂ් චන්දිමාල්, කමිදු මෙන්ඩිස්, කුසල් මෙන්ඩිස් සහ සොනල් දිනුෂ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්. මිලන් රත්නායක, කසුන් රජිත, ලහිරු කුමාර සහ සිත ප්‍රනාන්දු කණ්ඩායමට නම් කර ඇති සෙසු ක්‍රීඩකින් වනවා. යාලි සිරස්තල. ඉන්ධන සහනය ගැන සජිත් ප්‍රශ්න කරයි. රකිත රාජපක්ෂ සහ චරිතබේසිංහ අත්අඩංගුවට රේකුට වාර්තාගතා දහයමක්. ශ්‍රී ලංකා කොදෙව් පළමු ටෙස්ට් ගැටුම අත. වෙනිසුවෙලාවේ හදිසි තත්ත්වයක්. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සඳරණ විමුක්තිකා. සියත මීළඟ ප්‍රධාන ප්‍රතිප්‍රකාශයේ පසරු 6:30ට එතෙක් රැඳී සිටින අපගේ පෑන් පැපුවත් සමඟ.
13: පුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: town.
1: මමයි අපරාධකාරයා කියලා කෙනෙක් කිව්වත් සමහර වෙලාවට ඔප්පු කරන්න සාක්ෂි තියෙනවත් දන්නේ.
2: වචන වලින් ගෙවල් ගිනි තියෙන හැටි බලන්න රාජිත දිසානායකගේ අලුත්ම ස්ටේජ් ඩ්‍රාමා එක අපේ ගෙදර ගිනි තියයිද බලන්න.
3: අපි ඒ ගැන අහන්නේ ඩ්‍රාමා එකේ ඇක්ට් කරන ජයනි සේනානායකගෙන්.
4: මේක ප්‍රධාන කාන්ත චරිත හතරක් තියෙනවා. ඒ චරිත හතර අවුරුදු ගානකට කලින් පාසලක හොස්ටල් එකේ එකට අධ්‍යාපනය හදාරපු යාළුවෝ හතර දෙනෙක්. අර නිකන් අවුරුද්දකට දෙකකට සැරයක් වගේ එකතු වෙනවා. එහෙම එකතු වෙච්ච අවස්ථාවක හිතන්නේ නැති විදිහට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච දෙයක් තමයි මේ නාට්‍ය කතා කරන්නේ.
2: උදතව ඇක්ට් කරන්නේ
4: මම ජයනි සේනානායක. ඊට පස්සේ අමා විජේසේකර, බිම්සරා ප්‍රේමරත්න, යශෝදා රසඳුනි, ප්‍රසාද් සූර්යාරච්චි, තරුෂ කුමාරසිංහ, ප්‍රදීප් අරාගම තමයි සංගණයෙන් දායක වෙන්නේ. මේක රචනය කරන්නේ රාජිත දිසානායක, අධ්‍යක්ෂණය කරන්නේ රාජිත දිසානායක.
3: මොකද්ද මේ ස්ටේජ් ඩ්‍රාමා වල තියෙන මැජික් එක?
4: ප්‍රේක්ෂකයාට තමන්ගේ ඉදිරියේ පෙනෙන මේ චරිත සජීව නළුනිල රඟපානවා අත්දකින්න පුළුවන්. ඉතින් ඒක හරි සුවිශේෂී අත්දැකීමක් නේ ප්‍රේක්ෂකයෙකුට. ඒක නිසා තමයි මම හිතන්නේ කොයි තරම් සිනමාව රූපවාහිනිය ප්‍රබල වුණත් වේදිකා නාට්‍යට අදටත් රඟහල් පිරෙන්න ප්‍රේක්ෂකයෝ ඉන්නත් මම හිතන්නේ මේ සජීවී අත්දැකීම නිසාම වෙන්න ඇති.
2: කවද්ද දැන් ඩ්‍රාමා එක බලන්න පුළුවන්?
4: ජූනි මාසේ 27 වෙනිදා බොරැල්ල නාමල් මාලනී පුංචි තියටරේදී
0: Talk of the town.
2: FIFA කියන්නේ ෆුට්බෝල් විතරක් නෙවෙයි, දැන් ඒක entertainment festival එකක් වෙලා ඉවරයි.
3: ජූලි 19 වෙනිදා. ඒ කියන්නේ FIFA final එකේ half time එක වෙලාවේ history එකේ පළවෙනි පාරට එයාලා concert එකක් plan කරලා තියෙනවා.
2: මුළු ස්ටේඩියම් එකම විනාඩි 15ක් 20ක් වගේ කාලයකට කොන්සර්ට් වයිබ් එකට චේන්ජ් කරන්න තමයි එයාලා ට්‍රයි කරන්නේ.
3: එදාට BTS, Madonna, Shakira මේ 3 දෙනාම එකම ස්ටේජ් එක ෂෙයා කරගන්නවා. Education charity fund එකකට උදව් කරන්න තමයි එයාලා මේ half time concert එක කරන්නේ.
2: මේ වැඩේට ගොඩක් දෙනෙක් කැමති වෙද්දි සමහර ෆෑන්ස්ලා නම් කියන්නේ ෆුට්බෝල් කියන්නේ ස්පෝර්ට් එකක්. මේ වගේ දේවල් වලින් ස්පෝර්ට් එකේ එනර්ජි එක ඩැමේජ් වෙනවා කියලා.
0: Talk of the town.

0: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් ෆෝචුන් RBD කුකින් ඔයිල් ඉතිරිය රුපියල් 210යි. බයිරහා චිකන් සොසේජස් ඉතිරිය රුපියල් 230යි. 7up ඉතිරිය රුපියල් 125යි. මැජික් වැනිලා අයිස්ක්‍රීම් ඉතිරිය රුපියල් 215යි. කාගිල්ස් ෆුඩ් සිටි
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුව

සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා

0: తిలకవర్ధన టెక్స్టైల్స్ ఫినిషింగ్ వహలక్ లెస కలర్ అప్లో వెజబెనా సిప్ పెదగని కల్ భవతి అవలక్షణ నోవి ఓయత్ వాలెట వర్షి వెన్న ఫినిషింగ్ వహలక్ నం కలర్ అప్ తమై
1: వెలావకట హితెన్ నెద్ద ఓయ బొరు విచ్చూరణ నెతికొట జీవితే మొనతరం సింపల్ ద కేల హరియట హీరో డిలక్స్ 100 మోటార్ సైకిల్ ఇవన్ බුරු තොරන්නේ නෑනේ කලින්ම ඩිරෙක් ගහපු ගමන් ස්ටාර්ට් සෙල්ෆ් ස්ටාර්ට් නේ දහ අතේ කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 67ක් දුවනවානේ ඕන් එන්ජින් අනික දේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නෑ හොඳේ රිපෙයාර් කියන්නේ සල්ලි මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නෑ වැද්දගත්ම දේ ගන්න අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ගන්නේ නෑ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 0.1 1 2 7000ට කෝල් එකක් ගහන්නකො. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
2: ඔයා දන්නවද නිෂාන්? හැම ලව් ස්ටෝරි එකකම තියෙනවා ඇත්ත කතාවක්.
3: රිෂ්මි සමහරව ආදරේ කියලා කියන්නේ නැහැ. ඒත් ආදරේ කරනවා. සමහරව ආදරේ කිව්වත් ඇත්තටම ආදරේ කරලා නැහැ.

0: වා.
1: අපි රටටම විතරක් නෙවෙයි මුළු ලෝකෙටම ඇහෙන්න ඒක සිය තෙදාවෝ.
2: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. බර්ගකින් වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති බර්ගකින් එකට. ඩෙලිවරි කරගන්න අමතන්න 0112 123 123.
3: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.52% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව. අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
4: 2026 ෆීෆා උණුසුම ජූනි 12 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
5: SLT Mobitel Pure TV නීල විකාශක.
6: ලීටරයට වැඩිම දුරක් සමග Hero Deluxe 100 යතුරු පෙදිය, self start, side stand indicator, tubeless tire ඇතුළු විශේෂාංග රසක්, වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට. දෙවෙනි පුරා Hero අලෙවි නියෝජිතයන් විදින්.
7: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
8: Shop and Win වෙතින් රුපියල් මිලියන 5ක් වටිනා BAW ඉලෙක්ට්‍රික් මෝටර් අතයක් දිනා ගන්න අදම කාගිල්ස් ෆුඩ් සිටි එන්න. කාගිල්ස් ෆුඩ් සිටි.
9: මලකඩ යකඩ මල කෑම කියන්නේ චක්‍රයක්. ගේට්ටුවක් වැටක් ගොඩනගිල්ලක් නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසිනේ. ඒකන මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න. සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තින්ත ගාලා නවත්තනවා බොහොම. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන්දේ. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කියන්නේ. අපි LTL ගැල්වනයිසර්. මුළු රටම ගැල්වනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න. 0771 47 47 47 47. බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ
10: නැහැ. හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
11: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
12: ඉරනම කියලා එකක් තියෙනවද?
13: ඉරනම ඉපේ විසදන කාලේ තලේ.
12: ඉරනම කියලා එකක් තියෙනවා. නැත්තම් මට මෙහෙම වෙයි. හැමදාම හැන්දෑවට මේ කටහඬින් සින්දු කියලා ආගෙන ඉන්න වෙයිද? ඉරනම කියලා එකක් ගත්තා. ජීවිතේ පිටේ හිතලා ලෑස්ති කරගන්න වැඩක් නෙවෙයිද මේක? මේක දෛවය. ඉරනම.
14: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
15: සෙනසුරාද උදේ 8ට.
16: අදහුණා හොර. එහෙනම් තමුන් තමයි හැමදාම අපේ මේ තාප්පේ පොස්ටර් අලවන්නේ නේද?
17: අනේ සර්, පස්සෝල් ටිකේ හැමදෙනම ගහලානේ දැන්වීම ඇලවීම තහනම් කියලා.
16: ඉතින් මිනිස්සු මේ තාප්පෙත් ගහලා තියෙන්නේ.
17: ආ, මේක නම් ඉතින් මේ පොස්ටර් එක ගහපු ගමන් වැහිල යනවනේ සර්. ඈ?
16: ඔව්.
18: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ
19: 98.2 98.4

0: किया था टॉप स्टोरी
1: රජර රටට අමතර දුම්රිය වහර කීපයක්. පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුර සහ මිහින්තලේ දක්වා ගමන් කරන බැතිමතුන්ගේ ප්‍රවාහන පහසුකම සඳහා අමතර දුම්රිය කීපයක් දහවනේ සදා යොමු කර තිබෙනවා. ඒ කොළඹ කොටුව සිට අනුරාධපුර, බෙලියත්ත සිට අනුරාධපුර, පොල්ගහවෙල සිට අනුරාධපුර, මඩකලපුව සිට අනුරාධපුර දක්වා දහවනේ වන පරිදි. මීට අමතරව 28-29 යන දින තුන සඳහා අනුරාධපුරයේ සිට මිහින්තලේ දක්වා නොමිලේ දුම්රිය ප්‍රවාහන වාර කිහිපයක් ක්‍රියාත්මකයි. දුම්රිය පිළිබඳ වැඩිතර තොරතුරු 19.71 අමතා ලබා ගත හැකි. දැන් විදෙස් පුවතක්. වෙනිසුලාවට කඩිනමින් ගලවා ගැනීමේ කණ්ඩායම් සහ මානුෂ්‍ය ආධාර සපයන බව ඇමරිකා පවසනවා. එරට රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝ සඳහන් කළේ සේක්ස් කිනුමේ සටහනක් තිබේ. වෙනිසුලාවට අවශ්‍ය සහාය ලබා දීමට සූදානම් බව අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර සිට්‍රුත් සෝෂල්ස් ගිනුමෝසේ ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් වෙනිසුලාවේ අන්තර්වාර ජනාධිපති ඩෙල්සි රොඩ්රිගස් විසින් ට්‍රම්ප්ට සිය ස්තුතිය පළ කර තිබෙනවා.
0: Top story.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: ഡെങ്കു മാറാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: අධික වැසි තත්ත්වයෙන් පසු ඉදිකිරීම් පරිශ්‍රවල ජලය එක් රැස් වූ ස්ථාන වැඩි විය හැක. එම ජලය එක් රැස් වන තැන් ඉවත් කර ඩෙංගු මදුරුවන් මෝවන ස්ථාන නැති කර ගන්න. මේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පණිවිඩයකි.
0: ඩෙංගු මාරාන්තිකයි.
2: සභාවෙන් අවසරයි. අද මම මෙතනට ආවේ පොසොන් බද්දීතයක් කියන්න. අඹසෙවනේ මිහිඳු සමිඳු බණක් දේශනවා. සාදු සාදු සාදු කිය එපන අසනවා.
0: මේ දවස්වල පොඩ්ඩු හරි සද්දෙට ගමටම ඇහෙන භක්ති ගීත කියනවනේ.
3: ඔන්න ඉතින් අම්මලට පුළුවන් ඒක රෙකෝඩ් කරලා 0.71555.6047 WhatsApp කරන්න.
2: මිහින් තලාවයි තහම් තලාවයි ශාන්ච පුටු පුටු හාසුනයි.
0: එතකොට සියති අපිට පුළුවන් ඒ හොරතල් වොයිස් එක රටටම ඇහෙන්න දෙන්න.
2: මල් පිපි දේවා සිත්
4: අරිගියේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
6: Gentlemen, welcome to Bangkok, Thailand.
3: Hi, මම ශේනියා. foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
0: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.71 92 2 0.71 92 2 0.71 77
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
8: ලීටරයට වැඩිම දුරක් සමග Hero Deluxe 100 යතුරුපෙදිය, Self Start, Side Stand Indicator, Tubeless Tire ඇතුළු විශේෂාංග රසක් වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට. පුරා හීරෝ අලබි නියෝජිතයන් විදින්න.
9: 20 upgrade, 20 upgrade.
10: අලුත් සාංග එකක්ද?
9: නෑ, දැන් Singer King, Asus, HP, Dell, Acer, MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So, 20 and upgrade.
10: Upgrade වෙන්න laptops ගන්න. Singer එකට අදම එන්න.
0: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න, බටමුට්ටු වල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
10: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි. ගන්නවා ලයිසන් එක.
11: දැන් හරිනේ අමාරු.
0: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. යාලගේ වාර්ෂික සඵල පොලි අනුපාත 11.52ක් වුණේ. ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හැටි ගෙවන්න බැරිය. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ්ඩා නීති නේද?
12: ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම් BBB- stable outlook.

0: නුන දසුදු කොටිගෙන ඒ ඩිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියතර hot and spicy with සුදු කොච්චි
1: ගොඩක් ආදරේ

0: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුර වැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 011122200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
1: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද NIBM the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 011132200 NIBM the City University the place to be.
2: හිනාවෙන්න මෙන්න වෙලාව.
3: සෝඩියම් කියන එක අපේ ශරීරය නිෂ්පාදනය කරන එක නෙවෙයි.
4: හරි.
3: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
4: ලුණු නිෂ්පාදනය කරනවා.
3: යකඩෝ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රන් වල ලේවාය වල දාන්න ඕනේ නැහැ. අපිව හූර්ලා අරගෙන පැකට් වලට දාලා කඩේට දානවනේ.
5: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අත් එක්ක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
6: පොළොවේ රංගස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම වීම.
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
10: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සීක ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතන් විතින් දැන් ලබා ගත හැකි.
11: සුබ දවසක්.
12: අලුත් වෙලා.
11: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
13: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
14: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න 0716-666-222 Prime Residences.
15: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
16: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
17: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
18: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
19: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ්.

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව. මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: වැඩි විශ්වාසයෙන්.
1: මුළු පවුලටම මගේ ගානටම.
2: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අදම එන්න ළඟම ඇති Burger King එකට.
1: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිවෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. Ward Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: Co-Bank Debit Card Challenge. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Co-Bank Debit Cards. ගෙවන්න, කෙවන්න, දිනන්න.
4: LOLC Finance. හරියන්න, හරිම තැන.
5: වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
6: මේ දෙකක් දාගෙන ඉන්නද?
7: ඇයි කන් දෙක පුරවල කන්නද?
6: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
7: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
8: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
6: නෑනේ අරේ වා
9: සින්දු සියත.
8: ගියක් සැපයි ගවලේ.
10: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව.
11: අනුක්‍රම

ඔයාගේ පොඩ්ඩගේ පොසොන් භක්තිගේත ඇත රෙකෝඩ් කරලා බිඳුවයි 75 555 6747 වට්සප් කරන්න.

0: නවා.
1: අපි රටටම විතරක් නෙවෙයි මුළු ලෝකෙටම ඇහෙන්න ඒක සිය දෙදාවෝ.
2: සියද පත්තරේ විදහසා උදේ 7:30ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7388 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
3: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
4: Shop and Win within rupiyal million 5ක් වටිනා BAW electric motor රථයක් දිනා ගන්න අදම කාගිල්ස් ෆුඩ් සිටි එන්න. කාගිල්ස් ෆුඩ් සිටි.
5: Finishing වහලක් ලෙස color up flow වැජබෙනා.
6: සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් color up තමයි.
7: ලීටරයට වැඩිම දුරක් සමග Hero Deluxe 100 යතුරුපෙදිය, self start, side stand indicator, tubeless tire ඇතුළු විශේෂාංග රසක් වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට දෙවෙනි පුරා Hero අලෙවි නියෝජිතයන් විදින්.
8: CB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 011 5411 411. නැතහොත් ළඟම ඇති STB බැංකු ශාකාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
9: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
10: SLT Mobitel Pure TV නිල විකාශක.
7: ලීටරයට වැඩිම දුරක් සමග Hero Deluxe 100 යතුරුපෙදිය, self start, side stand indicator, tubeless tire ඇතුළු විශේෂාංග රසක් වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට දෙවෙනි පුරා Hero අලෙවි නියෝජිතයන් විදින්.
11: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් අය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
12: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp message එකක්.
13: දැන්ම තරවගේ 9යි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
12: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
14: සියත pocket money.
15: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
14: සියත
16: දෙවයින පුරා.

0: क्या था टॉप स्टोरी।
1: ක්‍රිෂ් නඩුවේ සාක්ෂිකරුවන්ට සිතාසේ. ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නමල් රාජපක්ෂට එරෙහි නඩුවේ ඉන්දිය සාක්ෂිකරුවන් දෙදෙනෙකුට සිතාසේ නිකුත් කරන ලෙස නියෝග කර තිබෙනවා. ඒ කොළඹ මහදිකන විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ විසින්. අධිකරණ සේවා කොමිෂන් සභා චක්‍රලේඛ යටතේ විදේශීය සාක්ෂිකරුවන්ට සිතාසේ නිකුත් කිරීමේ ක්‍රමවේදය අනුව සිතාසේ යොමු කරන ලෙසයි විනිසුරුවරිය නියෝග කළේ. අදාළ සාක්ෂිකරුවන් දෙදෙනා සම්බන්ධ කරගත නොහැකි බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළා. දැන් විදෙස් පුවතක්. වෙනිසියුලාවට සහන සපයන බව චීනය සහ ප්‍රංශය දැනුම් දී තිබෙනවා. චීන විදේශ අමාත්‍යංශය සඳහන් කළේ හැකි ඕනෑම සහයක් ලබා දීමට සූදානම් බවයි. භූකම්පනයෙන් පීඩාවට පත්වුවන්ට සහය දක්වන බවයි ප්‍රංශ ජනාධිපති එමානුවල් මැක්‍රොන් පවසුවේ. වෙනිසියුලාවේ කරාකස් අගනුවර ප්‍රබල භූකම්පන දෙකක් හටගනු ලැබුවේ ඊයේ රාත්‍රියේදී. එම භූකම්පනවල ප්‍රබලත්වය සටහන් වූයේ රිච්ටර් මාපකයේ ඒකක 7.2ක් සහ 7.5ක් ලෙසයි. ඉන් මරණ 32ක වාර්තා වී ඇති අතර තුවාල ලැබුවන් ගණන 700කට අධිකයි.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

වෙනවා කියලා කවුරුහරි කියනවද? ඔව් මම තමයි. ආවා ආවා. හෙම්බිරිස්සාව කැස්ස උන උන උන එක්කම ආවා. Hey, good afternoon. ඉතින් මොකද වෙන්නේ? ඔබ සනීපෙන් ඉන්නව නේද? මං වගේ අසනීපෙන් නෙවෙයිනේ. එහෙනම් එච්චරයි. කොකටත් පරිස්සමින් හොඳේ මේ දවස් ටිකේම. ඔෆිස් එකේ හරි කාට හරි පොඩි හෙම්බිරිස්සාවක් කැස්සක් තියෙනවා නම් ඒකේන මාස්ක් එකක් දාගෙන නැත්තම් ඔබේ ආරක්ෂාව උදෙසා ඔබ හරි මාස්ක් එකක් පාවිච්චි කරන්න. අනිවාර්යෙන් සැනිටයිස් එකක් යූස් කරන්න. මං ඔය ඔක්කොම කරලත් මට මේ ලෙඩේ හැදුනා. අන්න එහෙමයි. වාසනාව කියන එක පස්සෙන් පන්නගෙන එනවා. කොච්චර පරිස්සම් වුණත් සමහර තැන්වලදී අපිට බේරෙන්න බෑ. ඇයි? කර්මයද? හැම එකම කර්මය පිට පටවන්නත් ලෑස්ති වෙන්න එපා. හරිද? නොසලකිල්ල වෙන්න පුළුවන් සමහර දේවල් වලට මුල. මට තියෙන ප්‍රශ්නේ මම මෙච්චර සැලකිලිමත් වෙලත් ඇයි මට මෙහෙම වුනේ? කර්මය වෙන්න ඇති නේ. පව පව පව. හැබැයි ඒක එහෙම වුණාට මට පින තියෙන ඔබේ ආදරය ලබන්න, ආශිර්වාදය ලබන්න. ඒ නිසා මන් දන්නවා හෙට වෙද්දි මට හොඳයි. ඔ යස්. එහෙනම් වට්ස්ඇප් මෙසේජ් එකක් දාන්නකෝ. 0711 982 4.

0: සභාවෙන් අවසරයි. අද මම මෙතනට ආවේ පොසොන් බත් ගීතයක් කියන්න. අඹසෙවනේ මිහිඳු සමිඳු බණක් දේශනවා. සාදු සාදු සාදු කිය එපන අසනවා.
1: මේ දවස්වල පොඩ්ඩු හරි සද්දෙට ගමටම ඇහෙන භක්ති ගීත කියනවනේ.
2: ඔන්න ඉතින් අම්මලට පුළුවන් ඒක රෙකෝඩ් කරලා 0.71555.6047ට WhatsApp කරන්න.
3: මිහින් තලාවයි තහම් පලාවයි ශාන්ති පුතු පුතු හස්නයි.
1: එතකොට සියති අපිට පුළුවන් ඒ හොරතල් වොයිස් එක රටටම ඇහෙන්න දෙන්න.

0: කිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ් ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
2: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම් දැන්ම single who බලයලත් නියෝජිත යන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා
3: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ්සට් වෙතින් මෙගාවට්ටම් ඇස්ට්‍රා ඉතිරි රුපියල් 325යි රේණුකා පිටිකල පොල්කිරි ඉතිරි රුපියල් 320යි ස්ටුවර්ට්ස් රෝසා කහටතේ ඉතිරි රුපියල් 190යි ලයිසෝල් ෆ්ලෝරල් ඩිස්ඉන්ෆෙක්ටන් ඉතිරි රුපියල් 175යි කාගිල්ස් ෆුඩ්සට්
4: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
5: ලීටරයට වැඩිම දුරක් සමග හීරෝ ඩිලක්ස් 100 යතුරුපෙදිය සෙල්ෆ් ස්ටාර්ට් සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර් ටියුබ්ලස් ටයර් ඇතුළු විශේෂාංග රසක් වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට දෙවෙනි පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදිහට
6: මේ බැංකුවේ නුබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 0.115යි 411යි 411 නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි
7: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න විශ්වාසයෙන් පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
6: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
8: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
9: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-732-1000 NIBM The City University City, the place to
10: Platina 100 stylish penmai mileage ekai dekama ekama ride eken DRL headlight anti skid braking system saha electronic fuel injection taakshane samagin Platina 100 head of weda karya David Peters Motor Company Private Limited within
11: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0.112200 Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි
12: මෙවර කාන්තා ලෝක කුසලානේ අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව ශතකයක් වාර්තා කළ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව කවුද? පළවෙනි උත්තරේ හර්ෂිතා සමරවික්‍රම දෙවෙනි උත්තරේ චමරි අතපත්තු.
13: චමරි අතපත්තු.
14: සියතසු පොකට් මනි අමුණගේ ගහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ මහරගමේ රෝෂිනි ජයතිලක.
15: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
14: පහ වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0.714යි 151යි 151ට දැන්ම WhatsApp කරන්න.
16: සියත පොකට් මනි.
14: හෙටත් උදේ 5යි කාලට සියත අහන්න.
17: අනුග්‍රහය
18: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක් 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමගම් කේ බ්‍රාන්කා රේටින් ඒජන්සි BBB- stable outlook
19: 98.2 98.4

හවස දෙකයි වෙනාඩි 26යි වෙලාව. නිලු එක සමාලි නුගේගොඩ ඉඳන් මාව අහගෙන ඉන්නවා. දෙන්නත් එක්ක මාව බලන්න එන්න හිතාගෙන ඉන්නේ නේද? මේ දවස් ටිකේ නම් එන්න එපා මැණිකලා. මාව බලලා විතරක් නම් යන්න වෙන්නේ. මගෙන් හෙම්බිරිස්සාවත් අරගෙන තමයි යන්න වෙන්නේ. කමන්නද? ඔය බොයිස්ලා හැම කියනවනේ සුදු කොච්චකෙන් නම් හෙම්බිරිස්සාවක් වුණත් කමක් නැහැ කියලා. ඔගලත් එහෙමද කියන්නේ? එහෙම එපා නේද? මං ආස නැහැ මගෙන් කාටවත් ලෙඩ බෝ වෙනවට.

0: ත්‍රයි මණ්ඩලය මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකෙන් කරලා හිතා ගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩිය. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න.
1: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නේම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
3: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
4: Hello, hi, මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදී යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
2: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718-492-492 0718-132-77.
5: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන.

0: පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට. ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න 0710-666-222 Prime Residences.
1: Finishing වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් කලර් අප් තමයි.
2: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තොරන්නේ නැණි. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. දහ අතේ කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ඇනේන. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 0111-2017 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙයි.
0: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක් 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13

කරලස්කමු නිල්මිනි දුව වසන්දී පුතා සදික එගලන්ට තමයි මෙසිද ඕන කිව්වේ. ඔන්න මන් දුන්නා ෆොටෝ එකකුත් ඉල්ලල තියෙනවා මගේ. බලන්න ඕනි කියන්නේ මාව? ඇයි උන්න විකාරෙන් මල් ලස්සනයිද කියලද බලන්න ඕනේ? කැතයි, කැතම කැතයි. එනිසානේ ෆොටෝ නම් ඉල්ලන්න එපා. හෙට එවන්න, හෙට හෙට හෙට.

රවිෂ, හයි, කොහොමද? දුබායි වල හබිබි. ඔය ආස සින්දුවක්ම තව ටිකකින් දෙනවා. හොඳේ, දිගට මහගෙන ඉන්න තියෙන්නේ. එයා මට පොඩි යෝජනාවකුත් දාලා තියෙනවා. හවසට පොල් ටිකක් එක්ක කන්න හොඳ කෑමක් ගැන. ඊට පස්සේ ප්ලේන්ටි එකකුත් බොන්න ඕනලු. හරි හරි, ඒවා කියපු විදිහටම වෙයි. හොඳ, ඊළඟට කවුද මේ මැසේජ් එක දාලා තියෙන්නේ? අන්කොමන් වුඩ්වර්කින් එකේ කට්ටිය කැලණියේ. හලෝ, පේන්ට් කරන චානුක අයියා, පිස්සු හැදලා වගේ මාව අහනවා කියලා ආරංචි. ඔයා ඇත්තද? මට සතුටුයි ඉතින්. මාව අහලා නිකන් නේද? පිස්සු හැදලා වගේනේ පේන්ට් කරනවත් ඇතිනේ. හැබැයි වැඩේ නීට් වෙන්න ඕනේ. හොඳේ, නිකන් පේන්ට් කරනවා කියලා නිකන් නේද? නිකන් අර තීන්ත තලි තලි එක තැනක ගෑවිලා නේ, සමහර තැන්වල ගෑවිලා නැතුව. අපෝ එහෙමනම් එපා. මටත් එක්ක හරි නෑ එතකොට. හාද, චාමරගේ සින්දුවක් කියලලා තියන්නේ චාමර අයියාගේ. ඒ කියන්නේ ඔයාට ෂුව, ඔයා එයාට වැඩිය බාලයි කියලා. හාකු හාකු, කවුද මෙසේජ් එක දාලා තියෙන්නේ? සුරේෂ්, ඔයාද? නම නම් එවලා නැහැ, මම මේ වට්ස්ඇප් එකේ නම බැලුවා. සුරේෂ් කියලා තමයි තියන්නේ. හරි, කොමාරි ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට දුම්බරායෂා, ඔයා කාලද කියලා අහලා තියෙන්නේ මගෙන්? ඔෆිස් එකට එන්න කලින් කාලා එන්නේ. ආයෙ කන්නේ ඔෆිස් එකෙන් ගියවින් පස්සේ. ඒ අතරමැද්දේ කනවනම් කන්නේ ඉතින් ප්‍රෝග්‍රෑම් එක තමයි. අරනේ, පැහැදිලි නේද කෙල්ලෙන්? ආගේ තාත්තිත් මෙසේජ් එකක් දාලා තිනවා වෙනම. තාත්තිව ආදරෙන් එකතු කරගන්නවා දුම්බර ලාලිත්.

ඔයාගේ පොඩ්ඩගේ පොසොන් භක්තිගේතයත් රෙකෝඩ් කරලා බිඳුවයි 75 555 6747 වට්ස්ඇප් කරන්න.

0: පිරිනවවා.
1: අපි රටටම විතරක් නෙවෙයි මුළු ලෝකෙටම ඇහෙන්න ඒක සිය දෙදාවෝ.
2: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
3: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත eco-friendly Swiss Tech Aluminium. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. Swiss Tech Aluminium ගන්න ඕනි හොඳම තීරණය.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලාගන්න.
5: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස Spicy Crispy Chicken Burgers දෙකක් රුපියල් 1450කට. අදම එන්න ළඟම ඇති Burger King එකට. ඩෙලිවරි කරගන්න අමතන්න 0112 123 123.
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
7: ඔහු ඒ නැතිකර දැමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතය පමණක් නොවේ, ඔබගේ ජීවිතයයි, දරුවන්ගේ අනාගතයයි. ඔබ ඔහුව වැළැක්විය යුතුමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
8: Shop and Win වෙතින් රුපියල් මිලියන 5ක් වටිනා BAW ඉලෙක්ට්‍රික් මෝටර රථයක් දිනා ගන්න අදම කාගිල්ස් ෆුඩ් සිටි එන්න.
9: CDB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115 411 411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාකාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
10: සුබ දවස.
9: අලුත් වෙලා.
10: පහසු වෙලා.
9: තෑගි වැඩි වෙලා.
10: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
9: කැමති එකක් අපේ අතේ. සුබ දවස.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: මලකඩ යකඩ මල කෑම කියන්නේ චක්‍රයක්. ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ලක් නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසිද. ඒකන මලකඩ කන සැරයක් සැරයක් ගානෙ අපි සුද්ධ කර කර තීන්ත ගාන සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තීන්ත ගාලා නවත්තනවා බොහොම. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන්දෙන බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කියන්නේ අපි LTL ගැලනයිස මුළු රටම ගැලනයිස් කරන්නේ. අපි දැම්ම කතා කරන්නේ 0771 47 47 47 47. බලන් ඉන්න එපා, මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ නැහැ.
13: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
14: SLT Mobitel Pure TV නිල විකාශක.
15: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
16: LOLC Finance හරියන්න හරිම තැන.
17: වැඩි විස්තර සඳහා 0115 715 555. අමතන
18: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
19: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.

රිහන්! මං අදරි දන්න ඔයාගේ ආසම සිින්දුවක් කියල ඔය සේද මාවත සිින්දුව. කොල්ලෙක් සාමාන්‍යෙන් ඒවගේ සිින්දුකට කැමති වනා කිවහම මාරයි. කෙල්ලෝ අපි නම් කොහොමත් කැමතියනෙ. ඔය සේද මාවත සිින්දුව කොහොමත් පොඩි අමුතු රහක් තියනවා. මත ආසම ආසයි. සතුටු ඊති ඔයත් ආසයි කියලා දැනගත්තව. ඔයා වෙනුවෙන් තමයි සින්දු ප්ලේ කළේ හොඳේ.

0: ये था टॉप स्टोरी।
1: බිලියන 191ක් රටින් පිට කළ සැකකරු රිමාන්ඩ්. විදේශ රටවලින් භාණ්ඩ ආනයනය කරන බව පවසමින් රුපියල් බිලියන 190කට අසන්න මුදලක් මෙරටින් බැහැර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජෙෆ්රි මොහමඩ් නැමැත්තා ලබන නවවනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගෙස් බෝදරගම විසින්. රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා සඳහන් කළේ සැකකරු ටෙලිග්‍රැෆ් ට්‍රාන්ස්ෆර් ක්‍රමවේදය හරහා කොළඹ පිහිටි ආයතනයක් මගින් එම මුදල් ඇමරිකා ඩොලර් ලෙස විදේශ රටවලට යවා ඇති බවයි. සැකකරු කිසිදු අවස්ථාවක බැරකරන මුදල් මත මෙරටට ආනයන සිදු කර නොමැති බවත් රජයේ නීතිඥවරයා සඳහන් කළා. මෙම මුදල් උපයාගත් ආකාරය හා කුමන අරමුණක් සඳහා විදේශ රටවලට මුදල් යොමු කර තිබේද යන්න සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි. සැකකරු මත්ද්‍රව්‍ය චාවාරම්කරුවන්ගේ මුදල්ද ඔහුගේ නමින් නැති බැංකු ගිණුම් වලට බැරකර ඇති බවයි රජයේ නීතිඥවරයා සඳහන් කළේ. සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉල්ලීමක් කළේ සිය සේවාදායකයා ඕනෑම කොන්දේසියක් සහිත ඇපයක් මත උදාහරණ ලෙසයි. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකරු ජූලි 9වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.
0: Top story. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් 98.2 98.4

0: ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: ඩෙංගු රෝගයේ වැළඳුණු කෙනෙකුට වෛද්‍ය උපදේශයකින් තොරව වෙනත් වේදනා නාශක හෝ අත්බෙහෙත් පාවිච්චි කිරීම ඉතා භයානකය. සංකූලතාවයට ගොස් රෝගියාගේ ජීවිතය වුවද නැතිවිය හැක.
0: ඩෙංගු මාරාන්තිකයි. ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි. එතන පොඩ්ඩක් වේගෙත් වැඩි.
2: ගන්නවා ලයිසන් එක.
3: දැන් හරිනේ අමාරු.
0: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. යාලගේ වාර්ෂික සපල පොලිය අනුපාතය 111.52ක් වුණේ. ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 114.5ක පොලියක් ඕන හැටි ගෙවන්න බැරිය. 13.19ට කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ්ඩා නීති නේද?
4: විශේෂාංග රසක් වසර පහක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට දෙවයින පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදින්.
5: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
6: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited, ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්.
8: අද කාලේ හොඳම ආයෝජනය Brand New Bajaj ත්‍රිරෝද රථය. මාසික වාර්කිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්.

0: දවසක්
1: අලුත් වෙලා
0: පහසු වෙලා ඇඟි පැඩි වෙලා අංක 3යි ලග්නේකයි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
2: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
3: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ
4: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ
5: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
1: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව
4: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට වට්ස්ඇප් කරන්න සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න
6: සියත පොකට් මනි අනුග්‍රහය දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක් 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79% අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0.112 200 200 Fitch rating A- LKA outlook stable ලියාපදිංචි මූල්‍ය සමාගමකේ 98.2 98.4

මොනදේ වුණත් මාව දාලා යන්න නැති එක්කෙනෙක් තමයි දුබායි වල මංචුල කියන්නේ. යන්නේ නැහැ මරාගෙන වෙරිගෙන ඉන්නවා කියලා තියෙනවා. අන්න ඒකයි වටින්නේ රණ්ඩු කර කර හැරි. එකට ඉන්නව නම් ආදරේ එක තමයි ලව් එක.

0: Renacci.
1: චුටි බ්‍රේක් එකක් ගන්න යන්නේ. ඊට පස්සේ අපි ඉතින් ආයේ සින්දුවහම තව පැයකමාරක් එහෙම් පිටින්ම තියෙනවා අපිට. හොඳේ. එනිසා දිගටම අහගෙන ඉන්න. දැන් වෙලාව 3:30 වෙනාඩි 31යි.

0: සවස 6:30 සියත ප්‍රවෘත්ති තුලින්.
1: අද ඉදරව්ය කොන තව ටික වෙලාවක් මොකද්ද මේ අද උදේ අත්තට ගත්ත කණ්ඩායමගේ රහස් මොනවද කියලා ඉදරව්ය.
0: සියත ප්‍රවෘත්ති අහන්න.
2: සියත ප්‍රවෘත්ති අහන්න.
3: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
4: SLT Mobitel Pure TV නිල විකාශක.
5: මොකද මේක ප්ලේන් එක කියලා සැප ගන්න? මෙව තමයි කන්න තියෙන්නේ. කනවනම් කපන් නැත්නම් පැනපන් මුහුදට.
6: මිනිස් ජාවාරම් කරුවන්ගේ බොරු වලට රැවටි ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව ඇතුල් වීමේ අදහසින් බෝට්ටුවට නැග්ගොත් ඔබටත් අහන්න වෙන්නේ මේ වගේ කතා. ඔබට ඔස්ට්‍රේලියාවට යන්න වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔබට සිදුවන්නේ මහ මුහුදේ මරණය හා අවමානය සමග පොරබදන්න. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
7: 20 an upgrade 20 an upgrade.
8: අලුත් සොංග එකක්ද?
7: නෑ, දැන් සිංගර් එකකින් Asus HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So 20 an upgrade.
8: Upgrade වෙන laptops ගන්න. සිංගර් එකට අදම එන්න.
9: සෝඩියම් කියන එක අපේ ශරීරය නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
7: හරි.
9: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
7: ලුණු නිෂ්පාදනය කරනවා.
9: යකඩ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රන් වල ලේවාය වල දාන්න ඕනේ නැහැ නේ. අපි ඔහුරලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
10: මුලටම දාන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive.
11: අනුග්‍රහය.
12: පොළොවේ රන්ස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
13: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල.
14: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
15: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් Hutch ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. Hutch හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
16: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් Honor within Honor X5B Plus. සිගර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතන් within දැන් ලබා ගත හැකි.
17: සුබ දවසක්.
7: අලුත් වෙලා.
17: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
18: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
19: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න 0710666222 Prime Residences.
5: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
3: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ලෝ වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
8: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj ත්‍රිරෝද රථය මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
15: stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකේ electronic fuel injection තාක්ෂණය සමගින් platina 100 head of weather car David Pierce Motor Company private limited with

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: අට වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් බර්ගර් කින් වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට

0: ලෝකෙ වටේම ෆේමස් සුදු කොච්චිගේ දවල් ෂෝ එක
1: යුකෙවලින් එන්නවා
2: ගොඩාක් අද්දරේ සුදු කොච්චේ
1: ඉතාලියෙන් එන්නවා
3: සාව ෆස්ට් ටයි අපිට හන්න සීස
1: එතකොට කොරියා
4: සුදු කොච්චි මානි තරංගේයෝ
1: ජපාන් රොමේනියා
0: ලෝකෙටම එකයි සැනකෙලියක් තමයි සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: සතිය දවස්සල හවස දෙකට
4: සුදු කොච්චි මරු

අබ්බඩා කොහොමද පාඩුවේද ලාබයිද වැඩේ? පාඩුයිනේ. කමන්නෑ කමන්නෑ, ඉතින් ඉඳලා හිටලා නේද ලාභ වගේම පාඩුත් සිද්ධ වෙනවා. ඒවා ඉතින් දරා ගන්න ඕනේ හරි. හැබැයි වෙච්ච පාඩුවේ හැටියට ඉස්සරහට හොඳ ලාභයක් වෙයි බලාගෙන ඉන්න කට ඇරගෙන. කොහොම හරි හොඳ කොල්ලා වච්ච දෙයක් දුන්නොත් ආයනේ බෙල්ල කඩාගෙන හරිනේ ඒ වැඩේ කරනවා කියලා දැන් ස්ථිරයි. කිසි ප්‍රශ්නයක් නෑ. ඔයාට ඒකට ලකුණු 100න් 100ම දෙනවා. හරිද? ඊළඟ සින්දු ඔයාටත් එකයි. ඊළඟට ජයනාත් මහනුවර නම් මෙසේජ් එකක් දාලා තියෙනවා. අහගෙන ඉන්නවා කියලා කියලා තියෙනවා. ඊළඟට පිළියන්දල නදි, හලෝ. පුතා ඉන්නවා ලකිඳු. දෝනි ඉන්නවා මහේෂා. නේද? අද හස්බන්ඩ්ගේ බර්ත්ඩේද? හොඳ වෙලාවට මම මේ මෙසේජ් එක නිකම්මට වගේ උඩ හරියත් පොඩ්ඩක් කියෙව්වා. මුලින්ම දාලා තියන්නේ ඒක නේද? අද හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක. එයාට නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා. හැමදාම සතුටින් ඉන්න කියලා සුභ පතනවා කියලා මෙසේජ් එකේ තියෙනවා. හැපි බර්ත්ඩේ දුමින්ද. ජනම්දින් මුබාරක්. සුභම සුභ උපන්දිනයක් වේවා. දීර්ඝායු වේවා. ඒ වගේම ඉතින් ඔය වයිෆ් කියපු විදිහටම මම ප්‍රාර්ථනා කරනවා හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා. හරිද? අද ඉතින් පාටි වෙන්න ඇතිනේ. මොකද හිතාගෙන ඉන්නේ කරන්න අද? ඩිනර් වලට එළියට යනවද? නැත්නම් වයිෆ් අද රස බත් එකක් හදලා දෙන්නම් කිව්වද? මොන හරි විශේෂයක් ඇති මට හිතනවා. අපේ ගෙදරත් එහෙම තමයි ඉතින්. අපේ දැන් ළඟ ළඟම බර්ත්ඩේ එකක් එනවා. අපේ අක්කිගේ දුවගේ. එතකොට අපිට යාගානේ තමයි එදාට ඩින. දැම්මම කියලා තියන්න ඕනේ. නැත්තම් නේද? නැත්තම් ඉතින් ඔළුවට යන්නේ නෑනේ. ඊට පස්සේ ලබන මාසේ මගේ බර්ත්ඩේ එක එනවානේ. එතකොට ඉතින් මාව තමයි ගෙදර කට්ටිය කන්නේ. මගේ බර්ත්ඩේ එකට. එතකොට ඔෆිස් එකේ අය අම්බෝ එයාලත් බලාගෙන ඉන්නේ මාව කන්න. තව අනිත් යාළුවත් ඉන්නවනේ ඔෆිස් එකේ යාළුව ඇරෙන්න. ඔක්කොම ඉන්නේ ඉතින් මාව කන්න බලාගෙන තමයි. කමන්නෑ ඉතින් නේ අවුරුද්දට එකපාරයිනේ නේ. පවුල අය වෙනුවෙන් යාළුව වෙනුවෙන් නේ. එනා හරි ස්පෙෂල් ට්‍රීට් එකක් දීලා ඊට පස්සේ තෑගි ටිකක් එකතු කරගන්නත් පුළුවන්නේ. අන්න ඒකනේ නේ. එහෙම බැලුවාම ඉතින් අවාසියකුත් නැහැ. රබඩා අහලා තියෙනවා මම බහින්නද කියලා. ඔයා කුර්මේ මේ මොකද්ද මේ මුරුංග ගහට නැක්කද? තව පොඩ්ඩෙන් කුරුදු ගහට කියලා කියන්නේ. උඩ විකාරන්නේ අද ෂෝ එක කරන්නේ. ඔයා නැග්ගද මේ මුරුංග ගහට? ඉතාලියේ තියෙනවනේ මුරුංග ගස්. බහින්න බහින්න. ගොඩාක් වෙලා ඔබ බෑ ඉති. අනිත් එක මේ මුරුංග ගහට වඩා උසයි ඔයා. මේ රබඩා කියන්නේ ඇත්තටම වෙන උසයි යන්නේ. උස වැඩි. මම දැක්ක වට්ස්ඇප් ඩීපී එකට දාගෙන ඉන්නේ මේ ෆොටෝ එකේ හැටියට. ටිකක් උස වාහනයක් නිකුත් පදින්නේ. මේ වාහනෙටත් වඩා උසයි වගේ පේන්නේ. මන් දන්නේ නෑ ඉතින්. පේන විදිහ. සමහරවිට පේන විදිහ අවුලක් වෙන්නත් පුළුවන්. මම බලන විදිහ අවුලක් වෙන්නත් පුළුවන්. අපිව පේන්නේ නෑනේ ඉතින් කියලා සිබ්මා සැලෝන් එකේ ප්‍රදීප් මෙසේජ් එකක් දාලා තියෙනවා. පෙනුනා. දැන් තමයි පෙනුනේ. දෙහිවල සිබ්මා සැලෝන් එකේ ප්‍රදීපුයි තව නැත්ත කට්ටිය වැඩ කරන කට්ටිය. ඊට පස්සේ හෙයා කට් වලට ආපු කට්ටිය, අයිබ්‍රෝස් හදන්න ආපු කට්ටිය නැත්ත ඉන්නවද? ඉන්නවනම් ඔක්කොමල් ආදරෙන් එකතු කරගන්න. හොඳ මන් දෙන ඕනි සෝන් එකක් අහන්න කැමතියි කියලා තියෙනවා. ඒක හරියට කියුන්නේ නෑ නේද? මන් දෙන ඕන සෝන් එකක් අහන්න කැමතියි කියලා කියලා තියෙනවා. දැන් හරි. ඔන්න ආයි කිව්වේ නෑ කියන්නේ පා. මාව මතකද මන්දා? මතකයි අනේ. ඒ මතක වෙනවද? ඒචි අනුර පුසලාම BF ජනපදේ. දැන් හරි ආඩම්බරයි කියලා කියනවා යන්තමින් වගේ ඇහුණා. ඇත්තද මන්දා?
ඇයි ඔච්චර ආඩම්බර? සින්දු නම් සුපිරි, අද කවුද සින්දු තේරුවේ? වෙන කවුද ඉතින්? මම ඇරෙන්න මේ ෂෝ එකේ ඔක්කොම සින්දු ටික මමම තමයි ඉතින් තෝරගන්න ලිස්ට් කරන්නේ. ඒ අතරට ඔබ කැමති ඒවා ඉතින් ඇඩ් කරනවා, හරිද? එනිසා තමයි මෙච්චර ලස්සන සින්දු ටික. අංකල් රෝ ඉතාලියේ නම් මෙසේජ් එකක් දාලා තියෙනවා. අංකල් රෝ කියලා තිනු මෙහෙ මුරුංග නැතෝ. පොලේ තියෙනවනේ උනාට මුරුංග ලංකාවෙන් ගේනේවා. ඔය සිංහල කෑම අනම් මනම් බඩුයි කරන කඩවල් තියෙනවනේ ඉතාලියේ. මන් දන්නවා බොලොඤ්ඤා වල නම් එකක් තිබ්බා. දවස්වල මට කොළු පැංචක් ඒ විස්තර කියලා තියෙනවා. මන් දන්නේ මෝදනාවල නම් තියෙනවද නැද්ද කියලා. අංකල් රෝ ඉන්නේ කොයි හරියද ඉතාලි? පේස්රෝ වලත් ඉන්නවා අපේ යාළුවෙක්. අංකල් රෝ කොහෙද ඉන්නේ කියලා අපි බලමු.

ඉතාලිය වෙරෝනවල සම්ප කියලවල තේරු මිලාන් කියල කියන්නේ ඩොටේ කියලා. අංකල් රෝ වෙන්නෝ මිලාන් වලට ඒව මේවා කියලා. සම්පගේ නම්බේ ගෙවන්නද? කතා කරලා හොඳ වෙයින් දෙකක් කියන්න. එයා වෙරෝනෙන් ඉන්නේ. එයාට ඉතින් වෙරෝන තමයි ලොකු.

ඔයාගේ පොඩ්ඩගේ පොසොන් භක්තිගේතයත් රෙකෝඩ් කරලා බිඳුවයි 75 555 6747 වට්ස්ඇප් කරන්න.

0: අපි රටටම විතරක් නෙවෙයි මුළු ලෝකෙට මැහෙන්න ඒක සිය දෙනාවෝ
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: Shop and win within rupiyal million 5ක් වටිනා BAW electric motor අතයක් දිනා ගන්න අදම කාගිල්ස් ෆුඩ් සිටි එන්න. කාගිල්ස් ෆුඩ් සිටි.
4: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
5: හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන.
7: කලින් එකට එකක්. දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසමනස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. Delivery කරගන්න අමතන්න. 0112 123 123.
8: Stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකෙන්. Electronic fuel injection තාක්ෂණය සමගින්. Platina 100 හැඩ වැඩ කාර්යා. David Peters Motor Company Private Limited.
9: මේ බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න. 0115 411 411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. අද සවස 6:30 සියත ප්‍රවෘත්ති තුලින්
1: අද ඉදරව්වේ උගුණ තව ටික වෙලාවක් මොකද්ද මේ අද උදේ අත්තට ගත්තු කණ්ඩායමගේ රහස් මොනවද කියලා ඉදරව්වේ

කැදෙනවා, කවුදෝ එනවා පේනවා. ආ, නිවුස් එක කියන්න එනවා එක්කෙනෙක්. ඔහු මින් අපි අලුත් පැයේදී ආය හම්බ වෙමු. හරි, හවස 4:00 වෙනාඩි 2යි.

0: थिएटर टॉप स्टोरी।
1: IMF නියෝජිතයන් රේගුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිස රේගු නිලධාරීන් සමග සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ රේගු මූලස්ථානයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්ණායකවලට අදාළ ප්‍රගතිය තක්සේරු කිරීමට අදාළව සාකච්ඡාව පැවැත්වුණා. එම මූල්‍ය අරමුදලේ විශේෂ නියෝජිත කණ්ඩායමක් ඊයේ දිවයිනට පැමිණියා. ලබන 30වනදා දක්වා එම සංචාරය සිදුවනු ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපචෝචියෝ පැවසුවේ. ශ්‍රී ලංකාව දැනට ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ වත්මන් ප්‍රගතිය පිළිබඳ සොයා බැලීම සංචාරය අරමුණයි. මේ අතර මහා භාණ්ඩාගාරයේ ඇමරිකා ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් අවසන් වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා දැනුම් දී තිබෙනවා. මුදල් අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපත් කළ වාර්තා දෙක සලකා බැලීමෙන් පසු එම වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතයි. මහ බැංකුව විසින් රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවට ලබා දුන් වාර්තාව පිළිබඳ කාර්ක සභාවේදී සාකච්ඡා වුණා.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

දස හතරයි වෙනඩි නවයයි වෙලාව. දැරණය කළ චමින්ද ඔයා හිතගින් ඔයා එක්ස්පය වෙලා කියලද? නොන්න හදවතින් තරුණයි නිසුද්දා. ඒ නිසා මේ නිකම් මලෙන් පැනලා නිකා එක්ස්පය වෙන්න යන්න හදන්න එපා. ඔහුම ඉන්න ඔයාව සෙට්ට නෝ මේ ෂෝ එකට. ඒ මදිවට චමින්ද කියලා තියෙනවා මෙහෙම, ඔයාව වටින්නේ ඔයාට වඩා අපිට. ඒ නිසා අපි වෙනුවෙන් ඔයා පරිස්සම් වෙන්න අනිවාර්යෙන්. හරි, ඒ වගේම තමයි මේකත් කියන්න ඕනේ. දැන් මාව වටින්නේ මටත් වඩා ඔබටනේ. ඉතින් ආස නැද්ද ඔය හම්බ කරන එකෙන් කොටසක් එහෙම මට වෙන් කරන්න? මාව ඔච්චර වටිනවනම් හරි වැඩි ඕනේ. දැන් මේ ලෙඩ වෙලා ඉන්නවා. ආස නැද්ද මොනා හරි උණු උණුවේ රස කෑමක් එවන්න? කන්න අමාරුයි මට. මොනා හරි ටිකක් සැරට දැවිල්ලට පිට්සා එකක් වගේ නයිමිරිස් වගේ දාලා. එවනව නං වැඩේ ඔන්න කිව්වා. ඇයි අනේ මාව වටින්නේ ඉතින් ඔබට නම්? මම කියප එක වැරද්දක් නෑනේ නේ? චමින්ද තමයි ඉතින් මොනා හරි දෙයක් දැන් කරන්න ඕනේ. ඉල්ලං කනවා කියන්නේ මේවට. චමින්ද එහෙන් ඉල්ලං කනවා, මම ඉතින් මෙහෙන් ඉල්ලං කනවා. හැබැයි ක්‍රම දෙක දෙකක් නේ. දබල තාදු ගැටල් සෝන් මැනිකෝ කියලා තියෙනවා. තැංකූ සුද්දා. මට දැන් හැබැයි චුට්ට චුට්ට හොඳයි වගේ, හොඳ වීගෙන එනවා වගේ මටත් නිකන් එහෙම දැනෙනවා. චමින්ද කියලා අපි කියන්නේ ඩොඩ් පේලියක් හැවල තිනවා ලහිරු. අනේ අනේ ලහිරු කියන්නේ හරි තරුණ නමනේ. ලහිරු කියන්නෙත් සෑහෙන වයස නමක්. සරි ඇත්ත නම කියවුණා. මල්ලසරිය දැක්ක දාට මේ සින්දු අහන්න පුළුවන්ද? පුළුවන්. කොට්ටාවේ ගිත්මිනි තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ඉන්න බලන්න ඒක දෙන්න පුළුවන් වෙයි. කාලෙකින් මගේ ප්‍රෝග්‍රෑම් එක ප්ලේ වුණෙත් නෑ සෑහෙන කාලෙකින්. දෙන්නම් තව ෂොට් එකකින් හොඳේ.

අංකල් රෝ වෙනුවෙන් තමයි මේ සින්දුව. අංකල් රෝ එක්ක සම්පදන් රණ්ඩු වෙනව ඇති. මම යව්ව ෆෝන් නම්බර් එක. මොකද මිලාන් කියලා කියන්නේ හෙන ඩොටේ කියලා. වෙරෝනා වෙලා ඉන්න සම්ප කිව්වනේ. ඊට පස්සේ නම්බර්ස් දුන්නා. කතා කරගන්න තැ දෙන්නත් එක්ක ඩොටේ කොහෙද කියලා එතකොට කියන්න ඇත. ගින්නක් ඇවිලුවා. ඊට පස්සේ ටිකක් වෙලා යනකොට ඒ ඇවිලෙන ගින්නට පිදුරු දැම්මා. දැම්මරු. මේ සම්ප මට යෝජනාවක් දැම්මා. දැන් පොසන් එක වෙනුවෙන් අපි කියනවනේ ඒ චූටි පැටවුන්ට, පොඩි බබාලට පොසොන් භක්ති ගීත කියලා අපිට වන්න කියලා. එහොර තල් වොයිස් එකෙන් මට සම්ප පොඩි යෝජනාවක් දැම්මා. දැන් මේ ප්‍රෝග්‍රෑම් එක අහන අයට භක්ති ගීත කියලා වන්න කියන්න කියලා. ඒක හොඳයි, හොඳ අදහසක්. දැන් අන්තිම විනාඩි කීපේනේ මේ. හෙට මම එනකොට සින්දුවක් ඕනේ නම් තමන්ගේ වොයිස් එකෙන් පොසොන් බැති ගීයක් මොකක්ම හරි එකක්, හරිද? ගොඩාක් ජනප්‍රිය එකක් වෙන්න පුළුවන්. නැත්තම් මේ පොඩි පැටව කියන ඒවැනුත් ඔන්න මතක් කරගන්න පුළුවන්. තමන්ගේ හඬින් මේ නම්බර් එකට 0711982984 එවලා තියන්න ඕනේ. හාද? බැති කතාවක් තමයි එවන්න වෙන්නේ අනු කියනවා. කමක් නැහැ, පුළුවන් විදිහට එවන්නකෝ. මට ආසයි කොහොමද හැකියාවන් කියලා බලන්න. හෙට හොදි, හෙට දෙක වෙද්දි එවලා තියන්න. නැත්තම් සින්දු හම්බ වෙන්නේ නැහැ. හොදි බලමුකෝ කට්ටියගේ

0: සභාවෙන් අවසරයි. අද මම මෙතනට ආවේ පොසොන්පත් දිවියට කියන්න. අඹසවනේ මිහිඳු සමිඳු බණක් දේශනවා. සාදු සාදු සාදු කිය එපන අසනවා.
1: මේ දවස්වල පොඩ්ඩු හරි සද්දෙට ගමටම ඇහෙන භක්ති ගීත කියනවනේ.
2: ඔන්න ඉතින් අම්මලට පුළුවන් ඒක රෙකෝඩ් කරලා 0.71555.6047ට WhatsApp කරන්න.
3: මිහින් තලාවයි තහම් පලාවයි ශාන්ච පුටු පුටු හාස්නයි.
1: එතකොට සියති අපිට පුළුවන් ඒ හොරතල් වොයිස් එක රටටම ඇහෙන්න දෙන්න.

0: ഡെങ്കു മാരകമായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: දින දෙකකට වඩා ඔබට උණ තිබුණොත් ඒ ඩෙංගු රෝගය විය හැකිය. එම නිසා සුදුස්කම්ලත් වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය ප්‍රතිකාර ගන්න. ඔබට උණ රෝගය සෑදී ඇත්නම් ඒ ඩෙංගු රෝගය විය හැකි බැවින් විවේකයේ සිටීම ඉතා වැදගත්. මෙය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පණිවිඩයකි.
0: ඩෙංගු මාරාන්තිකයි. CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
2: මොකක් හරි 3 wheel එකක් ගන්න ඕනි.
3: මොකක් හරි නෙවෙයි. 3 wheel එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි. නඩත්තුවත් අඩුයි.
4: වැඩි දියුණු කළ brand new Bajaj ත්‍රිරෝද රථය. David Pieris Motor Company Private Limited within.
5: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිරි වෙතින් මෙගා වට්ටම් ෆෝචුන් RBD කුකින් ඔයිල් ඉතිරි රුපියල් 210යි බයිරහා චිකන් සොසේජස් ඉතිරි රුපියල් 230යි 7up ඉතිරි රුපියල් 125යි මැජික් වැනිලා අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 215යි කාගිල්ස් ෆුඩ් සිරි
6: අද කෑම එක නම් කෑම රසටම තිබුණා
7: පොඩි වෙනසක් 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගොන එක්කලා
8: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසෙන්
9: රත්තරන් නැදෙන ඉස්තරම් තැනක් අදිස්සියට පරිස්සමට රත්තරන් තැනක් CDB රන්න එක
10: ලයිට් වාටර් ෆෝන්
9: බිලට සහනය මෙන්න
11: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න අද මම තන්න 0.117388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන
12: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දී අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
14: ලීටරේට වැඩිම දුරක් සමග හීරෝ ඩිලක්ස් 100 යතුරු පෙදිය, self start, side stand indicator, tubeless tire ඇතුළු විශේෂාංග රසක් වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට. දෙවෙනි පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදින්න.
15: ඔබත් A levels අවසන් කළ සිසුවෙක්ද? NIB in the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0.11 8 32 2000 NIBM the City University the place to be
16: ඔනර් සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම් දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔනර් ශ්‍රී ලංකාවේ 5G නායකයා
17: අරිගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් loan එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
18: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0.115 715 555 අමතන්න
19: මෙවර කාන්තා ලෝක කුසලානේ අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව ශතකයක් වාර්තා කළ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව කවුද? පළවෙනි උත්තරේ හර්ෂිතා සමරවික්‍රම දෙවෙනි උත්තරේ චමරි අතපත්තු.
20: චමරි අතපත්තු.
21: සියතස්ස පොකට් මනි අමුණගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ මහරගමේ රෝෂිනි ජයතිලක.
22: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
23: පහ වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0.714 151 152 දැන්ම WhatsApp කරන්න.
24: යත පොකට් මනි.
25: හෙට උදේ 5යි කාලට සියතහන්න.
26: අනුග්‍රහය
27: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක් 11.52% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ බ්‍රාන්කා රේටින් ඒජන්සි BBB- stable

යුකේවල නිල්මී හලෝ සුදු, ඔයාගේ මෙසේජස් තොගයක් මට මිස් වෙලා. සොරි, මගේ වැරද්ද. ඔයා අන්තිපුට මහලා තියෙනවා බැරිම තැන නේද? ඔයාට මම වන මෙසේජස් පේන්නේ නැද්ද? නැත්තම් එන්නේ නැද්ද? සොරි අනේ, ඇත්තටම දැනුයි දැක්කේ. හොඳටම රස්නේලුනේ යෝකේ, මට අහුන නිවස් වලටත් කියනවා පිච්චෙනවා කියලා නිල්මි කියලා තියෙනවා. හොඳටම රස්නේලු ඉස්කෝලත් බාගෙට වගේ තියන්න නේ, ඒ කියන්නේ බාගයක් වහලා නේ. හෙට නිල්මිගේ කොළු පැංචු තුන්දෙනාම ගෙදරලු. එහෙනම් ගෙදරටම වෙලා ඉන්න ඔය එළිය ඇවිදින්න නම්ම නම් එපා. කොහොමත් හොඳ නැතුව ඇතිනේ නේද? එනිසා පරිස්සමින් ඉන්න ගෙදරට වෙලා සියත අහගෙන. ඔය පොඩි කට්ටියට කියලා පුළුවන් නම් පොසොන් බැතිකයක් රෙකෝඩ් කරලෙවන්න. ඔය රටරටවල් වල ඉන්න සියත අහන අපේ යාළුවන්ට විශේෂයෙන් මතක් කරනවා ඔගොලුන්ගේ පොඩි අයට කියලා. ලස්සනට රෙකෝඩ් කරලා අපිට එවන්න. අපිට පුළුවන් එතකොට හැමෝටම ඇහෙන්න ඒවා සියතේ ප්ලේ කරන්න. පොඩි අයටත් ආස හිතෙන්නේ නේ තමන්ගේ වොයිස් එකෙන් පොසොන් භක්ති ගීතයක් ඇහෙනකොට නේ. දැන් අර චූටි චූටි අපේ ට්‍රේලර්ස් වල යන වොයිස් කටහන් ඉදලා සමහරු ඒවට ප්‍රතිචාර දක්වන. සමහර පොඩි බබාලට වචන ශබ්ද කරගන්න තේරෙන්නේ නැහැ. ඒවනට ඒගොල්ලන්ට පුළුවන් විදිහට ඒගොල්ලෝ කියලවලා තියෙනවා. හරිම ලස්සනයි ඒ වැඩේ. නිල්මි සපෝට් එකක් දෙන්න හොදේ පොඩි අයට කියලා ලස්සනට.

0: සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112200. Fitch rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
2: දිමෝ වෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0.76 844 9797 කොන්දේසි සහිතයි.
3: මට ඇපල් මලක් දෙන්න.
4: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
3: අයියා මට මල් ගොඩක් දීලා.
4: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
3: හච් 15 පිස්සුවක්ම තමයි.
5: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
6: Hi, I'm Shenya. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
7: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7 1 8 492 0.7 1 1 327 777

0: RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: කුකු ෆ්‍රයි සතුටු රසය ගෙනෙන ගුණය
2: සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා
3: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
4: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ බොරු තොරන්නේ නැහෙනි කලින්ම ඩිරෙක් ගහපු ගමන් ස්ටාර්ට් සෙල්ෆ් ස්ටාර්ට් නේ දහා අතේ කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ඒසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ.
5: රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ
4: නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ඇනේරෝ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ 0.1 1 2 7000 කෝල්යක් ගහන්නකෝ ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙයි
6: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් මාසෙටම මුළු වියදම රුපියල් 20000ක් උනොත් මාස්පතා ටීවී ෆ්‍රිජ් වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්න ජයග්‍රාහකයින් 1000කටත් වැඩි අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ් ලැප්ටොප් අයිෆෝන් ඇතුළු තවත් තෑගි රසක් කරන්න තියෙන්නේ ෂොපින් බිල් පේමන්ට්ස් ඕනම දෙයකට කැෂ් වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න
7: ඔයා දන්නවද නිශාන් හැම ලව් ස්ටෝරි එකකම තියෙනවා ඇත්ත කතාවක් කතාවක්
8: විශ්මි සමහරු ආදරේ කියලා කියන්නේ නැහැ ඒත් ආදරේ කරනවා සමහරු ආදරේ කිව්වත් ඇත්තටම ආදරේ කරලා නැහැ
9: සිට බ්‍රහස්පති

දෙකින් මේ සින්දුව මං ආසම ආසම ආසම හින්ද සින්දුවක් දිල් තෝ පාගල් හෑ දිල් දීවානා හෑ අපිට ගැළපෙන සින්දුවක් නේ WhatsApp messages දාපු අය අතරින් ෂායිකාව එකතු කරගන්නවා. ධනුෂ්ක ඔයාවත් එකතු කරගන්නවා.

යන්න ගමන් ඇඬනවද? එනං ඉතින් ආයේ කතා දෙකක් නෑ. දිල් තෝ පාගල් හේ තමයි. ඔබේ හදවතත් උමුතු වෙලා. මගේ වගේම.

බඩගින්නට කෑම එකක් ගන්නවා කන්න. කන්න හිතන්න නැද්ද? කවහරි මතක් කරාද? ඊට පස්සේ බඩ පෙරුණවාගේද? හා? ආ එහෙනම් දිල්තෝ පාගල් හේ තමයි. හදවත උමතු වුණාම ගොඩාක් දේවල් සිද්ධ වෙනවා. ඔය කිව්වේ චුට්ටක් විතරයි.

මට නින්ද යන්න ඇත්ත. එක පාට ඇහැරෙනවද? එහෙනම් දිල්තෝ පාගල් හේ නෙමෙයි ඒක ලෙඩක්. ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහලා බෙහෙත් ගන්න, නැත්නම් නින්ද නැති වුණාම තව ලෙඩ ගොඩාක් එන්න ඉඩ තියෙනවා. හරි, අදම ඩොක්ටර් කෙනෙක් ගාවට යන්න. ඕකේ, නින්ද යන්න නැත්නම් දැන් චූටි බ්‍රේක් එක ගන්නවා. අන්තිම බ්‍රේක් එක තව එක සින්දුවක් දෙන්න පුළුවන්. බලමු මොකක්ද අන්තිම සින්දුව කියලා. හවස 5ට ළඟයි, තව තියෙන්නේ විනාඩි 7යි.

ඔයාගේ පොඩ්ඩගේ පොසොන් භක්තිගේතයත් රෙකෝඩ් කරලා බිඳුවයි හැත්තේකයි පන්සිය පනස්පායි හැටයි හතලිස් හතට වට්සප් කරන්න.

0: පවත්තින්නවා.
1: අපි රටටම විතරක් නෙවෙයි මුළු ලෝකෙට මැහෙන්න ඒක සිය දෙදාවෝ.
2: සියත පත්තරේ විදහසා උදේ 7:30ට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7388 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
3: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනේ හොඳම තීරණය.
4: Shop and win within rupiyal million 5ක් වටිනා BAW electric motor අතයක් දිනා ගන්න අදම කාගිල්ස් ෆුඩ් සිටි එන්න. කාගිල්ස්
5: business වැඩවලට හොඳම ආයෝජනය. Bajaj Vigo electric 3 road රතය. David Pilis e-mobility වෙති 011 7400 550.
6: මිනිස් ජවාරම් කරුවන්ගේ බසට රැවටී ඔබ ඒ අවාසනාවන්ත බෝට්ටුවට නැගුත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
7: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace Gampaha අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට. ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න 011 7106 2022 Prime Residency.
8: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසමනස Spicy Crispy Chicken Burgers දෙකක් රුපියල් 1450කට. අදම එන්න ළඟම ඇති Burger King එකට. Delivery කරගන්න අමතන්න 011 2123 123.
9: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
10: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
11: SLT Mobitel Pure TV. නීලවිකාශ
12: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
13: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි කොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
14: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම්
15: ස්ප්ලැටිනා 100 ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන්. DRL හෙඩ්ලයිට් ඇන්ටි ස්කිඩ් බ්‍රේකින් සිස්ටම් සහ ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් විදින්.
16: ඔයා මොනවද දන්නේ ෆුට්බෝල් ගැන? දන්නවද
17: ෆුට්බෝල් ගහන්නේ
16: කකුලේ?
17: හරිනේ, ඒකට බෝලයක් ඕනේ.
16: ෆුට්බෝල් කිව්වම ඔය දෙක තේරෙන්නේ නැති උන් ලෝකෙ ඉන්න බෑනේ.
17: මම දන්නවා මෙසී ගැන.
16: මෙසී ගැන
17: දන්නවා?
16: අර ලෝකේ හැම ටීම් එකෙන් මෙසී තමයි ගහන්නේ.
17: එතකොට ෆුට්බෝල් වල උපත සිද්ධ උනේ බ්‍රිතාන්‍යේ.
16: අද තමයි විපත සිද්ධ වෙන්නේ ෆුට්බෝල් වල.
18: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සහදාසිට බ්‍රහස්පතින්දා
19: දත්වමුවට
20: ඇහුන නේද? සඳුදාසිට සිකුරාදා දක්වා හවස 5ට ලාඩං කියල තමයි අන්තිම හරිය කිව්වේ. එක හරියට ඇහුන් නෑනේ. කොහෙදිටි මේ කස්සෙන් ගියානේ? මොකද ගියේ? මොකද මොකද මොකද මේ ගමුවට? ඩම්බෙල ඩුම්මුණා. මමනේ ඉන්නේ ප්‍රෝග්‍රෑම් එක කර කර මමනේ ඉන්නේ සියතේ. ඉතින් ඩම්බෙනවා ඩුම්මෙනවා මේ ගානට. හරි මේක මෙහෙම වෙනවා. ඇති ඇති ඇති ඇති ඇති මේ ෂෝ එක මේ ගානින් හරි තියෙනවා. මයනවනේ යන්න හැටෙන්.

ඔය දාත මට දෙන්න. මම ගන්නවා. හැබැයි දැන් බෑ. දැන් ගෙදර යන්න ඕනේ. හෙට දෙන්න හඳ. හෙට හවස දෙකට මම ගන්නවා. මේ හෙට පොසොන් භක්ති ගීත පුරුදු වෙලා ඉන්න. අනිවාර්යෙන්.

එහෙනම් බයි. මං ඔයාගේ සුදු කොච්චියා.

0: Kolkata top story.
1: අල්ලස් ගත් ආදායම් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට. රුපියල් 5000ක අල්ලස් මුදලක් ලබා ගැනීමේ චෝදනා මත ගාල්ල මහනකර සභාවේ ආදායම් පරීක්ෂකවරයෙකු සහ වැඩ ක්ෂේත්‍ර කම්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පැමිණිලි කරු සේවය කරන තීන්ත අලවි ආයතනයේ දැන්වීම් පුවරුව වෙළඳ සැලක ප්‍රදර්ශනය සඳහා ගාල්ල මහනකර සභාවට වදු මුදල් ගෙවිය යුතුයි. ඊට අදාළ මුදල සටහන් කර දෙනු ලබන ලේඛනය ලබා දීම වෙනුවෙන් තුටු පඩුරක් ලෙස රුපියල් 5000ක මුදලක් කම්කරුවා ලවා ලබාගෙන ඇති බවට ආදායම් පරීක්ෂක වෙත චෝදනා එල්ල වුණා. ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ. දැන් විදෙස් පුවතක්. වෙනිසුලාවේ හටගත් බොහෝකම්පනවලින් මියගිය සංඛ්‍යාව 164 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. තුවාල ලැබූ සංඛ්‍යාව 971 දෙනෙක්. වෙනිසුලාවේ කරාකස් අගනුවර ප්‍රබල බොහෝකම්පන දෙකක් හටගනු ලැබුවේ ඊයේ රාත්‍රියේ. එම බොහෝකම්පනවල ප්‍රබලත්වය සටහන් වූයේ රිෂ්ට මාපකයේ ඒකක 7.2ක් සහ 7.5ක් ලෙසයි. පසුගිය වසර සියය තුළ වෙනිසුලාවට බලපෑ ප්‍රබලතම බොහෝකම්පන ලෙස මෙම බොහෝකම්පන සඳහන් වනවා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30ට.
0: සියත top story. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing වාසේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් 98.2 98.4

0: කලින් දවසකත් ඒ සින්දුවම කිව්වද කොහෙද නේද?
1: Good morning, good afternoon, good evening.
0: මොනව කාලා දාදද? හන්දේ පාට විතර good morning, good morning කියන්නේ.
1: නෑ, ඔක්කොම කිව්වා මම.
0: ඔක්කොම කිව්වේ ඒ අර good morning කියවිච්ච හින්දා එක කොට දානවා.
1: වට තේරෙන්නේ
0: නෑ. දැන් අපට තේරෙන්නේ නෑ කියලා හිතේ පදිවා.
1: Good night, come
0: here. I get that a good morning.
1: Abhi kaviya kade gam. Good morning, good afternoon, good evening.
0: Kaviya gade.
1: Howdy, Makala.
0: Howdy, Sandy.
1: Howdy, Charlie.
0: කවි එපා කියන්න කොයි එකටත්
1: නෑ, සින්දු එපා කියන්න කවි වෙනවා.
0: ඕ නෑ, අනික කවි කියලා කොහොමඩවත් හිතලා කියන්න බා. කවිටම් මේ ලංකාවේ ඉන්නේ කවියෝ ටිකයි, උන් ටික කවි දාලා ගියොත් ඒ ඔයා කවි කියනවාල විශාල ප්‍රශ්නයක් වෙනවා.
1: කවි
0: එපා එපා එපා එපා,
1: හරි කියන්න.
0: කවියක් නම් කියන්න එපා.
1: හරි,
0: රයිට්. අද මේ බ්‍රහස්පතින්ද දවසේ.
1: ඔව්,
0: පියම් වැද්දගත් වැද්දගත් දේවල් ටිකක් කතා කරද්දි දෙවෙයි මේ අදත්.
1: අයියෝ, මමත් කට හදාගත්තා කියලා.
0: ඔයා කාර වැදගත් දේවල් කතා කරන්න ඕනේ.
1: අද අපි මොනවද නොවැදගත්?
0: අපි දාපන වැදගත් දේවල් ටිකක් කතා කරමු නේද? ඒක දැන් දැන් බලන්න මං කියන්නේ දැන්
1: අපිට වැඩකුත් නෑ, හනායට වැඩකුත් නෑ.
0: ඔව්, අපි විතරක් මොකටද කියන්නේ වැදගත් දේවල් කතා කරන්න? දැන් බලන්න ලෝකෙ කියන්නේ අපේ රටේ ආලෝකෙත් එහෙම
1: තමයි.
0: මිනිස්සු එන මයික් ඉස්සරහට එනවා.
1: ඕ.
0: ඇවිල්ලා ඉෂූ කරනවට මෙලෝ වැඩක් නැ කිසිබෙකෙකුට.
1: ඒ මිනිහට වැඩකුත් නැ.
0: ඒ මිනිහට වැඩකුත් නැ. ඊට පස්සේ මිනිස්සු කැඳවනවා මොනවද ඒවට කියන්නේ, මේ මේ මාධ්‍ය සාකච්ඡා.
1: ඕ.
0: එන්න කියනවා. එන්න කියලා මොන මොනවද කියනවා. කාටවත් වැඩක් නැ. ඒ කියන ටික අහගෙන ඉඳලා කවුරු හරි මාධ්‍යවේදියෝ අහන ප්‍රශ්න. ඒ ප්‍රශ්න වලිනුත් කාටවත්
1: වැඩක්.
0: ඊට පස්සේ තව සමහරු අපි විවාදයක් කරමු.
1: ඕ.
0: අපි ඕක ගැන විවාදයක් කරමු.
1: අපිට ඕන පැද් දෙක.
0: අපි පැද් දෙකක් දෙන්න අපි විවාදයක් කරමු. විවාදේ තව විවාදෙට ඇවිල්ලා ඌ කියන ඒවත් කාටවත් මෙලෝ වැඩක් නැහැ. ඊට පස්සේ මේ පාර්ලිමේන්තුව කියලා එකක් තියෙනවා.
1: ඕ.
0: ඒකට පැනගෙන දවස් ගණන් කතා කර කර ඉන්නවා. කී දෙනාද වැදගත් දෙයක් කියන්නේ?
1: නෑ, අනිත් එක ඒක කරා කියලා ඊළඟට මොනව වෙනවද කියලා තේරෙන්නේ
0: නෑ. දන්නේ නෑ දිදී, අපි විතරක් මොකටද සැන්දි වැදගත් දේවල් කතා කරන්නේ?
1: ඒගොල්ලන්ට එච්චර පුළුවන්, අපිට කොච්චර පුළුවන්ද?
0: අපිට කොච්චර කයි වාරු ගන්න පුළුවන්ද නකෝ?
1: අපිට මේ පැද කමාරක්ම තියෙනවා.
0: ඕ, අනික අපිට තියෙන්නම කයි වාරු ගන්න විතරයි. කවුරුත් ඇවිල්ලා හරද කෝක කළාද කියලා
1: නෑ.
0: අද අපි කතා කරන ඔස්ටින් ක්ලේ ගැන.
1: හරි, ඕකේ. හවසහාය මාර්ගණකන් ඉන්නවනේ.
0: හවසහාය මාර්ගණකන් ඉන්නවනේ. එහෙනම්
1: ඔස්ටින් ක්ලේ ගැන අපි කතා කරනවා.
0: ඔස්ටින් ක්ලේ ගැන විතරක් නෙවෙයි,
1: අපේ තව තව
0: ඔස්ටින් ක්ලේ හරහා ගිහිල්ලා තව වෙන මාර එක්කෙනෙක් ගැන කතා කරනවා.
1: මාර එක්කෙනෙක්?
0: ඔව්, මාර එක්කෙනෙක් ගැන කතා කරනවා.
1: හරි,
0: ආන් ඉන්නකෝ.
1: හොඳ හොඳ ලාඩා
0: හන්දෑ ජාමිටනේ.
2: Mmm.

0: භාවෙන් අවසරයි. අද මම මෙතනට ආවේ පොසොන්පත් දිවියට කියන්න. අඹසවනේ මිහිඳු සමිඳු බණක් දේශනවා. සාදු සාදු සාදු කිය එපන අසනවා.
1: මේ දවස්වල පොඩ්ඩු හරි සද්දෙට ගමටම ඇහෙන භක්ති ගීත කියනවනේ.
2: ඔන්න ඉතින් අම්මලට පුළුවන් ඒක රෙකෝඩ් කරලා 0.71555.6047ට WhatsApp කරන්න.
3: මිහින් තලාවයි තහම් තලාවයි ශාන්ච පුටු පුටු හාස්නයි.
1: එතකොට සියති අපිට පුළුවන් ඒ හොරතල් වොයිස් එක රටටම ඇහෙන්න දෙන්න.

0: ഡെങ്കു മാരാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: උණ හිසරදේ මස්පිඬු වේදනාව ඔක්කාරය හෝ වමනේ සමෙහි රතුපැහ ලප විදුරුමසින් හෝ නාසයෙන් රුධිරය පිටවීම යනාදී රෝග ලක්ෂණ ඇත්නම් එය ඩෙංගු රෝගය විය හැකිය. මෙය සෞඛ්‍ය හා ජනමාත්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පරිවිඩයකි.
0: ඩෙංගු මාරාන්තිකයි
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
3: Shop and Win වෙතින් රුපියල් මිලියන 5ක් වටිනා BAW ඉලෙක්ට්‍රික් මෝටර රථයක් දිනා ගන්න අදම කාගිල්ස් ෆුඩ් සිටි එන්න.
4: හරිම
5: තැනට ගිහින්
6: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න
7: ඕනේ. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. ලීටරයට වැඩිම දුරක් සමග හීරෝ ඩිලක්ස් 100 යතුරුපෙදිය, සෙල්ෆ් ස්ටාර්ට්, සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර්, ටියුබ්ලස් ටයර් ඇතුළු විශේෂාංග රසක් වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට දෙවෙනි පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදින්න.
1: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
2: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි.
3: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
4: ගන්නවා ලයිසන් එක.
5: දැන් හරිනේ අමාරු.
2: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාත 111.52ක් වුණේ. ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 114.5ක පොලියක් ඕන හිටිය ගෙවන්න බැරිය. 13.19ට කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩන ඉතින් නේද?
5: තෙලක පොඩ සතරින් තියන්න කැමරසට පොඩි වෙනසක් කළා.
6: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසී
7: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112 200 200. Fitch rating A- LKA Outlook stable ලියාපදිංචි මුල් සමාගමකේ.

0: Ladang.
1: ඔස්ටින් ක්ලේ.
2: ඔස්ටින් ක්ලේ
1: අවුරුදු 24යි.
2: අවුරුදු 24යි.
1: ඉන්නේ ඇමරිකාවේ.
2: ඉන්නේ ඇමරිකාවේ.
1: සංගීතඥයෙක්.
2: සංගීතඥයෙක්.
1: গিitar වාදකයෙක්.
2: গিitar වාදකයෙක්.
1: 2018 අවුරුද්දේ දවසක.
2: 2018 අවුරුද්දේ දවසක.
1: ගිරවෙකුත් ගිරවද බබ්බේක.
2: මං ඒක ඔයාලම කියාගෙන කියාගෙන යන්නේ. කමන්නේ සැන්ඩි එහෙම කියයි කියලා.
1: කමන්නේ මං හිතුවේදී ඔය කමන්නේ කොයි විදියට නතර වෙයිද කියලා හිතාගෙන. මගේ එක නතර වෙන පාටක් නෑ චාලි මේ. චාලි අනිත් දවසේ ඔය වැඩේ කළොත් ගහපම් පයි.
2: ඔකේ ඔකේ මම ජෝක් හැක් කරේ.
1: වෝ! සැන්ඩිගේ ජෝක්.
2: ජෝක්. හොඳයිද සුපරි නෙක්ස්ට් ලෙවල්.
1: සැන්ඩිගේ ජෝක්. රයිට් මේ ඔස්ටින් ක්ලේ 2018 දවසක කරනවා හරිම අපූර්ව වැඩක්.
2: හරි.
1: අර මේ ඇමරිකාවේ තියෙන මේ හොලිවුඩ් වෝක් ඔෆ් ෆේම් කියලා
2: මම දැකලා තියෙනවා.
1: හොලිවුඩ් තරු සහ හොලිවුඩ් තරු විතර නෙවෙයි ඇමරිකාවේ සෙලිබ්‍රිටීස්ලාගේ නම අත්සන දාපු රත්තරම් පාට තරු හදලා තියෙනවා බිම දිගේ. මේ හොලිවුඩ් වෝක් ඔෆ් ෆේම් එකේ ඩොනල්ඩ් ජේ ට්‍රම්ප් නමින් තියෙන තරුවක් තියෙනවා.
2: හරි.
1: 2018 දවසක ඔස්ටින් ක්ලේ එතනට යනවා මිනිහා গিitar කේස් එකක් ඇතුලේ හොරෙන් හංගගෙන අරන් යනවා පිකැක්ස් එකක්.
2: පිකැක්ස්
1: නෙවෙයි පික්ඇක්ස්. පිකැක්ස් කියලා කියන්නේ එක පැත්තකින් පොරවෙන් ගන්න වැඩේ ගන්න පුළුවන් අනිත් පැත්තේ තියෙන උලක්. ඒ ආයුධය මේ මේ මෙහෙ මෙහෙ තියෙනවා ඇත්තට දැකලා නැහැ පික්ඇක්ස්
2: කියලා කියන්නේ.
1: ඒකෙන් සාමාන්‍ය පොරවක කරන වැඩේ කරන්නත් පුළුවන් බිම හාරනවා වගේ වැඩක් අනිත් පැත්තෙන් කරගන්නත් පුළුවන්. මේකක් গিitar කේස් එකක් ඇතුලේ හංගගෙන තමයි අරගෙන යන්නේ. ආවේ උඩ බල බල කල්පනා කරන්නේ පික්ඇක්ස් කියන්නේ මොකද්ද කියලා නේද? මේ තියෙන පින්තූරේ.
2: ඔය වගේ එකක් මම දැකලා තියෙනවා.
1: දැකලා තියෙන්නේ නැහැ මේ වගේ. ඒ වගේ ලෝකෙට එකයි දෙවෙනි තියෙත්. ඔස්ටින් ක්ලේ මේක හංගගෙන අරගෙන ගිහිල්ලා අර තරුවට දීලා අදිනවා. ඒකෙන් තරුව හාරනවා. හරි, තරුව කඩලා හාරලා විනාශ කරනවා.
2: මොකද මොකද මේ?
1: මොකද දන්නේ. ඊට පස්සේ මිනිහම කෝල් එකක් දෙනවා පොලිසියට.
2: මම තරුව හැරුවා.
1: නෑ, ඉස්සෙල්ලම නිව්යෝක් පොලිසියට මිනිහා කෝල් එකක් දීලා කියන්නේ අන්න අර තරුව හාරලා.
2: ආ, එහෙමනේ.
1: අන්න කවුද හාරලා?
2: හා
1: කියලා දෙනවා කෝල් එක. ඊට පස්සේ එදාම හවස මිනිහම පොලිසියට ගිහිල්ලා අර තරුව හාරලා තින්නේ මමනේ. මිනිහම පොලිසියට බාරයි. ඊට පස්සේ මේක රට පුරා ප්‍රසිද්ධ වෙනවා. ඇයි කියලා අහුවාම එයා කියනවා මේ ට්‍රම්ප්ගේ පොලිසිස් වලට එයා විරුද්ධයි. ඒ විරෝධතාවය තනියෙන් ඒ විරෝධය දක්වන්න තමයි එයා ඒ වැඩේ කළේ. දැන් ඉතින් ඔන්න දැන් හෙන කේස් ඈ. ට්‍රම්ප්ගේ තරුව හාරලා නේ. ට්‍රම්ප්ගේ තරුව හාරලා හෙන කේස් මිනිහට සිද්ධ වෙනවා දවසක ජේල් ටයිම් එකක්. දවසක් හිරගෙදර දව අවුරුදු 3ක ප්‍රොබේෂන් එකක්. අවුරුදු 3ක පරිවාස කාලයකට යව යටත් කරනවා. කියන්නේ ඒ කාලය ඇතුළත නැවත ඒ වගේ වැරදි සිද්ධ වුණොත් දඬුවම් දරනවා. ඊට දවස් 20ක කමියුනිටි සර්විස් එකකට යව යොමු කරනවා.
2: හරි.
1: ඊට පස්සේ ආව සයිකොලොජිස්ට් කෙනෙක් ගාවට යොමු කරනවා. සයිකොලොජිකල් කියන්නේ අර මනෝවිද්‍යාත්මක සහාය අවශ්‍ය කරනවා.
2: මාර හොඳයි නේද? අනේ බලන්නකෝ. මිනිහා ගැන කොච්චර හිතලාද?
1: ඔව්. කියන්නේ මේ වගේ පැත්තත් බලනවා. හොඳයි ඇත්තට මේක. සහ ඊට පස්සේ ඩොලර් 10,000ක විතර අර අර තරුව නැවත හදන්න යන වියදම ඩොලර් හරියටම ගත්තොත් 9,404.746ක් මිනිහට ගෙවන්න වෙනවා. ඔය වෙලාවේ එයාව බේල් අවුට් කරගන්න ඩොලර් 20,000ක් එවනවා. ඩොලර් 20,000ක් account එකට බැර කරනවා ජේම්ස් ඔටිස් කියලා මිනිස්සෙක්. වාදනද ජේම්ස් ඔටිස් කියන්නේ කවුද කියලා?
2: දන්නේ නැහනේ.
1: ජේම්ස් ඔටිස් තමයි ඔය හොලිවුඩ් වෝක් ඔෆ් ෆේම් එකේ තියෙන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තරුව 2016 දී හාරපු හාදේ. ජේම්ස් ඔටිස් එක කරන්නේ ස්ලෙජ් හැම එකක් අරගෙන ගිහලා ලොකු මිටියක් අරන් ගිහලා ඒකෙන් නෙලාගෙන යනවා තරුවට. ඒ හාදයා තමයි මේක දැනගෙන අලුතෙන් ඒ වැඩේ කරපු එක්කෙනාව. එයාට දඩ මුදල් අරව මේ වගේ වන්න ඩොලර් 20,000ක් එයාට පරිත්‍යාග කරලා තියෙනවා. එයාගෙන් අහුවම ඔයා ඇයි එහෙම කළේ කියලා, නෑ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පොලිසිස් වලට කවුරු හරි විරුද්ධ වෙන්න ඕනේ. එහෙම විරුද්ධ වෙන අයට මං කැමති. මටත් තියෙනවට නෙවෙයි මම මේ සල්ලි
2: දුන්නේ.
1: වායිතුවද මට මේ සල්ලි තියෙනවට මේක කළා කියලා. නෑ මගේ මේ ඇඟ කසනවට මම මේක කළේ කියලා. ට හරිට විරුද්ධවාදීවනේ. අපි තව ටිකක් බලමු ට්‍රම්ප්ට වෙලා තියෙන වැඩ ටිකක් තමයි අද කතා කරන්නේ.
2: ඕකේ.

0: වෙනස්සම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1,000කටත් වැඩියෙන්. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස්. ගෙවන්න, ගෙවන්න දිනන්න.
1: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ අස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්, වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන්. ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. David Peters Motor Company Private Limited
3: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.

0: සිත් පැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරස් තමයි
1: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකෙන් කරලා හිතා ගන්න බැරි තරම් තෑගි දිනා ගන්න කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් මාසෙටම මුළු වියදම රුපියල් 20000ක් වුණොත් මාස්පතා ටීවී ෆ්‍රිජ් වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩි අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ් ලැප්ටොප් iPhone ඇතුළු තවත් තෑගි රසක් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න දිනන්න
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට අද මෙන්න ළඟම ඇති Burger King එකට delivery කරගන්න අමතන්න 0112 123 123
3: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් business, computing, interior හෝ fashion designing, AI and data science, engineering, languages, psychology හෝ logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 0111 732 1000 NIBM The City University, the place to be.

0: RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: කුකු ෆ්‍රයි සතුට රසය ගෙනෙන ගුණය.
2: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර පහක තැන්පතු සඳහා 14.5% පොලියක් 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා rating agency BBB- stable outlook.
3: දිමොවෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමඟ

0: ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වතාවේ ජනාධිපති වෙන්න කලින් පළවෙනි ටර්ම් එකේ 2016
1: අර කලින් තරුව ගලවන්නේ 2016
0: පළවෙනි ටර්ම් එකේ. ඒ කාලේ යා යූකේ වල කියන්නේ එංගලන්තේ සංචාරය කරපු අවස්ථාවක එංගලන්තේ මිනිස්සු මේ තැඹිලි පාටට හුරු මේ බැලුම් වගේක් උඩ යවුවා.
1: හරි.
0: ඒ බැලුම් හැල බබා බැලුම්. අගන්නේ පොඩි බබෙක් තමයි ඒ බැලුමේ ඉන්නේ.
1: ආරූපේ තමයි ඒ බබා.
0: ඔව් බබ. ඒ බබාට පැම්පර්ස් එකක් අඳලා
1: තියෙනවා.
0: හරි. ඒ බැලුමට පැම්පර්ස් එකක් අඳලා වෙනම. හරි. ඒ බැලුම් බබාගේ කොණ්ඩේ ඩොනල්ඩ් ජේ ට්‍රම්ප්ගේ වගේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කොණ්ඩේ නිකන් අර මීම වෙලානේ. ඩොනල්ඩ් ඩග්ගේ හොට වගේ නේද? ඩොනල්ඩ් ට්‍රම්ප් ඩොනල්ඩ් ඩග්.
1: ලඟේ නෑ.
0: ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හොට ඩොනල්ඩ් ඩග්ගේ කොණ්ඩේ වගේ. එතකොට යාම බ්‍රිතාන්‍යයේ යනකොට ඒ විරෝධතා දක්වපු කට්ටිය බබා බැලුම් හදලා

0: ඒවට පැම්පස්සන්දලා
1: ඒ බැලුමේ කොණ්ඩේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වගේ.
0: හරි.
1: ඒක සෑහෙන මේ ජනප්‍රිය සිම්බල් එකක් බවට පත් වුණා ඩොනල්ඩ් ට්‍රම්ප් එහෙ ගිහිල්ලා හිටපු දවස්වල.
0: පුදුම විරෝධතානේ.
1: යුකේ වලද විතර තව අපූර්ව එකක් වුණා. යුකේ වලට යනකොට එහෙ කවුරු හරි වෙලෙන්දෙක් විකුණන්න පටන් ගත්තා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මූණ. එක පැත්තක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මූණ ප්‍රින්ට් කරපු, ඊට පස්සේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වගේ කොණ්ඩයක් ප්‍රින්ට් කරලා තියෙන ටොයිලට් බ්‍රෂ් වගේ. විරෝධතාකරු තඩිපිඩි ගාලා ගිහින් එහෙන් ටොයිලට් බ්‍රෂ් අරගෙන ඇවිල්ලා සද්ද නැතුව ට්‍රම්ප් යරේට පාරවල්වල ටොයිලට් බ්‍රෂ්
0: වනවනවා.
1: ඒක ඉතාම ප්‍රබල සංකේතයක්.
0: අනිත් එක හරි මේ නිර්මාණශීලී.
1: අනිත් එක ඔයා හිතන්නකො දැන් මේ ඇවිල්ලා මේ
0: ඩොනල්ඩ් ට්‍රම්ප්
1: ලෝක නායකයා. ඇමරිකාවේ විතරයි ජනාධිපති.
0: හැබැයි
1: ඉතින් ලෝක නායකයන්නේ නේද? ලෝකෙට ලොක්කනේ ඔය. ඉතින් ලෝකෙට ලොක්කගේ මූණ ටොයිලට් බ්‍රෂ් එක ප්‍රින්ට් කරගෙන හයි ඒක වනවන්නේ. ඒක ලෝකෙට ලොක්කා ටොයිලට් හොදන උපකරණයකට සමාන කරන එක. ඒක හරිම ප්‍රබල සංකේතාත්මක විරෝධයක්. ඒක හරි ෂෝක්.
0: ඒ කියන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ව චාටර් කරන්න පුළුවන් හොඳම විදිහක් වගේ.
1: අය මොකොත් නෑ. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප්ටත් ඉතින් ලැජ්ජාවක් නැති ඉඳ හොඳයි. නැත්තම් ඒක කේස්.

අවසපහයි විනාඩි 52යි. ඔන්න ගමට මැහෙන්න පොසොන් භක්තිගීත පුරුදුන අපේ පොඩ්ඩෝ රටට මැහෙන්න ඒව දැන් ලස්සනට කියනවා.

0: දෙනවා.
1: අපි රටටම විතරක් නෙවෙයි මුළු ලෝකෙටම ඇහෙන්න ඒක සිය දෙනාවෝ.
2: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න විශ්වාසය පරිස්සම් කරපු කොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
3: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: ෂොප්පෑන් වින් වෙතින් රුපියල් මිලියන 5ක් වටිනා BAW ඉලෙක්ට්‍රික් මෝටර් අතයක් දිනා ගන්න අදම කාගිල්ස් ෆුඩ් සිටි එන්න.
3: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න 0710666222 Prime Residences
5: Leasing පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB Leasing වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 0112200.
6: මලකඩ යකඩ මල කෑම කියන්නේ චක්‍රයක්. ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ලක් නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසිනේ. ඒකන මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න. සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තීන්ත ගාලා නවත්තනවා බොහොම. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන් දෙනවා. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කිය. අපි LTL ගැල්වනයිසර් මුළු රටම ගැල්වනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න. 0771 47 47 47 47. බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකට බලන් ඉන්නේ
7: නෑ. NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
8: කලින් එකට එකක්. දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අදම එන්න ළඟම ඇති Burger King එකට. delivery කරගන්න අමතන්න 0112123123

0: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
1: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
2: ත්‍රිවිධ බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 0115411411 නැතහොත් ළඟම ඇති STB බැංකු ශාඛාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.
3: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනී දෙන්න.
4: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට CTFM අහන්න.
3: ප්‍රශ්න 4යි රුපියල් 5000.
5: සියත පොකට් මනී.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: රකිත හා චරිත අධිකරණයට ජනපතිගෙන් ප්‍රකාශයක් රුපියල් බිලියන 190ක් රටින් පිට කළ සැකකරු රිමාන්ඩ් වෙනිසියුලාවේ මියගිය සංඛ්‍යාව 164ක් දක්වා ඉහළට ශ්‍රී ලංකා ක්‍රිකට් නව ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම මෙම මාසයෙන් අවසන්
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න
3: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා

0: ัง
1: โดนัลด์ทรัมป์สหเม็กซิโกวัยอเมริกาวัยเวงกันท้าพยักกันคาถาวักวัดมาตั้งแต
2: ่
1: มาตั้งแต่จ้าลีจ้าลีก็มาตั้งแต่ไปเกี่ยวไอ้ท้าพยบาลันนัดกัน
2: วัดลังกายเด้เม็กซิโกวะ
1: แน่เ
2: ม็กซิโก
1: วะดูไรลังกันแน่อเมริกาวัยลูกคุยนี่สันดิ
2: โอ้เน่กูท้าลูกคุ
1: ยอเมริกาวัยลูกคุยนี่ලංගන දුරයි. ඔයා කියන්නේ ටෙක්සාස් වලින් එළියට යන්නම හරි දුරයි. ටෙක්සාස් හරි ලොකුයිනේ.
2: ඔව් නේ. එතකොට මෙක්සිකෝ කියන්නේ තවත් දුරයිනේ.
1: ඕ කරදරයි කරදරයි කරදරයි.
2: ඊට වැඩිය ළඟයි මේ ලංකාවට එන එක.
1: ඕ මෙහෙට ගලේ. කොහොම හරි මේ මෙක්සිකෝවයි ඇමරිකාවයි වෙන් කරන තාප්පේ ගැන අර එහෙම කතා බහ tira අතරේ.
2: හරි.
1: සමහර තැන් වල තාප්පේ තියෙනවා. සමහර තැන් වල තාප්පේ නැහැ. මේ තියෙන තාප්පේ මේගොල්ලෝ කළා නියම වැඩක්. ගෘහ නිර්මාණ ශිල්පීන් කණ්ඩායමක් එකතු වෙලා තමයි මේ වැඩේ කළේ. ඒගොල්ලෝ තාප්පේ හරහට හැදුවා සීසෝ පේලියක්. ඒ සීසෝ එකේ එක පැත්තක් ඇමරිකාවේ.
2: එක පැත්ත?
1: සීසෝ එකේ අනිත් පැත්ත
2: මෙක්සිකෝවේ.
1: ඇමරිකාවේ ළමයිනුයි ඇමරිකාවේ ළමයි මේ පැත්තෙන් සීසෝ එකට නගිනවා. මෙක්සිකෝවේ ළමයි ඒ පැත්තෙන් ඒගොල්ලන්ට පේන්නේ නැහැ කවුද එහා පැත්තේ ඉන්න මෙක්සිකානු මිතුරා කවුද කියලා දන්නේ නැහැ. හැබැයි එහා පැත්තේ සීසෝ එකේ එහා කොනේ මෙක්සිකානු මිතුරෙක් ඉන්නවා. ඒ හින්දා ඒ සීසෝ එක පදින්න පුළුවන්. සීසෝ තනියෙන් පදින්න බෑනේ.
2: බෑනේ බෑනේ.
1: ඒක තනියෙන් කරන්න පුළුවන් සෙල්ලමක් නෙවෙයි. ඒකට දෙන්නෙක් ඕන. දැන් අර මෙක්සිකානු දරුවා දන්නේ නැහැ එයත් එක්ක සීසෝ පදින ඇමරිකන් මිතුරා
2: කවුද කියලා.
1: ඇමරිකන් දැරිය දන්නේ නැහැ එහා පැත්තේ ඉන්න මෙක්සිකන් මිතුරා කවුද කියලා. ඉතින් ඒගොල්ලෝ පොඩි ඇක්ටිවේෂන් එකක් එදා ලෑස්ති කරලා තිබුණා. දෙපැත්තෙන්ම ළමයි ඇවිල්ලා ඒගොල්ලෝ පොර කකා තරඟෙට මේ සීසෝ එකේ නැගලා සීසෝ පැත්ත. ඒක විශාල ජාත්‍යන්තර මාධ්‍යවල ලොකු අවධානයක් දිනාගත්තා. ඒක කරපු අයගෙන් ඇහුවාම ඇයි ඒක කළේ කියලා ඒගොල්ලන්ගේ උත්තරේ හරි ලස්සනයි. ඒ කියන්නේ අපි එකතු වෙන්නයි ඕනේ. අපි මෙක්සිකෝවයි ඇමරිකාවයි කාලාන්තරයක් තිස්සේ එකට මුහු වෙලා යා වෙලා තියෙනවා. මෙක්සිකානු ඕන තරම් ඇමරිකාවට ඇවිල්ලා තියෙනවා. ඇමරිකාවේ නිෂ්පාදන මෙක්සිකෝවට විකුණලා තියෙනවා. මැදින් කොච්චර තාප්ප ගහලා තිබුණත් මිනිස්සු මිනිස්සු අතර තියෙන සම්බන්ධකම්
2: ඒ බැඳීම්
1: කඩන්න නැති කරන්න බෑ. ඒව පුළුවන් තරම් දුරට පරිස්සම් කරන එක තමයි ලෝකේ ලස්සන දේ. දැන් බලන්න මේකේ වුණත් මේකේ තාප්පේ නෙවෙයි ලස්සන. මේ තාප්පේ හරහට සීසෝ පදින මිනිස්සුයි ලස්සන කියලා. ඒක අර ලස්සන එක. හැම එකටම hina වෙන්න බලාගෙන ඉන්නවා. අපි මේ වගේ ලස්සන දේවල් දිලා ඉන්න කියනවා.
2: වැදගත් දේවල්.
1: වැදගත් දේවලුත් කියනවා.
2: පණිවිඩයක් ගන්න පුළුවන් දේවල්.
1: පණිවිඩයක් ගන්න පුළුවන් ඒවා නම් ඔය ලියුම් එන වෙලාවට බලන්න. එළියට දුවලා බලන්න. පණිවිඩයක් ඇවිල්ලාද කියලා. රේඩියෝ අහනවා. ඔය පණිවිඩ මල සැබෑ.

0: හවස 6යි විනාඩි 12යි වෙලාව.
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා 11.79 නාමයක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112200200. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල්‍ය සමාගමක.
2: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
3: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි. දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
4: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්. ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
5: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධීන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකී අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718392477. Global University Partners, Number 221, Dharmapala Mawata Kolamba 7.
6: CDP Stavara Tanpatu Wetin 15ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
7: සුබ දවස. අලුත් වෙලා.
8: පහසු වෙලා.
7: තෑගි වැඩි වෙලා.
8: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
7: කැමති එකක් අපේ අතේ. සුබ දවස.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි
10: මණ්ඩලෙ. හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව.
11: ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
12: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76 780 7000 WhatsApp කරන්න.
13: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing, විශ්වාසයේ ප්‍රමුඛයා.
14: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
15: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතය මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර් සයිකලේ වගේ. බොරු තොරන්නේ නැහනේ, කැලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල් ස්ටාර්ට් නේ. අතේ කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරින් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවනේ. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු වොෂ්පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ගන්නේ අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 0112 7000 කෝල්ලයක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
16: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩිය. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ ෂොපින්, බිල් පේමන්ට්ස්, ඕනම දෙයකට කෑෂ් වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස්. ගෙවන්න ගෙවන්න දිනන්න.
17: අමුවටයි 0.4

0: ล้านดัง
1: แซนดี้ทาลีวะฮัลต์กี่อันเด้อคือทรัมป์ทั้งเวลาที่นั่นเดวัลติกบอลวุฒิเหมอนี่ฮะเราเวลามาคัตตาวันเลียนบุลวะ
2: เวลามาฟิล์มเมกะคัตดันบุลวะ
1: โอ้เอ้ยอะไรอาร์จ่าดีกับการันมาเกิดมาทรัมป์มาท้าฮารีฮารีเวลามาตี
2: โอ้นน่ะพลันนึกว่าตัวนี้เวลามาดูมาดิคิว
1: นั่นเนี่ยจ่าดีกับการันแค่กูเด็กกับป้าระเมื่ออเมริกาเวสังคมจิตริยาการินขันได้มาเข้ากับตัวเองเอ็กซ์ก็ดาวสักเอ็นเอ็กซ์ก็แรงเอ็กซ์ก็แรงอเมริกาเวซิตี้ส์กันนะน้าวกเมื่อเดือนดาสดาสีเมื่อตอนทรัมป์เกย์แค่นี้จานาดิพัฒน์เฮติร์พัลลมุดูระคาลีวิจักรเมื่อซิตี้ส์กันนันาวก็เอกรายงทรัมป์เกย์พิลิมประสิทธิ์กัน
2: ฮารี
1: เอพิลิมวลวัดเดียร์เนี่ยแองเกนูลปัตตังเดือดทำไมทรัมป์อินนิรุวัตทรัมป์เกย์ประติมารัตปุระประติสตาปนเอกลาเอกรายง
2: โอ้เล่น
1: ใจแบบนี้แต่ถ้าเรื่องสังเกตอาจมันก็เดี๋ยวมันทำไมที่เห็นมันลูกแค่กิสระทรัมป
2: ์นิรุบัตุนะ
1: นิรุบัตขรนว่าว่าเกออันนั้นสักทำไมเออไอ้เอเลียตอะไรกันเนี่ยนั่นอุตส่าห์กันเลยอีกทั้งถ้าว่าเมื่อจ้าที่แวดักคุณอะไรเอกนันยัง
2: ไอ้ที่เมื่อโอ้ยฮะมาเด็กที่มันทรัมป์นี่ก็สัตว์เดินตัวบาลากันนี่นู่นเด้อเอวัน reactions ก็หัวมาเดียกี
1: ඒ ආගේ රියැක්ෂන්ස් ටික සාමාන්‍ය එයාගේ එක්ස් ගිදුම වගේ බැලුවාම බලා ගන්නතේ. ඔයා උදේව කරනවාදී ඒ විදිහටම හැසිරෙන්න ඇති තිබේ මේ දේවල් වෙනකොට.
2: මට වැඩක් නෑ ඕවා මට මොනවා කරත්.
1: ඔව් එක්ක තමයි ආයි බ්‍රෝකල ගිරි තියනවා වගේවත් කියන්න තියෙන්නේ. විදිහවල එක එක දවස් දෙකේ ගියවලි දැන් මේ යුද්ධයක් තියෙනවා. අද කියනවා හරි හරි පස්සිවරයි මෙන්න හෝමුස් අරිනවා අපි සාමග විසම අත්සන් කරගල ඊළඟ දවසේ දින ඉරානේ කුඩු කරනවලු හේබාරවදෝ කියනවා. අනේ වන්දන්නේ කෑමක් විස වෙලා
2: තියෙනවා. ආ කියනවා ඉරානේ කනගාටුවෙන් ඉන්නේ.
1: ඕ
2: මම මේ ගත්ත තීරණේ හින්දා.
1: මේ කීකේ අද්ද කීදකද මේ හෙට කියන්නේ අනේ වන්ද. මේක මේ 2017 ඒත් මේ එයාගේ ඔය ෆස්ට් රන් එකේ ප්‍රෙසිඩන්ට් හැටියට මේක කෙලින්ම සමාජ ක්‍රියාකාරීන් කණ්ඩායමක් වයිට් හවුස් එක ළඟටම ගේනවා මේ වැඩේ. වයිට් හවුස් එක ළඟ එලි මහන් තැනක ලොකු හුලම් පුම්බන කුකුලෙක් අඩි 33ක් උසයි ඈ. අඩි 33ක් කියලා කියන්නේ කෙලින්ම මීටර් වලින් 11ක්. මීටර් 11ක් විතර උස. ඒක ලොකු එකක් ඈ. ලොකු හුලම් පුම්බන කුකුල් පැටියෙක්.
2: හරි.
1: හරි. ඒකගෙත් කොණ්ඩේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වාගේ තමයි හදලා තියෙන්නේ කුකුල් පැටියෙක්.
2: කර්මල.
1: ඒක ප්‍රදර්ශනය කළා. එතකොට ඒකෙත් ඒගොල්ලෝ අදහස් කරන්නේ සාමාන්‍යයෙන් ඇමරිකාවේ කියනවනේ කියමනක් නේ don't be a chicken කියලා කියන්නේ නිකන් බියසුළු වෙන්න එපා. බියගුළු වෙන්න එපා. අර කරන්න ඕන නිවැරදි දේ කරන්න පෙනී හිටින්න බය වෙන්න එපා කියන අදහස තමයි
2: don't be a chicken කියන්නේ.
1: don't be chicken කියලා කියන්නේ. එතකොට ඒගොල්ලෝ කියන්නේ මේ වෙලාවේ ඇමරිකාවේ තිබිච්ච ටැක්ස් ප්‍රශ්නෙකට දෙන්න ඕන හරි උත්තරේ දෙන්න ඩොනල්ඩ් ට්‍රම්ප් was too chicken to find the real solution කියලා. ඒක බියසුළුයි බියගුළුයි කියලා පෙන්නන්නේ. ඉතින් එහෙම ලෝකෙ වන් හිතන්නේ වෙන කිසිම ජනාධිපති කෙනෙකුට මෙහෙම ඩිරෙක්ට් ඍජුව සෝපහාසය එල්ල කරලා තියනවා කියලා මේ තරම් තදින් සහ මේ තරම් අවස්ථා ගානකදී ඒක ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා එහෙම එකක් කාටවත් එලා තියනවා කියලා වන්නම් හිතන්නේ.
2: දැන් ඔය ඕක කරලා තියෙන කොයි අවුරුද්දද?
1: මේ 2017. දැන් මගේ මේ ඔක්කොම උනාට පස්සෙත් මේ මිනිහා ආපහු ජනාධිපති වරකට
2: ඇවිල්ලා
1: ආයි ජනාධිපතිත් වෙලා.
2: වෙලා.
1: එහෙම කරන්ද ට්‍රම්ප්ගේ සෑහෙන හිත හයයි හෝ ලැජ්ජෙන් හර කපලා වෙන්න ඕනේ
2: නේද? වෙන්න ඕනේ කොම් දැන් ඕක ඡන්දයක් දීලා නේ මම කරන්නේ ඉතින්.
1: ඔබ ඒ වසේරම් බල බල මිනිස්සු ඡන්දෙත් දීලා නේ නේද?
2: ඒක නේ.
1: ඒක කාටද බෑ. තම තමට ආයි ඡන්දෙ இல்லන්නත් ඉඳ තියෙනවා මේ යන විදියට.
3: See you there.

0: යන්නවා කියන්නත් බැරි වෙනවා තව පොඩ්ඩක් මේ ට්‍රම්ප් ගැන කතා කර කර ඉඳලා මේ යනවා කියන්නත් බැරි යමු යන්න
1: තවමකුත් නැහැ
0: ට්‍රම්ප් ගැනද තව තියෙන ට්‍රම්ප් ගැන කියනවා නම් මොකක්ද කොහොමද ඒකට කියන්නේ
1: දවසක් මදි
0: දවසක් මදි ට්‍රම්ප් ගැන කියනවා නම් දවසක් දෙකක් මදි මේ මේ මේ අනිත් සේරප වැඩසටහන නවත්තලා අරවින්දලට එහෙම ගෙවල් වලට වෙලා ඉන්න කියලා අපි දෙන්න මෙතන ඉඳගෙන ට්‍රම්ප් ගැන කතා කරන්න වෙනවා එහෙනම් අදට ඇති
1: ඕ තව මොනා හරි හොයන්න ඕන ඉතින් සර්ච් කළ බල හොයාගන්නනේ
0: ඕ හොයාගන්න කොච්චර දේවල් තියෙනවා ට්‍රම්ප් ගැන යමන්චාලි යන්න
1: ලන්ඩන්

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: රකිත හා චරිත අධිකරණයට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මෙම වසරේ අහෝසි වෙයි. දූෂිතයන්ට පක්ෂයේ ඉඩක් නෑ, සජිත්ගෙන් ප්‍රකාශයක්. රුපියල් බිලියන 190ක් රටින් පිට කළ සැකකරු රිමාන්ඩ්. වෙනිසියුලාවේ මියගිය ගණන 164ක් දක්වා ඉහළට.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත්‍රයෙක් වන නීතිඥ රකිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන් තුන්දෙනා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන වී තිබෙනවා. ඒ අල්ලස්හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්. සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ සංවිධානාත්මක අපරාධ කරුවෙක් වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක්කටා සම්බන්ධයෙන් අල්ලස් ලබා ගැනීමේ චෝදනා මතයි. හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත්‍රයෙකු වන රකිත රාජපක්ෂ සමගි ජනබලවේගයේ හොරණ ආසන සංවිධායක චරිතබේසිංහ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත්තා. ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අරුණ ශ්‍රී චතුරංගද අත්අඩංගුවට ගත්තේ මෙම සිද්ධියට අදාළවයි. සැකකරුවන් විසින් 2023 වසරේදී ඩුබාහිදී හරක්කටාගේ බිරිඳවන මදුෂිකා මදුවන්තිගෙන් රුපියල් කෝටි 50ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා තිබුණා. පසුව එම මුදල රුපියල් කෝටි 20ක් දක්වා අඩු කර ඇති අතර එයින් අත්තිකාරමක් ලෙස රුපියල් කෝටි 12ක් ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී ඇති බවයි අල්ලස් කොමිසම සඳහන් කළේ. හරක්කටාගේ ජීවිතය ආරක්ෂා කිරීම, ඔහුගේ රැඳවුම් නියෝගය ඉවත් කර ගැනීම සහ බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය වෙනුවට වෙනත් බන්ධනාගාරයකට මාරු කිරීම සඳහා මෙම අල්ලස ඉල්ලා තිබුණා. මේ අතර සිද්ධියට අදාළව සිදු කළ බව පැවසෙන දුරකථන සංවාදයක්ද මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා.
3: කෝටි 10ක් මෙහෙන් අරගෙන ලක්ෂ 200ක් ලංකාවෙනුත් අරගෙන අද වෙනකන් කිසිම දෙයක් කරලා දුන්නේ නැහැ. දැන් ඔයා ඔහොම කියනවා. එතකොට දැන් ගොල්ලයා දැන් මම ප්‍රකිත කතා කරාම චරිත කතා කරාම කියන්නේ දැන් කට්ටිය 3 දෙනා එකට එකතු වෙලා වැඩේ කරලි ඉවරලා බෙදාගත්ත විදිහට තමයි කතා කරන්නේ.
4: නෑ නෑ මම ඒකයි කියන්නේ.
3: දැන් මම කලින් කතා කරලි ඉවරලා කිව්වා සල්ලි ටික දීලි ඉවරලා මේක ප්‍රශ්නයක් නැත්තරම් ප්‍රශ්නයක්. අපෙන් කෝටි 12ක් අරගෙන ඉන්නනම් හම්බෙන්නේ නැති. අද නැතත් හෙට නැතත් අනිවාර්යෙන්ම අපේ සල්ලි දීලා
1: අපරාධකරුවන් ආරක්ෂා කිරීම සඳහා මුදල් ලබාගත් පිරිස් පිළිබඳ අනාවරණ වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින්.
5: අපරාධකරුවන් මරා දැමීමෙන් වැළැක්වීම සඳහා සල්ලි ගන්නවා. කෙනෙක් අත්අඩංගුවට ගත්තනම් නිසි ක්‍රමවේදය අධිකරණ ඉදිරිපත් කිරීම. හැබැයි අධිකරණ ඉදිරිපත් නොකොට මරා දැමීම සඳහා සල්ලි ගන්නවා. මරණයෙන් බේරෙනවා කියලා සල්ලි ගන්නවා. ඒවට පක්ෂ ભેද නැහැ, මතක තියාගන්න. අද වාර්තා වෙලා තියෙන ඔගොල්ලන්ට ඉල්දරුවේ මොනවද මේකේ? හා මරන්න නැතුව ඉඳන් අපිට සල්ලි දෙන්න. මරණයෙන් ආරක්ෂා කරගන්න අපිට සල්ලි දෙන්න. පීටියකින් අයින් කළ දෙන්න අපිට සල්ලි දෙන්න. මෙහෙමයි දේශපාලන ජාලය මේවත් එක්ක සම්බන්ධ වෙලා තිබුණේ. කට්ටි හිතුවා මේවා කාලේ වැලිතලාවේ යට වෙයි කියලා. කාලේ වැලිතලාවේ යට වෙන්න දෙන්නේ නැහැ මේ හොඳි. අපරාධකරුවන් නිසි පරිදි නීති හමුවට පැමිණීම තමයි අපේ රාජ්‍ය වගකීම. විමර්ශනය කරලා අත්අඩංගුවට අරගෙන නීතිපති පාර්ලිමේන්තුව හරහා නඩුගොනු කරලා අධිකරණ පද්ධතිය හරහා අපි දඬුවම් ලබා දෙන්නේ. බන්ධනාගාරගතවල ඉන්න කුඩු ව්‍යාපාරිකයෙක් 90 දෙවතාවක් කතා කළා තමයි දේශපාලන නායකයෙක්. ඒකෙන් 54 වතාවක් එයා රන් තිනවා නේද? අනිත් ඉතුරු ටික එයාට අවිල්ල තිනවා.
6: හොඳයි.
5: මේ දේශපාලන අධිකාරිය මම දන්නේ තමුන්වහන්සේලා තාමත් තියගෙන ඉන්න තමුන්වහන්සේලා පක්ෂයතුලේ අඩුම තරම් පක්ෂවල විනය පරීක්ෂණ කරලා කියනවා දන්නේ. එයි මේ දේශපාලන අධිකාරිය මේ මත් කුඩු මේ මත්ද්‍රව්‍ය මේ සංවිධානාත්මක අපරාධ වර්ධනය කිරීම සඳහා ඉවහල් වී තිබෙනවා. අපි මුළුමනින්ම දේශපාලන අධිකාරියේ මේ සඳහා ලබා දෙන රැකවල මුළුමනින්ම අවශ්‍ය කවුරුත් දේශපාලන පළිගැනීම කියන්නේ නැපා. මේ ජනතාවගේ විශාල ජනවරමක් තිබුණා. ඒ ජනවරම ඇතුලේ හරයක් තිබුණා. ඒ හරය තමයි අපේ රාජ්‍ය ශිෂ්ට සම්පන්න බවට පරිවර්තනය කරන්න. මේ පාර්ලිමේන්තුව ශිෂ්ට විය යුතුයි.
1: ඇතැම් පාර්ශ්ව නීතිමය පියවර සඳහා මුහුණ දීමට නොහැකිව රටින් පලාගොස් සිටින බවද ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවා.
5: විශාල ප්‍රමාණයක් අද අධිකරණයට මුහුණ දෙන්න බැරුව පලා ගිහිල්ලා තිබෙනවා. අධිකරණයට මුහුණ දෙන්නේ නේ. මේ මේ මේ පළිගැනීම නෙවෙයි. මේ ඉතාමත් යුක්තිසහගත ලෙස ඒ අපරාධකරුවාටද තමන් පිළිබඳව තියෙන කරුණු ඉතා මැනවින් අධිකරණයට ඉදිරිපත් කරලා නිදහස් වීමේ අයිතිය තියෙනවා. හැබැයි වරෙන්තු හත අට නිකුත් කරනවා එක්සත් ජනපදයට වෙලා ඉන්නවා. මොන දේශපාලනකද රටේ තිබිලා තියෙන්නේ? අපි වරෙන්තු නිකුත් කරනවා, රතු වරෙන්තු නිකුත් කරනවා, ගෙන්වා ගැනීම සඳහා උපරි මුසාධරනවා මේ අපරාධකරුවන් ලංකා අධිකරණය හමුවට පමුණුවන්න.
1: හමුදාවල හෝ බුද්ධිහංශවල කුඩා කණ්ඩායමක් නීති විරෝධී ක්‍රියාවල නිරතව ඇත්නම් ඔවුන්ට එරෙහිව පියවර ගන්නා බවයි ජනාධිපතිවරයා කියා සිටි.
5: ලසන්ත වික්‍රමතුංග ඝාතන වෙන්නේ කොහොමද? ඒ සාමාන්‍ය සිවිල් පුරවැසියන් අතර ගැටුමක් නෙවෙයි. ආණ්ඩුවේ මාධ්‍ය වේදිකේ ඝාතනය කරනවා. වාර්තාවල තන බුද්ධිවන්ත උපයෝග කරන දෙන්න බව සංගවන්න ඕන. කිට්නාර් පහරගෙන ගිලා පහර දෙනවා. රඳවගෙන ඉන්නේ හමුදාවේ ආරක්ෂක නිවසන කියලා වාර්තා වෙනවා. උපාලි තෙන්නකෝන් ගිලා පහර දෙනවා. පෝත්‍ර ජයන්ත්‍ර පහර දෙනවා. නාමල්ට පහර දෙනවා. තමුන් වාසලෙන් අහන්න. මේ සිවිල් ගැටුම් නෙවෙයි. මේ රාජ්‍යයක් තමන්ගේ බලය පෞලක සහ තමන්ගේ දේශපාලන කඳුරක බලය වෙනුවෙන් කරලා ද අපරාධ. තාජුන්දිගේ ඝාතනයත් එහෙමයි. පාස්කු ප්‍රහාරයත් එහෙමයි. ඒ විතරද? ශිරසට ගිනි තියෙනවා. ඉරිදින කාර්යාලයට ගිනි තියෙනවා. සියතර බෝම්බ ගහනවා. මේ ඉතිහාසයක් තියෙනවා. මේ ඔක්කොම පිටුපස ඉතා කුඩා රාජ්‍ය යාන්ත්‍රික මෙහෙයුම් කරුන් හිටියා. මේක එළිදරව් කරන්න ඕනේ නේද රටට? රටේ සුදුවැන් බියක් තිබුණ නැද්ද? මම අහනවා. අංක තහඩු නැති සුදුවැන් වලින් වත්තේ තමන්ගේ ගේ කඩනවට විරුද්ධ උද්ඝෝෂණ කරපු මිනිහා පැහැරගෙන ගියේ නැද්ද? සාමාන්‍ය සිවිල් ගැටුම් නෙමෙයි. මම මොනවද?

0: කියන්නේ මහලොකු භයානක හීනයක් දැකලා. කිසිම දවසක අපි ඒවට විරුද්ධ වෙලා නැහැ. සිරස ගිනිපත් කරනකොට, සියත ගිනිපත් කරනකොට, ඇත්ත වශයෙන්ම සිරස සියත ආරක්ෂා කරන්නට අපට කරන්න පුළුවන් හැමදේම අපි කරා. අපි පෙනී හිටියා. සිරස ගිනිපත් කරපු අය, සියත ගිනිපත් කරපු අය අල්ලන්න ඕන. අල්ලලා දඬුවම් කරන්නට ඕන. නීතිමය ක්‍රමවේද අනුගමනය කරලා ඒ ක්‍රියාව කරන්නට ඕන. කවුද ඒවට විරුද්ධ වෙන්නේ? ඕවා ටික කියලා අපෙන් අහනවා මේවා අල්ලනකොට විරුද්ධ වෙන්න පුළුවන්ද කියලා. කවුද විරුද්ධ වෙන්නේ? අපි විරුද්ධ වෙන්නේ නැහැ. මේ අමුතුම චිත්‍රයක් මම පාන්න හදන. හැබැයි අපි කියනවා අපි විරුද්ධයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස 65 ඉඳලා 67 කරනවා.
1: සමගී ජනබල වේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ සම්බන්ධයෙන් ගන්නා පියවර පිළිබඳ ආණ්ඩු පක්ෂයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් ප්‍රශ්න කළා.
0: වරාය ගොඩබාන මිලට තෙල් ටික ලබා දෙනවා කිව්වා. බදු ටික ඔක්කොම ඉවත් කරනවායි කිව්වා. ගෞරවණීය ඒ දූෂණ කප්පන් ඔක්කොම නතර කරනවායි කිව්වා. මට බාධා කරන්න
2: චරිත් අබේසිංහට කරන්න මොකද්ද
3: කියලා මම පොයින්ට් එක මොකද්ද කියන්නේ?
2: චරිත් අබේසිංහට කරන්න මොකද්ද කියලා අහන්න
3: කැමතියි. ගරු විපක්ෂ නායකතුමා කතා කරන්නේ පොයින්ට් එක කියලා ඉන්න ඕනේ. ඔබතුමා තව කොපමණ වෙලා
0: ලබනවා? ජනාධිපතිවරයාට අපි හොඳට අහගෙන හිටියා.
3: නෑ ඔබතුමා
0: ශිෂ්ට සම්පන්නව අහගෙන හිටියා. ශිෂ්ට සම්පන්න. නමුත් කණගාටුයි කියන්නේ ජනාධිපතිවරයා කෙසේ වෙතත් ගෝල බාලයෝ දැන්
1: චරිත් අබේසිංහ සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වන්නේ දැයි ප්‍රශ්න කළේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින්.
2: ඉතින් මම කැමති විපක්ෂ නායකතුමාගෙන් අහන්න, ඔබ කුඩුවලට විරුද්ධ සටන් කරනවා, සිංගප්පූරුවේ නීතිය ගේන්න කිව්වා, ඒ කියන්නේ මරණ දඬුවම, ඒ කියන්නේ චරිත් අබේසිංහවත් එල්ලන්න ඕනේ කියලාද ඔබතුමා කියන්නේ? අඩුම ගානේ ඔබතුමාගේ පක්ෂය අභ්‍යන්තර විනය පරීක්ෂණයක් ආරම්භ කරනවාද චරිත් අබේසිංහ සම්බන්ධයෙන්?
0: එතුමා මගෙන් ප්‍රශ්නයක් ඇහුවා සමගි ජන බලවේගයේ සමාජීය පිළිබඳව. අනිවාර්යයෙන්ම විනය පරීක්ෂණය පවත්වනවා, අනිවාර්යයෙන්ම ගන්න තියෙන ලොකුම පියවර ගන්නවා. මොකද අපේ පක්ෂයේ වැරදිකරුවන්ට අපරාධකරුවන්ට කිසිම
1: ක්‍රිෂ්ගනුතෙරුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහි නඩුවේ ඉන්දීය සාක්ෂිකරුවන් දෙදෙනෙකුට සිතාසි නිකුත් කරන ලෙස නියෝග කර තිබෙනවා. ඒ කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ විසින්. අධිකරණ සේවා කොමිෂන් සභා චක්‍රලේඛ යටතේ විදේශීය සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කිරීමේ ක්‍රමවේදය අනුව සිතාසි යොමු කරන ලෙසයි විනිසුරුවරිය නියෝග කළේ. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා සඳහන් කළේ එම ඉන්දීය ජාතික සාක්ෂිකරුවන් දෙදෙනා සම්බන්ධ කරගත නොහැකි බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දෙනුම් දී ඇති බවයි. මහාධිකරණ විනිසුරුවරිය සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ නඩුකරය පසුගිය මැයි මස 29 වනදා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා කැඳවූ බවයි. ඉන්දීය සාක්ෂිකරුවන් දෙදෙනෙකු සාක්ෂියට කැඳවීම සඳහා විදේශීය සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කිරීමේ ක්‍රමවේදය යටතේ සිතාසි නිකුත් කිරීමට අවශ්‍යතැයි අධිකරණය ප්‍රශ්න කළා. එම අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ එම සාක්ෂිකරුවන් තමන් සමග සම්බන්ධ වී සිටින බවයි. එබැවින් විදේශීය සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කරන ක්‍රමවේදය යටතේ සිතාසි නිකුත් කිරීම අවශ්‍ය නොවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබුණා. නඩුව ජූලි මාස 7 වනදා විභාගයට ගැනීමට අධිකරණය දින නියම කළේ ඉන් අනතුරුවයි. නඩු විභාගය ආරම්භ වීමට සති දෙකක් පමණ ඉතිරිව තිබියදී එම සාක්ෂිකරුවන් සම්බන්ධ කර ගැනීමට නොහැකි බව ප්‍රකාශ කර ඇති බවයි විනිසුරුවරිය සඳහන් කළේ. නඩු විභාගය ප්‍රමාද කිරීමේ අරමුණින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙය සිදු කර ඇති බව නිරීක්ෂණය කරන බවද විනිසුරුවරිය පැවසුවා. විනිසුරුවරිය කියා සිටියේ ජූලි මාස 7 වනදා ආරම්භ කිරීමට නියම කර තිබූ මෙම නඩුවේ සාක්ෂි විභාග දිනය අවලංගු කරන බවයි. මෙම කටයුතු වල ප්‍රගතිය විමසා බැලීම සඳහා නඩුකරය යළි ජූලි මාස 7 වනදා කැඳවන ලෙසත් නියම කළා. මේ අතර ආණ්ඩුව වෛරී දේශපාලනයක නිරත වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ.
4: වෛරයක් පරිගැනීමක් සහ ඒ කණ්ඩායමගේ අවශ්‍යතාවයක් ඉටු කරගන්න තමයි මේ රටේ දේශපාලනයක් තියෙන්නේ. පාලනය කරන දේශපාලන පක්ෂය තමන්ගේ විරුද්ධවාදීන් දකින්නේ හතුරන් විදියට.
1: විදේශ රටවලින් බහණ්ඩ ආනයනය කරන බව පවසමින් රුපියල් බිලියන 190කට ආසන්න මුදලක් මෙරටින් බැහැර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් ජෙෆ්රි මොහමඩ් නැමැත්තා ජූලි 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගිස් බෝධරගම විසින්. රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා සඳහන් කළේ සැකකරු ටෙලිග්‍රැෆිට් ට්‍රාන්ස්ෆර් ක්‍රමවේදය හරහා කොළඹ පිහිටි ආයතනයක් මගින් එම මුදල් ඇමරිකා ඩොලර් ලෙස විදේශ රටවලට යවා ඇති බව. සැකකරු කිසිදු අවස්ථාවක බැරකරන මුදල් මත මෙරටට ආනයන සිදු කර නොමැති බවත්

0: රජයේ නීතිීක්ෂවරයා සඳහන් කළා. මෙම මුදල් උපයාගත් ආකාරය හා කුමන අරමුණක් සඳහා විදේශ රටවලට මුදල් යොමු කර තිබේද යන්න සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි. සැකකරු මද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදල්ද ඔහුගේ නමින් නැති බැංකු ගිනුම් වලට බැරකර ඇති බවයි රජයේ නීතිීක්ෂවරයා පැවස්සූවේ. අම්පාර රෝහලේ බෞද්ධ චිකිත්සකවරියගේ මරණයට අදාළව අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ඇතුළු තුන්දෙනා පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දී තිබෙනවා. ඒ නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. පසුගිය 17 වනදා තෙල්දෙනිය රෝහල ආසන්නයේ මෝටරතයක් තුල තිබී අදාළ කාන්තාවගේ මලසිරුර සොයා ගැනුණා. ඊයේ අලුයම වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයමකින් ඇගේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගනු ලැබුවේ යාපනයේ ප්‍රදේශයේදී. ප්‍රධාන සැකකරුට සැඟව සිටීම සඳහා ආධාර අනුබල දීමේ චෝදනාව මත 49 හැවිරිදී රජවැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන තිබුණා. මදුරු කීටයන් බෝවන පරිදි පරිශ්‍ර පවත්වාගෙන ගිය 5000කට නඩු පවරා ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ වැඩබලන සභාපති උපුල් රෝහණ පවසනවා. ඔහු සඳහන් කළේ ඉදිරියේදීත් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.
1: ඕනෑම තරාතිරමක පුද්ගලකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධනයේ අවශ්‍ය උපදෙස් ලබා දීලා තියෙනවා. ඒ නිසා අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. පහුගිය දින කීපේ 5000කට ආසන්න සංඛ්‍යාවකට අපි මදුරුවන් බෝනස් ස්ථාන පවත්වාගෙන යාම වෙනුවෙන් මහේස්ත්‍රාත් අධිකරණවල නඩු පවරන්න කටයුතු කරලා තියෙනවා.
0: මේ වන විට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 49000කට ආසන්නයි. ඉන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතේ. ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ණංගර සඳහන් කළේ.
2: සමස්තයක් වශයෙන් රෝගීන් සංඛ්‍යාව වැඩි වෙනවා. ඒ කියන්නේ තාම අපිට ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කරගත යුතු වෙනවා. තවමත් ඒක තියෙනවා. මේ සඳහා අපිට ඇත්තටම අවශ්‍ය වෙනවා ජනතාවගේ සහාය. මේ ජනතාවගේ සහාය නැතුව මේ දේ කරන්න බෑ. මේ දවස් කාලය තුළදී පොලිසියෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්න නියමිතයි.
0: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිස රේගු නිලධාරීන් සමග සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ රේගු මූලස්ථානයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්ණායකවල ප්‍රගතිය තක්සේරු කිරීමට අදාළව සාකච්ඡාව පැවැත්වුණා. IMF විශේෂ නියෝජිත කණ්ඩායමක් දිවයිනට පැමිණියේ ඊයේ දිනේදී. ලබන 30 වනදා දක්වා ඔවුන් මෙරට සංචාරය සිදු කරනු ඇති. මේ අතර ඇමරිකා ඩොලරයක විකුණුම් වටිනාකම රුපියල් 342ක් දක්වා ඉහළ ගියා. එහි ගැනුම් අනුපාතය රුපියල් 332යි 134ක්. වෙනිසියුලාවේ හටගත් බොහුකම්පනවලින් මියගිය සංඛ්‍යාව 164 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. තුවාල් ලැබූ සංඛ්‍යාව 971 දෙනෙක්. වෙනිසියුලාවේ කරාකස් අගනුවර ප්‍රබල භූකම්පන දෙකක් හටගනු ලැබුවේ ඊයේ රාත්‍රියේ. එම භූකම්පනවල ප්‍රබලත්වය සටහන් වූයේ රිෂ්ට මාපකයේ ඒකක 7.2ක් සහ 7.5ක් ලෙසයි. පසුගිය වසර 100 තුළ වෙනිසුලාවට බලපෑ ප්‍රබලතම භූකම්පන ලෙස මෙය සඳහන්.
3: ආර්ථික සියත සියත බිස්නස් රිවියුස්.
0: හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංගට අනුග්‍රාහකත්වය ලබාදීමට උස්වත්ත බිස්කට් පුද්ගලික සමාගම තීරණය කර තිබෙනවා. එහි කළමනාකරණ අධ්‍යක්ෂ ශංක පෙරේරා සඳහන් කළේ මෙය ශ්‍රී ලංකාවේ අනාගතය සඳහා සිදුකරන ආයෝජනයක් ලෙස සලකන බවයි.
4: අවුරුදු 70ක ඉතිහාසයක් තියෙන ආයතනයක් විදිහට උස්වත බිස්කට් ආයතනය ඉතාමත් ආඩම්බර වෙනවා රුමේෂ්ගේ මෙම ගමනට දායකත්වය දැක්වීමට ලැබීම සම්බන්ධයෙන්. සහ ඔහුගේ ඔලිම්පික් සීනය සැබෑ කරගන්නාතුරු උස්වත බිස්කට් සන්නායමෙන් අනුග්‍රහකත්වය දැක්වීමට ලැබීම ගැන. මේ හුදෙක් මූල්‍යම අනුග්‍රහයක් පමණක් නෙවෙයි. මේ ශ්‍රී ලංකාවේ අනාගතය සඳහා අප විසින් කරනු ලබන ආයෝජනයක් වගේම ජාත්‍යන්තර තලයට යාම සඳහා තරුණ ක්‍රීඩකයින් දිරිගැන්වීම සඳහා අප විසින් දරණ එක් ප්‍රයන්තයක්.
3: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
0: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම මෙම මාසයෙන් අවසන් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති ඉරාන් වික්‍රමරත්න පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවට එක් වෙමින්.
5: අපි ICC1ේ ඒ ප්‍රධාන පුද්ගලයෙක් ICC1ේ හිටපු නීතිඥතුමා එයාවත් අපි ගෙන්න ගත්තා. ලංකාවට ඇවිල්ලා දවස් ගානක් මෙහි ගත කළා. ව්‍යවස්ථාදායක කොමිටුවක් තියෙනවා. ඒ අයත් එක්කත් සාකච්ඡාවල් පැවැත්තුවා. පවතල එක හදලා ඒක දැන් මේ මාසේ එක අවසන්. ඊට පස්සේ ඒක අපි ඉදිරිපත් කරනවා. අපි ඒක පාර්ලිමේන්තුවට ගෙනියන්නේ.
0: යලි සිරස්තල රකිත හා චරිත අධිකරණයට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මෙම වසරේ අහෝසි වෙයි. දූෂිතයන්ට පක්ෂයේ ඉඩක් නැහැ. සජිත්ගෙන් ප්‍රකාශයක්. රුපියල් බිලියන 190ක් රටින් පිට කළ සැකකරු රිමාන්ඩ්. වෙනිසියුලාවේ මියගිය ගණන 164ක් දක්වා ඉහළට. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්තිමින් නිමයි. මම සප්න වංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30ට. ඔබට සුබ රාත්‍රිය.
3: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: of the town.
1: මමයි අපරාධකාරයා කියලා කෙනෙක් කිව්වත් සමහර වෙලාවට ඔප්පු කරන්න සාක්ෂි තියෙනවත් දන්නේ.
2: වචන වලින් කෙවල් ගිනි තියෙන හැටි බලන්න රාජිත දිසානායකගේ අලුත්ම ස්ටේජ් ඩ්‍රාමා එක අපේ ගෙදර ගිනිතියයිද බලන්න.
3: අපි ඒ ගැන අහන්නේ ඩ්‍රාමා එකේ ඇක්ට් කරන ජයනි සේනානායකගෙන්.
4: මේක ප්‍රධාන කාන්ත චරිත හතරක් තියෙනවා. ඒ චරිත හතර අවුරුදු ගානකට කලින් පාසලක හොස්ටල් එකේ එකට අධ්‍යාපනය හදාරපු යාළුවෝ හතර දෙනෙක්. අර නිකන් අවුරුද්දකට දෙකකට සැරයක් වගේ එකතු වෙනවා. එහෙම එකතු වෙච්ච අවස්ථාවක හිතන්නේ නැති විදිහට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච දෙයක් තමයි මේ නාට්‍ය කතා කරන්නේ. මම ජයනිසේන නායක. ඊපස්සේ අමා විජේසේකර, බිම්සරත් ප්‍රේමරත්න, යශෝදා රසඳුනි, ප්‍රසාද් සූර්යාරච්චි, තරුෂ කුමාරසිංහ, ප්‍රදීප් අරෑගම තමයි සංගණයෙන් දායක වෙන්නේ. මේක රචනය කරන්නේ රාජිත දිසානායක, අධ්‍යක්ෂණය කරන්නේ රාජිත දිසානායක.
3: මොකක්ද මේ ස්ටේජ් ඩ්‍රාමා වල තියෙන මැජික් එක?
4: ප්‍රේක්ෂකයාට තමන්ගේ ඉදිරියේ පෙනෙන මේ චරිත සජීව නළුනිල් රඟපානව අත්දකින්න පුළුවන්. ඉතින් ඒක හරි සුවිශේෂී අත්දැකීමක් තමයි ප්‍රේක්ෂකයෙකුට තියෙන්නේ. ඒ නිසා තමයි මම හිතන්නේ කොයි තරම් සිනමාව රූපවාහිනිය ප්‍රබල වුණත් වේදිකා නාට්‍යයට අදටත් සංගහල් පිරෙන්න ප්‍රේක්ෂකයෝ ඉන්නත් මම හිතන්නේ මේ සජීවී අත්දැකීම නිසාම වෙන්න ඇති.
2: කවද්ද දැන් ඩ්‍රාමා එක බලන්න පුළුවන්?
4: ජූනි මාසේ 27 වෙනිදා බොරැල්ල නාමල් මාලනී පුංචි තියටරේදී වේදිකාගත වෙනවා සමස 3:30 සහ 6:30.
0: Talk of the town.
2: කියන්නේ ෆුට්බෝල් විතරක් නෙවෙයි, දැන් ඒක එන්ටර්ටේන්මන්ට් ෆෙස්ටිවල් එකක් වෙලා ඉවරයි.
3: ජූලි 19 වෙනිදා. ඒ කියන්නේ FIFA ෆයිනල් එකේ හාෆ් ටයිම් එක වෙලාවේ හිස්ටරි එකේ පළවෙනි පාරට එයාලා කොන්සර්ට් එකක් ප්ලෑන් කරලා තියෙනවා.
2: මුළු ස්ටේඩියම් එකම විනාඩි 15ක් 20ක් වගේ කාලයකට කොන්සර්ට් වයිබ් එකට චේන්ජ් කරන්න තමයි එයාලා ට්‍රයි කරන්නේ.
3: එදාට BTS, Madonna, Shakira මේ 3 දෙනාම එකම ස්ටේජ් එක ෂෙයා කරගන්නවා. Education Charity Fund එකකට උදව් කරන්න තමයි එයාලා මේ හාෆ් ටයිම් කොන්සර්ට් එක කරන්නේ.
2: මේ වැඩේට ගොඩක් දෙනෙක් කැමති වෙද්දි සමහර ෆෑන්ස්ලා නම් කියන්නේ ෆුට්බෝල් කියන්නේ ස්පෝර්ට් එකක්. මේ වගේ දේවල් වලින් ස්පෝර්ට් එකේ එනර්ජි එක ඩැමේජ් වෙනවා කියලා.
0: Talk of the town.

0: නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
2: උණ හැදුනහම හොඳට වතුර බොන්න ඕනේද?
0: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උණකමගේ සමග.
2: සාමාන්‍ය වෛරස් ආසාදනයක් නිසා අපිට උණ තත්ත්වයක් ඇති වුනහම වෛද්‍යවරු විදිහට අපිත් කියන දෙයක් තමයි හොඳට ජලය සහ දියර පානය කරන්න කියන කාරණාව. නමුත් මේ තත්ත්වය සමහර විට ඩෙංගු රෝගෙදි වෙනස් වෙන්න පුළුවන්. ඔබට ඩෙංගු රෝගය හැදුන අවස්ථාවකදී ඔබ පානය කළ යුතු දියර ප්‍රමාණය තීරණය වෙන්නේ ඔබගේ දේහයේ බර අනුවයි. එෙහිදී අනිවාර්යයෙන්ම මේ දියර ප්‍රමාණය තීරණය කරන්නේ සුදුසුකම් තියෙන වෛද්‍යවරයෙක් පමණයි. ඔබට ඩෙංගු රෝගය සෑදී ඇති අවස්ථාවකදී ඔබගේ දේහයේ බරට වඩා වැඩිපුර ප්‍රමාණයක් දියර පානය කිරීමෙන් ඔබට සංකූලතා ඇතිවීමේ වැඩි අවධානමක් ඇති වෙන්නේ තියෙනවා. ඒ නිසා ඔබට උණ රෝගය ඇති විටත් විශේෂයෙන්ම ඩෙංගු රෝගය ඇති විටත් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් අනුගමනය කරන්න.
3: ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
0: ඔබ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවින්ද උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවින්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට. ඔන්න ගමටම ඇහෙන්න පොසොන් භක්ති ගීත පුරුදුන අපේ පොඩ්ඩෝ රටටම ඇහෙන්න ඒවා දැන් ලස්සනට කියනවා.

0: දෙනවා.
1: අපි රටටම විතරක් නෙවෙයි මුළු ලෝකෙටම ඇහෙන්න ඒක සිය දෙනාවෝ.
2: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්. අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්.

0: Siete. Siete pronti.
1: මෙන්න දැන් ලැබුණු පොතක්. අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවටගත් නීතිඥ රකිත රාජපක්ෂ, චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තුන්දෙනා ලබන තුන්වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. නියෝගය නිකුත් කළේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගිස් බෝදරගම විසින්. එම ප්‍රවෘත්තිය නැවතත් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවටගත් නීතිඥ රකිත රාජපක්ෂ, චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තුන්දෙනා ලබන තුන්වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. නියෝගය නිකුත් කළේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගිස් බෝදරගම විසින්.

0: හරිගේ හරිම තැනට ගියහින්ද. එල්ලෝල්සයකෙන් නෙලෝන්න එක් ගත්ත
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: එල්ලෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
3: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011 732 1000. NIB The City University, the place to be.

0: ආසම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1,000කටත් වැඩියි. අවසන් දිනුම් මැදින් side by side ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස්. ගෙවන්න, ගෙවන්න දිනන්න.
1: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Wood Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: ඉමොවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97. කොන්දේසි සහිතයි.
3: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.

රාත්‍රී 7යි විනාඩි 10යි. ඔය බලන් හිටියේ මේ වෙලාවේ නිදහසේ කතා කරන්න නම් නැත්නම් දවස පුරාම වැඩ කරලා කරලා සමහරක් විට මේ වෙලාවේ ගෙදර යන ගමන් වෙන්නත් පුළුවන්. හිත නිදහස් කරගන්න කැමතිද? හිතේ තියෙන ඕනම දෙයක් කාට හරි කියලා, හැබැයි ඒ කෙනා විශ්වාසවන්ත කෙනෙක් වෙන්නම ඕනේ. ඒ විශ්වසනීය එකම තැන, ඔයාගේ හිතට සැනසීම ගෙන එකම තැන සියත ආදර රේඛා. එන්න, පය දෙකක් තියනවා ඔබටයි මටයි කතා කරන්න. පොඩි අපි මෙහෙම කියමුකෝ, අපි ජීවිතේ බලාපොරොත්තු වෙන්නේ නැති දේවල් හිතන් නැති වෙලාවල් වලදී වෙනස් වෙන්න පුළුවන්. අපි වෙනස් වීම වලට ගරු කරනවා වගේම වෙනස් වීම ආදරෙන් බාර ගන්න ඕනේ. පොතක් වෙන්න පුළුවන්, ඔයා කියවන කවියක් වෙන්න පුළුවන්. හැබැයි මේ හැම දෙයකටම කාලෙත් එක්ක ඔයාට වෙලාව ලැබෙනවා ඔයාගේ විදිහට ආදරණීයව අලුතින් පටුනක් ලියන්න. මේ පොත බාර ඔයාට. පටුන ලියන්නේ විශ්මි. පය දෙකක් තියෙනවනේ, හිමීට හිමීට මේ දේවල් අපි කතා කරමු. මැසේජ් එකක් දාන්න 0711982947 අපේ වට්ස්ඇප් නම්බර් එකට, හරි ආදරේ කවුන්සියත FM අපේ Facebook page එකට ඇවිත් කමෙන්ට් එකකුත් තියන්න අත පෝස්ට් එක යටින්. පය දෙකක් මාත් එක්ක, හරිද?

0: ഡെങ്കു മാരകമായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: අධික වැසි තත්ත්වයෙන් පසු ඉදිකිරීම් පරිසරවල ජලය එක් රැස් වූ ස්ථාන වැඩි විය හැක. එම ජලය එක් රැස් වන තැන් ඉවත් කර ඩෙංගු මදුරුවන් මෝවන ස්ථාන නැති කර ගන්න. මේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පණිවිඩයකි.
0: ඩෙංගු මාරාන්තිකයි.
2: සභාවෙන් අවසරයි. අද මම මෙතනට ආවේ පොසොන්පත් දිවියට කියන්න. අඹසවනේ මිහිඳු සමිඳු බණක් දේශනවා. සාදු සාදු සාදු කිය එපන අසනවා.
0: මේ දවස්වල පොඩ්ඩු හරි සද්දෙට ගමටම ඇහෙන භක්ති ගීත කියනවනේ.
3: ඔන්න ඉතින් අම්මලට පුළුවන් ඒක රෙකෝඩ් කරලා 0.71555.6047ට WhatsApp කරන්න.
2: මිහින් තලාවයි තහම් පලාවයි ශාන්ත පුටු පුටු හාස්නයි.
0: එතකොට සියති අපිට පුළුවන් ඒ හොරතල් වොයිස් එක රටටම ඇහෙන්න දෙන්න.
2: මං පිපි දේවා සි
4: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
5: අපරාධකරුවන් නිසි පරිදි නීති හමුවට පැමිණීම තමයි අපේ රාජ්‍ය වගකීම. අඩුමතරම් පක්ෂවල විනය පරීක්ෂණ කරලා කියනවා දන්නේ. එයි මේ
6: අනිවාර්යයෙන්ම විනය පරීක්ෂණය පවත්වනවා. අපේ පක්ෂයේ වැරදිකරුවන්ට අවස්ථාවක් දෙයක් නැහැ.
4: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
7: හොරුන් ආරක්ෂා කරන්නෙත් නැහැ. හොරුන් වෙනුවෙන් හිටගන්නෙත් නැහැ.
8: බැයිද පුළුවන් කියලා උසාවියේ බලමුකෝ දාන්න ඕ නඩු.
9: නඩු ටික එනකොට කට්ටිය කලබල වෙනවා. මෙතෙන් ඇවිල්ලා මොන මොනවා හරි කියනවා.
4: සෑම දිනකම උදෑසන 6යි 30, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
10: Gentlemen, welcome to Bangkok, Thailand.
11: Hi, මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
12: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.71 92 0.72 0.71 327 777.
13: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
14: Finishing වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා.
15: සිත් බැඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් කලර් අප් තමයි.
16: ඉමොවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0.76 844 97 97. කුන්දේසි සහිතයි.
17: සීබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ්සට් වෙතින් මෙගාවට්ටම් ඇස්ට්‍රා ඉතිරි රුපියල් 325යි. රේණුකා පිටිකල පොල්කිරි ඉතිරි රුපියල් 320යි. ස්ටුවර්ඩ්ස් රෝසා කහටතේ ඉතිරි රුපියල් 190යි. ලයිසෝල් ෆ්ලෝරල් ඩිස්ඉන්ෆෙක්ටන් ඉතිරි රුපියල් 175යි.
18: CDP බැංකුවේ නුබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 0.115 411 411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
19: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
18: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
20: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස් තරම්.

0: una da sugu kotigena e Disney.
1: Danin Anna. Satya dawasala hawasa dekata.
2: Theater hot and spicy with sudu kochi.
1: Goda kadare.
3: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
4: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
5: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
7: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: සියත පොකට් මනි අනුග්‍රහය
9: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක් 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.99 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ බ්‍රාන්කා රේටින් ඒජන්සි BBB- stable outlook.

රාත්‍රිය 7යි විනාඩි 31යි. ජීවිතේ අපි විශ්වාස කරන දේවල් ඒ විදිහටත් වඩා හොඳට සිද්ධ වෙද්දි. ජීවිතේ අපි ආදරය කරද්දී, අපි ආදරය ලබද්දී හිතන්නේ නැති විදිහට අපිට කෙනෙක්ව දැනෙන්න පටන් ගන්නේදී අපේ මුළු සෝල් එකම, අපේ මුළු ආත්මයම වෙනස් වෙන්න පටන් ගන්නවා. කෙනෙක්ට හිතෙන්න පුළුවන්, මෙයාගේ මූණ එළිය වෙලානේ. මෙයාට හරි ගිහිල්ලා වගේ මොකක් හරි වෙනසක් තියෙනවා. කවුද ඒ? ඔය වගේ චූටි චූටි චූටි චූටි ප්‍රශ්න ඔළුවට එන්න පටන් ගන්නවා. එතකොට කෙනෙක් බය නැතුව, කෙනෙක් කියන්නේ ඔයාගේ ළඟින් ඉන්න කෙනෙක්, ඔයාව ගොඩාක් දන්න කෙනෙක්, ඔයාව ගොඩක් විශ්වාස කරන කෙනෙක්. අන්න එයාට තමයි ඉක්මනටම පුළුවන් වෙන්නේ ඔයාගේ පුංචි වෙනසක් වුණත්. ඔයා වෙනස් වීම වලට කැමති කෙනෙක්ද? චේන්ජස් ගන්න කැමති කෙනෙක්ද? ඒ වගේම තමයි සමහරක් අය හිතන්නේ නැති වෙලාවකදී කිසිම හේතුවක් නැතුව ඔයාව දාලා යනවා. එතකොට ඔයා මොන විදිහට රියැක්ට් කරයිද? ඒක ඔයා බාරගන්නේ මොන විදිහටද? අන්න ඒ ගැන තමයි අද අපි කතා කරන්න හිතුවේ. ඉතින් මේ ගැන ඔයාට දැනෙන දේ ආදර රේකාන් සියත FM අපේ Facebook page එකට ඇවිත් අත post එකට ඇටින් comment එකක් දාන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් 0711982894 අපේ WhatsApp number එකට comment එකක් වගේම message එකක් තියන්න. දන්නවද? ඔයා කොටක් ආදරණීය කෙනෙක්. ඒ වගේම තමයි ඔයාට තමයි පුළුවන් ඔයාව වෙනස් කරගන්න. ඔයා වෙනස් වුණොත් ඔයාගේ ළඟ ඉන්න කට්ටිය, ඔයා ඒ ආදරය කරන කෙනාව වුණත් හරි අපූරුවට වෙනස් කරගන්න පුළුවන් වෙනවා. තනිකමක් තනෙනාද? තව ටිකක් කතා කරන්න හිතනවද? එන්න, පය දෙකක් තියෙනවනේ. අපි හිමීට හිමීට කතා කරමු. හිතේ කැමැතිම විදිහට, ආසම විදිහට, නිදහසේ ඒ විදිහට තමයි කතා කරන්න ඕනේ.

0: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ Global Life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-732-1000 NIBM The City University The Place to Be.
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011-738-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
2: හිනාවෙන්න මෙන්න වෙලාව.
3: සෝඩියම් කියන එක අපේ ශරීරේ නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
4: හරි.
3: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
4: ලුණු නිෂ්පාදනය කරනවා.
3: යකඩ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රන් වල ලේවාය වල දාන්න ඕනේ නැහැ. අපි ඔහුරලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
5: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අත් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
6: පොළොවේ රන් ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල.
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
10: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවිනියෝජිතෙන් විතින් දැන් ලබා ගත හැකි.
11: සුබ දවසක්.
12: අලුත් වෙලා.
11: පහසු වෙලා. තැඟි වැඩි වෙලා.
13: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
14: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න 0710-666-222 Prime Residences.
15: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
16: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
17: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ෆ්ලෝ වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
18: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
19: stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකේ electronic fuel injection තාක්ෂණය සමගින් platina 100 header වැඩකාරයා David Pierce Motor Company Private Limited with

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලේන් ටයිල් එකතුවක් මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
1: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිවෝ ඇවිත් යන්න එන්න Valentino Italy flagship experience center Ward Place Colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
3: Co Bank Debit Card Challenge කරන්න තියෙන්නේ shopping bill payment ඕනම තේකට කෑෂ් වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි. කොම් බැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න කෙවන්න දිනන්න.
4: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
5: මේ දෙකක් දාගෙන ඉන්නද?
6: ඇයි කන් දෙක පුරවල කන්නද?
5: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
6: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕන නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට
7: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා
5: නෑනේ අරේ වා
8: සින්දු
9: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
8: අනුග්‍රහය
7: දැනෙන්න අඳින්න රිසිසේ
10: මේ සලුතිලි සිල්ලාරේ
8: තිලකවර්ධන ටෙක්ස්ටයිල්

නිහඬව නිසලව ඉන්න තැන් ඕන තරම් ජීවිතයට හම්බ වෙනවා. ඒ තැන්වලදී ඔයා ඒ විදිහට තමයි ඉන්න ඕනේ. මේ අහන්නකෝ, මේ වෙලාවේ ලස්සන කපල් එකක් අපි වහගෙන ඉන්නවා, සීතාදරේ එක. හැමදාමත් වගේ අහන දෙන්නෙක් ඒ තමයි ඇන්ජලෝ සහ ඇන්ජි. මට හිතෙනවා ඒ දෙන්නගේ ආදර කතාවත් එක්ක, ඒ දෙන්න මේ ඇවිල්ලා තියෙන දුරත් එක්ක ඔබේ ජීවිතයටත් ගන්න තියෙන දේවල් ගොඩක් තියෙනවා. අපි ඒකනත් කතා කරමු.

මේ හන්නකෝ, ඔයාට පුළුවන්ද ඔයා ගැන හිතනව වගේම ඔයාට තව කෙනෙක් ගැන ගොඩක් විශ්වාසයෙන් හිතන්න. එතකොට ඔයාගේ විශ්වාසය ඔයාට අමතක වෙනවද? එහෙම වෙන්න හොඳ නෑ. ඔයා කරන්න ඕනේ ඔයාගේ විශ්වාසය තවත් වැඩි කරගෙන තව කෙනෙක්ට නිදහසේ ජීවත් වෙන්න ඉඩ හදලා දෙන්න එකයි. හැබැයි මේ අතර සමහරක් අය ඔව දාලා යන්න මොනම හරි හේතු හොයාගන්නවා. හේතු මූණට කියනවා. එකෝ හේතුවක් කියන්නේ නැතුවම ඈතට යන්න පුළුවන්. ඒ යන අයට යන්න දෙන්න. හැබැයි ඒගොල්ලෝ එක්ක හිටපු කාලය, ඒ දේවල් කැප කරපු විදිහ කවමදාකවත් අමතක කරන්න එපා. මොකද හේතුවක් නොකිය යන අය ළඟ සාධාරණ හේතුවක් කියාගන්න බැරුව තියෙන්න පුළුවන්. තිසියත ආදරේ කද අපි කතා කරන්නේ අන්න ඔය සමහරක් අය ඔයාව දාලා යන්නේ හේතුවක් නැතුව කියන පොයින්ට් එක. එහෙම කියද්දි මෙහෙම කමෙන්ට්ස් උත් අවිලා තියෙනවා. එතකොට අපි ඉස්සලාම තෝරගන්නේ යසන්ති සුබසිංහගේ කමෙන්ට් එක. එයාගේ කමෙන්ට් එක කියනකම් ඔයාට පුළුවන් ආදර රේඛා අපේ Facebook page එකට ඇවිත් ඔයාගේ අදහසත් ඔය විදිහටම කමෙන්ට් කරන්න. යසන්ති කියනවා, ඉන්නව කෙනෙක් නම් අහේතුවත් හේතුවක් කරගෙන ඉඳි. යන්නම ඉන්න කෙනෙක් නම් නැති හේතු දහසක් මවා පාලයයි කියලා. යසන්ති මේක ලස්සනට හිතලම කමෙන්ට් කරලා තියෙනවා. ඔබට මොකද හිතෙන්නේ මේ ගැන? අපි ඉසුරුගේ කමෙන්ට් එකත් කියවලා ඉමුකෝ. ඉසුරු ලියනවා, අහේතුත් හේතු වෙන කාලෙක ලෝකයක් එරෙහි වෙනකොට නුඹ විතරක් වෙනස් නොවී ඉඳීද? ඒත් නුඹ කීවට විශ්වාස කරන එකක් නැහැ මම එහෙම වෙනස් වෙන්න බැරි කෙනෙක් කියලා. අන්න ඒක තමයි මටත් ඕන කරපු උත්තරේ. කවුරු කොහොම හිතුවත් වෙනස් වුණා, වෙනස් දේවල් කරනවා, වෙනස්කම් මැද්දේ ඉන්නේ. හැබැයි මම කියන කෙනා එහෙම ලේසියෙන් වෙනස් වෙන කෙනෙකුත් නෙමෙයි, වෙනස් වෙන්නෙත් නැති කෙනෙක්. ආදරේදිත් ඒ විදිහටම වෙනසක් නොදැනෙන්න ආදරය කරන්න. එතකොට ආදරේ වෙනම පැත්තකට ඔය දෙන්නටම යන්න පුළුවන් වෙනවා. මැසේජ් එකක් එවන්න. අලුත් පැයේදී අලුත් විදිහට ඒ මැසේජ් එක කියන්න.

ඔයාගේ පොඩ්ඩගේ පොසොන් භක්තිගේතයත් රෙකෝඩ් කරලා බිඳුවයි 75 555 6747 වට්ස්ඇප් කරන්න.

0: දෙනවා.
1: අපි රටටම විතරක් නෙවෙයි මුළු ලෝකෙටම ඇහෙන්න ඒක සිය දෙනාම.
2: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
3: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
4: Shop and win within rupiyal million 5ක් වටිනා BAW electric motor අතයක් දිනා ගන්න අදම කාගිල්ස් ෆුඩ් සිටි එන්න. කාගිල්ස්
5: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715555 අමතන.
7: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
8: SLT Mobitel Pure TV නිල විකාශක.
9: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
10: ඒ අනුවන තීරණය ඔබේ දෙමාපියන් මහමගට දිදමාවි. ඔබව සමාජයෙන් කොන් කරාවි. ඔස්ට්‍රේලියාව ඔබට තහනම් දේශයක් බවට පත් කරාවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටු වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
11: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
12: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
13: CDB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 011 415 411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.

රාත්‍රිය 8 විනාඩි 10යි. නුඹ තරං කවුරුවත් දන්නේ නැත්නම් ඇත්තටම ඔයා ඔයාගෙන දන්නවද? කෙනෙක්ට හිතෙන්න පුළුවන් වෙලාවත් එක්ක නැත්නම් අපි කරන වැඩත් එක්ක, එහෙමත් නැත්නම් අපිට තියෙන ටාගට්ස් එක්ක, අපි එදිනදා ජීවිතයේ මුහුණ දෙන ප්‍රශ්න එක්ක අපි ගැන හොයන කෙනෙක් ඔයා කාලා දෙන්නේ මොන හරි බොනවද? පරිස්සමින් ගෙදර ගියාද? අතනං ඔයා මහන්සි පාටයි, නිදිමතද? රැවෙන කල් ඉන්න එපා, ඒක ඔයාට හොඳ නෑනේ. පරිස්සමට ගිහින් එන්න ඕනේ. මේ වගේ පුංචි පුංචි වචන වුණත් ආදරණීය හිතකට කෙනෙක්ට මුළු මූඩ් එකම වෙනස් වෙන්න මේ පුංචි වචන ඇතුලේ හැංගිලා තියෙන වෙනම මැජික් එකක්. ඔයා කැමතිද ඒ මැජික් එකේ අයිතිකාර මැජික් කාරය වෙන්න? එහෙනම් අපි පුංචියට පටන් ගමු. පුංචියට පටන් ගන්න දේවල්නේ මහා ලොකු ලස්සන දේවල් වලට පත් වෙන්නේ නේද? ඉතින් එහෙම ලස්සන දෙයකට පෙරලන්න නම් ඔයා හිතන විදිහ චුට්ටක් වෙනස් කරන්න ඕනේ. ඔයා කරන දේවල්, ඔයා එයා ගැන කියා කරන විදිහ තව චුට්ටක් වෙනස් කරලා බලන්න. මං දනවාට දවසේ හැමදේම කරලා මේ වෙලාවෙත් ඔහ වැඩ කරන ගමන් සියත හදර එක අහන් ඉන්නව වෙන්නත් පුළුවන්. මහන්සි ඇති. හැබැයි අපි වෙනස් කරමු මේ හැමදේම හොඳ විදිහට. 0711982984 අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. රා 9 වෙනකන් විශ්මින්නාත් එක්ක.

0: ഡെങ്കു മാരാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: ඩෙංගු රෝගය සෑදීම සඳහා මිනිසා, ඩෙංගු මදුරුවන් සහ වෛරස් කාණ්ඩ අප පරිසරයේ තිබිය යුතුය. ඩෙංගු මදුරුවන් අප පරිසරයේ සිටින්නේ වර්ග දෙකකි. ඊඩිස් ඊජිප්ටයි සහ ඊඩිස් ඇල්බොපික්ටස් යන මදුරු වර්ග දෙකකි. ඩෙංගු වෛරස් කාණ්ඩ හතරක් තියෙනවා. 1, 2, 3 සහ 4. ඒ නිසා අපට ජීවිත කාලය තුළදී ඩෙංගු රෝගය 4 වතාවක් වැළඳිය හැක.
0: ඩෙංගු මාරාන්තිකයි.
2: සබහවෙන්න අවසරයි. අද මම මෙතනට ආවේ පොසොන්පත් දිවිතයක් කියන්න. අඹසවනේ මිහිඳු සමිඳු බණක් දේශනවා. සාදු සාදු සාදු කිය එපන අසනවා.
0: මේ දවස්වල පොඩ්ඩු හරි සද්දෙට ගමටම ඇහෙන භක්ති ගීත කියනවනේ.
3: ඔන්න ඉතින් අම්මලට පුළුවන් ඒක රෙකෝඩ් කරලා 0.71555 6047 WhatsApp කරන්න.
2: මිහින් තලාවයි තහම් පලාවයි ශාන්ච පුටු පුටු හාස්නයි.
0: එතකොට සියති අපිට පුළුවන් ඒ හොරතල් වොයිස් එක රටටම ඇහෙන්න දෙන්න.

0: ජාතිවලට එහාගිය ප්‍රවෘත්ති.
1: පවුලක සහ තමන්ගේ දේශපාලන කඳුරක බලය වෙනුවෙන් කරලා අපරාධ. තාජුන්දිගේ ඝාතනය ඇත්තෙමයි. පාස්කු ප්‍රහාරය ඇත්තෙමයි. ශිරසට ගිනි තියෙනවා. ඉරිදින කාර්යාලයට ගිනි තියෙනවා. සියතර බෝම්බ ගහනවා. මේ ඉතිහාසයක් තියෙනවා. මේ ඔක්කොම පිටුපස්ස. ඉතා කුඩා රාජ්‍ය යාන්ත්‍රික මෙහෙයුම් කරුන් හිටියා. රටේ සුදු වෙන් බියක් තිබුණ නැද්ද මම අහනවා? සාමාන්‍ය සිවිල් ගැටුම් නෙමෙයි. රාජ්‍ය ආරක්ෂා සහ ජනතාවගේ ආරක්ෂා සහ රටේ පැවැත්ම වෙනුවෙන් ආරක්ෂා කළ යුතු කණ්ඩායම්. ඉතා කුඩා කණ්ඩායම තමන්ගේ දේශපාලන උවමනා වෙනුවෙන් යොදවලා මේ මිලේච්ඡ ඝාතනය මිලේච්ඡ අපරාධයක් කරලා තියෙනවා. අපි අනිවාර්යෙන් මේ මිලේච්ඡ ඝාතනය සහ මිලේච්ඡ අපරාධ ලටරේව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා බැඳී සිටින ආණ්ඩුවක් මේක.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති. තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
4: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718-492-492 0718-132-77 මෙවර කාන්තා ලෝක කුසලානේ අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව ශතකයක් වාර්තා කළ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව කවුද? පළවෙනි උත්තරේ හර්ෂිතා සමරවික්‍රම, දෙවැනි උත්තරේ චමරි අතපත්තු.
2: සියතස පොකට් මනි අම්මනාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ මහරගමේ රෝෂිනි ජයතිලක.
5: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
2: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 152 දැන්ම WhatsApp කරන්න.
6: සියත පොකට් මනි.
2: හෙටත් උදේ 5යි කාලට සියත අහන්න.
7: අනුග්‍රහය දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.5% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

දකින හැම කෙනෙක්ම අපේ හිතට දැනෙනවද? ඒ වගේම තමයි හදවතට දැනුණු කෙනෙක් ලේසියෙන් අමතක කරන්න පුළුවන්ද? ඔය හැමෝගෙම ඇතුලේ හේතු කියන්නේ නැතුව අපිව දාලා යන අය ඉන්න පුළුවන්ද?

සියත ආදරය කහන්ගින්න වෙලාව රාත්‍රී 8යි විනාඩි 28යි. අද අපි කතා කරගෙන ඉන්නේ සමහරක් අය ඔයාව දාලා යන්නේ හේතුවක් නැතුව කියලානේ. කොච්චර දුක හිතුණත් කොච්චර ඔයාව ටෙන්ෂන් කරන සිද්ධියක් වුණත් ඔයාට පුළුවන් නම් ඒ දේ දරාගෙනම ඔයාගේ ජීවිතෙත් ලස්සන කරගෙන අඩියක් ඉස්සරහට තියන්න. අන්න එතනදී ඔයාට තේරෙන පටන් ගන්නවා ඔයාගේ වැදගත්කම. ඔයාගේ දරා ගැනීම. හැබැයි අපි හැමෝටම තියෙන හිත්නේ නේද? ඉතින් දුක හිතනක සාධාරණයි. අඬන්න ඕනේ නම් අඬලා ඉවරයක් කරන්න. මොකද ඔයා අඬන ඒ කඳුලක නිකන් කඳුලක නෙමෙයි. ඒ සාධාරණ කඳුලක වටිනාකමක් තියෙනවා. අඬන්නේ ඉතින් දුක හිතනත් නේද? හැබැයි කෙනෙක්ට හිතෙන්න පුළුවන් හැමෝම දාලා ගියේ අන්තිමට ඔන්නෝයි උත්තරේ දීලා කියලයි. හැබැයි කාලයත් එක්කම ඔයාට මතක් වෙන්න පටන් ගන්නවා ඔයා යාත් එක්ක හිටපු ලස්සන කාලය. ඒ දේවල් අපි හිමීට මතක් කරගමු. හැබැයි ඔයාට කේන්ති අද්දි ඔයාට හිතෙන්න පුළුවන් ලස්සන කාලය වගේම මෙන්න මේ විදිහේ වචනත් මෙන්න මේ විදිහේ කතත් එයා මට කිව්වා නේද? එතකොට මොකද හිතෙන්නේ? ගිය එක හොඳයි කියලා හිතෙන්නත් පුළුවන්. ඉතින් ආදරේ වෙනස් වෙන විදිහ, ජීවිතයේ දේවල් ලැබෙන විදිහ වෙනස් වෙන්න පුළුවන් කාලෙන් කාලෙට. නොලැබෙනවා කියලා දැන දැනත් තවමත් ආදරේ කරන අය අපි අතරේ ඕන තරම් ඉන්න පුළුවන්. හැබැයි ඒ අයගෙන් ලැබිච්ච ආදරේ වෙන කෙනෙක්ගෙන් ලැබෙන්න පුළුවන්ද ඒ විදිහටම? අන්න එතන ප්‍රශ්නයක්. අපි කියවලා බලමුකො අපේ ජගත් මොන විදිහටද අද මැසේජ් එකවල තියෙන්නේ කියලා. අද ජගත් කියනවා හදවතින්ම අවංකව ආදරය කළේ දාලයයි කියලා හිතලා නෙවෙයි, කවදා හරි එයා මකේම කරගන්න කියලා හිතාගෙන. මට එයා මුල් කාලෙදී වෙනසක් පෙන්නුවේ නැහැ, පස්සේ මට එයාගේ වෙනසක් දැනුණා. අවුරුදු 3ක් අපි ආදරය කළා, ඒත් මට එයාව තේරුම් ගන්න බැරි වුණා. එයා මගෙන් ඈතට ගියා කිසිම හේතුවක් නැතිව. මං ඇහුවා මොකද්ද මකෙන් වුණු වැරද්ද කියලා. එයා උත්තරයක් දුන්නේ නැහැ. ඒක මගේ දෛවය. එයාට ඈත් වෙන්න හිතුනම හේතුවක් හදාගත්තා. එයා ලොකු සල්ලිකාරයෙක් එක්ක විවාහ වෙලා. මං දුප්පත්. හේතුව ඒකද දන්නේ නැහැ. එහෙම තමයි අද ජගත්ගේ මැසේජ් එකේ තියෙන්නේ. මෙහෙමයි ජගත්, යන්න ඕනේ අය කොහොම හරි යනවා. හැබැයි මොන අඩුපාඩුව තිබ්බත් ඔයාට ආදරය කරන කෙනෙක් නම්, ඔයාව විශ්වාස කරන කෙනෙක් නම්, ඒ කෙනා අන්තිම හුස්ම දක්වාම ඔයත් එක්ක ඉන්නවා. ඉතින් ඔයාට ගැළපෙනම කෙනා අනිවාර්යයෙන්ම ලැබෙනවමයි. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මම මෙච්චර කාලයක් බලාගෙන ඉඳලත් කොහො මගේ ඇත්ත ආදරය කියලා. ඇත්ත ආදරය තියෙන්නේ ඔයාගේ හාට් එකේ. තේරුණාද? කාලෙත් එක්ක හැමදේම වෙනස් වෙද්දී මැජික් කාර් එක ඔයාගේ ජීවිතයටත් ඇතුල් වෙන්න පුළුවන්. තව පැය භාගයයි තියෙන අපිට මෙහෙම කතා කරන්න. එහෙනම් ඉක්මනට මැසේජ් එකක් එවලා තියන්නවා.

ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-832-1000 NIBM The City University, The Place to Be.

රාත්‍රි 8යි විනාඩි 48යි. දන්නේවත් නැතුවම බලන්නේදී පැය දෙකක් ඉවරයි. එහෙම තමයි. අපි ආදරය ගැන කතා කරද්දී එහෙමත් නැත්නම් අපේ මනස නිදහස් වෙන තැනක ඉද්දි ඒ කෙනා එක්ක එහෙම කතා කරද්දී කාලය මැජික් එකක් වෙනවා නේද? මන් දන්නවා මට මේ ඇවිල්ලා තියෙන මැසේජස් වලින්ම මට ඒක දැනෙනවා. මේ සතියට අපි හම්බෙන අන්තිම දවස. හැබැයි යන්න කලින් මට තියෙනවනේ කමෙන්ට්ස් ටික කියවන්. අද අපි කතා කර කර හිටියේ සමහර අය ඔයාව දාලා යන්නේ හේතුවක් නැතුවයි කියලා. හැබැයි ඔයාට පුළුවන් නම් කෙනෙක්ට තවත් එක හිතන්න ඉඩ නොදී ඇත්තටම යන්න රීසන් එකක් තියෙනවා නම් ඇත්තටම affair එකක් වෙන්න පුළුවන්, යාළුවෙක් එක්ක තියෙන සම්බන්ධය වෙන්න පුළුවන්, නැත්නම් කොහේ හරි යන්න තියෙනවා වෙන්න පුළුවන්, ආදරයේදී break up හැරයාමකදී කෙනෙක්ට ඒක දෙපාරක් හිතන්න වද දෙන්නේ නැතුව direct ඔයාට ඒ දේ කතා කරන්න පුළුවන් නම් මෙන්න මේ වගේ situation එකක තමයි මම ඉන්නේ. මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා. අපි දෙන්න මෙහෙම කළොත් මේ විදිහට ගියොත් අපිට හිතන්න නැති විදිහට ලොකු දුකක් ජීවිතයට ගන්නවා වගේම ලැබෙනවා වගේම ඔන්න ඔය විදිහට හේතු නොකිය ගියොත් තේරෙන්නේ නැහැ මිනිස්සු. ඔබ දන්නවා ඇති ගොඩාක් අය මේ වෙද්දිත්

ආදරය නිසා ජීවිත උනත් විනාශ කරගෙන තියෙනවා. හැබැයි අපිට පුළුවන් නම් කෙනෙක්ට හේතුත් එක්ක දෙයක් කියන්න. අන්න ඒ විදිහට හිතන්න පටන් ගත්තොත් ඒක සනසීමක් වෙයි නේද? දුරින්දන් අපි හිතවලින් තුරුළු කරගෙන ආදරේ සතුටින් ආදරෙන් ඉමු තියෙන කල් අපේ ජීවිතේ. මට හිතුනේ අද ඒ මැසේජ් එකත් කියලම අදට සියත ආදර රේඛාවලින් යන්න. හැබැයි ලබන සඳුදටත් එනවා මීට වඩා ශක්තිමත්ව, මීට වඩා ආදරණීයව ඔබත් එක්ක කතා කරන්න වගේම ඔබේ කතාව අහන් ඉන්න. එහෙනම් වීකෙන්ඩ් එක වගේම හැමදාමත් සතුටින් ඉන්න ඕනේ, තේරුණාද? ගිහින් එන්න. සුභ රාත්‍රියක් විශ්මියාට කොටක් ආදරෙයි.

0: දෙනවා.
1: අපි රටටම විතරක් නෙවෙයි මුළු ලෝකෙටම ඇහෙන්න ඒක සිය දෙනාවෝ.
2: සියත පත්තරේ විදහසා උදේ 7:30ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
3: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
4: Shop and win within rupiyal million 5ක් වටිනා BAW electric motor අතයක් දිනා ගන්න අදම කාගිල්ස් ෆුඩ් සිටි එන්න.
5: කාගිල්ස් ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
6: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111 715 555 අමතන්න.
8: ඔය මොනවද දන්නේ? ෆුට්බෝල් ගැන දන්නවද?
9: ෆුට්බෝල් ගහන්නේ
10: කකුලේ.
9: හරිනේ. ඒකට බෝලයක් ඕනේ.
8: ෆුට්බෝල් කිව්වම ඔය දෙක තේරෙන්නේ නැති උන් ලෝකෙ ඉන්න බෑනේ.
9: මම දන්නවා මෙසි යන.
8: මෙසි ගැන දන්නවා. හරි. ඒ ලෝකෙ හැම ටීම් එකෙන් මෙසි තමයි ගහන්නේ.
9: එතකොට ෆුට්බෝල් වල උපත සිද්ධ උනේ බ්‍රිතාන්‍යේ.
8: අද තමයි විපත සිද්ධ වෙන්නේ ෆුට්බෝල් වල.
11: ලා මකල

0: ഡെങ്കു മാരകമായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: ඩෙංගු රෝගයේ වැළඳුණු කෙනෙකුට වෛද්‍ය උපදේශයකින් තොරව වෙනත් වේදනා නාශක හෝ අත්බෙහෙත් පාවිච්චි කිරීම ඉතා භයානකය. සංකූලතාවයට ගොස් රෝගියාගේ ජීවිතය වුවද නැතිවිය හැක.
0: ඩෙංගු මාරාන්තිකයි.
2: සභාවෙන් අවසරයි. අද මම මෙතනට ආවේ පොසොන්පත් දිවියට කියන්න. අඹසවනේ මිහිඳු සමිඳු බණක් දේශනවා. සාදු සාදු සාදු කිය එපන අසනවා.
0: මේ දවස්වල පොඩ්ඩු හරි සද්දෙට ගමටම ඇහෙන භක්ති ගීත කියනවනේ.
3: ඔන්න ඉතින් අම්මලට පුළුවන් ඒක රෙකෝඩ් කරලා 0.71555.6047ට WhatsApp කරන්න.
2: මිහින් තලාවයි තහම් පලාවයි ශාන්ච පුටු පුටු හාසුනයි.
0: එතකොට සියතේ අපිට පුළුවන් ඒ හොරතල් වොයිස් එක රටටම ඇහෙන්න දෙන්න.

0: සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: පුරවැසියන්ගේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පිළිබඳ කරන්න තියෙන අරගලයේ පාලකයා ප්‍රශ්න කරන්න තියෙන අයිතිය ඉයලීම පිළිගන්න ආණ්ඩුවක් මේක. ජනාධිපතිවරයා ලෙස මට ජනතාව ඡන්දය දීලා තියෙනවනේ. මාව ප්‍රශ්න කරන්න අයිතිය අපේ රටේ ජනතාවට තියෙනවා. අපේ ආණ්ඩුව ජනතාව ඡන්දය දීලා තියෙනවනේ. ජනතාවට ඒ ආණ්ඩුව ප්‍රශ්න කරන්න අයිතියක් තියෙනවා. තමන්ගේ අයිතීන් කප්පාදු වෙනවනේ. ඒ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා සටන් කරන්න අයිතියක් තියෙනවා. තමන් පිළිබඳව තමන්ගේ ශේෂ්ත්‍ර පිළිබඳ ගැටලු මත විතිබෙනවනේ. ඒ ගැටලු විසඳීම සඳහා ආණ්ඩුවට ඇරෙවි විවේචන කතා කරන්න අයිතියක් තියෙනවා. තම ප්‍රජාතන්ත්‍රවාදී
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනේ සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, No. 221, Dharmapala Mavata, Colombo 7.

0: luna da sudu kontigen e disney
1: danin anna sati tawassala hawas dekata
2: siyata hot and spicy with sudu kochi
1: goda kadare
3: amme මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
1: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
1: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
6: සියත පොකට් මනි අනුග්‍රහය
7: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක් 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මුල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook

0: සෝඩියම් කියන එක අපේ ශරීරය නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
1: හරි.
0: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
1: ලුණු නිෂ්පාදනය කරනවා.
0: යකඩ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රයම ලේවාය වල දාන්න ඕනේ නේද? අපි ඔහුරලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
2: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අට් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
3: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
1: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම මිල.
4: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
5: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් Hutch ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. Hutch හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
6: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් Honor within Honor X5B Plus. සිගා ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
7: සුබ දවසක්.
1: අලුත් වෙලා.
7: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
8: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
9: නුවර පාරට මීටර් 100ක් දුරේ නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න 0710-666-222 Prime Residences.
10: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
11: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
12: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
13: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
14: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන්. ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් විදේ.

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
1: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න Valentino Italy flagship experience center Ward Place Colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
3: Go Bank Debit Card Challenge කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි Go Bank Debit Cards ගෙවන්න ගෙවන්න දිනන්න
4: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
5: ඔයා මොනවද දන්නේ ෆුට්බෝල් ගැන දන්නවද
6: ෆුට්බෝල් ගහන්නේ කකුලේ හරිනේ ඒකට බෝලයක් ඕනේ
5: ෆුට්බෝල් කිව්වම ඔය දෙක තේරෙන්නේ නැති උන් ලෝකෙ ඉන්න බෑනේ
6: මම දන්නවා මෙසි යන
5: මෙසි ගැනද අදරේ ලෝකේ හැම ටීම් එකෙන් මෙසි තමයි ගහන්නේ
6: එතකොට ෆුට්බෝල් වල උපත සිද්ධ උනේ බ්‍රිතාන්‍යේ
5: අද තමයි විපත සිද්ධ වෙන්නේ ෆුට්බෝල් වල
7: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
8: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතර.

0: දෙන්නවා.
1: අපි රටටම විතරක් නෙවෙයි මුළු ලෝකෙටම ඇහෙන්න ඒක සිය දෙනාවෝ.
2: සියත පත්තරේ විදහසා උදේ 7:30ට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
3: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
4: හරි ගියේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එක ගත්තේ? මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
6: සෙනසුරාදා උදේ 8ට
7: ජින්තු පිටියේ මේකෙද?
8: අදහුණා හොරා. එහෙනම් තමුන් තමයි හැමදාම අපේ මේ තාප්පේ පොස්ටර් අලවන්නේ නේද?
9: අනේ සර්, බස් හෝල් ටිකේ හැමදෙනම ගහලානේ දැන්වීම ඇලවීම තහනම් කියලා.
8: ඉතින් මිනිස්සු මේ තාප්පෙත් ගහලා තියෙන්නේ.
9: මේක නම් ඉතින් මේ පොස්ටරේ ගහපු ගමන් වැහිලා යනවනේ සර්.
8: ඈ?

මගේ උපංගම මහනුවර කඩුගස්සට. පස්සේ මම ජීවත් වෙන්නේ දිගණ නගරේ. එතකොට මගේ පාසල ශ්‍රී රාහුල මහාවිද්‍යාලය. ඉතින් පොඩි කාලේ ඉඳලා මට තිබ්බ දෙයක් තමයි මගේ යාළුවත් අහන දෙයක්. මොකද මගේ පවුල් පසුබිම සංගීත පසුබිමක්. මොකද මගේ අප්පච්චි මියුසික් කරනවා. ඉතින් මගේ බාපලා මියුසික් කරනවා. ඕක තමයි පොඩි කාලේ ඉඳලා බලන්න අහන්න දකින්න තිබ්බ දේ. ඉතින් පොඩි කාලේ මගේ යාළුව කියන දෙයක් කවදා හරි මියුසිෂන් කෙනෙක් වෙයි කියන එක නිකන් කියනවා. ඒ කියන්නේ පාසලේ අපි ගීත ගායනා කරන කාලේ ඉඳලම නිකන් මටත් තිබුණා අනිවාර්යයෙන්ම මම ගායකයෙක් සංගීතඥයෙක් වෙනවා කියන එක. ඉතින් මේ වෙනකොට ඉතින් ඒ සිහිනේ හඹාගෙන ඇවිල්ලා තියෙනවා. දැන් වෙනකොට මම මගේම ගීත මම නිර්මාණය කරනවා, ගීත ප්‍රදර්ශනය කරනවා ගීත. ඉතින් ඔය තමයි මං ගැන. මගේ නම අර්ජුන රෝකාන්ත. මගේ 10 වෙනි ගීතය තමයි මේ දිගන්තයේ ගීතය. මේ දිගන්තයේ ගීතය නමත් අර්ජුන රෝගාන්ත. අර්ජුන රෝගාන්ත නම වැටෙන්න හේතුවත් රෝගාන්ත ගුණතිලක. ඉතින් මං හිතන්නේ මම ඉපදුනේ 87. එතකොට 87 80 දශකයේ වගේ 90 දශකයේ තමයි රෝගාන්ත ගුණතිලක ඒ මගේ ඉන්ස්පිරේෂන් එක මිනිසුන්ගේ අතරට එන යුගය. ඉතින් මම දන්නේ මගේ අප්පච්චි කොම්මකක් හිතලා මට රෝගාන්ත කියන නම දැම්මද කියලා. නමුත් මේ දිගන්තයේ ගීතේ තමයි මම පළවෙනියටම මයික් එකක් අරගෙන ගායනා කරපු ගීතය. ඉතින් ඒ මෙමරි එක මම හැමතැනම මම මගේ විශේෂයෙන් මගේ දැන් ස්ටුඩන්ට්ස්ලත් එක්කත් මම ෂෙයා කරනවා. මම හැමතැනම ෂෙයා කරනවා. මොකද ඒ ගීතය ගායනා කරන්න හරි ලැජ්ජා වුණා මම. නමුත් ඒ මයික් එකක් අරගෙන කාමරයක් ඇතුළට ඒ ගිහිල්ලා ඒ ගායනා කරපු ඒ මෙමරි එක මම හිතන්නේ සෑහෙන පොඩි කාලයක්. මම හිතන්නේ මට ඇත්තේ මම හිතන්නේ හරියටම මට මතක නෑ 90 ගණන් වල මගේ අප්පච්චි 95 කොන්සර්ට් එකක් තිබ්බා. ඒකට ප්‍රැක්ටිස් කරන අතරතුරේ මට මතකයි ඔය දිගන්තයේ සින්දු මයික් එක දුන්නම් මං ගිලක් කියනවා. මේ ගීතයත් එක්ක මට සෑහෙන කනෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් ඒ ගීතේ මම තෝරගන්නවා මගේ 10 වෙනි ගීතයට.

0: ගීතායයි.
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී අර්ජුන රෝකාන්ත.
2: මම නවවෙනියට තෝරගන්න ගීතය එකත් ඉතාම මගේ ජීවිතයට සෑහන කනෙක්ට වෙච්ච ගීතයක්. මේ ගීතය අතරම මම මුලින් කිව්වාගේ මම හැදෙන්නේ දිගන නගරයේ. දිගන නගරය කියන්නේ දෙඹල මුස්ලිම් මිනිස්සු ගොඩක් ජීවත් වෙන නගරයක්. මම පොඩි කාලේ සෙල්ලම් කරන්නේ දෙඹල මුස්ලිම් ළමයි එක්ක. ඒකට මේලා ආදරේ මතක් කරන්න ඕනේ මේ කතාව. ඉතින් මම හිතන්නේ දෙඹල ගීතයක් ගායනය කරනවා කියන ගීතය. මේ ගීතය ඇත්තම ගීතේ නම උයිරේ ගීතය. උයිරේ ගීතය ගායනා කරනකොට අපි යුද්ධ තියෙන කාලේ LTTE එකේ හිටපු ළමෙක් අපේ ගෙදර තමයි ඇවිල්ලා නතර වෙලා ඉන්නේ. අපි නමක් දැම්මා යාට ඇත්තටම ලලී කියලා. ඉතින් අපිට අම්මා තාත්තා පුතා බාර දීලා ගියාම අපි අපේ බෑන්ඩ් එකේ විදිහට තමයි පියාව තියාගත්තේ. ඉතින් අදටත් එයා ලස්සන ජීවත් වෙනවා, ලස්සනට ළමෙක් හදාගෙන ලස්සන ජීවත් වෙනවා. ඉතින් එයා මට මගේ අප්පච්චිටත් හොඳට දෙමළ කතා කරන්න පුළුවන්. ඉතින් මේ උච්චාරණය කියන ප්‍රොනන්සියේෂන්ස් කියන එක මට කියලා දුන්නේ ලලී. ඉතින් මේ ගීතය තමයි මම හැදෙන තැන දෙමළ ගීත ස්ටාර්ට් කරන්න පටන් ගන්න. එතකොට මේක කැසට් සමයි කාලේ තිබුණේ. ඒ කියන්නේ දැන් වගේ ටෙක්නොලොජි එකක් තිබුණේ නැහැ. ඉතින් ඒ කැසට් එකේ කන තියාගෙන ඒ උච්චාරණය හදාගෙන ඒ ගීතයේ ආදරය ගීතය කියන එක, ආදරය කියන එක මං හිතන්නේ ඒ ගීතයේ භාෂාවක් තේරෙන්නේ නැති කෙනෙක්ට වුණත් මං හිතන්නේ ඒ සංගීතය අරහමන් මගේ ඉන්ස්පිරේෂන් එක ලෙජන්. ඉතින් මේ ගීතය ගායනා කරන්නේ හරිහර. ඉතින් ආදරය කියන එක මට දැනෙන විදිහට මේ ගීතය මං ගායනා කරන හැම වෙලාවෙම අලුත් වෙන ගීතයක් මේ ගීතය. ඉතින් මං හිතනවා මේ ගීතය ගොඩක් සිංහලටත් කනෙක්ට් වෙන්න හේතු වුණේ භාෂාවක් තේරෙන්නේ නැති විශ්ව භාෂාවක් විදිහට මේ ගීතය ගොඩක් කනෙක්ට් වුණු හින්දා මට මේ ගීතය මම තෝරගන්නවා. උයිරේ සහ තුයිරේ කියන වර්ෂන්ස් දෙකම.

0: ගීතයයි.
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී අර්ජුන රෝකාන්ත.
2: මම තෝරගන්නා අටවෙනි ගීතයට නන්දාමාලිනී මහත්මියගේ පෙරදා මහර කියන ගීතය. මේ ගීතයත් මට ඇත්තටම ඇහෙන්නේ පොඩි කාලේ තමයි. ඒ කියන්නේ ওই දිගන ඉන්න කාලේ මම මියුසික් කරන කාලේ මම බෑන්ඩ් එකක් ප්ලේ කරන කාලේ මේ සින්දු තමයි අතර අපි සිං කරේ. එතකොට මට මේ ගීතය අතර නන්දාමාලිනී මහත්මියගේ මම හිතන්නේ ඒ යුනික් හඬ මම හිතන්නේ මම ලංකාවටම එකයි. ඉතින් ඒ හඬෙන් මට මේ ගීතේ විශේෂයෙන් ගායනා කරන්න පුළුවන් වෙන්නත් හේතුව ෆීමේල් මේල් කියලා ඒ හඬවල් දෙක ගත්තම අපිට ගායනා කරන්න ටිකක් උඩ ස්වරෙන්. හැබැයි මේ ගීතේ මට මෙලඩි එක එහෙම නැත්නම් මේ ගීතය ඇතුලේ අර්ථ රසය සහ නාද රසය කියලා දෙකකට කැඩෙනකොට මේ ගැතුලේ මට එහෙම නැත්නම් රිග්‍රෙට් එක අපි පසුතැවෙන තැන එහෙම නැත්නම් පසුතැවිල්ල කියන එක අපිට අපේ ජීවිතයේ අපේ පර්සනල් එක්ස්පීරියන්ස් එකක් ගත්තම අපේ සමහර දේවල් ඒ පසුතැවිල්ල ඒ නාදයෙන් ඒ නාද රටාවෙන් මට ගොඩක් කනෙක්ට් වෙනවා පෙරදාමාරා ගීතය. ඉතින් අර්ථ රසය ඇස්සේට වැඩිය මම මේකේ නාද රසයත් එක්ක අතරමං වෙන ගීතයක්. මම මේ ගීතේ ඉතාම ආශාවෙන් ගායනා කරන ගීතයක්. ඉතින් මේ ගීතේ නන්දාමාලිනී මහත්මියගේ මේ ගීතට ආශා වෙන්න හේතුවත් මම හිතන්නේ ඒ රිග්‍රෙට් එක එහෙම නැත්නම් ඒ පසුතැවිල්ල ඒ මට මේ ගීතය ඇතුලේ ටිකක් ළඟින් දැනෙනවා. ඉතින් ඒ නිසා මම මේ ගීතය තෝරගන්නවා පෙරදාමහර කියන ගීතය.

0: ගීතායයි.
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී අර්ජුන රෝකාන්ත.
2: මම 7 වෙනි ගීතයේ විදිහට තෝරගන්නවා රුක්මණී දේවි මහත්මියගේ ආදරේ නිසා කියන ගීතය. මේ ගීතේ ඇත්තටම මට දෙන්නන්නේ මගේ අපච්චි මේ ගීතේ අරන් එනවා. ඉස්සර තිබුණා කැන්ඩිවෙල රෙකෝඩ් බාර් කියලා කියන්නේ ඒවට. අපි දැන් මගේ නෙමෙයි කැසට් රෙකෝඩ් කරන ඔරිජිනල් රෙකෝඩ් කරන රෙකෝඩ් බාර් කියලා බාර් එකක් තිබුණා මේ කැන්ඩිවෙල ටොරින්ටන් එකේ. ඉතින් මේ ගීතය යා ඔරිජිනල්ස් විතරයි මට අහන්න දුන්නේ පොඩි කාලේ. ඉතින් මේ ගීතය ඇහෙනකොටම මට දැනෙච්ච දෙයක් තමයි මේ ගීතය ඇතුලේ රුක්මණී දේවි කියන ගායිකාවගේ ඒ තියෙන ශෝකය, එහෙම නැත්නම් විලාපය, එහෙම නැත්නම් හරි අමුතු හඬ, අමුතු කිල කියන ගැතුලේ ඒ වෙනස් කියන හඬ ඇතුලේ ආදරය ගැන එහෙම කතා කරන ගීතයක් මට ඇහිලා නැති තරම්. ඒ කියන්නේ ආදරය නිසා හෘදේ බැඳෙන අපරාධී ජීවිත හානි වේ කියන එක. එතකොට ආදරය කියන්නේ හරි සුන්දර වගේම අනිත් පැත්තක් තියෙනවා. මේකේ එහෙම අර ලස්සන ආදරය කියන එක නිසා මිනිසුන්ගේ ජීවිත හානි වෙනවා ඇත්තර මමත් දැකලා තියෙනවා. එතකොට ආදරය මුලාවක්, එහෙම නැත්නම් ආදරය අන්දයි, ආදරය කියන එක ඇතුලේ මෙතන මුල එහෙම කතා කරලා හොඳ ජීවිත මල්මෙන් පරවි වැටෙයි කියලා. එතකොට මේක ඇතුලේ මම ඔක හැමදාම මමත් විශ්වාස කරන දෙයක් කුලේ ભેදය, ಜಾති ભેදය, එහෙම නැත්නම් වර්ණ ભેදය. අර මම මුලින් කිව්වා වගේ මේ අපේ රටේ ඔය ಜಾතින් අතරම සමගියෙන් ඉන්න රටක් විදිහට මේක ඇතුලේ ඔය කිසිම දෙයක් තේරුමක් නැහැ ආදරේ ඉස්සරහා කියන එක ඇතුලේ. මේ ගීතය මම ගායනා කරන තැනටත් එන්නේ මම ආදරය නිසා. කියන්නේ මේ ගීතේ කනෙක්ට් වෙන තැන් ගොඩක් මට තිබුණා. මේකේ කියන අන්තිමේද මේ ජීවිතේ සැප නෑනේ කියලා. එතකොට බැඳි ප්‍රේම හෘදේ වෙන්නෝ කලෙ වෙන්නෝ කලකින් ආදරේ නැත්තම් මේ ජීවිතේ සැපක්, සතුටක්, සැනසීමක් එහෙම එකක් නෑ මේ ප්‍රේමය කියලා කියන එක ඇතුලේ. ඉතින් මං හිතන්නේ අපි භෞතික දේවල් වලට එහා ගිය සැප කියලා කියන්නේ අත්‍තර මම හිතන්නේ මේ භෞතිකව අපි විඳින දෙයක්. හැබැයි සතුට කියලා කියන එක එහෙම දෙයක් නෙමෙයි. ඒක ආදරේ ප්‍රේමය කියලා කියන එක එහෙම ෆිසිකලි පේන දෙයක් නෙමෙයි. එතකොට ආදරේ නිසා ජීවිත හානි කරගන්න එපා. ඒ නිසා මේ ගීතේ මම හිතන්නේ මේක හොඳට ඇහුවොත් මේ ගීතේ මම හිතන්නේ හැමෝටම කනෙක්ට් වෙයි. නාද රසයත් ඒ වගේම ලස්සනයි, අර්ථ රසයත් ඒ වගේම. මම හිතන්නේ මේක මට සෑහෙන ළඟ ගීතයක්. සම මේක තෝරගන්න.

0: ගීතායයි.
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී අර්ජුන රෝකාන්ත.
2: මන් දන්න මට පොඩි කාලෙන්දලා තිබ්බා ලොකු විශ්වාසයක් දවසක රෝකාන්ත ගුණතිලක මහත්මයා හම්බ වෙනවා මේ කියන එක. මේ පාසල් යන කාලේ අර මුල් කිව්වා වගේ මට මන් දන්න එක නිකන් දැනුණු දෙයක්. ඒ කියන්නේ එතකොට මම අර්ජුන රෝකාන්ති කියලා ගායකෙක් වෙයිද, මිනිස්සු මට ආදරය කරයිද, මිනිස්සු මාව බාරගයිද කියන එක ගැන අවබෝධයක් තිබුණ නැති වුණත් ඒ වගේ සෙන්ස් එකක් මට තිබුණා. ඒක නිකන් ඔල්රෙඩි හම්බෙලා ඉන්න නිකන් වගේ එකක් තිබුණා. ඉතින් කොහොම හරි යුනිවර්ස් එකෙන් කිව නැත්තම් මේ සබඳහමින් ඒකට පාර පෙන්නලා රෝකාන්ත ගුණදර්ග මහත්මයා මම දැකලා තිබුණත් සුහදව හම්බෙන්න හම්බෙච්ච පළවෙනි අවස්ථාවෙම මට මේ අනාථමාර්ථයේ ගීතේ රෝකාන්ත ගුණතක මහත්මයාත් එක්ක ගායන කරන්නත් හම්බෙනවා. මෙතන රෝකාන්තට මතකද දන්නේ අපි සාදේක හම්බෙන ගමන් සින්දුව කියනකොට රෝකාන්ත ගුණතක මහත්මයා මේ ගීතය කියනකොට මම කියන්න හම්බුණා. ඒ වෙලාවේ රෝකාන්තට මං සින්දුව යන අතරතුරේ කතාවකුත් කියලා රෝකාන්තය එළ බැල්කනි එකක අපි හිටියේ. අහසේ තරුවක් පේන්න තියෙනවා. ඒ අහසේ තරුව පෙන්නලා ඒ පෙන්නන එක මට වයිෆ් මට මතකයි ෆොටෝ එකක් අරන් තිබුණා. කියන අපි දෙන්නම ඇඟිල්ල දික් කරන් ඉන්නවා තරුවට. ඉතින් ඒ මතකය මං හිතන්නේ අහඹ සිදුවීම සහ වාසනාව කියන වචන දෙක ගත්තොත් මම හිතන්නේ ඒක ගැන ඉවර කරන්න බැරි තරම්. ඒක තමයි ඒ වෙන්න තිබ්බ දේදා. ඉතින් ඒ ගීතය මට එදා හම්බෙච්ච පළවෙනි අවස්ථාවෙම මම වයිෆ්ට කියනකොටත් එදාද හම්බුනේ කියලා ඇහුවා. ඉතින් ඒක මට හරි මතකෙ හිටින දවසක් ඒ වෙලාවේ. ඉතින් ඒ නිසා මම මේ ගීතය මොකද ඒ වර්ස් එකක් තියෙනවා ඒකේ. ඒ වර්ස් එක තමයි අතීතයට වඩා පැරණි අපේ ආදරේ කියලා කිව්වම අතීතය කියන එක කොච්චර පැරණිද කියලා ගත්තම අපිට ඒක කොච්චර කාලකට යන්න පුළුවන්ද කියන එක මන් දන්නේ. යන්න පුළුවන්ද කියලා කාට හරි ඊටත් වැඩි පැරණි කියලා කිව්වම ඒ ආදරේ කොච්චරද කියලා හිතාගන්න අමාරු වෙනේ. ඒක සංසාරයක් වෙන්නත් පුළුවන්, නැත්නම් මේ ඉවරයක් නැති වෙන්නත් පුළුවන්. ඉතින් ආදරේ යාච්චරකට ඒ ගීතයට ඒ ගීතය ඇතුලේ මිනිසුන්ව සහ විශේෂයෙන් මාව මං හිතනවා රස කරන්න ගායකෙක් විදිහටත් සංගීතඥෙක් විදිහටත් හරි ආසාවෙන් මම මේ ගීතය හැම වෙලේම මම ගායනා කරන වෙලාවෙ. ඉතින් මට ඒ මෙමරි එක මතක් වුණ නිසා මම මේ ගීතය තෝරගත්තා. අනාථ මාර්ථ ගීතය 6 වෙනි ගීතයට.

0: සුන්දර මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී අර්ජුන රෝකාන්ත.
1: අද රෑ 10 ගීදායට එකතුන මම අර්ජුන රෝකාන්ත. අපි සිංදු පහක් ඇහුවා. මං හිතන්නේ අපි ඊළඟ සිංදු අහමු. මගේ පස්වෙනි ගීතයට මම තෝරගන්නේ හින්දි ගීතයක්. කේසේ මුජේ තුම් මිල් ගයි කියන ගීතය ගජනි ෆිල්ම් එකේ එයා රහමන් මියුසික් කරපු බෙනි ඩයල් සිං කරන මේ ගීතය. අතරම භාෂාව තේරෙන්නේ නැති කෙනෙක්ට වුණත් මේ ගීතය ඇතුලේ තේරෙන සැක්‍රිෆයිස් එක තමයි මම නම් හිතන්නේ මේ ගීතේ හරියටම එයා රහමන් මේ ගීතේ දක්ෂ වෙලා තියෙන්නේ. මේ ගීතේ මේ ෆිල්ම් එක බලපු කෙනෙක් ඉන්නවා නම් ඒ කියන්නේ ඒ පරිත්‍යාගය කියලා කියන්නේ කේසේ මුජේ තුම් මිල් ගයි කියන එක තේරුමම කොහොමද මට ඔයාව හම්බ වුණේ කියන එක. ඉතින් අත්තර මේ ගීතය හම්බ වෙන කාලේ මට ඇහෙන කාලේ මට අහන්න දෙන්නෙත් මගේ වයිෆ් නතාලි. ඉතින් මේ ගීතේ මටත් කනෙක්ට් වුණ විදිහ සමහරලාට අපි කොහොමද හම්බුනේ කියන එක ඇතුලේ ඒ එයාගේ සැක්‍රිෆයිස් එක මම අත්තර මේ ගීතය ඇතුලේ දකිනවා. මොකද මම අද මෙතනට අර්ජුන රෝකාන්ත කියන නම හදන්න අත්තර එයා ශායන කැපකිරීමක් කරලා තියෙනවා. යාත් ෆිල්ම් ඩිරෙක්ටර්. යාට සීන ගොඩක් තියෙනවා. සීන ඇතුලේ මගේ සීන වෙනින් මහන්සි වෙන එක මේ ගීතය ඇතුලේ. මට ඇත්තට ඒ ෆිල්ම් එකේ ඒ ඇමරිකාන්ට ගර්ල්ෆ්‍රෙන්ඩ් ඒ කරන සැක්‍රිෆයිස් එක මට කනෙක්ට් වෙනවා ඇත්තට මේ ගීතය. ඉතින් මේ ගීතය ඇතුලේ අපි හම්බෙන කාලේ වගේ කියන ආදරේ කරන ඒ කාලේ අපිට තමයි මේක අහන්නත් හම්බෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ගීතේ මට සෑහෙන දැනනවා. ඒ කියන්නේ කොච්චර එයාගේ ඒ කැපකිරීමක් මං වෙනුවෙන් කරනවාද කියන එක. ඉතින් ඒක එක තරංග කියනවා ජින්දගී සිතාර හෝ ගයි කියලා. කියන්නේ ජින්දගී කියන්නේ ජීවිතයේ සිතාරයක් වගේ කියලා. ඒ සිතාරය කියන එක අපිට බයන්න පුළුවන්, ආදරෙන් වන්නත් පුළුවන්. ආදරය, ශෝකය, වේදනාව, කුතුහලය වදින හැම ඉමෝෂන් එකක්ම අපිට බයන්න පුළුවන්. ඒක චොයිස් එකක්. ඉතින් ඒක ලයිෆ් එක ඇතුලේ දුක සැප කියන එක දෙකේම ඒ දෙන්නගේ ආදරය එතන දුකේදිත් වගේම සැපේදිත් ඒ ඉන්න ආදරය මට මගේ වයිෆ් එක්ක මට දැනෙන එක ඒ කතාව ඇතුලේ මට ඒක කනෙක්ට් වෙන ඉඳ මම අතර මේ ගීතය තෝරගත්තේ. ඉතින් අර සිත, කය, වචනය ওই තුනම දෙන්න පුළුවන් නම් එන්නේ ඒ සැක්‍රිෆයිස් එක තමයි මම මේ ගීතය ඇතුලේ මට දැනෙන්නේ ගොඩක්. ඉතින් ඒ නිසා මම මේ ගීතය තෝරගන්න මගෙත් එක්ක ඇහුව එනගම මොකද්ද මේකේ කියන්නේ කියලා. නමුත් ඒක තමයි ඇත්ත කතාව. ඉතින් ඒ ගීතය මට එච්චරකට කනෙක්ට් වෙනවා කියන වෙලාවෙ මොකද මේ ගීතේ හදන තැනත් මම හිතන්නේ බලන්න පුළුවන් එයා රහමන්, බෙනි ඩයල්, පදරසිකයා වගේම සංගීතඥ හතර දෙනාම එක තැන ඉඳලා තමයි හදන්නේ මේ ගීතේ. ඉතින් ඒ නිසා මේ ගීතය මම තෝරගත්තේ ළඟයි මට මේ ගීතේ.

0: ගත තිබයින පුරා රැදායයි ගීතායයි
1: අද සුඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී අර්ජුන රෝකාන්ත.
2: මම හතරවෙනියට

රාත්‍රිය උදාවුණා නින්දයි නොයෙන්නේ. ඔච්චරයි. වෙන මුකුත් නැහැ. ඒක දෙපාරක් වෙන ඔච්චරයි. ඒක හේතුව එතකොට හිතාගන්න තමයි තියෙන්නේ. ඇයි නින්ද යන්න තියෙන්නේ හේතුව? ඉතින් ඒ මෙලඩි පවයක වගේම ඒ වචනවල තියෙන පවයක තමයි මම හිතන්නේ මේ ගීතය ඇතුලේ තියෙන්නේ. ඔබ හමු වූ උදා පටන් මා හදවත අවදියෙන් රැය පහන් වෙලා යයි නොවේ නිදි දහන් කියන එක. හම්බ වෙන පළවෙනි දවස තියෙනවානේ. ඒ හම්බ වෙන දවසේ ඒ ආයි කන්ටැක්ට් එකකින් හරි එහෙම නැත්නම් ඒ ආදරේ පටන් ගන්න ඒ එක්සයිට්මන්ට් එක නිසා තමයි මේ ගීල නිින්ද යන්නේ නැත්තේ කියන එකනේ. ඒ හම්බ වෙන පළවෙනි දවසේ. ඉතින් මේ ගීතය ඇතුලේ මටත් කනෙක්ට් වෙනවා. ඒ වගේම පස්සේ මම ගායනා කරනකොට මගේ වයිෆ්ත් මේ ගීතයට හරි ආස වුණා. ඉතින් මේ ගීතය ඇතුලේ අර එක පේලිය වුණාට මේ ගීතය ඇතුලේ ඒ හැම වෙලෙම සජීවී බව නිින්ද නොයන්න හේතුව මම හිතන්නේ ඒ ආදරය ඇතුලේ එහෙම එක පේලියකට ගන්න පුළුවන් වුණ ගීතයක් මම දකින ලංකාවේ තියෙන එකම ගීතය වගේ මට නම් මතක එක පේලියයි. එච්චරකට මේ ගීතය පවර්ෆුල් මම හිතන්නේ මේ වෙලාවට අහගෙන ඉන්න නිින්ද යන්න නැති අයට. මේක තමයි ගීතය. අතරිනි විදිහට තෝරගත්ත රාත්‍රිය උදා වුණා නිින්ද

0: ගීතයයි.
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී අර්ජුන රෝකාන්ත.
2: තුන්වෙනි ගීතය විදිහට මම තෝරගන්නවා. මේක ටිකක් වෙනස් ගීතයක්. ආහඹ සිදුවීමක් කියනට වඩා මේක ගීතයක් සාමාන්‍යයෙන් ඔළුවට එන්නේ නැති වෙලාවක ආපු ගීතයක්. මේක මම දන්නේ නැහැ මොන හේතුවකට මේ ගීතය

පතකිල මගේ ඔළුවට. අද මේ ගීතේ මට දැනෙන හේතුව මගේ අප්පච්චි බලාගෙන ඉන්නකොට මාව දාලා යන දවස. කෝවිඩ් හැදිලා මගේ අප්පච්චි නැති වෙනවා. නැති වෙන්නේ ෆෝන් එකේ බලාගෙන ඉන්නකොට වීඩියෝ කෝල් එක. ඉතින් ඒ හැම පොහේටම දැන් මට මේ සිදුවීම මට හැම හඳත් එක්ක මට කොහොමත් දැන් අමුතු කතාවක් තියෙනවා. ඒ කියන්නේ හඳ එක එදා දවසේ අප්පච්චි මට හදපු ගීතයකුත් තියෙනවා, සඳෙන්න පායා කියලා. ඉතින් මේක ඇතුළෙත් පොහේ දවසේ මගේ අප්පච්චි නැති වෙන වෙලාවේ, නැති වෙලා පොඩි වෙලාවක් ගියාට පස්සේ, ඒ කියන්නේ මරණය කියන එක සුබවාදීව බලන්න උත්සාහ කරත් නමුත් ඒක කොච්චර අමාරුද කියන එක තේරුම් ගියේ නැති වුණාට පස්සේ. ඉතින් මේ පොඩි වෙලාවක් ගියාට පස්සේ ගීතයක් ඔළුවට එනවා. ඒක මට දැන් විශ්වාස නැහැ. මම සාමාන්‍ය කියන ජාති සින්දුවකුත් නෙමෙයි. ඒ කියන්නේ මට තේරුම් ගන්න බෑ ඒක ආවේ කියලා ඔළුවට. කියන්නේ නැතිවලා පොඩි වෙලාවකට පස්සේ මම ගෙදර බිම එළියේ ඉන්න වෙලාවක අහසේ හඳ තියෙනවා. ඒ වගේම තරුත් තියෙනවා, ගහකොළත් තියෙනවා. මගේ ඔළුවට එන සඳ තරුණි හඬයි ගහකොළ නිසලයි මුළු ලොව සැතපෙයි සිතුවිලි විතරක් අවදි වෙලා කියනකොට මාව ෆ්ලෑෂ්බැක්කට ගියා. කියන්නේ අපි දෙන්න හම්බෙච්ච මුල් කාලේ ඉඳලා මට මතකේ තියෙන කාලේ ඉඳලා මේ දැන් වෙනකන් රිවර්ස් එකක්. මම දන්නේ මේ පද රසක මේ ගීතේ මොන හේතුවකින් ලියවද කියන එක. මට ඒක ඒ වෙලාවේ වැඩකුත් නැහැ, මට අදාළත් නැහැ. හැබැයි ඒ පද රසකයා සහ සංගීතඥයා අමරදේව මාස්ටර් මේ ගීතය මට නිකන් ඇහෙනවා ඇතුළෙන්. පෙළිය හර වචනත් මම මේ සාමාන්‍ය මට පුරුද්දක් විදිහට වචනත් මට පාඩම් හිටින්නේ නැති කෙනෙක් මම. නමුත් මේක හරියට මට නිකන් මෙහෙම ඔලුවට ආවා. ඉතින් මං හිතන්නේ ඒ නිසා මේ ගීතය මට හැම වෙලේම මට මතක් වෙනවා. රෑදාය ගී 10ට මම එන්න කියනකොට මට මේ කතාව මේ ස්ටෝරි එක කියන්න ඕනේ කියලා හිතුණා. මම මගේ ළඟින් ඉන්න අයට, මගේ ස්ටුඩන්ට්ස්ලට මම කියනවා. මොකද අජන්ත රණසිංහ මහත්මයා කියනවා ගීතයක් ලිව්වට පස්සේ ඒකේ අත්ත කතාව කියන එක සාධාරණ නෑ. මොකද රසිකයාට ඒක අයිතේ දෙන්න ඕනේ, ඒක රස විඳින්න තමන්ට අවශ්‍ය විදිහට කියන එක. ඉතින් මේ වගේ වෙලාවක මං හිතන්නේ මේ ගීතය මට සෑහෙන කනෙක්ට් වෙනවා මේ ගීතය. මොකද ඒ මෙමරිස් එහෙම අවසන්න පුළුවන් කියලා කියන්නේ ඒ වගේ සිදුවීමක් සිද්ධ වෙලාවක එහෙම ගීතයක් එහෙම ලොවට එන්න පුළුවන් තරම් පවර්ෆුල් කියලා කියන්නේ මං හිතන්නේ ඒක හරි අමුතු තැනක්. ඒ නිසා මම තෝරගන්නවා තුන්වෙනි ගීතයට සඳ තරුණියඬයි කියන ගීතය.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා රැදායයි ගීතායයි
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී අර්ජුන රෝකාන්ත
2: රෑදාය ගීතයේ දෙවෙනි ගීතයට තමයි දැන් අපි අහන්න යන්නේ. මේ ගීතය චන්ද්‍රලේඛා මහත්මියගේ ලගින් මගේ කියන ගීතය. මේ ගීතය තෝරගන්නත් හේතුව මේ ගීතයට වඩා චන්ද්‍රලේඛා මහත්මියගේ හැම ගීතයකටම මම හරිම ආදරේ හරි ආශාවෙන් ගායනා කරන්න. මොකද ඒකටත් හේතුවක් තියෙනවා. මට පොඩි කාලේ ගැන අපේ පිරිමියාට අවුරුදු 15කට කලින් මදන්න ෆීමේල් වොයිස් එකක් තමයි ගොඩක් වෙලාට තියෙන්නේ. උගුර වෙනස් වෙනකන් තියෙන්නේ ෆීමේල් හඬක්. ඉතින් මම අර කිව්වාගේ මට ගායනා කරන්න ගායනා කරේ මට කිව්වෙත් අතර ලේකා කියලා කිව්වේ පොඩි කාලේ බෑන්ඩිගේ. ඉතින් එතකොට මේ ලේකාගේ හඬ හරි මගේ හදවතට ළඟ වැඩි. ඒ කියන්නේ ඒක හරි එහෙම හඬක් එහෙම ඉමෝෂන් එකක් නිකන් ආදරය ඊඩනය විඩාව නැත්තම් ඒ ශෝකය මට දැනෙන පිටවලට මට දැනෙන විදිහට ළඟටම දැනෙන හඬක්. ඉතින් මේ ගීතය මට අවස්ථාවකුත් හම්බුණා අපි දෙන්නටම ගායනා කරන්න. ඉතින් ගීත කීපයක් අපි ගායනා කරලා තියෙනවා. ඉතින් ළඟින් මගේ ගීතය ඇතුලේ මට තෝරගන්න හේතුව විශේෂයෙන්ම මගේ ෆීමේල් ආටිස්ට්ලකින් මම හිතන්නේ නම්බර් 1 විදිහට මම දාන්න පුළුවන් චන්ද්‍රලේඛා මහත්මියව. ඉතින් ඒ නිසා මම මේ ගීතය ඉතාම ආදරෙන් තෝරගන්නවා ළඟින් මගේ කියන ගීතය.

0: ගීතයයි.
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී අර්ජුන රෝකාන්ත.
2: අපි මෙච්චර වෙලා ගීත නමයක් ඇහුවා. මේක තමයි මගේ පළවෙනි ගීතය, සහ අන්තිම ගීතය. මේ ගීතය එක්ක මට කතාවක් තියෙනවා. ඒක තමයි මේ ගීතයේ සීතරෑයමේ කියන ගීතය. මේ ගීතය අතරම මම ටිකක් පොඩි කාලේ ඉඳලා වගේ මේ ගීතය මම අහනවා, ගායනා කරනවා. නමුත් මේ ගීතයත් මට අවස්ථාවකුත් හම්බ වෙනවා කේමදාස මාස්ටර් ඉස්සරහාම ගායනා කරන්නත්. ඉතින් මේ ගීතය ඇතුළේ මම ඇත්තටම රස විඳින තැන තමයි මියුසිෂියන් කෙනෙක් විදියට. එහෙම නැත්නම් ගායනයට එහා ගිය ගායනයේ නැතුව මේ ගීයේ නාද රසයත් එක්ක අතරමං වුණාම මේ ගීතයට සංගීතය සපයපු විදිය, එහෙම නැත්නම් මේ ගීතය ඇතුළේ මට කම්පෝසර් කෙනෙක් වෙන්න තිබ්බ ආසාව, මට කේමදාස මාස්ටර් එක්ක වැඩ කරන්න හම් වෙච්ච ඒ පොඩි කාලය ඇතුළේ මට ඇත්තටම ඒ ගීතය මම තෝරගන්න හේතුවත් මේ ගීතය ඇතුළේ ඒ ආදරය අර කිව්ව වගේ අපිට දැනෙන්නේ එක එක අවස්ථාවන් වල එක එක විදියට. ඉතින් මේ ගීතය ඇතුළේ මං සංගීතඥයෙක් විදියට මොන මොන තැන්ද ටච් කරන්න පුළුවන් වුණේ කියනකට උදව් වුණා මට. ඇත්තටම කේමදාස මාස්ටර්ගේ මේ සීතරෑමේ කියන රෑයාමේ කියන ගීතය මම හිතන්නේ රෑ 10 ගී 10ට මේ ගීතය අනිවාර්යයෙන්ම ඕනේ ගීතයක් කියලා මම විශ්වාස කරපු නිසා මගේ පළවෙනි ගීතයට සීතරෑමේ කියන ගීතය තෝරගත්තා. බොහොම ස්තුතියි. සුභ රාත්‍රිය.

0: ഡെങ്കു മാറാന്തികായി. മേ പ്രജാവൈദ്യ വിശേഷജ്ഞ പ്രസീല സമരവീര.
1: දින දෙකකට වඩා ඔබට උණ තිබුණොත් ඒ ඩෙංගු රෝගය විය හැකිය. එම නිසා සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය ප්‍රතිකාර ගන්න. ඔබට උණ රෝගය සෑදී ඇත්නම් ඒ ඩෙංගු රෝගය විය හැකි බැවින් විවේකයේ සිටීම ඉතා වැදගත්. මෙය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පණිවිඩයකි.
0: ඩෙංගු මාරාන්තිකයි.
2: සභාවෙන් අවසරයි. අද මම මෙතනට ආවේ පොසොන් බද්දීතයක් කියන්න. අඹසෙවනේ මිහිඳු සමිඳු බණක් දේශනවා. සාදු සාදු සාදු කිය එපන අසනවා.
0: මේ දවස්වල පොඩ්ඩු හරි සද්දෙට ගමටම ඇහෙන භක්ති ගීත කියනවනේ.
3: ඔන්න ඉතින් අම්මලට පුළුවන් ඒක රෙකෝඩ් කරලා 0.71555.6047ට WhatsApp කරන්න.
2: මිහින් තලාවයි තහම් තලාවයි ශාන්ති පුතු පුතු හස්නයි.
0: එතකොට සියති අපිට පුළුවන් ඒ හොරතල් වොයිස් එක රටටම ඇහෙන්න දෙන්න.

0: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
1: Hi, මම ශේනියා. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව. හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7 1 8 492 492 3 27 7

0: අපි රටටම විතරක් නෙවෙයි මුළු ලෝකෙට මැහෙන්න ඒක සිය දෙදාවෝ.
1: සියද පත්තරේ විදහසා උදේ 7:30ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
3: සෙනසුරාද උදේ 8ට
4: අදහුණා හොරා. එහෙනම් තමුන් තමයි හැමදාම අපේ මේ තාප්පේ පොස්ටර් අලවන්නේ නේද?
5: අනේ සර්, බස් හෝල් ටිකේ හැමදැනම ගහලානේ දැන්වීම ඇලවීම තහනම් කියලා.
4: ඉතින් මිනිස්සු මේ තාප්පෙත් ගහලා තියෙන්නේ.
5: ආ, මේක නම් ඉතින් මේ පොස්ටර් එක ගහපු ගමන් වැහිල යනවනේ සර්.
4: ඈ?
6: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු
7: ගෙදරින් හැමදේටම සල්ලිල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනි දෙන්න.
0: දැන්ම දරුවගේ 9යි 10යි 0.714151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
7: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
8: සියත පොකට් මනි.

0: තියෙතම
1: අනු වටයි දශම දෙකෙන් අනු වටයි දශම හතරෙන් සියත දෙවයින පුරා

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පාන් නැවගේ කමුකුකේ
2: ප්‍රේක්
1: නැවගේ
2: පතිමුරේ
3: සුන්ස් ෆයින මචං
1: අද විතරයි සිකුරාදා
0: සියත දිවයින පුරා

0: දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පාන් නෑවාගේ කමුකොගේ ප්‍රේක් නෑවාගේ
2: පතිමුරේ සුන්ස් ෆ්‍රයිනේ මචං
1: අද විතරයි සිකුරාදා
0: සියතා දිවයින පුරා

සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරබයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීම

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරුකිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළ සේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි.

සදහම් සියත. බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරුවන්නේය.

ඉතාවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්නේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුරු වේවා. ඔබට කිසි විටකත් බියක් තැති ගැනීමක් ලොමු

சதகம் சேத බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකළ සේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන්පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන්

සදහම් සියත. රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන ඡන්ද පිරිතේ ආනුභාවයෙන්

සුළු සැලක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත්වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස

ගුණාභාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

රටයමුණු රජතුමානන් විසින් රන්පතිකල් ලිහා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මගතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

صدهم سيرته. සියලු අකුසල් වලින් දුරු වී නිතර කුසලෙහි යෙදීමත්, ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණ දෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණ දෙවි වන්දනාවට සැරසෙන්න.

0: Market Money. Good morning, Mashi.
1: Good morning, Nishan.
0: ඉංග්‍රීසි කියමනක් තියෙනවා. If there is no struggle, there is no progress. කිසිම දෙයක් වෙනුවෙන් අරගල කරේ නැත්තම්, මහන්සි වුනේ නැත්තම්, උත්සාහ කරේ නැත්තම්, ඔබට කිසිම ප්‍රෝග්‍රස් එකක් නැහැ.
1: අනිවාර්යයෙන්ම.
0: ඒ නිසා ඔබේ අරමුණු ජයග්‍රහණය කරන්න මොකද කරන්න ඕනේ?
1: මහන්සි වෙන්න ඕනි, වැඩ කරන්න ඕන.
0: අනිවාර්යයෙන්ම අරමුණට යන්න, හීනට යන්න පාරක් හදාගන්න නම් මහන්සි වෙලා කැපවීමෙන් උත්සාහයෙන් ආරම්භයක් ගන්න ඕනේ. ඉතින් උදේ කියන්නේ නිකම්ම නිකං ආරම්භයක් නෙමෙයි. උදේ කියලා කියන්නේ ඔයාගේ දවස පටන් ගන්න, එහෙම නැත්නම් ඔයාගේ ජීවිතය ලියන්න ඔයාට හම්බ වෙන ලොකුම චාන්ස් එකක් නේද?
1: ඔව්, අනිවාර්යෙන්ම. ඉතින් දවස පටන් ගන්නකොටම දැන් අංගිලා මල්ලිලාන ලෑස්ති වෙන්නේ පොකට් මනි දිනා ගන්න. අපිට දැන් මැසේජස් ගොඩාක් ඇවිල්ලා තිනවා. ඉතින් මතක් කරනවා මේ පැත්තට එන්න 6 වසරේ ඉඳලා 11 වසරට වෙනකන් ගින්නන්න අංගිලා මල්ලිලා අපිට මැසේජ් එකක් කියවන්න.
0: කලබල වෙන්න එපා. කලබල වුණොත් එහෙනම් මොකද දන්නවද වෙන්නේ? අර කතාවකුත් තියෙනවනේ ඉක්මන් කොටයි කියලා නේද? හරි, අපි අපේ ෆෝන් නම්බර් එකත් මතක් කරමු. එතකොට මැසේජ් එකක් දාන්න පුළුවන් නේද?
1: ඔව්, ඉතින් අපි නම්බර් එක මතක් කරන්න 0714-151-151 තමයි අපේ WhatsApp නම්බර් එක.
0: එහෙනම් ඉතින් උදේ 7 වෙනකන් සද්දට ආගෙන ඉන්න ඕනේ. අද දවස තමයි ඔයාගේ ජීවිතේ ලස්සනම වගේම දිනනම දවස.
1: ඉතින් මැසේජ් එකක් එවන්න. මම ආශි.
0: මම නිශාන්.